0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN.
1: සුබදේශනක් වාසනාවන්ත දවසක් අද අගෝස්තු මාසයේ 22 වෙනිදා සෙනසුරාදා දවස දවස යහපත් වන්නයි අපේ ප්‍රාර්ථනය වේලාව උදැසන 5යි විනාඩි 35යි

වාසන වන්ද දවසක් සුන්දර උදෑසනක් අගෝස්තු මාසයේ 22 වෙනිදා සෙනසුරාදා දවසාද ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරනවා දේපල බද්දට ආණ්ඩුව මූර්ය අරමුදල කඹය දිල්ලක ආණ්ඩුව බෑ කියලා එන වසරේ ගේන්නම ඕනේ IMF තදින් කියයි. අයිස් මතට ලොල් සරසවි සිසුන් වැඩි වෙලා නේවාසිකාගාර තත්වය බරපතලයි මහාචාර්ය චාමින්ද අබේසිංහගේ ප්‍රකාශය. මහනුවර අවසන් කුඹල් පෙරහැර අද. යාපන කෝවිල් උළෙලක රතිඤ්ඤාදුමෙන් ලේසර් කිරණෙන් ඇස් ලෙඩ හැදී 150 රෝහලෙ. ජාතියේ යශෝරාවිය නන්දාමාලනිය අද නික්මයයි. අවසන් ගෞරව දැක්වීමට දුගේගොඩට ජනගඟක්. මැතිසබේ ආචාර්ය දුකේදී සතුටේදී සිටි හුරුපුරුදු හඬක් නැති වුණා. අගමැතිනි හරිණිගේ ඡායාරූපයක් සහිතවයි ලංකාදීප වාර්තා කරන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ඡායාරූපයක් සහිතව සඳහන් කරනවා එකම දේශපාලන ස්ථාවරයක හිටියා. ජාතිය යසෝරා විනන්දා මාලනී අද නික්ම යාම පිළිබඳවයි ඒ විදිහට ලංකාදීප වාර්තා කරලා තියෙන්නේ. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා. සම්මානීය ගේ පද රචක අපවත් විදාල රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ආදාහන පූජෝත්සවය වැල්ලවත්ත සරණංකර ක්‍රීඩාංගණයේදී ගී පැවිදි විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ පසොරුවේ පැවැතුණා. සිද්ධාර්ථ හිමියන්ගේ දේහය සහෝදර හිමිවරුන් කරමතින් චිතකය වෙත රැගෙන යන ආකාරය තමයි ඡායාරූපයක් ලංකාදීපයේ මුල්පිටුව වාර්තා කරන්නේ. එල්නිනෝ වසරාග සැඩවෙන හැඩ. කුබුක්කන කේදවාචකය පිම්මේ ආටිපරය ට්‍රැක්ටරේ ගැටි වන්දනා නඩේ පහක් මරුට තවත් තුනකට බරපතලයි. තංගල්ලේ සුපිරි හෝටල් සිද්ධියක් නාමල් රාජපක්ෂගෙන් පැය 6ක ප්‍රකාශයක් ගනී.

මුතුල් පිටුලත් තොරතුරු වාර්තා කරන උතුරු නැගෙනහිර ඉඩම් වහා නිදහස් කර ජනතාවට බහර දෙන්න ජනපතිගේ නිලධාරීන්ට උපදෙස්. විනිසුරුවරුන් උසාවී බිමට ඇතුළු වන විශේෂ දොරටුවෙන් පල්ලේගම හේමරතන හිමියන් ආවේ කොහොමද? මහේස්ත්‍රාත් පොලිස් OIC ගෙන් විමර්ශන වාර්තාවක් කැඳවායි.

ベラブーですね。早いびなりはたい。バーデリン・ラカネ様です。

0: වෙලාව උදෑසන 6යි විනාඩි 10යි. දැන් අද දවසේ ඇහෙන මේ ගී හඬ යලි කවදාවත් අපිට රසවින්දත් දකින්නට නොලැබෙන ජීවන චරිතයක් විදිහට තමයි නන්දා මාලනී, ආචාර්ය නන්දා මාලනී පිළිබඳව සඳහන් කරන්න ලැබෙන්නේ. වසර 63කට පෙර ආතුව ගායනා කළ මම සමන් වැලක් වෙන්නම්. ඔබගේ පාමුල සමන් වැලක් වී සුවඳ මලින් සැරසෙන්නම්. බුදු සාදු. මේ ගීතය හරියටම අවුරුදු 63කට කලින් තමයි ගායනා කළේ. අද ආචාර්ය නන්දා මාලනීගේ අවසන් ගරුභූමන් දැක්වෙන දවස විදියටයි සඳහන් වෙන්නේ. ඉතාමත්ම කනගාටු දායකව අපි හැමෝම කතා කරන ගායන ශිල්පිනියගේ ඉතාමත්ම සුන්දර ඡායාරූපයකුත් තෙලිනයක් විදියට ලංකාදීප පුවත්පත ලබා දීලා තියෙනවා. වෙලාව දැසන 6යි විනාඩි 11යි.
1: ජීවිතයට අමාවක ආකලට ඔබ පුන් සඳක්ව එළිය කළාය. කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳිනු වෙනුවට වැස්සක්ව ගිගුම්දී වියලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප හැර

0: ಜಾತಿ ಯಶೋರಾವಿಯ ಆಚಾರ್ಯ ನಂದಾ ಮಾಲಿನಿಯನೇ ಉಪಟ ನಿವನಿ ನಿವೆನ್ನಟ ಸುಭಗಮನ್
1: ವಿಲಾ ಉದಾಸನ ಹಯಾಯಿ ವಿನಾಡಿ ದುಲಹಾಯಿ
2: ವಾರ್ತಾಪಿಕ ವಾರ್ತಾ ತಬನ ಕೋಟಿ ಅಟೇ ಎನ್ಎಲ್ಬಿ ಧನನಿಧಾನ ಎನುತುರೈಯಿನ್ ರಟೇ ಸಂವರ್ಧನೆಯ ತೆನಂತ ಶಕ್ತಿಯಕ್ ವಿಮಿನ್ ಒಬ ದಿನವ ರಟತ್ ದಿನವಟ ಧನನಿಧಾನ ಬಿಳದೀಗಿನ ಒಬ ಕೋಟಿಪತಿಯ ಕುವನ್
3: ಡೆಂಗು ದಡಿ ಅವಧಾನಂ ಕಲಾಪ 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න ඩෙංගු මාරාන්තිකයි
4: සෙනසුරාදා උදේ 8ට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහනේ කොන්දේසියක් වන දේපළ බද්ද ලබන වසරේ පළමු මාස 6 ඇතුළත හඳුන්වා දීමට රජයේ කටයුතු කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා සඳහන් කරනවා. ඒ පිළිබඳව අතුල් පිටුවල තොරතුරු වාර්තා වෙනවා. දෙවැනි හෝ අමතර නිවසක් තිබෙන පුද්ගලයන්ට ඉදිරි අයවැයෙන් බද්දක් පැනවිය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කළා තියෙනවා. කෙසේ නමුත් දේපළ බද්ද හඳුන්වා දීම පිළිබඳව යම් බදු පියවරක් ලබන වසරේ අයවැයට ඇතුළත් කරන්නේද නැද්ද යන්න පිළිබඳවත් ඊට අදාළ බදු පියවරයන් ක්‍රියාත්මක කරන නිශ්චිත කාලය සහ ව්‍යුහය පිළිබඳවත් රජය තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරනවා. සාමාන්‍යයෙන් දේපළවලට බදු අය කිරීම විධිමත්ව සකස් කළ බදු ක්‍රමයක වැදගත් හා ඵලදායි අංගයක් බවත් රජයට ලැබෙන දේශීය ආදායම තවත් ශක්තිමත් කිරීමට ඒ ප්‍රබල කාර්යභාරයක් ඉටු කරන බවත් එම අරමුදල සඳහන් කරනවා. සරසවි සිසුන් අයිස් වැනි විෂ මද්‍රවවලට යොමු වීම වැඩිවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨාධිපති මහාචාර්ය චාමින්ද අබේසිංහ මහතා අනාවරණය කරනවා. විශ්වවිද්‍යාල පද්ධතියේ විෂ මද්‍රව්‍ය උදුර බරපතල ගැටලුවක් බවට පත්වමින් තිබෙන්නේ යැයි ඔහු සඳහන් කරනවා. අතීතයේ පැවති සාකසාර හෝ සාම්ප්‍රදායික මද්‍රව්‍යවලට වඩා වෙනස් වර්තමානයේ කෘතිමව නිෂ්පාදනය කරන අයිස් සහ ප්‍රතිවර්ග වැනි භයානක විෂ මද්‍රව්‍ය ඉතා වේගයෙන් අද සමාජගත වන බවකි මාචාර්යවරයා. මීට දශක කීපයකට පෙර නොතිබූ ආකාරයෙන් වර්තමාන සරසවි නේවාසිකාගාරයන් පවා සිසුන් මෙවැනි විෂ මද්‍රව්‍යවලට තදින් යොමු වීමේ ප්‍රවණතාවයක් පවතින බව පෙන්වා දෙනවා. බාල වයස්කාර දැරියක වරින් වර බරපතල ලෙස දූෂණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණ හමුවේ චෝදනා ලබා සිටි සැකකාර අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරත්න හිමියන් අධිකරණයේ විනිසුරුවරුන් අනුරාධපුර මහාධිකරණ සංකීර්ණ භූමියට ඇතුළු වන සහ පිටව යන දොරටුවෙන් අධිකරණ භූමියට පැමිණියේ කෙසේද යන්න පිළිබඳව විමර්ශනයක් කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසින්දු වික්‍රමරත්න මහතා අනුරාධපුර මහාධිකරණ සංකීර්ණයේ පොලිස් ආරක්ෂක ඒකකයේ ස්ථානාධිපති පොලිස් ආරක්ෂක ජී ධර්මසිරි මහතාට ඊයේ නියෝග කරලා තියෙනවා. නිදහස් කළ හැකි බවට හඳුනාගෙන ඇති ආරක්ෂක අංශ භාරයේ ඇති උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉඩම් කඩිනමින් නිදහස් කර අදාළ පාර්ශ්ව වෙත බහර දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන්න ආකාරය ඡායාරූපයක් සහිතවයි ලංකාදීප ඇතුල් පිටු වාර්තා කරන්නේ. වෙලාව උදැසන 6යි විනාඩි 18යි. සතියක පත්තර විස්තර සමග ලක්කණ්ඩත් එක්ක ඔබ

0: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
1: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
0: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
2: අසන්න
3: යාත්‍ත්‍ය ඇයි කියන්නේකෝ නංගි කතා කරන්නේ නැත්තේ එයා මැරිලද
4: සත කරන්නේ බබුතේ පොඩක් අට වහගෙන ඉන්නකෝ
2: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න
5: ඉතින් කමුද කොහමදලු අවුරුදු ගාණක් මෙවුව මෙහෙම ඉවසගෙන හිටියේ මුත්තක ජීවත් උනේ තමයි මගේ නංගි කෙනෙක්ට එහෙම වුණා නම් මං ඕකව මරාගෙන මැරෙනවා
4: මටත් එන්නව මං වෙනුවෙන් මරාගෙන මැරෙන්න තරම් මට ආදරේක නයිය කෙනෙක් ඒත් මොකක්දෝ හේතුවකට හැර හිතේ ශක්තිය දීලා තිබ්බට ඇඟට ශක්තිය දෙයියු දීලා නැහැ
2: සති අග රාත්‍රී 8ට ITN බලන්න

0: අයිදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
1: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: ලක්කඳ Golden Voice ළඟදීම සතියේ දිනවල දහවල් 1:00

0: දුකේදී සතුටේදී සිටි හුරුපුරුදු හඬක් නැති වුණා. අගමැති නිහර්ණි අමරසූරිය කියනවා නන්දා මාලනීයට මැති සභේ ආචාර්ය ශ්‍රී ලාංකීය අග්‍රගන්නේ ගායන වේදිනී අභාව ප්‍රාප්ත ආචාර්ය නන්දා මාලනීයගේ දේහයට අග්‍රාමාත්‍ය ආචාර්ය හර්ණි අමරසූරිය ඊ අවසන් ගෞරව දැක්වුවා. නන්දා මාලනීයගේ දේහය තැන්පත් කර ඇති නාවල සංගීත ආශ්‍රමයට ගිය අග්‍රාමාත්‍යවරිය අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව පවුලේ ඥාතීන් වෙත ශෝකය පිරිනැමූ ආකාරය තමයි ඡායාරූපයක් සහිතව ලංකාදීප වාර්තා කරන්නේ. එකම දේශපාලන ස්ථාවරයක හිටිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරනවා අභාව ප්‍රාප්ත අග්‍රගන්නේ ගායන වේදිනී ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය වෙනුවෙන් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විනාඩියක නිශ්ශබ්දතාවයක් පළ කළා, ශෝකය පුද කළා. විනාඩියක නිශ්ශබ්දතාවයක් පළ කිරීමෙන් පසු අදහස් දැක් වූ අගමැතිනි ආචාර්ය හරණි අමරසූරිය සඳහන් කළේ ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ පෝතා සහ තමා ඉමහත් කම්පාවට පත් වූ බවත් සතුටේදී සහ දුකේදී සිටි උරුපුරුදු හඬක් විය වූ බව පැවසූ අග්‍රාමාත්‍යවරිය එතුමියගේ ගීත කාගේ ජීවිතවල කොටසක් බවත් සඳහන් කළා. මිනිස් හැඟීම්වල සජීවී ප්‍රකාශන ඇගේ ගීතවලින් මනාව පිළිඹි වූ බවත් සමස්ත සමාජයේම හඬ ඇගේ හඬ වූ බවත් හර්ණි අමරසූරිය සඳහන් කරනවා. ශ්‍රී ලංකේය සංගීතයට අහිමි වූ අසම සම කලාකාරිනි නන්දා මාලනිය ජනතා හදවත් තුළ සදාතනිකව ජීවත් වනු ඇතැයිද ඇය සඳහන් කළා. මේදී අදහස් දැක් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා සඳහන් කරනවා අභාවය ගැන බලවත් ශෝකය පුද කරන බවත් ඇය උතුම් ශ්‍රේෂ්ඨ කලාකාරණියක බව සඳහන් කළා. විපක්ෂ නායකවරයා එවැනි කලාකාරණියක් නැවත බිහි වේවි යයි සිතිය නොහැකි බවත් සඳහන් කරමින් එතුමගේ අභාවය සෑම කෙනෙකුටම කම්පනයක් ඇති කළ සිද්ධියක් බවත් ඇය සිය අභිමත දේශපාලන ස්ථාවරයේ සිට නොබියව නොවෙනස්ව කටයුතු කළ කලාකාරණියක් බවත් සඳහන් කළා. ඇයගෙන ලොකු ගෞරවයක් තමා තුළ තිබෙන බව තමයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මය පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ. මනුෂ්‍යත්වය සහ දේශය කෙරෙහි වූ ආදරය වෙනුවෙන් නැගින ජීවන හඬක් ලෙස ජනතා හදවත් තුළ සදාකාලිකව පවතුණු ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මේ ආකාරයට.
1: මාලිනී වෙනුවෙන් ශෝක පණිවිඩයක් ප්‍රකාශ කිරීමට මම ඔබේ අවසර බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලාංකීය සංගීත ශාස්ත්‍රයේ ස්වර්ණමය හඬ ලෙස සම්භාවනාවට පාත්‍ර වූ දශක 8කට ආසන්න කාලයක් සිය අද්විතීය ගායන පෞරුෂයෙන් මෙරට සංගීතය හා සංස්කෘතිය පෝෂණය කර ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය පිළිබඳ පුවත අසා මම ඉතිමහත් සංවේගයට පත්විමි. ප්‍රේමය සහ විරහව වැනි මානව හැඟීම් ගැයීමෙන් ඔබට ගිය එතුමිය පොදු ජනතාවගේ දුක, බිය, බලාපොරොත්තු සහ අරගල සිය ගීත තුලින් හඬක් බවට පත් කළාය. ඒ නිසාම ඇගේ ගීත ඇසෙන විට අපට දැනුනේ ගායිකාවකගේ හඬක් පමණක් නොව අපේ සමාජයේ හඬයි. පවන සහ සත්‍යයේ ගීතය වැනි නිර්මාණාත්මක මැදිහත් වීම ඔස්සේ එතුමිය අපට පෙන්වා දුන්නේ කලාකරුවකගේ හඬට සමාජයේ වේදනාව වෙනුවෙන් කතා කළ හැකි බවත්, ගීතයකට මිනිසා තුළ සංවේදීත්වය අවදි කරමින් යහපත් සමාජයක් පිළිබඳ බලාපොරොත්තුවක් ගොඩනැගිය හැකි බවයි. ශාස්ත්‍රීය සංගීතයේ ගැඹුරු ප්‍රගුණත්වයත් අසම සම හඬ පරුෂයත් හැඟීම් ප්‍රකාශ කිරීමේ විශිෂ්ට හැකියාවක් සමග ශ්‍රී ලාංකීය ගීත කලාවට එතුමිය එක්කල දායකත්වය අතිමහත්ය. එහෙත් එතුමිය ලද සම්මාන හා ගෞරව සියල්ලටම වඩා පරම්පරා ගණනාවක ජනතාවගේ හදවත් තුළ එතුමිය දිනාගත් ආදරය ඇගේ කලා මෙහෙවරේ සැබෑ අගය සනිටුවන් කරනවා. මගේ පරම්පරාවටත් මටත් එතුමියගේ හඬ එතරම්ම සමීප වූයේ ඒ නිසයි. දශක ගණනාවක් පුරා අප සමග ගමන් කළ ඒ හඬ අද නිහඬ වුවද එතුමිය ගැයූ ගීත අපේ මතකයන් තුලත් අපේ හදවත් තුලත් දිගටම ජීවත් වනු ඇත. එතුමියගේ හඬ ඉදිරියටත් ඇසුණු ඇත්තේ ගීතයක් ලෙස පමණක් නොව යුක්තිය, සාමය, මනුෂ්‍යත්වය සහ මේ දේශය කෙරෙහි වූ ආදරය වෙනුවෙන් නැගුණු එඩිතර හඬක් ලෙසයි. ශ්‍රී ලාංකීය ගීත කලාවේ අමරණීය පරිච්ඡේදයක් සනිටුහන් කළ ආචාර්ය නන්දා මාලිනී මහත්මියට මගේ ගෞරවයත් ආදරයත් පුද කරමි. එතුමියට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමි.
0: නන්දා මාලනියගේ ගීත නිර්මාණ පිළිබඳව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා මේදී අගය කිරීමක් සිදු කළා.
2: එතුමියගේ සංගීත ක්ෂේත්‍රය හැම පැත්තරමත් විහිදුනා. මම දන්නවා එතුමිය ඉතාම විශිෂ්ට සීඩී එකක් කළා. විශේෂයෙන්ම අපේ රටේ ඉතාමත්ම වැදගත් කවියන්ගේ කවි යොදාගෙන ඇය කළා මේකක් හිඳුලියක ගෙවිලාපයකින්. එතුමියගේ සත්‍යයේ ගීතය ගත්තත්, හේමන්තය වගේ එකක් ගත්තත්, ඊට පස්සේ පවන එන්නේ, ඊටත් ගොඩාක් කලින් ඉඳලා උඩඟුලියන් පොතා බදින වගේ ගීත, මං කියන්නේ ඒවා සියල්ලම ඇත්තටම මේ මං හිතනවා අපේ පරම්පරාවට මාලිමාවක් අය. සිහල ගිනි දණ්ඩේ දමිල වෙඩි උණ්ඩේ දාගෙන ගෝත්‍රවාදී ඉලක්ක බලබල සිහලුනේ යමව් යාපා පටුනට දමිලේනි වරේ ද්‍රහුණ. එතුමිය තමයි කිව්වේ මරණ මොහොතේදී අපි සාධාරණ දෙයක් කරපු මිනිස්සු, අපි සමාජයට වැරදි නොකරපු මිනිස්සු කියලා අපිට ජීවිතයේ අන්තිම මොහොතේදී හිත හදාගන්න පුළුවන් ජීවිතයක් අපි ගත කරමින් ඉන්නවා මැතිනේනි. මං හිතන එකට දාලා කරන අම්මා තාත්තගෙන් පස්සේ අපිට ඒ පාර හොඳින්ම පෙන්නපු මේ පක්ෂයේ මුණ ගැහෙනකන් සිට පස්සේ වුණා. මං හිතන එතුමියට, එතුමියගේ ගීත, සුනරාන්ත මැතිතුමාගේ රචනා, ඒ සියල්ලටම අපි ගරු කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම මම රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ, ඒත් ඉතාම විශිෂ්ට සංගීතඥයෙක්, උන්වහන්සේ අතිවිශිෂ්ට ගීත රචනා රාශියක් රචනා කරපු යතිවරයන් වහන්සේ කෙනෙක්. මං හිතනවා ඒවා අඩු ගානේ තව අවුරුදු 100ක්වත් මේ ලංකාවේ සදාතනිකව ඒවා යුග යුග පවතිනවා.

0: සතියක ලක්හඩ
1: වෙලා උදෙසන 6යි විනාඩි 33යි.
0: අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සහයෝගීතා අනුග්‍රහය
4: කොටු දෙක

0: දිනාවු දැස්න හයයි විනාඩි 35යි මේ වෙලාව වාසනාවන්තම වෙලාවක් වෙන්න පුළුවන්. ඊයේ රාත්‍රියේ දිනුම් මදින් ලද මහජන සම්පත ගොවිසෙත මෙගාපව ධනනිධානයේ හඳහන අද සම්පත ජයලුතරයි සහ සුබ දවසක් ලොතරැයි බලන්න නොහැකි වුණා නම් ලොතරැයි ටික අතට ගන්න. මුලින් මහජන සම්පත ලොතරැයි 6286 වන වාරයේ ඊයේ රාත්‍රියේ දිනුම් මදින් ලද ලොතරැයි ප්‍රතිඵලය ඉලක්ෂරය අංක 797141 6286 වන වාරයේ මහජන සම්පත ලොතරැයි ඊ රාත්‍රී දිනුම් මදින් ලද ලොතරැයි ප්‍රතිඵලය ඉලක්ෂරේ ජයග්‍රහණය කළ අංක 797141 වාසනාවන්ත අංක සටහනේ සටහන් නොනේ. ගොවිසෙත 4528 වන වාරයේදී අයි අක්ෂරයේ අංක 18 19 54 සහ 62 4528 වන වාරයේ ගොවිසෙත ලොතරැයි අයි අක්ෂරයේ අංක 18 19 54 සහ 62 මෙගාපව 2634 වන වාරයේදී W අක්ෂර ජයග්‍රහණය කළ සුප්‍රිය අංක උණි අංක 1 අංක 40 48 69 සහ 79යි ඔබට වාසනාව උදා කළේ. 2634 වන වාරයේ මෙගාපව ලොතරැයි W අක්ෂරයේ අංක 1 සුපිරි අංකේ බවට පත් වුණා. අංක 40 අංක 48 අංක 69 සහ අංක 79යි වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. ධනනිධානයේ 2317 වන වාරයේදී K අක්ෂරයේ ජයග්‍රහණ අක්ෂරය බවට පත් වුණේ අංක 9 අංක 21 අංක 58 සහ අංක 77යි ඔබට වාසනාව උදා කළේ. ධනනිධානයේ 2317 වන වාරයේදී K අක්ෂරයේ අංක 9 අංක 21 අංක 58 සහ අංක 77යි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. හඳහන 1595 වන වාරයේදී වෘශ්චික ලග්නයයි ජයග්‍රහණ ලග්නය බවට පත් වුණේ අංක 12 අංක 22 23 37 1595 වන වාරයේ හඳහන ලොතරැයි වෘශ්චික ලග්නයේ ජයග්‍රහණ ලග්නය බවට පත් වුණා අංක 12 අංක 22 අංක 23 සහ අංක 37 ඔබට වාසනාව උදා කළේ. අද සම්පත 861 වන වාරයේදී අංක 41 අංක 7141 ඉලක්ෂරේ තමයි රටාව විදිහට හඳුනාගත්තේ. අද සම්පත 861 වන වාරයේදී අංක 41141 අංක 7141 ඉලක්ෂරය ජයග්‍රහී වාසනාවන්ත අංක සටහනේ රටාවක් ලෙස සටහන් වුණා. NLB ජය ලොතරැයි අතට ගන්න 554 වන වාරයේදී කියලා බලන්න. H අක්ෂරයයි ජයග්‍රහී වුණේ අංක 2475. 554 වන වාරයේ ජය ලොතරැයි H අක්ෂරය ජයග්‍රහණය කළා අංක 2475 ඔබට වාසනාව උදා කළේ. සුබ දවසක් ලොතරැයි 402 වන වාරයේ ඊයේ රාත්‍රී දිනුම් මදින් ලද ලොතරැයියේ ප්‍රතිඵලය සිංහ ලග්නයයි ජයග්‍රහී ලග්නය වුණේ අංක 59 62 64 වාසනාවන්ත අංක සටහනේ සටහන් වෙද්දී ප්‍රවර්ධන අංකයේ ලෙස 55යි 52 හඳුනාගත්තේ. 402 වන වාරයේ සුබ දවසක් ලොතරැයියේ සිංහ ලග්නයයි ජයග්‍රහී ලග්නය ලෙස හඳුනාගත්තේ අංක 59 අංක 62 64 වාසනාව වර්ගනේදී 55යි 52 ප්‍රවර්ධන අංකයේ ලෙස හඳුනාගත්තා. සුබ දවසක්. ඒ වගේම ජය ලොතරැයියේ අද සම්පත හඳහන ධනනිධානය මෙගාපව ගොවිසෙත මහජන සම්පත ඊයේ රාත්‍රී දිනුම් මදින් ලද ලොතරැයි ප්‍රතිඵල අහලා ඔබ ප්‍රතිඵලයත් එක්ක සංසන්දනය කළා. මේ වන විට වාසනාවන්තයන් වෙලා ඇති. වෙලාව උදෑසන 6යි විනාඩි 38යි.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
0: ජාතිය යශෝරාවිය නන්දා මාලනී අද නික්ම යන දවස. ඇයගේ හඬ අපි ලක්කඩ ඔස්සේ මේ විදිහට එකතු කරනවා.

0: විලාහු දැසන 6යි විනාඩි 42යි FM
1: 93.5 FM 93.7 ලකන්න Radio ITN සතියක ලකන්න

0: ලක්කඩ ප්‍රෘතියංශය සමීප කරන තොරතුරු අතර බෝග අපනයනෙන් තවත් සධස්ථානයක් සැන්ටුවන් කරමින් ශ්‍රී ලංකාවේ පළමු නැවුම් අන්නාසිතෝගේ ඒ පාකිස්ථානයට අපනයනය කරනවා. පළමු කටේනර ඇසුරුම් කටයුතු සR ස්පෝට් පෞද්ගලික සමාගම මගින් සිදු කළේ සමාගම කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය උපාලි රණසිංහ මහතාමේදී සඳහන් කළේ පාකිස්තාන සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර දීර්ඝ කාලයක් පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙලෙස අන්නාසි අපනයනය කිරීමට හැකි වුණු බව තමයි සඳහන් වුණේ.
1: ඒකද ඇත්තම මේ ගවර්න්මෙන්ට් එකේ මේ ඔෆිසර්ස් ලාගේ ගවර්න්මෙන්ට් ඔෆිසර්ස් ලාගේ තියෙන උනන්දුව හරිම පුදුමයි. මට නම් හිතා ගන්න බෑ පහුගිය අවුරුදු 20ක් 35ක වන් අපරායන ශේෂ්ත්‍ර හිටියා මෙච්චර උනන්දුවෙන් වැඩ කරන ගවර්න්මෙන්ට් ඔෆිසර් ලායිට් මම දැකලා නැහැ ඇත්තට. මේකෙන් ඇත්තටම රැකියා උත්පාදනය වැඩි වෙනවා, බොවින්ගේ ආදායම් ගොඩක් වැඩි වෙනවා. මුලින් මම විතරක් නෙමෙයි, තව එක්ස්පෝර්ටර්ස් ලා ඉන්නවා මේ යවන්නේ. ඇත්තට විශාල ආදායමක් ලංකාවට හම්බ වෙනවා ඇත්තට.
0: විමිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 7500ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූර්ණක ඇස්තමේන්තු ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත කරනවා. ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ට රජයේ සහතික මිලට විමිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 25ක උපරිමයක් දක්වා පොලි රහිත ණයක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ගොවීන්ගෙන් සාධාරණ මිලට වී ලබා ගැනීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ බව තමයි අමාත්‍ය KD ලාල්කාන්ත මහත්තයා මෙන්න මේ විදියට සඳහන් කළේ.
2: අපිට VLE මණ්ඩලය මගින් පමණක් ගොවි ජනතාව නිෂ්පාදනය කරන වී සාධාරණ මිලට ලබා ගැනීමේ සම්පූර්ණ හැකියාවක් නැහැ. ඒ හැකියාව මීට වඩා වැඩි කිරීමේ වැඩපිළිවෙලක් අපි යෙදිලා ඉන්නවා. දැන් අපිට තවත් වී මිලද ගැනීමේ යාන්ත්‍රණයන් තිබෙනවා. සුළු පරිමාණ වී මෝල් හිමියෝ සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෝ. ඒ අයගෙන් යම් ඉල්ලීමක් තිබුණයි රජය ප්‍රකාශ කරලා තිබෙන මිලට වී මිලදී ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න පුළුවන්. බැංකුවලින් නෙමෙයි ඒගොල්ලන්ට දෙන්න රජය මැදිහත් වෙලා මූල්‍ය ප්‍රතිපාදනය. ඒකට අනුව අපි ජනාධිපතිතුමත් එක්ක මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඒ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමිනුත් ඒකට සම්බන්ධ වුණා. ඒ සාකච්ඡාවලින් පස්සේ තමයි අපි තීරණයක් ගත්තා රුපියල් මිලියන 25ක උපරිමයකට යටත්ව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට මුදල් ලබා දෙන්න. ඒක දිසාපතිතුමා සහ ප්‍රාදේශීය ලේකම්තුමාලා හරහා තමයි ඒ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ.
0: අනනේ කළ සහල් තොග පිළිබඳවයි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළේ මෙහෙම.
3: විපක්ෂ නායකතුමාගේ පැත්තෙන් මතු කළා හාල් මෙට්‍රික් ටොන් 3,00,000 ගාණක් මේ වසර තුල ගෙනත් තිබෙනයි කියලා. මේ වසර තුල අපි කීලි සම්බවලට ආදේශකයක් විදිහට යම් කිසි සාල් ප්‍රමාණයක් ගෙනවා. අපි ඒක මේනකොට කළමනාකරණය කරමින් ඉන්නවා. කීලි සම්බවල දැන් මේනකොට අපි අස්වැන්නේ වැඩි කර ගැනීමක් කරගෙන තියෙනවා. විපක්ෂ නායකතුමාම මෙතනදීම උත්පත් කළා. මම ඊට කලිනුත් මේක මතක් කරලා තියෙනවා. පොර තහනම් කරපු කාලේ වී නිෂ්පාදනයේ 35%කින් අඩු වුණා කියලා. ඒක ඇත්ත. ඇත්තටම ඊටත් වඩා අඩු වෙලා තියෙනවා. අනිත් හැම අවුරුද්දකම මෙට්‍රික් ටොන් 145 පැනලා අපි වී නිෂ්පාදනය කරන් තියෙනවා. ඊළඟට හෙක්ටයාරකින් ගන්න වී ප්‍රමාණය 2022 පොහොර තහනම් කරපු අවුරුද්දේ හෙක්ටයාරක නිෂ්පාදනය කිලෝ 1300යි. ඊට කලින් හෙක්ටයාරකින් 4000 පැනලා රන් තියෙනවා. එවනම් මෙන්න මේ තත්ත්වයත් එක්ක වීඅලි මණ්ඩලයේ අපි බාර ගන්නකොට තිබුණු තත්ත්ව පිළිබඳව මෙතන අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ අනුව අපි එනකොට වී කිලෝ එකක් රුපියල් 105 තමයි ආණ්ඩුව නියම කරලා තිබුණේ. හැබැයි ගබඩා වහලා තිබුණේ වී මිලදී ගත්තේ නැහැ. ඒ තත්ත්වයත් එක්ක අපි 120 130 140 මිලක් දුන්න ගොවියට ගබඩා විවෘත කළා. ප්‍රශ්නයක් ආවේ නැහැ. දැන් කන්න තුනක් පහ වුණා. මේ කන්නේ තමයි ගැටලුවක් ආවේ. මේ ගැටලුවක් එන්නේ නැමේ යුද්ධයක් ආවේ නැත්නම් මේ වෙලාවෙත් අපි ඒකට විශේෂ මැදිහත් වීමක් කරලා තියෙනවා. වී ගබඩා ටික විවෘත කරලා තියෙනවා. රජයේ ගබඩාවට වී ගන්නවා. ඔඩපණ ණය විදියට මිලියන 10,000ක් වින් කෙරුවා මෝල් හිමියන්ට 104 පොලියට ණය අරගෙන වී මිලදී ගන්න. එතනින් එහාට තවත් පියවරක් ලැබලා මිලියන 7500ක් දම්බෙන් කරලා තියෙනවා දිසාපතිවරු හරහා මෝල් හිමියන්ට සම්බකාරවලට කිසිදු පොලියකින් තොරව ඒ මුදල් ගන්න පුළුවන්. මාස 8කින් තමයි ඒක ගෙවන්න තියෙන්නේ.

0: മൂല്യ അപരാധ വിമർശന കൊട്ടാസെ വിസിൻ പാവത്താകനെ ലബന വിമർശനങ്ങളുടെ അദാലവ് പൊതുജന എക്സത് പെരുമുനെ ജാതിക സംവിധായക സഹ പാർലമെന്റ് മന്ത്രി നാമൽ രാജപക്ഷ മഹതാകിൻ ഈ പേ ഹയക്കട്ട് ആസന്ന കാലാക്തിസേ പ്രശ്നകര പ്രകാശയാക് ലബാഗത് ബവ് ഇമ കൊട്ടാസ ആരഞ്ച് മാർഗ് സദാൻ കന്നോ പാർലമെന്റ് മന്ത്രി നാമൽ രാജപക്ഷ മഹതാട്ട് മീറ്റ പെരക്കല ദൈനംദീമ കണു എ മഹതാ മൂല്യ അപരാധ വിമർശന കൊട്ടാസെ ഈ ഉദാസന പെനീസിതെ കിലത്തമായി ലങ്കാദ്വീപ് തുറുതുറു വാർത്താ കരാന്നെ തങ്കലി സുപിരി ഹോട്ടൽ സിദ്ധിയ സംബന്ധി ලබන වසරේ පාසල් පැවැත්වෙන්නේ මෙහෙමයි කියලා ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා රජයේ සහ රජ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල පළමු වාරයේ ලබන 2027 වසරේ ජනවාරි 4 වෙනිදා සඳුදා සිට අප්‍රේල් 9 වෙනිදා සිකුරාදා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා දෙවන වාරයේ එම වසරේ අප්‍රේල් මාස 26 වෙනිදා සඳුදා සිට ජූලි මාස 30 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිත බවත් සඳහන් වෙනවා අගෝස්තු මාස 30 වෙනිදා පාසල්වල තෙවන වාරයේ ආරම්භ කිරීමට නියමිත අතර එය දෙසැම්බර් මාස 3 වෙනිදා තෙක් පැවැත්වෙන බවත් අමාත්‍යාංශය සඳහන් කරනවා අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රයකට අනුව 2027 වසරේ අපොස උසස් පෙළ විභාගයේ අගෝස්තු මාසයේ සාමාන්‍ය පෙළ විභාගයේ එම වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතයි සුවිශේෂ හේතුවක් මත යම් පාසල් දිනයක් වැසීමට සිදු වූවොත් ඒ වෙනුවෙන් හිලව් සැසි පැවැත්විය යුතු බවද එම චක්‍රලේඛනයේ සඳහන් වෙනවා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ හදිසි තත්ත්වය හමුවේ රාජකාරී කරමින් සිටියේදී ජීවිතක්ෂයට පත් වූ බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් වන්දි පිරිනැමීම සහ උපහාර පිදීමේ උත්සවයක් පැවැත්වුණා. ඒ බන්ධනාගාර මූලස්ථාන පරිශ්‍රයේදී මෙහිදී බන්ධනාගාර කොමසාරිස් ප්‍රසාද් හේමන්ත මහතා මේ විදිහට අදහස් පළ කළේ.
1: ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මේ සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස්වරයෙකුගේ සභාපතිත්වයෙන් තුජේ විජේසේකර මහත්මයාගේ සභාපතිත්වයෙන් යුතුව අපි මේකට කමිටුවක් පත් කරා. ඒ වගේම ඒ කමිටුව ක්‍රියාත්මක වෙනවා. ඒත් එක්කම අග්‍රහාර රක්ෂණ කියන එක රාජ්‍ය සේවයේ කාටත් හිමි දෙයක්. නමුත් මෙතන තියෙන විශේෂත්වය ඒක වුණත් ඉතා කඩිනමින් කාලත්‍රයන්ට ලබා දීමේ කටයුත්ත යුසුළුව බන්ධනාගාර කොමසාරිස් ඩොනල්ඩ් මුර්ගේ මහත්මයාගේ මැදිහත්වීමෙන් කාර්යභාරය මනාව සම්බන්ධීකරණය කරලා අද මේ ස්ථානයේ මේ විදිහට මේ මොහොත උදා කරන්න කටයුතු කරා. ඒ ගැන ඔවුන්ටත් ස්තුතියක් දෙනවා. මේ අග්‍රහාරයෙන් පමණක් මේක අපි අවසන් කරන්නේ නැහැ. තව ඉදිරියට තව රාශියක් ඒ නිලධාරීන් වෙනුවෙන් අහිමි වූ නිලධාරීන් වෙනුවෙන් ඒ ගෙවල්වල කාලත්‍රයන්ට එම දරුවන්ට ලබා දීමේ වැඩපිළිවෙළක් වන්දනාගාර දෙපාර්තමේන්තුව ආරම්භ කරලා තියෙනවා.

ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.

0: විලවු දෙස් නහයයි විනාඩි 55යි.
1: සතියක ලක්හඩ
2: මෝනින් නිවුස් ඇලර්ට්.
0: වාහනයක් ධාවනය කරනවා නම් මේ වෙලාවෙත් කල්පනාකාරීව ධාවනය කරන්න, ජීවිතවල වටිනාකම තේරුම් ගන්න කියන පණිවිඩය ලබා දෙන්නේ පිම්මයා ටිපරේ ට්‍රැක්ටරේ ගැටි වන්දනන ඩේ පහක් මරුවට තවත් තුනකට බරපතලයි. කුඹුක්කන ඛේදවාචකය පිළිබඳව අද ලංකාදීප වාර්තා කරනවා. වැල්ලවාය මුන්රාගල මාර්ගයේ කුඹුක්කන කළුපාලම් මතදී වැල්ලවාය දෙසට පිම්මේ ධාවනය වූ ටිපර රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසට ධාවනය වූ ට්‍රැක්ටරයක ගැටීමෙන් ඊයේ අලුයම ඇති වූ අනතුරෙන් පුද්ගලයන් 5 දෙනෙකු මියගොස් ඇති අතර 3 දෙනෙකුට බරපතල තුවාල සිදු වෙලා තියෙනවා. මුන්රාගල රෝහලට මේ අය ඇතුළත් කළා තියෙන්නේ. පිම්මේ ධාවනය වූ වැලි ටිපරය ට්‍රැක්ටරේ පිටිපස රෝදය අසල යකඩ බාරයේ ගැටෙනවත් සමග ටිපරේ බඳෙන් විශාල යකඩ තහඩුවක් ගැලවී ට්‍රැක්ටරේ ටේලරේ ඇඳට හේතු වී වාඩි වී සිටි පිරිස් මතර කඩා වැටී ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වෙලා තියෙනවා. ඉතින් කොහොම වුණත් ජීවිත පහක් තවත් තුනකට බරපතලයි. මාර්ගයේ ධාවනය කරද්දී ඊයේ රාත්‍රියේදී තනතුරු ගණනාවක් වාර්තා වුණා. නිදිමත නම් වාහනේ ධාවනය කරන්න එපා කියන පණිවිඩයත් ලබා දෙනවා. ඒ වගේම අධික වේගයෙන් ධාවනය කරන්න එපා. අනිත් අයගේ ජීවිත ගොඩක් වටිනවා. ඔබ ඔබේ ජීවිතය වටිනා බව සලකනවා සේම අන් අයගේ ජීවිතත් වටිනා බව තේරුම් ගන්න. ප්‍රවීණ සංගීතවේදිනී අභාවප්‍රාප්ත ආචාර්ය නන්දාමාලිනීගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ පෙරවරුවේ සිට මහපිරිස් වැලනොකඩි නන්දාමාලිනී සංගීත ආශ්‍රමයට පැමිණියා. ජාති යශෝරාවේ නමින් විරුදාවලියලත් මේ අසහාය ගායන ශිල්පිනියගෙන් ඉසල දේහය ඊයේ පෙරවරු 10ට පමණ ඇය පදිංචිව සිටි නුගේගොඩ නාවල විජයබා මාවතේ අංක 30 දරණ ස්ථානයේ පිහිටි නන්දාමාලිනී සංගීත ආශ්‍රමයේ තැන්පත් කළා තියෙනවා. ඒ මොහොතේ සිට ඇයට ඉමහත් ආදරයක් ගෞරවයක් දැක් වූ රසික රසිකාවියන්, කලාකරුවන්, ගායන ශිල්පීන්, නළු නිලියන්, මැති ඇමතිවරුන්, දේශපාලඥයන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක්

0: සතියක ලක්හඩ.
1: ජයග්‍රහ වාසනාවන්ත දසනක් උදේ 7 විනාඩි 6යි වෙලාව. Good morning, Ivan Ranil.
2: Ivan අපද අගෝස්තු මාසේ 22 වෙනි සෙනසුරාදා අපේ සතියක ලක්කඳ වරන් ගන්න හදන්නේ. අපි දන්නවා මේ වෙනකොට නේද හැමෝම ශෝකේ නැළිලා ඉන්න වෙලාවක් රටම ශෝක දිනයක් විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙන වෙලාවට තමයි අපි සතියක ලක්කඳ මේ විදිහට ඔබත් එක්ක කතා කරන්නේ.
1: ඉතින් අහසසේ ඔබ අනන්තයි. එහෙම තමයි අපිට මාලනීය ගැන කතා කරන්න පුළුවන්. ශ්‍රී ලංකේ ගීත වංශ කතාව ඇතුලේ ප්‍රේමය විතරක් නෙවෙයි එතනින් එහාට ගිය සමාජ කාරණා ගණනාවක් වෙනුවෙන් මැදිහත් වීමක් කළ ඇගේ ගීහඬට පුළුවන් වුණා මිනිසුන්ගේ හදවත් ඇතුලේ අලුත් බලාපොරොත්තුවක් ඇති කරන්න. හරි, ඇත්තටම අසාධාරණයක් සමාජයේ යම් තැනකදී සිදුවෙනකොට ඇය බොහොම ඍජු සොරේකින් හඬකින් ඒ පිළිබඳව කතා කළා. ඒ නිසාම තමයි නන්දමාලිනී අපේ හදවත තුළ ජීවත් වෙන්නේ රණේ. ඉතින් ඇගේ වියෝවීම රටක් විදිහට අපි සියලු දෙනාටම ඉතාම කනගාටුදායක සිදුවීමක්. අර කලාකරුවෝ ඊයේ කියපු අදහස් දැක්වීම වල දැක්කේ ඇය නැති අඩුව ඒ රික්තය පරිපූර්ණය කරන තවත් එහෙම හඬක් එහෙම ශිල්පිනියක් මේ වන තුරු පහළ වෙලා නැහැ කියන කාරණේක අපිට බොහොම පැහැදිලි. ඇය ගැයූ සෑම ගීතයක් ඇතුළෙම නේද නන්දමාලිනී අපිට අමතක කරන්න බෑනේ. හොඩි පොතේ පාඩම් කියලා දුන්නෙත් ඇය. හරි, ඊට පස්සේ ප්‍රේමය ගැන කියලා දුන්නෙත් ඇය. ප්‍රේමය හරි පාරිශුද්ධයි, මේක මේ රාගයෙන් තොර හරි ආදරණීය හැඟීමක් කියලා අපිට කියලා දුන්නෙත් ඇය. අහසසේ ඔබ අනන්තයි කියලා කිව්වෙත් ඇය. ඉතින් අර පුංචි දරුවක් ඉඳලා මරණයට පත්වෙන වයස එනකන් හැම ශේෂ්ත්‍රයකම හැම අත්දැකීමක්ම ඇයගේ ගීත ඇතුලේ විශ්ය වෙලා තිබුණා. අන්න ඒ නිසාම තමයි ඇය අපිට ඇත්තටම ලෙජන්ඩ් කෙනෙක් වෙන්නේ.
2: දැන් අපි මේ කතා කරන එහෙම ජාතියේ යශෝරාවේ පිළිබඳව ඇය ගායිකාවක් විදිහට මිනිසුන්ගේ හදවතට කොච්චර ළඟද කිව්වොත් එහෙම හැම කෙනෙක්ගේම මුවින් ඇගේ ගීයක් මිමිනෙනවා. ඇගේ ගීයක් කඩපාඩම් නේද, කඩමණ්ඩියේ 12 දුව පෙනී කිව්වට පස්සේ නේ හැමෝගෙම විරහව ගැන ඇගේ ආත්මකථනය පිළිබඳව අපිට තිබ්බා නේ. හැමතිස්සෙම ඒ ගැන මිමින දුකක් දැනුණාම සතුටක් දැනුණාම එහෙමත් නැත්නම් අපි යම් අරගලයකට මුලපිරුවාම මේ හැම තැනදීම ඒකේ ගීත අපිට මතක් වුණා, අපිට සිහිපත් වුණා.
1: ජීවිතය කියලා කියන්නේ ගලාගෙන යන ගංගාවක් වගේ රණිල්. ඒක ඔහේ ගලාගෙන යනවා. ඒ කතාවත් අපිට කියලා දුන්නා.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මමනන්ද මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැලඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.

0: අයිදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
1: අපි සොයන්නේ නුඹේ හඬයි.
2: ලක්කඳ Golden Voice
0: ළඟදීම සතියේ දිනවල දහවල් එකට ලක්කඳ.
3: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
4: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
3: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
5: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8:00.

0: Airtel Fiber together am fit karanna okkoma devices connect karanna gaming world low latency fast and stable unlimited thoraganna package rasa SLT Mobitel Fiber
1: obe kotipati sihineya ada sabaveida ratri 10ට lakhanda ahanna jathika lotrai mandale siyunuma ticket patthola jagrahi pratipala ada ratriyema obata kiyana ekama radio wa lakhanda
2: උදේ 7 විනාඩි 20යි වෙලාව. අපි අහසසේ ඔබ අනන්තයි නේද? ඔබයි රම්‍ය සඳගිරණ. මේ හැම ගීපදයක් ඇතුළෙම අපිට මුණ ගැහුණු ආචාර්ය නන්දමාලනී. එය I give you over අපිට සමන්න වැකුණු තැන ඉඳන් සමස්ත රටේම ඇයට ආදරය කරන ඇය වෙනුවෙන් පෙළගැහෙන ආදරණීය මිනිසුන්ගේ ශෝකලාපයන් මැද්දෙ තමයි අපි මේ ගත වෙන තත්පරයත් ගත කරමින් ඉන්නේ. උදේ පාන්දරම අපි මේ ගැන කියන්නේ මේ ඇය අපේ රටේ ගීත වංශ කතාවේ නොමැකෙන සලකුණක්. හරි, ශ්‍රී ලංකේ ගීත වංශ කතාව ඇතුලේ අපිට ඇය මේ ප්‍රේමණීය ගීතේ හිමිකාරණීය විදිහට එක පැත්තකට කරන්න පුළුවන්කමක් නැහැ. ලඝු කරන්න බෑ ඇයව එක තැනකට. ඇය මේ හැම ශේෂ්ත්‍රයකම පුංචි දරුවගේ ඉඳලා තරුණ වයසටෙද්දී මැදිවියට එද්දී ඊට පස්සේ ජීවිතේ සදා සමය ගත කරද්දී මේ හැම වෙලාවකම අහන්න පුළුවන්, රසවිඳින්න පුළුවන් අර්ථවත් ගීතාවලියක හිමිකාරණීයය. ඒ නිසානේ අපිට ඇයව මේ තරමට දැනෙන්නේ රණි. ඔය මේ එතුමිය ගැන මේ හරි අපූර්ව කතාවක් කියලා තිබුණා අපේ සමන්නතාවද හිටි මහත්තයා. මොකද ගුවන්විදුලියත් එක්ක දීර්ඝ බැඳීමක් තිබුණා. ගුවන්විදුලියේ ළමා වැඩසටහන් වලට ගීත ගයන්න ආපු පුංචි ගෑනු ළමෙක් නේ.
3: ඔව්, ඇවිල්ලා ඒ ශ්‍රේණි ගායිකාවකින් තමයි නැවතුනේ.
2: ඉතින් මේ ඔය සමන්නතාවද හිටි මහත්තයා කියනවා මේ හරි අල්පේජ්ජ ගති බැවතුම් තිබුණු චරිතයක් ඇය. මේක අපි එතුමා කියන්න අවශ්‍ය නෙමෙයි. මේ අපි හැමෝම දන්න ඉතාම නේ ශ්වේත වර්ණයෙන් තමයි ඇයගේ වස්ත්‍රාභරණ හැම වෙලෙම සැරසෙන්නේ. නන්දමාලිනිය කොතන දැක්කත්
3: කවදාවත් දුරකථනයක් පාවිච්චි කළා නෑ.
2: පාවිච්චි කළා නෑ. එතුමිය මේ ඕනෑම වෙලාවක අපිට දකින්න හම්බෙන්නේ එකම විදියට. නන්දමාලිනිය අපිට රත්නශ්‍රී සර්ගේ වැඩේදී හම්බුණත්, ධම්මික බණ්ඩාර මහත්තයාගේ වැඩේ හම්බුණත්, සන්නස්ගල සර්ගේ වැඩකදී හම්බුණත්, වෙන ප්‍රසංගයකදී හම්බුණත් ඇය අපිට දකින්න වෙන්නේ එකම ස්වරූපයකින්. සහ ඇය මිය ගියා කියන කාරණාව මේ සමාජයේ කතාබහට ලක් වෙනකොට, ඒ ප්‍රවෘත්ති වාර්තා වෙනකොට තමයි අපි ඇත්තටම එතුමියගේ වයස පිළිබඳව අවධානය යොමු කරන්නේ. අපිට ඇය සදාතනික තරුණයෙක්. මට නන්දමිස්ස හැමදාම බිනුනේ එකම විදියට. හරි, ඒ සුදු පාට සාරිය ඇඳන් ඉන්න චරිතය හැමදාම එක විදිහනේ. කිසිම දවසක අපිට ඒ වයස යනවා ඇය ටික ටික දැන් මේ වයසට ගිහිල්ලා කියලා දැනුනේ නෑ අපිට. එතුමිය හැමදාම හරි සදාතනික ස්වරූපයකින් හිටපු චරිතයක්.
3: දැන් ගරු නම්බුනාම වලදී පවා, එහෙම නැත්නම් අවලාද අපහාස වලදී පවා ඇය එකම විදිහට තමයි ඒවට මුහුණ දුන්නේ. යටලෝ දහමින් කම්පාන වෙනවා කියන ඒ ගායිකාවකගේ සහ කලාකරුවෙකුගේ තියෙන්න ඕන ඒ මහත්මා ගුණ, එහෙම නැත්නම් ඒ කලාකරුවෙකුගේ තියෙන්න ඕන අති දුර්ලභ ගුණ ඇය සතුව තිබ්බා.
2: ඒක වර්තමානයේ මේ ඉන්න කලාකරුවන්ටත් ඇයගෙන් ගන්න පාඩම් ගණනාවක් තියෙනවා. එක සින්දුවක් කොහොම හරි කට්ට කරලා හිටුණාට පස්සේ අඩි ගානක් උඩින් යන්න පටන් ගන්න අයට නන්දමාලිනිය කියන්නේ පරමාදර්ශී චරිතයක්.
3: අනිවාර්යයි.
2: ඇය හැමදාම එකම විදිහට ඉතියි. එයාට මේ කන්න බොන්න විශේෂ හෝටල් අවශ්‍ය නැහැ. මේ සමන්නතවු දෙන්න මහත්මේ මේ කතාව බොහොම පැහැදිලිව කියලා දුන්නා. අපිත් එක්ක යනකොට කට්ට සම්බෝල ටිකුයි ඉන්දියේ මේ පොල් රොටියක් කාප්පයක් තිබුණොත් ඇයට ප්‍රමාණවත්. අනේ මල්ලි මේ කඩෙන් නම් ගන්න බෑ කිව්වේ නෑ. දුප්පත් මිනිස්සුගේ කඩේ ළඟ නතර වෙලත් ඒක හට එකක් බොන්න තරම් ඇයි නිහතමානී චරිතයක් වුණා. අනිත් පැත්තෙන් ඇත්ත ඇතිසැටියෙන් කතා කරවපු ඇත්ත ඇත්ත විදිහටම පෙන්නපු චරිතයක් තමයි නන්දමාලිනිය. එයාට තිබිච්ච ආර්ථික දුෂ්කරතා ගැන, එයා ආපු ගමන ගැන තමයි හරි ලස්සන කතාවක් කියනවා. මේ දහතත් එක්ක මුලින්ම තරගයකට සහභාගී වෙලා තෑග්ගක් විදිහට මේ මට මෙන්න මෙහෙම ලැබෙනවා ඒ පුංචි මුදලින් අපි ඉස්සල්ලාම මේ කඩේකට ගිහින් හොද්දට කනවා බඩ පිරෙන්න. එහෙම තමන්ගේ කතාව තමන් ආව ගමන ගැන කිව්ව. මේ කියන හුඟක්
3: අය අතිශෝක්තියකින් අතිශෝක්තිය හදන්න උත්සාහ කරේ නෑ. අය නැති සමාජ පසුබිමක් නිර්මාණය කරන්න උත්සාහ කරේ නෑ.
2: නෑ, ඇයට අවසාන කාලේ වෙනකොට කියන්නේ තුමිය ශ්‍රේෂ්ඨ ජනප්‍රිය චරිතයක් බවට පත් වෙනකොට ඇය සියලු දේ ගොඩනගාගෙන අවසන්නේ. ඕනනම් අර යට ගියා වහගෙන ඇයට ජීවත් වෙන්න තිබුණා. හරි. එතුමියගේ මේ වචන ඇතුළේ තිබුණා ජීවිතේ හොයන මීළඟ પરම්පරාවට ජීවිතේ කියලා දෙන මහා ගැඹුරු කතාවක්. හරි. පුංචිතනින් පටන්ගෙන පුංචිතනින් අඩියෙන් අඩිය තියලා ඉස්සරහට එන්න පුළුවන් කියන පණිවිඩය අචරනන්දා මාලි සමස්ත රටට ලෝකයට කියනවා. ඇයට මුල මතකයි. මුල මතක තියෙන මිනිස්සුන්ට අග වෙනකොට හොඳටම හරියනවා කියලා කතාවක් අපි අහලා තියෙනවා. ඒ මුල මතක තිබුණු නිසා මේ නිහතමානී කම නිසාම නන්දා මාලිනිය අද අපි හැමෝගේම හදවත්වල බොහොම ගැඹුරින් ලියවුණු චරිතයක් බවට පත් වෙලා. ඉතින් අපි තවමත් කල්පනා කරමින් ඉන්නේ රනිල් සහ මම ලැබෙන විරාමය තුළ කතා කරමින් හිටියේ ඇය නැති අඩුව අපේ සංගීත ශ්‍රේෂ්ඨයට කොයිතරම් බලපෑමක් එල්ල කරයි. එක පැත්තකින් අපි වාසනාවන්තයි ඇයගේ ගීත අහන ඇයගේ ගීතවලින් ජීවිතේ පටන් ගත්ත දවස පටන් ගත්ත මිනිස්සු විදිහට ඇය පිළිබඳව අපි බොහොම ආඩම්බරින් කතා කරන්න ලැබෙනවා.

0: ජයන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සමරය.
1: බල්ලට ඇති වැඩකුත් නෑ, හිමින් ගමනකුත් නෑ. උගේ අර පාපමිතුරු කල්ලියත් එක්ක කොහෙරි යන්නේ නැති.
2: මුදලාලි මාමේ ආටකක් ගෙන ගන්න විදියක් නැද්ද? ජයන්තති මාමට අමාරුයි. නන්දන හොයාගෙන ආවේ ඒක කියන්නේ. කොහෙද මේක පිස්සු බල්ලේ ගාන්න වැටලානේ?
1: ඕකුන් අම්මලා අප්පලා අඳුරනවා මොනව කරන්න බෑද බං? අම්මරයක් නම් තිබුණා, පොඩ්ඩක් හිටපොන්ක බලන්න. වැටි හන්දියෙන් තමයි ගෙන්න ගන්න වෙන්නේ.
2: පුළුවන් නම් ලොකු දෙයක්. මදුත් ගෙදර නෑනේ.
0: සම්බරය
3: මහත්තයාට ඒකක් දීලා යන්න ඕනේ පරක් කොයි නේද? ඉන්න තැනක හොයාගන්නත් එපා.
4: මම වෙන වෙලාවක එන්න. කොහොමත් නම් ටික දවසක් මේ පැත්තේ ඉඳි.
3: බොහොම ස්තුතියි මහත්තයා.
4: වත්තාපු හින්දා මටත් මාංශයෙන් නැතුව ඩ්‍රයිව් කරන්න පුළුවන් වුණා.
0: සති අග රාත්‍රී 9ට ITN බලන්න. සමරය. කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
5: ලඛන මොමලින් ඒසල්
0: සම අනුග්‍රහය.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
7: සතියක ලක්හඩ.
8: සතියක ලක්හඩ හගෙන ඉන්නේ උදේ 7:30 වෙලාව. අපි මෙනිම්ම යන්න ඕනේ ඊයේ රාත්‍රියේ දිනුම් මදින් ලද ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත්වල ප්‍රතිඵලය බලන්න. ඊයේ 21 වෙනි සිකුරාදා ජයග්‍රහි ප්‍රතිඵලය තමයි අපි මේ ඔබට කියන්නේ.
9: අපි පටන් ගන්නේ මහජන සම්පත ලොතරැයි. මහජන සම්පත එල් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 797141. එල් ඉංග්‍රීසි අක්ෂරයේ 797141. ගොවිසෙත ලොතරැයියේ අයි ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක 18 19 54 62. අයි ඉංග්‍රීසි අක්ෂරයේ ගොවිසෙතේ 18 19 54 62. මෙගා බව ලොතරැයි ඩබ්ලිව් ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාදාංකි අංක 1 වාසනාවන්ත අංක 40 48 69 69. ඩබ්ලිව් ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාදාංකි අංක 1 වාසනාවන්ත අංක 40 48 69 69. ධන නිදානේ කී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 9 21 58 77. දන නිදාන ලොතරැයි කී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 9 21 58 77. හඳහනේ උෂ්ටික ලග්නය වාසනාවන්ත අංක 12 22 23 37. උෂ්ටික ලග්නය 12 22 23 37. අද සම්පත ලොතරැයි අංක රටාව 41 141 7141L 41 141 7141L. NLB ජය ලොතරැයි H ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 2475. H 2475. NLB සුබ දවසක් ලොතරැයි සිංහ ලග්නයේ වාසනාවන්ත අංක 59 62 64. සිංහ ලග්නයේ 59 62 64 තමයි වාසනාවන්ත අංක. විශේෂ අංකය 5 3 2. එහෙම නැත්නම් 5 5 5 2. අදත් සුපිරිතයාගේ ගණනාවක් තියෙනවා. වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි මිලට ගන්නවා.

ජීවිතයට අමාවක ආ කලට ඔබ පුන් සඳක්ව එළිය කළාය. කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳිනු වෙනුවට වැස්සක්ව ගිගුම්දී වියලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප

අසාධාරණ ලෝකයේ තුල පීඩනයට ගොදුරු වූ සුවහසක් මිනිසුන් වෙනුවෙන් නිර්භයව ගීත කලාව මෙහෙය වූ ඔබ විසින් සමාජයට සිදු කළ මෙහෙවර සදා අමරණීයයි.

0: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: සත්‍යකලා කඳහගෙන ඉන්නේ උදේ 7:43.

సంబంధి హతయినడి 46వ వపి కథాకరమి నిన్నే ఆచారణంద మాల్య సంబంధి వడ వదక్కెన్ని 2015 మార్చు మాసి 20వనిద కొలంబ బండార్నాయక సమరు రంగహలేది మే ఎడి దక్కున లస్తన మాల్ బిబిలా సంగత గీతటి నంద మాల్య అన్నే వేళవే ముఖ్య దేశనే సమన్ నతావుద హిట్టి మాత విసిన్ కరన్నే ఇతమ మే కథావ అవసాన్ కరన్న తోరగన్న హరి అపూరు కథావాక్ ఓ మేమ గీన మమ మగే అదహస్ దక్కిమ అవసాన్ కరన్నే మిరిహాన్ ఆరచ్చిగే నందమాల్ని పెరేరాగే వత్కం వెరకం ఒబ ఇదిరియే గిన హెర దక్కుమే అయ పోసత్ దనుమెన్ పెనుమెన్ గుణేన్ పోసత్ అయ యహపత్ కిసివకుట కరదరయక్ నోయి జీవతీమ్ అగే అపేక్షావ అయ దనువత్ హెమ విటకమ యమ కలుదిన్ ఇగిన గెనీముట సూదానం పొతపత హొందిన్ నెసరు కరనో నవ సితివిడి వలిన్ పోషణ వినో అయ నెనవత్ ఉసస్ గేయ కావ్య నిర్మాణయక్ తోరాగన్న ඒ සඳහා සුදුසුම සංගීතඥ හඳුනා ගන්න ඇය සමත් ඇයට මිනිසුන් කියවන්නට පුළුවන් සැබෑ මිතුරන් හරියට හඳුනා ගන්නවා ඇය ගුණවත් අනුන් ගැන හිතන හැමෝටම උදව් උපකාර කිරීමට වෙහෙසෙන ස්ත්‍රියක් තමන්ගේ නිර්මාණ සඳහා දායක වන ගේය පද රචකයන් සංගීතඥයන් ගැන සොයා බලන ඔවුන්ට නිසි ගෞරවය පමණක් නොවේ මූල්‍යමය හිමිකමද ලබා දෙන්නට නිබඳව වෙහෙසෙන කලාකාරණියක් ඇය බලවත් සත්‍ය වෙනුවෙන් පෙනී සිටින අසත්‍ය හමුවේ දන නොනමන සියලු අභියෝග හමුවේ ඉන්ද්‍ර කියලයක් සේ නැගී සිටින අභීත ගැහැණියක් ඇය සිරිමත් ඇගේ ගැයුම් පමණක් නොව පෙනුමද සිරිමත් ඇවතුම් පැවතුම් සියල්ල සිරිමත් ඒ කියන්නේ ඇය සිරිමත් සිරිත් ඇත්තියක් හැබැයි ඇය දුප්පත් යාන වාහන කසේ සලු රන් අබරණ තබා මොබයිල් ෆෝන් එකක්වත් ඇයට නැහැ එහෙම තමයි සමන් නතාවුද හිට්ටි මහත්ත මේ කතාව අවසන් කරන්නේ මේ තමයි අපි කතා කරන අපිට දැනුණු අපේ පපු ඇතුලේ ජීවත් වුණු ආචාර්ය නන්දමාලිය පුංචි සන්ධියේ ඉඳලා ජීවිතේ අවසාන මොහොත දක්වා එක තෙලට රස විඳින්න පුළුවන් ගීතාවලියක හිමිකාරණිය අන්න ඒ නිසයි ඇය මෙතරම් රටට ජාතියට වටින චරිතයක් වුණේ සැබවින්ම නන්දා මාලනිය ශ්‍රී ලාංකේය ගීත වංශ කතාවේ යශෝරාවේයි.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: දශකඝාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100

0: මේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

0: ඇති මොබිටෙල් ෆයිබර්ක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින්ග් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
1: අයිබෝන් උදේ 8 විනාඩි 2යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB දනඩ තහනේ නතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනි දහනේ බෙලදී දෙන ඔබත් කෝටිපතිය තුවන්.
2: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
4: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
2: සයිබර් ජෙන්
5: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි
6: සම අනුග්‍රහය.
7: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අල්ල.

0: අකදමයක් බවට පත් කල තියෙන නිසා ආචාර්ය නන්ද මාලනිය පිළිබඳව කතා බහ කරමු හිටියේ. ඒ අතර වාරේ අපි මේ ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සම්බන්ධයි. එහෙම නැත්නම් ඩිජිටල් පරිවර්තනයක් සිදුවෙමින් තියෙන ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව IT සිස්ටම් සම්බන්ධයෙන් සෑම සතියන්තයකම සෙනසුරාදා දවසේ උදේ කතා බහ කරනවා. අදත් සුපුරුදු පරිදි මේ සංවාදය අපි ඉදිරියට ගෙන යන සූදානම්. ලංකාව ඩිජිටල් පරිවර්තනයකට සූදානම් කිරීම රටේ අවශ්‍යතාවක් අතිකර ජනාධිපතිතුමන් නිසාම ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය නිර්මාණය කරගන්නවා, ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරනවා. එතකොට මේ ක්ෂේත්‍රයට එකතු වෙලා ඉන්න බොහෝ දෙනෙක්ට නිසි අගය කිරීමක් සමහර තැන්වල ලැබුණේ නැහැ කියන මැසවිල්ල අපිට දැන දැන අහන්න දකින්න හම්බුණා. රනිල් මතක නම් මීට සද්දෙක් විතර කලිනුත් අපි කතා කළානේ මේ වරලත් ආයතනයක අවශ්‍යතාවක් තියෙන විශේෂයෙන් IT ෆීල්ඩ් එකට සම්බන්ධයිට ඒ පිළිගැනීම. එහෙම නැත්නම් ඔවුන්ගේ ගෞරවාන්විත භාවය වෙනුවෙන් යම්කිසි පදනමක් නිර්මාණය වේ යුතුයි. අපි සුමුදු රත්නායක මහත්තයත් එක්ක කතා කළා මේ ගැන. දැන් එහාට ගිහින් දැන් අපි ඇත්තටම මේ අගය කිරීම කාලයක් තිස්සේ සිදුවෙමින් තිබෙනවා. ඒ පිළිබඳව සාකච්ඡා කරන්න ඕන කියලා තීරණය කළා.
1: ඔව්, දැන් ලංකාවේ ගත්තහම මොදුසංක ලංකාව ගත්තත් බ්‍රිතාන්‍ය ගත්තත් ලෝකෙ පිළිගන්න ICT බොඩි එකක්. එහෙම නැත්නම් ලෝකෙ පිළිගන්න ආයතනයක් දැනටත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් සුමුදු රත්නායක මහත්තයත් ඒක කිව්වා. ලෝකෙ දැනට පිළිගත්ත පදනමක් යටතේ ක්‍රියාත්මක වෙන සහ රජය විසින් මේ කරගෙන යන වැඩපිළිවෙලටත් උපදෙස් ගන්න සහ මේ සම්බන්ධයෙන් හරි ක්‍රමික රාමුවක් හදාගන්නත් BCS එක්ක එකතු වෙලා මේ ඔවුන් පදනම සකස් කරගෙන යනවා. එහෙමත් නැත්නම් මේ ආයතන ටික ඔක්කොම එකතු කරගෙන පදනම සකස් කරගෙන කොහොම වුණත් දැන් අපි මේක කතා කරනවට වඩා මගෙන් හොඳම පැහැදිලි කර ගැනීම කරන්න සුදුසු සම්පත්දායකයා අපි මැදිරියට කැඳවාගෙන ආව මහාචාර්ය ලසිත් ගුණවර්ධන. ඔහුත් එක්ක එකතු වෙලා තොරතුරු තාක්ෂණයේ අනාගතය ගැන අපි කතා කරනවා. දැන් මහාචාර්ය ලසිත් ගුණවර්ධනයන් කිව්වහම මේ ලංකාවේ මේ කියන වරලත් ආයතන ගණනාවක, ඒ වගේම ලංකාවේ තොරතුරු තාක්ෂණ සම්මානවල වසර ගාණක් පැරණි, එහෙම නැත්නම් වසර 28ක ඉඳන් කරගෙන ඉන මේ තොරතුරු තාක්ෂණ සම්මානවල ලංකාවේ අධ්‍යාපන ශිෂ්‍යයෝ බොහෝ තැන්වල ඔහුගේ දායකත්වයේ තියෙන කෙනෙක්. ඒ නිසා බොහෝ පුළුල්ව අපිට තොරතුරු තාක්ෂණ ශිෂ්‍යය ගැන මහාචාර්යතුමත් එක්ක කතා කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. මහාචාර්යතුමනි, අපි මෙහෙම පටන් ගන්නම් මේ කතාව. ලංකාවට, එහෙම නැත්නම් ලංකාවේ තොරතුරු තාක්ෂණ වෘත්තියේදීන්ට, එහෙම නැත්නම් දකුණු ආසියාවට, ආසියාවට, එහෙම නැත්නම් ලෝකෙම එකතු කරලා තියෙන එක බොඩි එකක් තියෙනවා. ඒ කියන්නේ එකතු වෙන යාන්ත්‍රණයක් තියෙනවා. මොකද්ද මේ යාන්ත්‍රණය? කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ? අපි 얘ගෙන පොඩි හැඳින්වීමක් කළාම පටන් ගමු.
2: ඔව්, සුබෝදැස්න.
1: සුබෝදැස්න.
2: මං තනිය ඇත්තටම දැන් මේක වෘත්තීය ශේෂ්ත්‍රයක් විදිහට ගත්තොත් තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රයේ මේ වෘත්තියක දැන් ප්‍රොෆෙෂන්ස් වගේ අපිට නොඑක් විදිහට ඒකේ මේක මට්ටම් වලින් සකස් කරන්න පුළුවන්. දැන් අපි ඉංජිනේරු ශේෂ්ත්‍රය ගත්තත් ඒ වගේ විකාශන තමයි වෙන වාද්‍ය ශේෂ්ත්‍රය ගත්තත්. ඒතකොට දැන් තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රය ගත්තොත් ඒක වෘත්තියක් විදිහට ජාතික, ඒ කියන්නේ අන්තර්ජාතික මට්ටමේ ගත්තොත් එහෙම නොඑක් ආයතන තියෙනවා ඒ වෘත්තියේ අනාගතය. නැත්නම් ඒ වෘත්තියේ යෙදෙන අයට ඒගොල්ලන්ගේ දියුණුව සඳහා වැඩ කරන, නැත්නම් ඒ අයගේ සහයෝගය දක්වන. එතකොට ඒ වගේ ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේ ශේෂ්ත්‍රයට අදාළ එක එක ආයතන එකක් කියලා තියෙන කියනක් කියන්නත් පුළුවන්. නමුත් එක එක මට්ටමලක් තියෙනවා. දැන් එතකොට මම නියෝජනය කරන ආයතනය මේ BCS බ්‍රිටිෂ් කම්පියුටර් සොසයිටි කියලා 1950 කලන් වල පටන් ගත්ත බ්‍රිතාන්‍යෙන් පටන්ගෙන ඊට පස්සේ වරලත් ආයතනයක් විදිහට නිර්මාණය වුණා. චාටර් බෝඩි එකක් විදිහට නිර්මාණය වෙලා ලෝකේ පුරා විකාශනය වුණ ආයතනයක්. එතකොට ඒකේ ශ්‍රී ලංකා ශාඛාව ඇත්තටම හැදෙන්නේ 1996 වසරේ. එතකොට ඒකේ සමාජිකත්වය ඒ වසරත් එක්ක ඇත්තටම ඉදිරිපත් වෙනවා. එතකොට ඇත්තට මගේ පුද්ගලිකව ඇත්තටම මගේ පරිගණක ශාස්ත්‍රයට යොමීම ගත්තත් මම විශ්වවිද්‍යාලයේ ඇත්තටම ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධිකරණ කාලේ මේ BCS ආයතනයේ තියෙනවා මේ වෘත්තීය මට්ටමින් අපිට ඒ ශාස්ත්‍රයේ යොමු වෙන පුළුවන් විභාග ප්‍රොෆෙෂනල් එක්සෑම්ස් මේ විභාග කරලා ඒකෙන් සමත් වෙලා ඒකට අවශ්‍ය පරිශීලන මට්ටම් සාර්ථකව කරලා ඒකට තියෙන මේ ව්‍යාපෘති ප්‍රොජෙක්ට්ස් සම්පූර්ණ කරලා ඒකේ මේ අර ඩිග්‍රී එකක නැත්නම් මේ උපාධියකට සමාන හයර් එඩුකේෂන් ක්වොලිෆිකේෂන් එකක් කියන්නේ CQ කියලා ඒ මාර්ගයෙන් වෘත්තීය සුදුසුකම අරගෙන තමයි ඒකේ සමාජිකත්වයේ ගන්නෙ. සාමාන්‍යයෙන් ගත්තොත් ඒ විදිහට මේ ශාස්ත්‍රයේ අර වෘත්තීය ආයතනවල තියෙනවා මොකක් හරි පරිශීලන මට්ටමක් දැනුම් මට්ටමක් ගේම් එකට ලක් කරලා ඒකේ සමාජිකත්වය අරන් තමයි එතනින් ඉදිරියට කියන්නේ ඒකට සමාජිකත්වය අරගෙන තමන්ගේ දියුණුව කරහා යොමු වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතකොට මේ මේ වගේ මේ ඕනම ශේෂ්ඨයක ඇත්තටම ඉන්න සමාජිකයන්ට මේකේ වැදගත්කමක් තියෙනවා. එකක් තමයි තමන් තමන්ට ළඟා කරගන්න ඕන මොන දැනුම් මට්ටමකද, දැනුම උපාධිය කියන එක වෙන එකක්. නමුත් අපි ප්‍රොෆෙෂනල්ස් මේ ප්‍රොෆෙෂනල්ස්ලා කියන්නේ යමක ශේෂ්ත්‍රයක වෘත්තියක යෙදෙනකොට ඒකට අවශ්‍ය දැනුමට අමතරව තමන්ගේ මේ වෘත්තියක යෙදෙන ඕන ක්‍රියාපටිපාට අපි කියන ඉංග්‍රීසියෙන් කිව්වොත් මේ ප්‍රොෆෙෂනල් කන්ඩක්ට් කියලා. ඒ වගේ දේවල් නියාමණය දැන් සාමාන්‍යයෙන් ගත්තොත් අපි ගත්තොත් මේ ශේෂ්ත්‍රයක යෙදෙනකොට වෘත්තියක් විදියට කළ යුතු දේවල් නොකළ යුතු දේවල් පිළිබඳ නිකන් ආචාර ධර්ම
0: පද්ධතියක්
2: තියෙනවා. ඒතොර ඒ වගේ දේවල් හරහා ඇතර මේ ශේෂ්ත්‍රයේ දෙන අය ගැන විශ්වාසයක්. දැන් අපි ගත්තොත් යම්කිසි කෙනෙක් මොනවා හරි ගෘහ නිර්මාණයක් කරොත් ඒ නිර්මාණයේ ක්වලිටි එක සම්බන්ධයෙන් නිර්මාණයට ආකිටෙක් කෙනෙක් ගෘහ නිර්මාණ ශිල්පියෙක් වගකීමක් කරනවා. ඒ වගේම ඉංජිනේරුවරයෙක් ගත්තොත් සිවිල් ඉංජිනේරයෙක්. ඒ වගේම දැන් තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ තියෙන අය යමක් සම්බන්ධව කරනකොට මේකේ ඒ ක්වලිටි එක සම්බන්ධයෙන් ඒ වගකීමක් නැත්නම් විශ්වාසයක් ඇති කරන විදිහ මේ වෘත්තිය දියුණු කිරීම තමයි අතර මේ ප්‍රොෆෙෂනල් බොඩි එක ප්‍රධාන අරමුණක් වෙන්නේ.
0: ඒ වෘත්තිය භාවය නිර්මාණය කර ගැනීම, වෘත්තිය තුළ ඔවුන් ආරක්ෂා කර ගැනීම, ඔහු කරන සේවාව අගය කිරීම, මේ කියන කාරණා සියල්ල පිළිබඳ අවධානය යොමු විය යුතුයි. ඉතින් ඒ පිළිබඳව අපි කතා කරමින් ඉන්නේ. අපේ ප්‍රධාන මාතෘකාව අද අපි මහාචාර්ය ලසිත් ගුණවර්ධන මහාචාර්යතුමන්ට ආරාධනා කරන්නෙම තොරතුරු තාක්ෂණයේ අනාගතය පිළිබඳව කතා කරන්න. මේ අනාගත ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ පමණක් නෙමෙයි එතනින් එහාට ගිය විශ්ව මට්ටමින් අපි මේ පිළිබඳව කතා කළ යුතුයි. අපි ටිකක් දිගින් දිගටම මහාචාර්යතුමා පහුගිය කාලේ කතා කරපු දෙයක් තමයි IT ෆීල්ඩ් එක කියලා කියන්නේ. දැන් ලොකු ට්‍රැෆික් එකක් තියෙන තරක් මේ ෆීල්ඩ් එක ඇතුලේ දැන් අලුතෙන් ඉගෙන ගන්න දරුවන්ට අනාගතය පිළිබඳ පොඩි යම්කිසි කොකුසක් තියෙන වෙලාවක්. දැන් ශේෂ්ත්‍රයට ඕනවට වඩා වැඩි ප්‍රමාණයක් කියලා අඩුම තරමේ ඉන්ටර්න්ෂිප් එකකටවත් දරුවෙක්ට යන්න තැනක් නැහැ. එහෙම වටපිටාවක් තියදී අපි තවදුරටත් මොනවද කළ යුත්තේ? තොරතුරු තාක්ෂණයේ අනාගතේ, එහෙම නැත්නම් මේ තොරතුරු තාක්ෂණ විෂයපතේට අවතීර්ණ වෙන්න ඉන්න අයගේ අනාගතේ ටිකක් අපහැදිලිද? එහෙම නැත්නම් අපි මොන වගේ විෂයපතයන්ද තෝරාගත යුත්තේ? අපි පොඩ්ඩක් කතා කරමුකෝ.
2: ඔව් මම හිතන්නේ මේක දැන් ඇත්තටම දැන් තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ ප්‍රගතිය පැත්තෙන් ගත්තොත් මම හිතනවා ඔබතුමත් එකඟ වෙයි. පහුගිය අපි තුම අවුරුදු 20-25 කින් ලංකාවේ ඉන්න ක්‍රිකට් කට්ටත් මේ ශාස්ත්‍රයේ පිබිදීමක් කාලයක් එක්ක තිබුණා. එතකොට ඒ ශාස්ත්‍රයට යොමු වෙන දැන් මම විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් විතර ඉන්න කාලේ දැන් අවුරුදු 30කට ආසන කාලයක්. ඒ කාලේදී ඇත්තටම තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ යොමු වෙනවා නම් උපාධි ගන්න අවස්ථා තිබී ඉතාම සීමිත කසක් අවස්ථාවක්. ඊට පස්සේ අපි දන්නවා පෞද්ගලික අංශයටත් මේ අවස්ථාව විවෘත වෙලා මේ උපාධි ලබා ගැනීම සඳහා ප්‍රවේශ විය හැකි අවස්ථාත් එක්ක ඇත්තට මේ ශාස්ත්‍රයට යොමු වෙන පිරිස ප්‍රමාණිකුල වැඩි වුණා. ඒ වගේම ඒ අවස්ථාවන් වලදී ඒ සඳහා ඉල්ලුමක් තිබ්බා ආයතනවල. ඒ සඳහා නැත්නම් ආයතන අලුතින් නිර්මාණ විශේෂයෙන්ම අපේ ලංකාවේ ඇතර මේ මෘදුකාංග පැත්තෙන් ගත්තොත් මම හිතන්නේ ලංකාවේ හදන මෘදුකාංග අදට මේ ලෝකයේ තියෙන ඉතා අපි Fortune 500 ඉතා ඉහළ මට්ටමේ ආයතනවල මේ භාවිතයේ තියෙන අපේ ඉංජිනේරු නැත්නම් software engineers නැත්නම් අපේ මෘදුකාංග නිර්මාණකරුවන්ගේ quality එක ගැන ඇත්තටම හොඳ මට්ටමක සිටිනවා. දැන් ඒක කාලයත් එක්ක ඇත්තටම දියුණු වෙලා අපේ ශේෂ්ත්‍රයත් ඒ වගේම පුළුල් වෙලා තිනවා. හැබැයි අපි දන්නවා දැන් අපි විශේෂයෙන් COVID කාලය ගත්තොත් මම හිතන්නේ ඔබට මතක නම් ඒ කාලෙදී අපි ශේෂ්ත්‍රයන් වල කතා කරාම මේ අර සංචරණ සීමා ආදියත් එක්ක යම් ශේෂ්ත්‍ර වල වෙනත් ශේෂ්ත්‍ර වල යම්කිසි සීමාකම් කඩා වැටීම් තිබුණා. එතකොට ඒ හරහා ඒ ශේෂ්ත්‍රයට යොමු වෙන සිටින අයට එහෙම නැත්නම් සමහර ශේෂ්ත්‍ර වල තිබෙන අවස්ථා මේ සංකෝචනීය
1: වුත් එක්ක හැකිලුණා.
2: ඒත් එක්කම මේ තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රයේ ඉන්න කෙනෙකුට එහෙම නැත්නම් අපිටත් මමත් ශේෂ්ත්‍රයේ ඉන්න කෙනෙක් විදිහට අපිත් කියනවා දැන් මේ ශේෂ්ත්‍රයට ඔබ යොමු වෙනකොට ඇත්තටම ඔබට ඒ තියෙන සීමාකම් නැත්නම් ඒ වගේ චැලෙන්ජර්ස් වල ඒ සාපේට සාපේක්ෂව අඩු බවක් තිබුණා. සරලව කිව්වොත් දැන් අපි දන්නවා තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රයේ හුඟක් රැකියා කරන්න එන අයකින් සෑහෙන පිරිසකට පුළුවන් මේ රැකියාව තමන්ගේ ආයතනයට දිනපතා පැමිණීමෙන් දුරස්ථ ස්ථානයක රිමෝට්ලි වර්කින් වලින් කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථාත් එක්ක මේ ක්ෂේත්‍රයේ මේ ආකර්ෂණීය බව වැඩිවීමක් තිබ්බා. ඒකට එතකොට ඒ වගේම දැන් අපි ලෝකයේ ගත්තත් මේ මේ ක්ෂේත්‍රය ඒ කාලෙදි ඇත්තට මේ ලෝකයේ අපි විශාල ආයතන Amazon, Microsoft, Facebook වගේ ලොකු දහන් කිව්වොත් ඒ වගේ ආයතනවල ඇත්තටම තිබුණ මේ රැකිය අවස්ථා දැන් මේ මේ ඒ කාලෙ සේවාවන් සපයා ගැනීමට අවශ්‍ය මේ තාවය වැඩිවීමත් එක්ක දැන් අපි ඔබට මතක නම් ඒ කාලෙට ඉස්සලා අපි මේ Zoom තාක්ෂණය නැත්නම් අර මේ වීඩියෝ කොන්ෆරන්සිං තාක්ෂණය කියන එක අපේ භාවිතාවෙ
1: තිබුණේ නැහැ.
2: අධ්‍යාපන වේවා රැකියා ස්ථානවල වේවා. හැබැයි ඒත් එක්ක මේ තියෙන ඒ වගේ සේවාවන් මේ රිමෝට් වර්කින් වගේ දේවල් වලට අවශ්‍ය පහසුකම් සැපයන සේවාවන් වල උදාහරණයකට දියුණුවත් කියන්නේ දැන් අවශ්‍යතාවය වැඩි වීමත් එක්ක අර යම්කිසි ප්‍රසාරණයක් සිදු වුණා මේ මේ අපි කප්පුත් රැකියා අවස්ථාවන් වල. හැබැයි ඒක ඒ වැඩිවීම ඒක මේ අර මේ දීර්ඝ කාලිනම ඒ විදිහටම ක්‍රමානුකූලව තව වැඩි වෙන බවක් හෝ ඒ මට්ටමින් පවත්වගෙන යන තත්ත්වයක් ඇති වුණේ. අපි ලංකාව ගත්තා අපි දන්නවා ලංකාව ඊට පස්සේ යම්කිසි ආර්ථික මට්ටමින් අපේ චැලෙන්ජස් තිබුණා. ඒ වගේම එතකොට අපේ දැන් එතනදී ඇත්තම ගත්තොත් මේ තොරතුරු තාක්ෂණ ශ්‍රේෂ්ඨයේ උගක් ආකර්ෂණ බවක් තිබුණා. මොකද අපි දන්නවා ඒ කාලෙදී අදහසක් තිබුණා ලංකාවට ඩොලර් අවශ්‍යයි. දැන් එතකොට මේ තොරතුරු තාක්ෂණ ශ්‍රේෂ්ඨයේ ලංකාවට සමාගම් ගත්තොත් එයින් සෑහෙන පිරිසක් තියෙනවා විදේශ රටවල විනිමය තමයි ලංකාවට ගෙනෙන්නේ. එතකොට ඒ හරහා මේ දොර වලින් මුදල් ඔපේම මං හිතන්නේ හොඳ يعني මේක ආර්ථිකයට හොඳයි වගේම Tamanටත් හොඳ කියන සංකල්පයක් එනවා. හැබැයි ඒත් එක්කම දැන් අපි පහුගිය වසර 2-3 කාලෙදී එතකොට එකක් තමයි ඒ අපි දැප්ප මේ අර එක්ස්පෑන්ෂන් එක මේ ඉන්ඩස්ට්‍රි එක්ස්පෑන්ෂන් එක දිගටම සිදු වෙන දෙයක් නෙමෙයි. නමුත් ඒක දැන් ගෝලීය මට්ටමින් ගත්තත් අපි දන්නවා ගෝලීය ආර්ථිකයේ යම් හැල හැප්පීම් එක්ක යුක්‍රේන යුද්ධයක් තියෙනවා ඒ වගේ දේවල් එක්ක අර මේ රැකියා අවස්ථා වල ප්‍රසාරණය ඒ විදිහට පවත්වෙන්නේ නැහැ. ඒතොර සෑම තැන්වල ආයතනවල ආයතනයක් පාඩු ලබන්න බෑනේ. ආයතනයක මේ තමන්ගේ ආයතනය සාර්ථකව ගන්න. එතකොට ඒත් එක්ක හා විශේෂයෙන්ම ඇත්තටම පහුගිය අවුරුදු 2-3 ඇතුළත මේ AI තාක්ෂණයේ තිබුණ ප්‍රගමනයත් එක්ක මේ සමහර ශේෂ්ත්‍රයේ තියෙන සමහර විශේෂයෙන්ම මේ අර අපි ගත්තොත් මේ ප්‍රොසෙස් ඔරියන්ටඩ් නැත්නම් අර මේ ක්‍රියාවලියකට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අර මේ අපි ගත්තොත් රිපිටිෂන්ස් ඒ කියන්නේ අපි එකම දේ කරන වගේ ක්‍රියාකාරකම් කරන රැකියාවන් AI තාක්ෂණය හරහා පුද්ගලයෙක් කරන දේවල් AI තාක්ෂණය හරහා කරන්න පුළුවන් මේ හැකියාවත් එක්ක අදටත් තියෙනවා ඉදිරියත් තියෙනවා. ඒත් එක්ක තමයි අතර මේ ඔබතුමා කියපු අර මේ ඉන්ටර්න්ෂිප් වල තියෙන ගැටලුව පැමිණෙන්නේ. එතකොට ඔව් ඒ ගැටලුව තියෙනවා. එතකොට හැබැයි දැන් මේ ගැටලුව තිබෙනත් වගේම අපි දකිනවා නව හැකියාවන් සහිත නැත්තම් මේ කියන්නේ මේ ශාස්ත්‍රයේ රැකියාවන් සියක් නැති වෙන්නේ නැහැ. නමුත් නව හැකියාවන් සහිතව අලුත් අවස්ථාවක් ඇති වෙනවා. හැබැයි ඒ අවස්ථාවන් ඇති වෙනා වගේම යම්කිසි තරංකාරීත්වයක් අනිවාර්යෙන් ඇති වෙනවා. يعني ඉට්ස් ඔබතුමා කිව්වා හරිය අර දැන් ඉන්ටර්න්ෂිප් ඇත්තටම වෙලා තියෙන දැන් ඉන්ටර්න්ෂිප් බලාපොරොත්තු වෙන්න අපි ගත්තොත් මේ විශ්වවිද්‍යාලයක වේවා මේ ඉන්න අවසන් වසර ශිෂ්‍යාවන්ගේ ප්‍රමාණයට සාපේක්ෂව අවස්ථා අඩුයි. ඒක තරංකාරීත්වය වැඩි. ඉතින් එතනදී දැන් අතර මේ අය මං හිතන්නේ අපි 2026 ගත්තොත් අර 2022 කාලේ විතර මේ ශාස්ත්‍රයට ආපු අය නිසා ඒ පැත්තෙන් ඇත්තටම එයාගේ බලාපොරොත්තු යම් වෙසි එයාට සම්සි මේ බලාපොරොත්තු වලට යම් ගැටලුවක් තියෙන බව පැහැදිලි. එතකොට මේක මේ පොදුවේ ගත්තාම තිබ්බ වුණාට ආයතනික මට්ටමින් ගත්තොත් මේක මං හිතන්නේ තත්ත්වය මේ හැම ආයතනයකම එකම විදිහට නැහැ. ඒ කියන්නේ යම් මේ ආයතනිතව තමන් කරන ශාස්ත්‍රයේ එක්ස්පෑන්ෂන්ස් කියන්නේ කරන කටයුතු වල වැඩිවීමත් එක්ක හයරින් අලුතෙන් රික්‍රූට්මන්ට් තියෙනවා. ඒකට හැමතැනම ඉන්ටර්න්ෂිප් නැහැ, හැමතැනම ජොබ් නැහැ කියන සංකල්පය වැරදි. හැබැයි පොදුවේ ගත්තාම සීමාකමක් තියෙනවා.
0: මේ කාරණාව සම්බන්ධයෙන් මහාචාර්යතුමා දිගින් දිගටම අපිට ප්‍රශ්න කිරීම පහුගිය සති කිහිපෙම සමහර දෙමව්පියෝ අපිට කතා කරලා අහපු කාරණේ තමයි අපේ දරුවෝ IT ෆීල්ඩ් එකට යවන්නේ නැතුව ඉන්නද මහත්තයා. මේ කියන විදිහේ පොඩි තදබදයක් තියෙනවා නම් අපේ දරුවන්ගේ අනාගතය අපහැදිලි වෙයිද? දැන් ඔය මොරටු වගේ විශ්වවිද්‍යාලවල මේ ෆැෂන් ඩිසයින් වගේ කෝසස් තියෙනවා. අපි ඒ වගේ එකකට දාන්නේ නැතුව IT ෆීල්ඩ් එකට දාලා දැන් අපේ ලොකු පුතත් රැකියාවක් නැතුව ඉන්නවා. ඊළඟ දරුවත් දැන් විශ්වවිද්‍යාලයට සමත් වෙලා එයා අයියාට වෙච්ච දේම මට වෙයිද කියන බයෙන් ඉන්නවා. ඒ නිසා අපි විෂයපතයන් මාරු කර ගැනීමේ අවශ්‍යතාවක් තියෙනද වගේ තැනක ඉන්නවා. ඇත්තට මොකද ලෝකේ මේ වෙනකොට තියෙන ප්‍රවණතාවය සම්බන්ධ
2: අදහසාරි දැන් ඇත්තටම අපි ලංකාවේ උගක් වෙලාවට මේ ශේෂ්ත්‍රයක් තෝරගන්නකොට අපි කිව්ව අර උසස් පෙළ සමත් වෙලා යන කෙනෙක් වෙන්න පුළුවන්. අපිට ඒ සඳහා උපදෙස් දෙන අය ගණනාවක් අපි වටේ ඉන්නවා. විශේෂයෙන්ම සමන් දෙමව්පියෝ ඉන්නවා, සමන් ගුරුවරු ඉන්නවා. දැන් මෙතනදී තමන් ශේෂ්ත්‍රයක් තෝරගන්නකොට ඇත්තට මේ ශේෂ්ත්‍රයට තමන්ගේ දැන් අර මං කියේ අවස්ථා මීට අවුරුදු කීපයකට අවස්ථා වැඩි වෙද්දී ඇත්තටම මේ ශේත්‍රේ නොවන කෙනෙකුට අවස්ථාවක් තිබුණා. නමුත් දැන් ගත්තොත් දක්ෂතාවයේ යනුව ඒකේ සීමාකමක් තියෙන නිසා අර එකක් තමයි අර ශේත්‍රේ යොමු වෙනවා. ඇත්තටම මම හිතන්නේ මගේ මම සාමාන්‍ය පොදුවකින් දෙ තමයි ඔබට ඇත්තටම මේ ශේත්‍රට වැඩක් කරන්න උනන්දුවක් සහ හැකියාවක් තියෙනවද කියලා තමන්ුත් පොඩ්ඩක් පරීක්ෂා කරලා ලක්කන එක. ඇත්තටම උපාධියක් කරන්න ඉස්සල් ඇතර මේ ශ්‍රේෂ්ත්‍රය ගැන ඔබේ අදහස් මොකද්ද? දැන්
0: කැමැත්තක් දිනනවා.
2: ඔය කියන්නේ දැන් සමහරවිට කියන්නේ මම මේකට ආවේ දෙමව්පියන්ගේ කැමැත්තෙන් මත කියලා
0: අන්තිමට කියන.
2: ඒක ඒක ඒක එහෙම කියලා ඉදිරියට යන එකත් ඇත්තර මෙතනදී ගැටලුවක් වෙන්න පුළුවන්. මොකද තරගකාරීනේ. එතකොට දැන් අර සමහරවිට මේක ඒ එහෙම කෙනෙකුට මිරවු 4-5කට ඉස්සල් සමහරවිට ශ්‍රේෂ්ත්‍රේ නොමෙන පැත්තෙන් හැකියාවක් තියෙන අවස්ථා වැඩි වෙයි. මේ අද ඒ හැකියාව තරමක් අඩු වෙලා තියෙනවා.
1: හරි මනුෂ්‍යංග අපි තවදුරටත් මේ ගැන කතා කරමු. මහාචාර්යතුමා ඉන්න නිසා ලංකාවේ බොහෝ ශේෂ්ත්‍ර ගණනාවක කියන්නේ තොරතුරු තාක්ෂණ සම්බන්ධ ශේෂ්ත්‍ර ගණනාවක එක්කෝ එතුමන් සභාපතිත්වය උසුලන සමහර කමිටුවල එතුමන් සමාජිකත්වය උසුලන ඒ නිසා මේ පොදුවේ මේ තියෙන ප්‍රශ්න ගැන ගැටලු ගැන ඔබට කතා කරන්න පුළුවන් සහ ඔබේ අදහස් අපිට එවන්න 0.7, 0.3, 0.95, 0.94 ඒ දෙකම අපි විශේෂ මතක් කිරීමක් කරන්න තියෙන ඔබේ AI නවෝත්පාදනයේ ජාතික පිළිගැනීමක් ලබා ගන්න National AI Expo සතියේ සමගාමීව ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT මොබිටෙල් පුරෝගාමීව සංවිධානය කරන National AI Awards 2026 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාව AI ශේෂ්ත්‍රයේ සුවිශේෂී දායකත්වයක් ලබා දෙන නිර්මාණකරුවන්, ව්‍යවසායකයන් සහ ආයතන ඒ වගේම නවෝත්පාදකයන් සහ විශ්වවිද්‍යාල ඇගීමට ලක් වෙනවා. මෙවර සම්මාන ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ සිදු කරනවා. ඒ වගේම ජාතික AI පුරෝගාමී සම්මාන, කර්මාන්ත ශේෂ්ත්‍ර විශිෂ්ටතා සම්මාන, නවෝත්පාදන හා අනාගත කේන්ද්‍රීය සම්මාන වගේම වසරේ AI අන්තර්ගත නිර්මාණකරුවන් AI content creators ලා වෙනුවෙනුත් මෙවර සම්මාන පිරිනමනවා. ඉතින් ලංකාවේ AI පුරෝගාමීන් අතර ඔබේ නමත් සටහන් කරන්න ඔබේ AI නිර්මාණය නවෝත්පාදන ජාතික මට්ටමේ පිළිගැනීමකට ගෙන යාමට ඔන්න ඔබට තියෙන අවස්ථාවක්. අයදුම් කිරීම අවසන් දිනේ අගෝස්තු මාසේ 22 දැන්ම අයදුම් කරන්න AIExpo.lk වෙබ්බඩ විහරහ
0: 22 කියන්නේ ආය කාලයක්නේ අද මේ වැඩ ඉවර කරන්න ඕනේ. හරි. ඉතින් අද තමයි අවසාන දවස. ඔබේ අදම්පත ඉක්මනින්ම පූර්ණේ කරලා බාර දෙන්න කියන පණිවිඩය අපි මතක් කරනවා. ඒ වගේම තමයි අඩසියවසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන් ලොතරැයි ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රාජ්‍ය කිරුළ මහජන සම්පතලතරයේ රටේ සංවර්ධනයේ සෞඛ්‍යයට අධ්‍යාපනයේට ඒ වගේම රාජ්‍ය සේවාව පවත්වා ගැනීමට ඒකාබද්ධ අරමුදලට දායක වෙන ගමන් 2025 අවුරුද්දේ පමණක් සුපිරි කෝටිපති වාසනාවන්තින් 12 දෙනෙක් සුපිරි මෝටර් රථ හිමිකරුවෙක් රුපියල් ලක්ෂ 25 ජැක් බ්‍රාහගින් 12 දෙනෙක් ඒ වගේම ලක්ෂ ගණනින් ඔබට තෑගි භෝග බෙදා දීලා මේ තමන්ගේ කාර්යභාරය මැනවින් ඉටු කළා. එහෙම කරන ගමන් මේ වර්ෂයේ වෙනකොට දසවන සුපිරි ත්‍යාගලාභ්‍ය මහජන සම්පත ලොතරැයියෙන් පමණක් බිහි කරන්න උන්ට හැකියාව ලැබෙනවා. රුපියල් 3,04,01 සුපිරි ජයග්‍රාහකෙක් සුපිරි වාසනාවන්තේ අනුරාධපුර ප්‍රදේශයේ කේ චන්ද්‍රලතා මහත්මියගේ ටිකට් පත් ගොන්නෙන් බිහි කරන්න හැකියාව ලැබුණා. සුපුරුදු පරිදි නැවතත් රුපියල් කෝටි 2 සුපිරි ත්‍යාගයේ ලක්ෂ 25ක ප්‍රථම ත්‍යාගයේ සහ ලක්ෂයේ ත්‍යාග සමගින් අනිකුත් සෙසු ත්‍යාග ඔබට මහජන සම්පත ලොතරැයි හරහා දිනා ගන්න පුළුවන්. මේ සියල්ලම ඔබට ලබා ගැනීමට වැය වෙන්නේ රුපියල් 40ක් විතරයි. ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. මේ මතක් කිරීම ජාතික ලොතරැයි මණ්ඩලය.
1: ඔව් පුංචි ග්‍රාමයක් ගමු 8:23.

0: ඇසේ සුද ඇවිල්ලද දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයි කියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න
2: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: අයදුම් කරුවන් 35,000ක් අතරින් උරිනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
6: අපි සොයන්නේ
5: Golden Voice ලඟදීම සතියේ දිනවල දහවල් එකට ලකඩු
7: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා මේ සිදුවන හැමදේම දේශපාලනිකයි ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති අපි අපි ගැනම කතා කරමු. සර්ච් සයිඩ් ලයින්
8: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937 සර්ච් ලයින් සමාජ ගවේෂණය
7: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
9: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
10: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
9: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

ජීවිතයට අමාවක ආකලට ඔබ පුන් සඳක්ව එළිය කළාය. කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳෙනු වෙනුවට වැස්සක්ව ගිකුමිදී වියලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප හැර

අසාධාරණ ලෝකය තුළ පීඩනයට ගොදුරු වෝ සුවහසක් මිනිසුන් වෙනුවෙන් නිර්භයව ගීත කලාව මෙහෙය වූ ඔබ විසින් සමාජයට සිදු කළ මෙහෙවර සදා අමරණීයයි.

0: מתחת להיעלות מסמפה תעבור.
1: ඇටයි නති ස්තුනයි අපේ සයිබ ජෙන්තුල තොරතුරු තාක්ෂණ අනාගතය පිළිබඳව කතා කරන්න මහාචාරය ලසිත් ගුණවර්ධන සමග අද දවසේ අපේ කතාවහ මතක් කරන්න ඕනේ AI නවෝත්පාදනය වෙනුවෙන් ජාතික පිළිගැනීමක් සිදු කරන්නට නැෂනල් AI එක්ස්පෝ සතියට සමගාමීව ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සහ SLT මොබිටෙල් පුරෝගාමීව සංවිධානය කරන නැෂනල් AI අවෝඩ්ස් 2026 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ AI ශිෂ්‍යයෙට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන නිර්මාණකරුවන් විවසායකයන් ඒ වගේම ආයතන නවෝත්පාදකයන් සහ විශ්වවිද්‍යාල මෙව රැගීමට ලක් වෙනවා. ඉතින් ප්‍රධාන කාණ්ඩ හතරක් තියෙනවා කියලා අපි මතක් කරා. අද තමයි අවසාන දිනය. ජාතික AI පුරෝගාමී සම්මාන යටතේ AI විශිෂ්ටතා සම්මානය, AI නායකත්ව විශිෂ්ටතා සම්මානය, AI බලපෑම් විශිෂ්ටතා සම්මානය සහ AI අපනයන විශිෂ්ටතා සම්මානය ඔබට අයදුම් කරන්න පුළුවන්. ඒ වගේම කර්මාන්ත හා ශ්‍රේෂ්ඨ විශිෂ්ටතා සම්මාන යටතේ කෘෂිකර්මාන්තය සඳහා බැංකු මූල්‍ය හා රක්ෂණ ශේත්‍රය සඳහා සෞඛ්‍ය හා ජීව විද්‍යා ශේත්‍ර සඳහා ඒ වගේම නිෂ්පාදන හා ඉන්ඩස්ට්‍රී 5.0 සඳහා හොඳම AI විසඳුම, අධ්‍යාපනය සඳහා හොඳම AI විසඳුම සහ මාධ්‍ය ශේත්‍රය සඳහා හොඳම AI විසඳුම යටතේ ඔබට සම්මාන වලට අයදුම් කරන්න පුළුවන්. ඒ වගේම නවෝත්පාදන හා අනාගත කේන්ද්‍රීය සම්මාන යටතේ හොඳම AI ස්ටාර්ට්අප් එක MSME micro small and medium enterprises පිළිබඳව නවෝත්පාදනය පිළිබඳ සම්මානය, හොඳම ඒජන්ටික් AI විසඳුම වගේ සම්මාන ගොඩකට ඔබට අයදුම් කරන්න පුළුවන්. ඒ වගේම විශ්වවිද්‍යාල AI නවෝත්පාදන AI ශිෂ්‍යයේ කාන්තා නායකත්වය පිළිබඳවත් කැටකර එහෙම නැත්නම් සම්මාන අංශ තියෙනවා. ඒ වගේම වසරේ AI අන්තර්ගත නිර්මාණකරුවන්, AI අධ්‍යාපන අන්තර්ගත එහෙම නැත්නම් content creators ලා, AI video හා story telling නිර්මාණකරු, AI සමාජ බලපෑම අන්තර්ගත නිර්මාණකරු සහ AI අනාගත තාක්ෂණ අන්තර්ගත නිර්මාණකරු විදිහට ඔබට අයදුම් කරන්න පුළුවන්. වගේම AI සංස්කෘතික උරුම හා සංචාරක අන්තර්ගත නිර්මාණකරු විදිහට content creator කෙනෙක් විදිහට ඔබේ නිර්මාණය එහෙම නැත්නම් ඔබේ තරංකාරී අංශයෙන් අපට ලබා ගන්න පුළුවන් මේ සම්මාන. ඉතින් ලංකාවේ AI පුරෝගාමී නතර ඔබේ නමත් සටහන් කරන්න අයදුම් කරන්න අද දවස තමයි අවසන් දිනේ. AIExpo.lk හරහා ඔබට වෙබ්සයිට් එකට ගිහිල්ලා අයදුම් කරන්න පුළුවන්. මේ මතක් කිරීමත් ඔන්න අපි කරා.
2: මේ වෙනකොට දැන් ඔය දන්න කාලේ ඉඳන් ලංකාවේ අඩස්කවසකට වඩා වැඩි කාලයක් වාසනාව කියලා දුන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂයෙන් මහජන සම්පත ලොතරැයි ගැන අපි කතා කරන්නේ. මේ වෙනකොට දසවනු සුපිරි ත්‍යාගලාභියත් මහජන සම්පත ලොතරැයියෙන් මේ අවුරුදු විතරක් බිහි කරන්න උන්ට හැකියාව ලැබිලා තියෙනවා. රුපියල් 3,04,00,000 වූ සුපිරි ත්‍යාගය සහිත මේ වාසනාවන්ත ටිකට් පත් අලෙවි කරන්න අනුරාධපුර ප්‍රදේශයේ කේ චන්ද්‍රලතා මහත්මියගේ ටිකට් පත් ගොන්නේ සුපුරුදු පරිදි නැවතත් රුපියල් කෝටි දෙකක සුපිරි ත්‍යාගය. එතකොට රුපියල් 125 ප්‍රථම ත්‍යාගය, ලක්ෂ්‍ය ත්‍යාග සමග අනෙකුත් සෙසු ත්‍යාග ඔබට ලබා ගන්න පුළුවන් මහජන සම්පත ලොතරැයි හරහා. ඉතින් කරන්න තියෙන්නේ රුපියල් 40ක් වියදම් කරලා මහජන සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න එක. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය. අපි මහාචාර්ය ලසිත් ගුණවර්ධනන් සමග කතා කරමින් ඉන්නේ. මේ කතා කරන්නේ තොරතුරු තාක්ෂණයේ අනාගතය පිළිබඳව. අර අපි අවසාන වශයෙන් විරාමය ගන්න කලින් කතා කරද්දී මම ඔබතුමාගෙන් අහන ප්‍රශ්න තමයි මේ ශේෂ්ත්‍රය ඇතුලේ තවදුරටත් පවතින්න පුළුවන්ද, අපි ශේෂ්ත්‍රය මාරු කරන්න ඕන දෙමව්පියෝ අපෙන් දිගින් දිගටම ප්‍රශ්න කරනවා කියලා. විරාමය ඇතුළෙත් ඔබතුමා යම් පැහැදිලි කිරීමක් කළා අපිට. මං කැමති ඒක සමස්ත රටටම කියනවා. මොකද මේ ශේෂ්ත්‍රය තෝරා ගැනීමේදී විවිධ කණ්ඩායම් උපදෙස් දෙනවානේ. සමහරට ටියුෂන් පන්තියේ ගුරුතුමත් කියනවා ආපුතා මේ පැත්තට යන්න, මේක ඔයාට හොඳයි. හැබැයි ඇත්තටම අපි ඇතුලේ තියෙන හැකියාව ඊට වඩා වෙනස් පැත්තක තියෙනවා වෙන්න පුළුවන්. කාගේ හරි උවමනාවකට අපි මේ ශේෂ්ත්‍රයට අවතීර්ණ වෙලා පළවෙනි උපාධිය හදාරනවා, දෙවෙනි උපාධිය හදාරනවා, දැන් මට උපාධි දෙකක් තියෙනවා, ඒ නිසා මට මෙන්න මේ රස්සාව ලැබෙයි කියලා විශ්වාසයෙන් හිටියොත් මේ ශේෂ්ත්‍රය ඇතුලේ පවතින්න පුළුවන්ද? එහෙම නැත්නම් අපි මොනවද ඇත්තටම මහජනතුමනි කරන්න ඕනේ?
3: ඔව්, ඇත්තටම දැන් එකක් ඔබතුමා පටන් ගත්ත ප්‍රවේශ තමයි අර අපිට සම්බන්ධ අපිට ඕනම පුද්ගලයෙකුට තමන් වටේ ඉන්න මේ ළඟින්ම ඉන්න අය, තමන්ගේ දෙමව්පියෝ, නෑදෑයෝ, ගුරුවරු වෙන්න පුළුවන්. ඒ අය සමහරවිට මේ කියන්නේ එක් ශේෂ්ත්‍රකන දන්න හැකියාව අනුව ශේෂ්ත්‍රවලට මේ අර තමන්ව යොමු කරන්ද උපදෙස් දෙනවා වෙන්න පුළුවන්. එතනදී ඇත්තම තමන්ට ඒ ශේෂ්ත්‍රය ගැන තියෙන හැකියාවේ මට්ටම නැත්නම් තමන්ට ඇත්තම කැමැත්තක් තියෙන දැන් පුද්ගලිකව තමන්ට බලාපොරොත්තුවක් තියෙනවනම් එක ශේෂ්ත්‍රයක යන්න. නමුත් තමන්ගේ දෙමව්පියෝ හෝ වෙනත් කෙනෙක් කියනවනම් මේ ශේෂ්ත්‍රයේ මේ වෙලාවේ අවස්ථාව වැඩි හරි එහෙම කියලා ශේෂ්ත්‍රවලට යොමු වෙන අයත් ඉන්නවා. ඒතකොට තමන් අකමැතුණාට වෙන කෙනෙක් කියන දෙනවා. එතන ඒ පැත්තෙන් තොරතුරු ආරක්ෂක ශේෂ්ත්‍රයට යොමු වෙනවා නම් ඇත්තම ගැටලුවක් එන්න පුළුවන්. මම මෙහෙම තව දෙයක් කියන්නම්. දැන් ඇත්තම තොරතුරු ආරක්ෂක ශේෂ්ත්‍රයේට එන උපාධිධාරී විදිහට නැත්නම් උපාධියක් කරන්න බලා අපේක්ෂිත කෙනෙක් ගත්තොත් දැන් සාමාන්‍යයෙන් අපි අවුරුදු 3-4 වගේ කාලයක් යන උපාධියක් සම්පූර්ණ කරන්න අවමාෂයෙන්. එතකොට එතනදී මේ ශේෂ්ත්‍රයකට යොමු වෙන මේක සමහර තොරතුරු තාක්ෂණික ඉතිහාසයේත් බලපාන්න පුළුවන්. හැබැයි තොරතුරු ශාස්ත්‍රයේ ගත්තොත් අපි උපාධියක පළවෙනි අවුරුද්ද උගන්නන තාක්ෂණිකමය කරුණු යාවත්කාලීන වෙන නැත්නම් අප්ඩේට් වෙන වේගය පැත්තෙන් ගත්තොත් අවසන් වසරෙන් දී තමන් අර ඉන්ටර්න්ෂිප් එකකට රැකියාවකට යොමු වෙනකොට සමහර වෙලාවට මේ උගන්වපු කරුණු අතර වැඩි ප්‍රමාණයක් නැත්නම් සමහර කරුණු තියෙන්න පුළුවන් ඇත්තම ශාස්ත්‍රයේ භාවිතා නොවන එහෙම නැත්නම් යාවත් කාලෙ වෙලා තියෙන. එතකොට එතනදී කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් රයිට් මම ෆස්ට් එකේ මේ දේ ඉගෙන ගත්තා මේක ඉගෙන ගත්තා ඒක තමයි මම රැකියාවෙදි කරන්න යන්නේ කියලා ඒ වගේ සීමිත රාමුවක ක්‍රියා කරොත් ඇත්තම එවැනි කෙනෙකුට යම් ගැටලුවක් එන්න පුළුවන්. මොකද මේ ශාස්ත්‍රයේ වෙනස් වීම ගොඩක් වේගවත්. ඒ නිසා මගේ උපදේශ තමයි ඇත්තම ඔබ ශාස්ත්‍රයේ උමන කෙනෙක් විදිහට ශාස්ත්‍රයේ මොනවද වෙන්නේ අලුතින් මොනවද ඇති වෙන්නේ ඒ අලුත් වෙන හැකියාවන් තමන් වෙත ළඟා කරගැනීමේ උත්සාහයක්. අපි ඉංග්‍රීසියෙන් කියොත් මේ ලයිෆ් ලොง ලර්නර් කෙනෙක් විදිහට ඒ වගේ يعني හැමදාම අලුතින් දේවල් ඉගෙන ගන්න කැමැත්තක් තියෙනවා. ඒක يعني එකතකට දැන් ඒකට ආශාවක් තියෙනවා. ඇත්තටම කැමැ තියෙනෝනේ. එහෙම හැමදාම අලුත් දේවල් ඉගෙන ගන්න මට මේක කරදරයක්. එහෙම නැත්නම් මම එකපාරක් ඉගෙන ගන්න ඒක යොදාන්න තමයි යන්නේ කියන වගේ මානසික يعني අදහසකින් ඔබ ඉන්නවනම් ඇත්තටම ඒ වගේ කෙනෙකුට යම් කිසි ගැටලුවක් වෙනවා. මොකද ඔබ බාර ඉන්ටර්වියු එකට ගියාම සමුක පරීක්ෂණයකට ගියාම කියන්න පුළුවන් ඕක අපි දැන් පාවිච්චි වෙන්නේ අපේ ආයතනේ අපි නම් ඕක කරන්නේ. ඒ කියන්නේ එහෙම ඒ වගේ තත්ත්වයක් නෝ. ඒතකොට ඒ නිසා එක වැදගත් දෙයක් තමයි ඔබ අනිවාර්යෙන්ම මේ අලුතෙන් එන දේවත් එක්ක දැන් අතර මේක අද අපහසුතාවයක් නැහැනේ. අද හැමෝටම අපිට මේ ජංගම ස්මාර්ට් දුරකථනයක් තිබ්බොත් අපට මේ ඕනම දැනුම් සම්භාරයක් ලබා ගැනීම අපි කොත් AI පැත්තෙන් ගත්තොත් එහෙම මේ ලාර්ජ් ලැංග්වේජ් මොඩල්ස් තියෙන මේ චැට්බොට් ඔය මේ අපි ගත්තොත් ChatGPT Claude වගේ දේවල් අපට යම් මට්ටමකට නොමිලේ යදවා ගන්නත් පුළුවන්. එතකොට ඒ වගේ ඒ නිසා මේ තමන්ට අලුත් වෙන්න අවශ්‍ය දැනුම පැත්තෙන් ගත්තොත් මේ අර තමන්ගේ මේ ඇඟිලි තුල ෆින්ගර් ටිප්ස් වල තියෙන තොරතුරු මේක උත්සාහය හා තෝරා ගැනීමක් කරන්න ඕනේ. එක දෙයක් මම තව ඇඩ් කරන්න ඒ තමයි දැන් ඇත්තම මේ ශාස්ත්‍රයේ අද ගත්තොත් එහෙම දෙයක් තමයි දැන් රැකියාවක් නැත්තේ කොහෙද රැකියාවක් ඇති වෙන්නේ කොහෙද කියලා හිතන්න වෙනවා. එකක් තමයි අපි ගත්තොත් දැන් ලංකාවේ අර ඔබතුමා කිව් විදිහට මේ ඩිජිටලීකරණය කියන එක එක ශාස්ත්‍රවල වේගෙන් වෙනවා. රාජ්‍ය ශාස්ත්‍රය ගත්තොත් විශේෂයෙන්ම ඒක සිදුවන අතරේ දැන් එතනදී මේ ශාස්ත්‍රයකට අනුබද්ධව තමන්ගේ තියෙන දැනුම වර්ධනය කරගෙන ඒක ඩිජිටල්කරණය කරීමේ උත්සාහයන් වලට වැඩි අවස්ථා තියෙනවා. උදාහරණ මෙහෙම කියනවා. දැන් අපි ගත්තොත් දැන් මම ඇතර වැඩ මම මගේ පීටේ වෙන්නේ කලමනාකරණ හා වාණිජ විද්‍යා පීටේ ජයවන්ත විශ්වවිද්‍යාලේ. දැන් මෙතනදී අපේ අපි උගන්න විෂයපත්‍යයට අදාළ වැඩි දිනෙකේ මේ කලමනාකරණයට අදාළ යම් යම් විෂය පිළිබඳ දැනුමක් තියෙනවා. දැන් ගිණුම්කරණය වෙන්න පුළුවන්, අලවිකරණය වෙන්න පුළුවන්. ඒතකොට ඒ දැනුමට අදාළව තොරතුරු තාක්ෂණ යෙදුම් වැඩි වෙනවා. ඒක නැති වෙලා නැහැ. ඒ වගේ අර තමන් ඉන්න ශාස්ත්‍රයකට තොරතුරු තාක්ෂණ නේද ඇප්ලිකේෂන්ස් පිළිබඳ දැනුමක් කියන්නේ ඒ ශාස්ත්‍ර දෙක පිළිබඳ වගේ අවබෝධයක් තියෙන කෙනෙකුට ඇත්තටම අවස්ථා අඩු වෙලා නැහැ. නමුත් අපි සරලව කිව්වොත් අර software developer මේ මෘදුකාංග නිර්මාණය කරන ගත්තොත් අර අද AI භාවිතය නිසා මේක ඉදිරියේ يعني කාලයකට ඉස්සලා මේ ඉන්ටර්න්ෂිප් වගේ ඔපචුනිටිස් අඩු වෙන්නේ ඒක AI වලින් කරන්න පුළුවන් නිසා. ඒතකොට ඒ වගේ වෙන විශේෂ ශාස්ත්‍රයක දැනුමක් නැතුව නිකම්ම software හදනවා කියලා වගේ හිටියොත් ඒක අඩුවක් තියෙන නැති වෙලා නැහැ. නමුත් අඩුවක් තියෙනවා. හැබැයි AI use කරන AI يعني AI පිළිබඳ දැනුම අවබෝධය තියෙන්න ඕනේ. නමුත් ඒක දෙයක්. ඒ කියන්නේ අතර අර يعني සරලව කිව්වොත් අර වෙනත් විෂයපතයක මූලික දැනුම හෝ අර අපි ගත්තොත් මේ සාමාන්‍යයෙන් අපි ගන්න කියන ඉංග්‍රීසියෙන් කිව්වොත් එහෙම මේ ඩොමේන් නොලෙජ් එකක් වෙන එක ශාස්ත්‍රයක තියෙන ඩොමේන් නොලෙජ් එකක් එක IT apply applications ගත්තොත් ඒකේ මගේ පුද්ගලික මතය නම් ඒකේ අඩුවීමක පැත්තර නෙමෙයි යන්නේ වැඩිවීම පැත්තකට කියලා හිතන්න පුළුවන්.
2: අපි දිගින් දිගටම AI සම්බන්ධයෙන් කතා කරන දැන් ඔය අපි කතා කරපු මාතෘකාවට බද්ධ වෙලා තියෙන තව කාරණයක් තමයි මහාචාර්යතුමා AI තාක්ෂණයේ වේගයෙන් වර්ධනය වෙනවා. මේක යම් ආකාරයක පාලනයක් සිදු කරගත යුතුයිද? එහෙම නැත්නම් AI කියන එක කොයි වෙලාවෙ හරි මිනිසා අතික්‍රමණය කරාවිද? අපි මේ තොරතුරු තාක්ෂණයේ අනාගතය පිළිබඳව කතා කරමින් ඉන්න වෙලාව බොහෝ වෙලාවට විවිධ වෘත්තීන් කරන අය. අපි ගත්තොත් එහෙම නිකන් ගාමට් ෆැක්ටරි එක වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රියදුරු රැකියාව කරන සහෝදරයෙක් වෙන්න පුළුවන්. මේ හැමෝටම යම්කිසි බයක් ආවා. AI නිසා අපේ රස්සාවට ප්‍රශ්නයක් වෙයිද? මේ තාක්ෂණයේ දවසින් දවස දිනන ඇත්තටම ලෝකයේ තියෙන ප්‍රවණතාව කොහොමද, මිනිස්සුන්ගේ රැකියාවලට යම්කිසි පහරවැදීමක් සිද්ධ වෙයිද ඉදිරියේදී මේ ලෝකයේ දිහා බලද්දී තියෙන පුරෝකථනයත් එක්ක?
3: ඔව්, දැන් අපි ගත්තොත් මෙතනදී මම හිතනවා කාණ්ඩ කීපයකට මේ බලපෑම වර්ගීකරණය කරන්න පුළුවන්. දැන් ඇත්තට මම තොරතුරු තාක්ෂණ ශ්‍රේෂ්ඨ අපි කතා කරගට දැන් එතන ගත්තොත් වෙලා තියෙන්නේ අර මේ රැකියා වල යම් සීමාවක් ඇතිලා තියෙන්නේ. මේ අර අපි කම්පියුටර් ස්ක්‍රීනයක් ඉස්සරහා ඉඳගෙන කෝඩින් සොෆ්ට්වෙයාර් ඩෙවලොප් කරන වගේ දේවල් ගත්තොත් දැනට අපි දකින්න ඒක පැහැදිලි වෙලා තියෙනවා. ඒ වගේම යම් යම් ශේෂ්වල දැන් අපි ගත්තොත් යම් විශේෂ දැනුමක් තියෙන ශේෂ්ත්‍රයක ඒ ඩොමේ අර දැනුම් සම්භාරයක් දැනුම විදිහට කියන අපි හිතමු දැන් අපි ගත්තොත් මේ අර අපි මේ දැන් විෂය දැනුමක් අහන කෙනෙක් හිටන්ද මට කවුරු හරි විෂයක් උගන්වනවා. දැන් ඇත්තටම ගත්තොත් විශ්වවිද්‍යාල කථිකාචාර්යෙක් ඇත්තට ගුරුවරයෙක් විදිහට ගත්තොත් අපි කරන්නේ මොකද්ද, අපි යම්කිසි ශ්‍රේෂ්ඨකමින් දැනුම තව කෙනෙකුට කියලා දෙනවා. එතකොට මේ දැනුම දැන් ඇත්තටම ගත්තොත් අද මේ අපේ විශ්වවිද්‍යාල වල ළමයි සමහරවල් කියනවා මට මේ ලෙක්චර් එකට මේ ඇවිල්ලා මේ අහගෙන ඉන්න ඕනේ නැහැ. අපි ඉස්සර ගත්තොත් ලෙක් දේශනෙට සම්බන්ධ වෙලා පැය දෙකක් අහන් ඉන්න ඕනේ ඉන්නවා. මට මේකද YouTube වලට ගිහිල්ලා හොයන්න පුළුවන්. නැත්තම් මට මගේ පහසු වෙලාවක කරන්න පුළුවන්. එතකොට දැන් අපි එතන මම මේ උදාහරණ ගත්තොත් ඒ එතනින් මොකද්ද වෙන්නේ? එතකොට අපි ගත්තොත් මේ දැනුම දෙන නැත්නම් අර ඩෙලිවරි පාර්ට් එක දැනුම මේ අපි සම්ප්‍රේෂණය කර පැත්තෙන් ගත්තොත් ඒකට දේශකවරයෙක් හැම වෙලාවෙම අවශ්‍ය නැහැ. හැම ශේෂ්ඨකට මේක අදාළ නැතුනට සමහර ශේෂ්ඨවල මේ දෙනවා. ඒ ඒ ඒකෙම ගත්තොත් එතකොට අපි දකිනවා ඉදිරියේදී මේක පුද්ගලයෙක් සම්බන්ධ නොවි මේ දැනුම බෙදා හැරීමේදී මේක රිප්ලේස් කරන්න පුළුවන්. මේක සමහරවිට අද විශ්වවිද්‍යාල මට්ටමින් ඇත්තටම දැන් අපි දන්නවා විශ්වවිද්‍යාල හොඟක මේ අද ඩිජිටල් කරණයත් එක්ක දේශන රෙකෝඩ් කරලා අපි ඔන්ලයින් ලබා දෙනවා. ඒක එක පැත්තකින් අපි දැන් කොවිඩ් කාලේ ගත්තොත් ඒක අපිට කරන්න වුණා. හැබැයි අද ගත්තොත් අදත් ඒක වෙනවා. මොකද හේතුව අපික සමහර අමතර දේවල් අපිට වැඩි දැනුම් සම්භාරයක් ලබා දෙන්න පුළුවන්. අපිට මේක ඔන්ලයින් දීලා ළමයට කොටසක් බලන්න දෙනවා, තව කොටසක් අපි දෙනවා. හැබැයි අපි අනිත් පැත්තට ගත්තොත් මේ ඇගීමේ විශ්වවිද්‍යාලවල තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි මේ අර AI භාවිත කිරීම නිසා මේක ඇත්තටම ළමයාද කරේ නැද්ද කියන එක ගැටලුවක් තියෙනවා. ඒක එතනදී අපිට ඇත්තටම අපි අපේ නැත්නම් පුද්ගලිකව ඒක අර පරීක්ෂා කිරීමේ දැනට ගත්තොත් පරීක්ෂා කිරීම වැඩි මේ ඇටෙන්ෂන් එකක් නැත්නම් අපිට මේ අවධානයක් යොමු කරන්න අපේ තියෙනවා. ඒක රැකියා පැත්තට ආයි දුන්න ඔබගේ ප්‍රශ්නට ආපහු ගියොත් එහෙම දැන් මේ අර ඒ විදිහට දැනුම යම්කිසි නිකන් ලෙක්චර් එකක් විදිහට දෙන ශේෂ්ඨ ගන්න ඒ නැත්නම් අපි උපදේශකත්ව ඉන්නවා. ඒතකොට මේ උපදේශකත්වයේ අද AI වලට ඇත්තටම හොඳ මට්ටමක දැන් අපි සරලව ගත්තොත් ඔබට යම්කිසි ශේෂ්ඨක ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ AI chatbot කෙනකින් මේක අහලා බැලුවොත් ඔබට ලැබෙන උත්තරේ ඇත්තන ඔබට ඒ ශේෂ්ත්‍රයේ විශේෂත්වයෙන් ලැබෙන උත්තරයට ආසන්නව සමාන නම් ඔබට එතනවා ඇයි මම මේකට සල්ලි කිවල මේක කරන්නේ මේ දැනුමින් ගන්න බලන්න. එතනදී ලැබෙන උත්තරේ නිර්වාදිතාවය පිළිබඳ මේ රෙස්පොන්සිබිලිටි එක තමන් ගත යුතු වෙනවා. මොකද මේ AI මොඩල් එක සරලව කිව්වොත් මේකෙන් ලැබෙන දෙන උපදේශකත්වය සමහරලාවට මේ සාධාරණ නෑ. අපි සමහරවිට මේ බයස් එකක් තමන්ගේ ඇත්තට මේ AI මොඩල් එක සාමාන්‍යයෙන් වෙන්නේ ඒකේ තියෙන ඩේටා මත ඉඳගෙන තමයි මේ
2: පිළිතුරු දෙන්නේ.
3: එතකොට ඒ නිසා ඒ දැනුම හැමතරකම සාධාරණයි කියලා අපිට විශ්වාස කරන්න අමාරුයි. එතකොට ඒ ලබුට බාදෙන පිළිතුර ලැබෙන මේ ඩේටා වලින් යූස් කරලා ලබා දෙන ප්‍රෙඩිකෂන් එක. ඉතින් ඒ නිසා මේ ඒ එහෙම වුණාට යොදන්න පුළුවන්. එතකොට දැන් පූර්ව කල්පන සරලව ගත්තොත් දැන් අද එතකොට මේ දැනුම කේන්ද්‍රීය මේ අපි කියමු පුද්ගලයන් මත දැනුම කේන්ද්‍රීය වෙච්ච ශේෂ්ත්‍රවලට බලපෑමක් එනවා. හැබැයි මේ AI තාක්ෂණයේ සමහර ලාවට ගත්තොත් දැනට අපි ගත්තොත් දැන් කෘෂිකාර්මික ශේෂ්ත්‍රය ගත්තොත් AI නිසාට වඩා වෙනත් අපි ගත්තොත් මේ ඔටෝමේෂන් දැන් රොබොටික්ස් දැන් ඩ්‍රෝන්ස් වෙන්න පුළුවන් මේ මැෂිනරි එක දැන් ඒ වගේ ශේෂ්ත්‍ර දැනටත් සිදුලා තියෙනවා. පුද්ගලයන් අඩු ප්‍රමාණයකින් වැඩක් කර ගන්න පුළුවන්. ඒ වගේ ශේෂ්ත්‍රයට අදාළව වෙනස්කම් තිබුණාට අපි දන්නවා මේ රොබොටික්ස් තාක්ෂණය ගත්තොත් මේ AI වලට වෙනස්. හැබැයි මේකත් එක්ක යන දැන් අපි ඔබ මේ දවස්වල බැලුවේ මේ චීනේ යනවා රොබොටික්ස් සම්බන්ධ මේ දවස්වල විශේෂ මේ ඔබට YouTube වල හැම සමාජ මාධ්‍ය බැලුවොත් මේ චීනයේ උදාහරණයකට මේ රොබොටික් තාක්ෂණය ඉතා ඉහළ වේගයකින් දියුණු වෙනවා. එතකොට ඇත්තටම සමහරවට අපි ගත්තොත් මේ අර දැන් දැනට පුද්ගලයන් කරන දේවල් ගත්තොත් මේ ෆැක්ටරි වල මේ සෝට් කරන්නේ අපි පරීක්ෂා කරනවා මේක හරිද වැරදිද ගාමන්ට් වෙන්න පුළුවන් වෙනත්. අද චීනයේ මේ සමහර මේ වගේ දේවල් කරන්න පුළුවන් රොබොටික්ස් රොබොට්ස්ලා හරහාම. මම උදාහරණයක් කිව්වා. එතකොට ඒ වගේ අර අපි මේ ශ්‍රමය ආශ්‍රිත දේවල් මේ වෙලාවේ AI වලින් මේ වෙලාවේ AI වලින් ඒක මේ රිප්ලේස් වෙන්න තියෙන අවස්ථා අඩුයි. නමුත් ලෝකේ ප්‍රවණතාවය ගැන ඔබතුම අහපු ඉඳවම කියන්නේ ඒකේ අනාගතය බැලුවොත් මේ ශේස්ත්‍රවලට පවා මේ තාක්ෂණයේ බලපෑමක් ඉදිරියේදී තියෙයි. ඒ මගෙන් රැකියාවලට බලපෑමක් ඒ. හැබැයි අලුත් රැකියා අවස්ථා වෙනත් ප්‍රතිරේ නිර්මාණයෙන් පවා ඒක අරකට සමාන වේද කියලා කියන්නේ මට කියන්න අමාරු නාට තමන්ගේ රැකියාවට බලපෑම වෙන ශේස්ත්‍ර අනිවාර්යෙන් තියෙනවා.
2: මේ තමයි තොරතුරු තාක්ෂණයේ අනාගතය. මේ තොරතුරු තාක්ෂණයේ දියුණුවත් එක්ක වෙන්න පුළුවන් දේවල්. එතකොට අපි මේ වගේ දේවල් වෙනවා මගේ රැකියාව නැති වෙයි. ඒ නිසා මේ තාක්ෂණයේ දියුණු වීම අපි කඩාකප්පල් කරන්න ඕන කියලා හිතන එක නෙමෙයි කරන්නේ. අපි මේ තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා ලෝකයට ඉස්සරහට යන එක. ඉතින් අර මහාචාර්යතුමා පැහැදිලි කරනවා වගේ මේක ශේෂ්ත්‍රීක දොරක් වෙනකොට තව දොරවල් 100ක් යනවා කියලා නෙවෙයි ලබහලදී. ඒ නිසා අපි ඒ දැනුම සොයාගෙන ආ යුතු වෙනවා. අපිට විරාමයක් ගන්න පුළුවන්. හැබැයි ඊට කලින් අපි මතක් කළ යුතුයි කාරණා කීපයක්
1: තියෙනවා. අපි මතක් කරමු ඔබේ AI නවෝත්පාදනය වෙනුවෙන් ජාතික පිළිගැනීමක් ලබා දෙන National AI Expo සතියට සමගාමීව ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT මොබිටෙල් පුරෝගාමීව සංවිධානය කරන National AI Awards 2026 සම්මාන උළෙල ගැන ශ්‍රී ලංකාවේ AI තාක්ෂණයේ ශේෂ්ත්‍රයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන නිර්මාණකරුවන්, ව්‍යවසායකයන්, ආයතන නවෝත්පාදකයන් සහ විශ්වවිද්‍යාල මෙයට තැගීමට ලක් වෙනවා. මම මතක් කරා වගේම ප්‍රධාන කාණ්ඩ හතරක් යටතේ ජාතික AI පුරෝගාමී සම්මාන, කර්මාන්ත ශේෂ්ත්‍ර හා විශිෂ්ටතා සම්මාන, නවෝත්පාදන අනාගත කේන්ද්‍රීය සම්මාන සහ වසරේ AI අන්තර්ගත නිර්මාණකරුවන් වෙනුවෙන් මෙහිදී සම්මාන පිරිනැමෙනවා. එහි තවත් අනුකොටස් ගණනාවක් තියෙනවා. ශ්‍රී ලංකාවේ AI පුරෝගාමී අතර ඔබේ නමත් සටහන් කරගන්න, ඔබේ AI නිර්මාණය හෝ නවෝත්පාදනය ජාතික මට්ටමේ පිළිගැනීමකට ගෙන යාමට ඔබට අවස්ථාව තියෙනවා. අයදුම් කිරීමේ අවසන් දිනේ අද දවසේ අගෝස්තු මාසේ 22 දැන්ම අයදුම් කරන්න ඔබ AIExpo.lk වෙබ්සයිට් එකට ලොග් වෙලා ඔබට වැඩි අවස්ථාවක් AI ශේෂ්ත්‍රයේ නම තියන්න අරගෙන යන්න පුළුවන්. උදේ 8 විනාඩි 51 වෙලාව.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුනා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකියි.

0: අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

0: உதயாடாய வினாடி பணம் சயவில அவர் அணிலபி ஆச்சார லசித் குணவர்தன் சமய கதாபாகர்மின்னி மே கியன தாட்சிணி அநாகதி துரு துரு தாட்சிணி அநாகதி மனுவாக இது கேல ஏசி எல்லாத்திரையும் துரு துரு தாட்சிண விஷயபத்தை சம்பந்தேன் விவித நிர்மாணங்களை நிர்மாணகர்வன் அகேகரான் விசேஷ வேடை கட்டி உத்தக் சங்கிதானி கேளுத்தினும் மே பணியுடைய கியான் நோடும் கூட அப்படி மொபிடல் விசேஷ அனுகிரகாயக் சகித்து கேளுத்தினும் மே வேடையை கென
1: වද අවසාන දිනෙහිද වැඩිවැඩිය මේ ගැන අවධානය යොමු කරන්න දන්න අයට කියන්න ඔබ AI නවෝත්පාදනය වෙනුවෙන් ජාතික පිළිගැනීමක් ලබා ගන්න National AI Expo සතියට සමගාමීව ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT Mobitel පුරෝගාමීව සංවිධානය කරන National AI Award සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ AI ශිෂ්‍යයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන නිර්මාණකරුවන්, ව්‍යවසායකයන්, ආයතන නවෝත්පාදකයන් සහ විශ්වවිද්‍යාල ඇගීමට ලක් වෙනවා. මෙවර ප්‍රධාන කාණ්ඩ හතරක් යටතේ සම්මාන පිරිනමනවා. මම AI පුරෝගාමී සම්මාන කාණ්ඩය ගැන පොඩ්ඩක් විස්තර කරන්නම්. AI විශිෂ්ටතා සම්මානය, AI නායකත්ව විශිෂ්ටතා සම්මානය, AI බලපෑම් විශිෂ්ටතා සම්මානය සහ AI අපනයන විශිෂ්ටතා සම්මානය යටතේ ඔබට මෙවර සම්මාන දිනා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ සම්මාන කාණ්ඩ හතරක් යටතේ ඔබට සම්මාන දිනා ගන්න පුළුවන්. ඉතින් ලංකාවේ AI පුරෝගාමීන් අතරට ඔබේ නම සටහන් කරන අවසාන දිනය දැන්ම අයදුම් කරන්න ඔබ ලොග් වෙන්න AIExpo.lk වෙබ් අඩවියට ඔබේ අයදුම් පත්‍රය යොමු කරන්න පුළුවන්.

0: দশমপাহ অনুতনায় দশমহাত লাখান্ড রেডিও আইটিএন সেবা শ্রীলঙ্কা হান্ড
1: বেলাব পেরোরণ আবেয়
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම ගෑන් දුෂ්‍යන්ත ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: ශ්‍රී ලංකේය ගීත කලාවේ යශෝරා වේ ප්‍රවීණ ගායිකා අභවප්‍රාප්ත ආචාර්ය නන්දා මල්ලි මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා දෙක්ුණා. ජනාධිපතිවරයා ඊ රාත්‍රියේගේ දේහයට අවසන් ගෞරව දක්වා තිබෙනවා. එන්පසු දිසානායක මහතා පවුලේ ඥාතීන් හමුවේ සිය ශෝකයේ දපල කළා. කලාකරුවන් ඇතුළු ස්ථානයේ සිටි පිරිස සමගද ජනාධිපතිවරයා කෙටි පිළිසඳරක නිරත වුණා. ප්‍රේමය විරහව සහ අසාධාරණයට එරෙහිව සිය හඬ පෞරුෂය මුදහල නන්දා මල්ලී ඇඳුරින් වෙලී තිබූ ජීවිත අඳුරින් වෙලී තිබූ පීඩිත ජනජීවිතවලට ආලෝකය රැගෙනීමට විරදරුවේ එවක තමන් කරා පැමිණි අභියෝගවලටද මුහුණ දෙමින් සිය අවසන් කැමති පත්‍රයේ ඉතාමත් චාම් නික්මයාමක් නන්දා මල්ලියන් බලාපොරොත්තුවද ජාතිය යශෝරාවේ වෙනුවෙන් දින තුනක ශෝක කාලයක් නිවේදනය කිරීමට රජයේ කටයුතු කළේ ඇයගේ මෙරට සංගීතයට සහ ජන සමාජයට සිදු වූ මෙහෙවර අගය කිරීම සඳහාමයි. සිංහල ගීත වංශ කතාවේ ප්‍රමුඛතම කාන්තා සලකුණ ලෙස දශක ගණනාවක් අද්විතීය ගායන මෙහෙවරක නිරත වූ සංගීත විශාරද ආචාර්ය නන්දා මල්ලි මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කරනවා. අභවප්‍රාප්ත නන්දා මල්ලිගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අද උදෑසන සිටම විශාල පිරිසක් එක්ව සිටින බවයි එහි සිටින අපනියෝජිත එරන්දිකා සෙවන්ති ප්‍රකාශ කළේ.
5: දශක ගණනාවක් මුළුල්ලේ හෙළ ගී මඩල අමන්දානන්දයට පත් කළ හෙළ සංගීතයේ ගාන්ධර්ව අප්සරාවිය ආචාර්ය නන්දා මාලිනියන්ට සමුදෙන අවසන් දිනය අදයි. ඊයේ දිනේ සිට නුගේගොඩ නන්දා මාලිනී සංගීත ආශ්‍රමයේ ඇගේ දේහය තැන්පත් කර තිබුණා. දේශපාලඥයන්, කලාකරුවන්, ඇයට ආදරය කරන රසික රසිකාවියන් බොහෝමයක් දෙනා ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙම ස්ථානයට පැමිණියා. අදත් උදෑසන කාලයේ සිටම එවැනිම වූ අතිවිශාල ජනතාවක් ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙම ස්ථානයට පැමිණෙන ආකාරය අපිට දැක ගන්නට පුළුවන්. අද පස්වරු 3:30 දක්වා ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා අවස්ථාව හිමි වෙනවා. අද සවස 5ට බොරැල්ල කණත්තේදී

0: ඇගේ කැමැත්තට අනුව ඉතා චාම් ලෙස අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.
1: මෙරට සිටින චින ජාතිකයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය අපේක්ෂා කරනවා. පසුගිය මස 23 වනදා කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයන් තුන්දෙනෙකුට පහර දීම සහ එක් අයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සිද්ධියට සම්බන්ධ සැකකාර චීන ජාතිකයන් තුන්දෙනෙකු පිළිබඳ පොලිසිය විමර්ශන ආරම්භ කළා. මේ වන විටත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. තවත් තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහායි පොලිසිය විමර්ශන ආරම්භ කළේ. ඔවුන් සංචාරක විසා මත මෙරටට පැමිණ තිබෙනවා. සැකකරුවන් පිළිබඳ තොරතුරු දන්නේ නම් කොළඹ දිසා අපරාධ කොට්ටාශයට හෝ 0.71859.1735 දුරකථනාංකයට දැනුම් දෙන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. රුසියාව යුක්‍රේනයට එල්ල කළ දිත්ව ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් 10 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් 130 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි යුක්‍රේන බලධාරීන් පවසන්නේ. ළමුන් 23 දෙනෙකු ඊට ඇතුළත්. මධ්‍යම යුක්‍රේනයේ ක්‍රිවුරි නගරයේ සාපු සංකීර්ණයකටයි ඩ්‍රෝන ප්‍රහාර 2 එල්ල වී තිබෙන්නේ. ඒ සමග සාපු සංකීර්ණයේ ගින්නක්ද හටගෙන තිබෙනවා. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 10ට.
2: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන්
2: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

0: Tell fiber ekak gedanama fit karanna. Okkoma devices connect karanna. Gaming walata low latency, fast and stable, unlimited thoraganna package rasak. SLT Mobitel fiber.
1: නවය විනාඩි 8යි වෙලාව අපි තොරතුරු තාක්ෂණයේ අනාගතය සම්බන්ධයෙන් කතා කරන යෝගිම තොරතුරු තාක්ෂණ විශේෂපදය ඇතුලේ ඉන්න දක්ෂ චරිත අගය කිරීම වෙනුවෙන් එහෙම නැත්නම් නිෂ්පාදන අගය කිරීම වෙනුවෙන් සිදු කෙරෙන සම්මාන ප්‍රදාන උත්සවය සම්බන්ධයෙන් කතා කරන මේ සියල්ල ගැන කතා කරන්න අද ඉතාම ගෞරවයෙන් අපි ආරාධනා කළා මහාචාර්ය ලසිත් ගුණවර්ධන මහාචාර්යතුමන්ට එතුමන් සමග අපි කතා කරමින් ඉන්නේ කතා බහට ප්‍රවිෂ්ටයක් ගන්න කලින් නේද අපි මුලින්ම මේ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් අනුග්‍රහක පණිවිඩයක් තියෙන අපිට මතක් කරා.
2: ඔව් දැන් SLT මොබිටෙල් එක්ක ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ක සංවිධානය කරන National AI Expo සතියට සමගාමීව සිදු කරන National AI Awards 2026 සම්මාන උළෙල සඳහා ඔබට අයදුම් කිරීමේ අවස්ථාව හදින් අවසන් වෙනවා. ඒ නිසා ඉක්මනටම අයදුම් කරන්න පුළුවන් ඔබට සම්මාන කාණ්ඩ හතරක් යටතේ ජාතික AI පුරෝගාමී සම්මාන, කර්මාන්ත ශේෂ්ත්‍ර සහ විශිෂ්ටතා සම්මාන, නවෝත්පාදන හා අනාගත කේන්ද්‍රීය සම්මාන කියන කාණ්ඩ යටතේ ඔබට සම්මාන දිනා ගන්න පුළුවන්. ඒ වගේම වසරේ AI අන්තර්ගත නිර්මාණකරුවන් AI content creations of the year කියන category කියartifactId ඔබට සම්මාන දිනා ගන්න පුළුවන්. ඉතින් මම කිව්වොත් එහෙම මේ AI අන්තර්ගත නිර්මාණකරුවන් එහෙම නැත්නම් content creators ලා ගැන, AI අධ්‍යාපනික අන්තර්ගත එහෙම නැත්නම් මේ content ගැන, ඒ වගේම AI video හා story telling නිර්මාණය, AI සමාජ බලපෑම් නිර්මාණකරු, AI අනාගත තාක්ෂණ අන්තර්ගත නිර්මාණකරු, AI සංස්කෘතික උරුම හා සංචාරක අන්තර්ගත නිර්මාණකරු කියන කාණ්ඩ යටතේ ඔබට සම්මාන සඳහා අයදුම් කරන්න පුළුවන්. අද තමයි අවසන් දිනය. ඔබ අයදුම් කරන්න ඕනේ AIExpo.lk වෙබ්සයිට් එක හරහා.
1: දැන් අපි පොඩ්ඩක් මේ සම්මාන උළෙල පිළිබඳව කතා කරමු. රනිල්, මේක මේ ශේෂ්ත්‍රී ඉන්න දෙවන්තීන්ට, ඒ වගේම ශේෂ්ත්‍රී යම් කිසි මෙහෙවරක් එහෙම නැත්නම් නිෂ්පාදනයක් විදිහට මේ අපේ රටේ ඉහළට ඔසවදවන් කීර්තිනාමයක් ශ්‍රී ලංකාවට අත්පත් කර දෙන්න කැප වුණ දක්ෂ තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රී ප්‍රවීණීන් සඳහා ලැබෙන අවස්ථාවක්. ඒ නිසා අපි මේ පිළිබඳව ටිකක් වැඩිපුර කතා කරන්න ඕනේ මහාචාර්යතුමත් එක්ක.
2: ඔව් මහාචාර්යතුමනි, දැන් මේ අපි කතා කරන්නේ ලංකාවේ ජාතික ICT සම්මාන උළෙල National ICT Awards ගැන. රාජ්‍ය පෞද්ගලික අංශ විශ්වවිද්‍යාල මේ සියල්ල ගේම නිර්මාණකරුවන් ඇගෙීමට ලක් වෙන මේකේ විශේෂත්වය තමයි මේක තමයි පරණම සම්මාන උළෙල. කවුරු මොනවා කිව්වත් අවුරුදු 28ක ඉඳන් මේ සම්මාන උළෙල මේ ධරණී තලයේ ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ඒකට හේතුව තමයි සම්මාන උළෙල අවුරුදු 28ක් ක්‍රියාත්මක වෙනවා කියන්නේ ඒකේ තියෙන පිළිගැනීම. එහෙම නැත්නම් ජනතාව අතර තියෙන කැමැත්ත, ශේෂ්ත්‍රයේ විශේෂය නිර්මාණකරුවන් අතර තියෙන කැමැත්ත, වෘත්තිවේදීන් අතර තියෙන කැමැත්ත සහ පිළිගැනීම, මේ සියල්ලත් එක්ක තමයි අවුරුදු 28ක ගමනක් එන්න පුළුවන් වුණේ. ඔබතුමන් මේකේ සභාපතිවරයා වශයෙන්, ඒ කියන්නේ මේ කමිටුවේ සභාපතිවරයා වශයෙන්, එහෙම නැත්නම් BCS නියෝජනය කරමින් මෙහි විශේෂ කාර්යභාරයක් ඉටු කරන කෙනෙක් විදිහට කොහොමද මෙවර සම්මානවල මොන මොන වටද සම්මාන ලබා දෙන්නේ? එතකොට සම්මානවල මෙවර මොනවාද තියෙන විශේෂත්වය? ඔය
3: ඇත්තටම මුලින්ම කියන්න ඕන කාරණේ තමයි නන් මහත්මයා, මේ දැන් මේ අර ශේෂ්ත්‍රයක දියුණුවකට ඇයි මේ සමාන වල මොකද්ද
2: වැදගත්කම?
3: එකක් තමයි දැන් මේ ශේෂ්ත්‍රයක අපි ගත්තු ලංකාවේ දැන් සාමාන්‍යයෙන් ගත්තොත් තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රය දියුණු වෙන්න ප්‍රධාන ස්ටෙප් කීප එකකට කරන්න පුළුවන් එක දැන් අපි ගත්තොත් දැන් එකක් තමයි මේ තොරතුරු තාක්ෂණික සේවාවන් හෝ බාණ්ඩ නිෂ්පාදන ICT ප්‍රොඩක්ට්ස් සොෆ්ට්වෙයාර් පැත්තෙන් ගන්න ඒවා වෙනත් ආයතන වලට නිර්මාණය කරන ආයතන තියෙනවා. එනේ ඒ සමාගම් වල ප්‍රධාන ව්‍යාපාරික අරමුණ වෙන්නේ software development. එතකොට එතනදී ලංකාවේට වේවා විදේශ ආයතන වලට වේවා නිර්මාණ කරනවා. ඒ කියන්නේ software වලින් එහා ICT කියලා ගත්තොත් හොඳයි. මොකද සමහර ලාවට මේකෙදි මේ මුනුදුකාංග වලින් උට වඩා සමහරට දුඩාංග වල එකතුවක් service එකක් විදිහට අද දෙන්න පුළුවන්. ඊළඟට සමහර ආයතන තියෙනවා ඒ ආයතනයේ මූලික අරමුණ වෙනත් දෙයක්. දැන් අපි ගත්තොත් බැංකුවක්. දැන් ඒ වගේ ආයතනයක් ඇතුලේ හැබැයි ශක්තිමත් තොරතුරු තාක්ෂණ සම්බන්ධ අංශයක් ICT ආම් එකක් තියෙන්න පුළුවන්. ඔවුන්ගේ ආයතනට අදාළව මේ සේවාව ලබා දෙන්න. මොකද ඒ ආයතනට IT වල වැදගත්කම වැඩි. ඒක බාහිර ආයතනකින් ගන්නවට වඩා මේ සමහර එක පැත්තකට ලාභදායීව ක්‍රමානුකූලව දියුණු වෙන්න ඇතුළෙම ඒ සඳහා මේ සේවා කණ්ඩායමක් වර්ක් ෆෝස් එකක් ඉන්න පුළුවන්. එතකොට මේ ශේෂ්ත්‍රයේ දැන් අනිත් පැත්තට අපි දන්නවා මේ ශේෂ්ත්‍රයක ඕනම එකක විශ්වාසනීය බව වැඩි වෙන්න මේකේ මේ තියෙන අර නිර්මාණවල සංසන්දනාත්මක ගුණාත්මක බව ඇගීමකට ලක් කිරීම වැදගත් වෙනවා. එතකොට මේක මීට අවුරුදු 28 කට ඉස්සර නැත්නම් 90 අතරම මේක පටන් මේ national best quality software වල පටන් ගන්න. ඒක national ICT උසස් දෙකලා ප්‍රගමණය වෙච්ච ගමනක් අවුරුදු 28 කදී. එතකොට මේකේ අරමුණ උනේ ඒක. ලංකාවේ මේ ශාස්ත්‍රයේ ඒ දියුණුව සඳහා ශාස්ත්‍රයේ අය කියන්නේ අතර මේ විශේෂම අර මේ නිෂ්පාදන මූලික කරගෙන තමයි මේ ඇගීමට තමයි ලක් කරන්නේ. ඒත් එක්ක ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එහෙම එතකොට මේකේ අපි ඇත්තටම මේ ඒ නිර්මාණ ඇගීමට ලක් කරලා එතනින් නවතින්නේ නැහැ. මේක ශ්‍රී ලංකාව නියෝජනය කරනවා ආසියා පැසිෆික් නැත්නම් ඒෂියා පැසිෆික් මට්ටමේ රටවල් අතර තියෙන තරගාවලියකට. අපි කියනවා ඒෂියා පැසිෆික් ICT ඇලයන්ස් අවෝඩ්ස් කියලා. එතකොට මේක වාර්ෂිකව මේ ආසියා පැසිෆික් කලාපයේ රටක තියෙන රටවල් අතරේ තියෙන තරගාවලියක්. එතකොට ලංකාවේ ඇත්තටම හොඳ මේ නිර්මාණයක් තිබ්බොත් ඒක රාජ්‍යංශයේ වේවා පෞද්ගලික අංශයේ වේවා විශ්වවිද්‍යාල මට්ටමේ වේවා තරඟ කාණ්ඩ විසිකරණක තරගාවලියකින් මේ මේ තරගාවලිය පවතිනවා. එතකොට ඒ මගින් ඇත්තටම ලංකාව නියෝජනය කරලා ලංකාවේ මේ මේ ප්‍රොඩක්ට් එකක තියෙන මේ ගුණාත්මක බව ජාත්‍යන්තර මට්ටමේ ඇගයීමක් දක්වා අපි ළඟා කර දෙන්න අවස්ථාව මේ හරහා තියෙනවා. එතකොට පොදුවේ ගත්තොත් එහෙම මේ ගමනේ අපේ බලාපොරොත්තු වෙන්නේ ඒක ලංකාවේ තියෙන හොඳ ඒවා තෝරා ගැනීමකටත් එතනින් එහා නවතල නැතුව යන්න. මේක වැදගත්කම මොකද්ද? එතකොට අපි ගත්තොත් දැන් විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ ගත්තොත් අපි ගත්තොත් සාමාන්‍යයෙන් පරේෂණ දක්වලා මේ හොනම අර IT ශාස්ත්‍රයේ කරන ඩිග්‍රියක් කරන කෙනෙක් මේ අවසන් වසරේ සමහරට මේ පරේෂණ පත්‍රිකාවක් එනවා. පරේෂණ රිසර්ච් එකක් කියනවා නැත්නම් ප්‍රොජෙක්ට් එක ව්‍යාපෘතියක් කරනවා. එතන උගක් වෙලාවට වෙන්නේ දැන් අපි දන්නවා මේ ව්‍යාපෘති දැන් මේ ශාස්ත්‍රයේ අපි කිතුමු 20,000ක් 30,000ක් අතර ප්‍රමාණයක් වාර්ෂිකව මේ මේ උපාධි ලබනවා. මේ සමහ මේ හැම අවුරුදු 3-4 ඩිග්‍රියක මේ ව්‍යාපෘතියක් තමයි උගක් විශ්වවිද්‍යාලවල සමහර මේක ඉන්ඩිවිජුවල් අර පුද්ගලයන් පුද්ගලයාට මේ වෙනම පරීක්ෂණ තියෙන්නත් පුළුවන්. නැත්තම් සමහර විශ්වවිද්‍යාල දිනවා මේ ගෲප් ප්‍රොජෙක්ට්ස්
1: තියෙන කණ්ඩායම් සහ කේවල ව්‍යාපෘති.
3: ඔව්. එතකොට දැන් ඇත්තටම හැබැයි මේ මේ ක්‍රියාපෘති වල අවසාන අරමුණ මොකද්ද? ඒ අර එතන ඒ මේ ඒක ඒ විභාගයට අදාළව ඒකට අර මේ යම්සි ග්‍රේඩ් එකක් ඒ එකක් ගන්න ප්‍රොජෙක්ට් එක දීලා එතනින් ඉවර කරන එකද? ඇත්තට මම හිතන්නේ හුඟක් ප්‍රොජෙක්ට්ස් දැනට ගත්තොත් එතනින් ඉවර වෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඇත්තටම දැන් ලංකාව ගත්තත් අපේ රටේ ඩිජිටල් කරණය ගත්තත් මේ ප්‍රොජෙක්ට්ස් වලින් යම්කිසි ප්‍රමාණයකට හැකියාව තියෙන්න ඕනේ ලංකාවේ ආර්ථික දායකත්වයක් දෙන්න. මේ ප්‍රොජෙක්ට් එකක් අවසන් වසරේ කරලා ඒ කරන කෙනෙක් ඒක අවසන් කළා රයිට් මම මේක දැන් කරා මට මේකට අවශ්‍ය ප්‍රතිඵලය ලැබුණා මේක එතනින් අමතක කරලා තව රැකියාවක් කරන්න යනවද? මම හිතන්නේ එහෙම වෙනවා. එහෙම හැම කෙනෙක් හිතුවොත් ඒක අවාසනාවන්ත තත්ත්වයක්. ඉතින් අපේ අරමුණක් තමයි මේ මේ මේ තරංගාවලිය හරහා අපි බලාපොරොත්තු වෙන්නේ මේ ඇගයීමකට ලක් කරන ප්‍රොජෙක්ට්ස් එක ජාත්‍යන්තර ලංකාවේ ඇගයීමකට ලක් කරලා ජාත්‍යන්තර ඇගයීමකට ලක් කරන ප්‍රගමණය කරන එක. දෙවෙනි එක තමයි ඇත්තටම මෙතන ඉන්න දක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන්නවා ඔවුන්ට මෙතන මේ මේ වැඩසටහන හරහා අපි මේ උපදේශකත්වය මෙන්ටරින් ලබා දෙනවා. ඒ හරහා ඇත්තටම පසුගිය අවුරුදු ඔය 20 ගණන ඇතුළත ලංකාවේ සාර්ථක වන ව්‍යවසායකයෝ ඉන්නවා. ඒවුන්ගේ මුල් ආරම්භය අර අපි ලබා දුන්න අවස්ථාවේ ප්‍රයෝජන ගන්න ඇගීමකට ලක් කළා. ඊට පස්සේ එතනදී සම්බන්ධ වෙන අපිට ඇත්තටම අපේ තරගාවලියේ විශේෂත්වය මේකේ අර මේ ශාස්ත්‍රයේ ඉන්න මේ ප්‍රොෆෙෂනල්ස්ලා අධ්‍යාපන ශාස්ත්‍රය කියන්නේ ICT වලට අදාළ විශ්වවිද්‍යාල වේවා පෞද්ගලික අංශ රාජ්‍ය අංශයේ ඉන්න මේ ICT ප්‍රොෆෙෂනල්ස්ලා තමයි මේක ඉවැලුවේට් කරන්නේ. එතනදී අපේ BCS වරලතා එතනේ ඉන්න අය වැඩි දිනක් සම්බන්ධ වෙන වගේම අනික අපි සම්බන්ධතා විශ්වවිද්‍යාල විශේෂයෙන් විශ්වවිද්‍යාලවත් පෞද්ගලික අංශත් ගන්නවා. ඒ අයගේ මේ උපදේශකත්වය හරහා මේ අර ප්‍රොජෙක්ට් එක අපි අපේ බලාපොරොත්තු තමයි මේ ප්‍රොජෙක්ට්ස් අවසන් වසරේ නවතින්නේ නැතුව උඩට යන්න අවස්ථාව දෙන එක. ඒතකොට අවස්ථාවට අපි සමහරවිට අපි ඇත්තටම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මේ ලංකාවේ මැටම කිය අපේ දිදල ආර්ථික මේ අමාත්‍යාංශය ඒ වගේම ඉන්වෙන්ටර්ස් කමිෂන් ශ්‍රී ලංකා නවෝත්පාදන සම්බන්ධ වෙන කමිෂන්ස්. ඒතකොට ඒ වගේ ආයතන හරහා මේ අවශ්‍ය සහයෝගය සමහරලාවට මේ සමහර ආයතනවල පුළුවන් අතර මූල්‍යමට සම්බන්ධ වෙන්න. දැන් සමහර වෙලාවට මේ ප්‍රොඩක්ට්ස් තියෙනවා අපි අතරම දැකලා තිනවා මේකේ අවසාන වසරේ මේ ප්‍රොජෙක්ට් එක ලැබිලා ඇගීමට ලක් කළා. ඒක සමහරලාවට සමහර ආයතන දිනවා මේවට මුදල් ඉන්වෙස්ට් කරනවා. ඒ දැන් අපි දුම සමහරලාවට මේ විශ්වවිද්‍යාල මට්ටමින් කෙනෙකුට මට මේ ප්‍රොජෙක්ට් එක කරන්න මට උඩ මට්ටමකට ගන්න සල්ලි නැහැ. මට මෙතනින් ඒ නිසා මම මේක අතහැරලා දානවා. අපිට අවශ්‍ය අතරම රටේ පැත්තෙන් ගත්තොත් අපිට අවශ්‍ය වෙන ඒවා එතනින් අතහැරලා නොදා සැබෑව මේ රටට ආර්ථිකයට දායකත්වයක් දෙන්න. ඒතර අපි පොදුවේ ගත්තොත් මම කිව්වේ මේ මේ මේ අවුරුදු 28 ගමන හරහා අපිට හැකියාව ලැබිලා තියෙනවා මේ විදිහට රටේ හොඳ මේ ICT පැත් ICT මේ නව නිර්මාණ එහෙම නැත්නම් නිපැයුම් ඇගේමකට ලක්කන අතරෙම එයින් එහාට ගිහිල්ලා මේ ව්‍යාපාරාංශයට ඒ වගේ ව්‍යවසායකයන්ව නගා හිටවන.
1: දැන් මහාචාර්යතුමා මේ මේ කතාව අහගෙන ඉන්න IT ශාස්ත්‍රයට සම්බන්ධ නමුත් කිසිදු ආයතනයක සේවය කරන කෙනෙක් එහෙම නැත්නම් ඉස්සරහින් ටයිල්ස් ගොඩක් තියෙන කෙනෙක් නෙවෙයි සමහර ලාවට ප්‍රායෝගික තලයේ වැඩ කරලා අත්දැකීම් ගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. ඔහු විවිධ නිර්මාණ කරන වෙන්න පුළුවන් software හදන වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙන ප්‍රොඩක්ට් එකක් හදන වෙන්න පුළුවන්. ඒකට මේ ඔබතුමන්ලගේ සංගමේ සමාජිකත්වයක් වෙන්න නැත්නම් මේ වරලත් භාවයක් සහිත කෙනෙක්ට විතරද මේ සඳහා ආයුධම් කරන්න පුළුවන්. ඕනෑම කෙනෙක්ට අපි හිතමු ඈත දුෂ්කර පළාතක තමන්ගේම කියලා මේ පොඩි වැඩ ටිකක් කරගෙන නමුත් ඒක මහා විශාල වැඩ. ඔහුට ඒක සනාථ කරගන්න එහෙම නැත්නම් සහතික පත්‍ර මොනවද නැති කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මේ වැඩේට මේ සබ්ජෙක්ට් එකට ආදරය කරන කෙනෙක් නම් මේ සම්මාන උල්ලේ ඔහුටත් ඉඩක් තියෙනවද?
3: ඇත්තටම මේක මම කියේ මේක අවුරුදු 20ක් ඉස්සලා සම්බන්ධ වෙන්න මේක මූලික වුණේ අපේ BCS වරලත්තු තාක්ෂණ ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව. හැබැයි ඒක ජාතික මට්ටමට එනකොට ඇත්තටම මේකත් එක්ක අපි දැනට මේ National ICT Awards Trust තංග මේ මේකට මේ ජාතික මට්ටමේ ආයතනයක් ස්ථාපිත කරලා ඒකට සම්බන්ධ වෙනවා ලංකාවේ මේ තොරතුරු තාක්ෂණ ශ්‍රේෂ්ඨට අදාළ වෙන මේ වෘත්තීය ඒ වගේම ඉන්ඩස්ට්‍රි බොඩීස් වෙන ආයතන සියල්ලමත් ඩිජිටල් තාක්ෂණ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශත් එකතු කරලා තමයි මේ ගමන යන්නේ. ඒක එතකොට එතනදී සමාජිකත්වයේ කොටස තියෙන අතර මේක ඕගනයිස් කිරීමේ මූලික වෙලා වැඩි හරියක් කරන්නේ අපේ ඒ සමාජිකත්වයෙන්. හැබැයි මේකට අයදුම් කරන්න ඔබ ශ්‍රී ලාංකික ව්‍යාපාර කියන්නේ ඇත්තටම එක ලංකාවේ විශ්වවිද්‍යාලයක වේවා රාජ්‍යාංශයේ වේවා ලංකාවේ ලියාපදිංචි කරපු පෞද්ගලික ආයතනයක් වේවා එහෙම නැත්නම් ව්‍යවසායකයක් ස්ටාර්ට්අප් එකක් වෙන්නත් පුළුවන්. ඇත්තටම අර ඔබතුමාගේ අනික් කැටගරි එකක් තියෙනවා. කියන්නේ අපිට පුළුවන් රයිට් මට කිසිම ආකාරයක ලියාපදිංචියක් නැහැ. නමුත් මම ඒ සොෆ්ට්වෙයා ලියනවා. නැත්තම් මම අහකනවා. එහෙම අය ඇවිල්ලත් මේකේ තරම් කරන්න පුළුවන්. ඒ අයටත් කැටගරිස් තියෙනවා. ඒ වගේම එහෙම අය ජයග්‍රහණ කරපුවත් ඉන්නවා.
1: කියන්නේ මේ තොරතුරු තාක්ෂණ විෂයපතේ සම්බන්ධයෙන් ඔබ යම් ආකාරයක සමාජ මෙහෙවරක් එහෙම නැත්නම් ජාතික වටිනාකමක් සහිත යමක් කළා කියලා ඔබට විශ්වාසයක් තියෙනවා නම් ඔබට පුළුවන් මේ සම්මාන සඳහා ආයුධම් කරන්න ඒ දක්ෂිණාගය කරන්න තමයි මේ වැඩ කටයුත්ත සංවිධානය වෙන්නේ. රනිල් දැන් අපි ඕනෑම ශාස්ත්‍රයක කෙනෙක්ට ධෛර්යයක් නේ ඕනම ශාස්ත්‍රයක කෙනෙක්ට තව තවත් ඉස්සරහට යන්න ඔහු වෙනුවෙන් ලබා දෙන මේ සම්මානයක මහා බරක් තියෙනවා. මේක නිකන් අර අපි කියන පිත්තල තහඩුවක් ගහපු බර කොටයක් නෙවෙයි. ඒකේ ඊට වඩා එහා ගියේ වටිනාකමක් තියෙනවා. එහෙම නැත්නම් සම්මානයක් ඇතුලේ මහ ලොකු බරක් තියෙනවා. මේ වෙනුවෙන් දැන් අවුරුදු 28ක් ඇතුලේ ප්‍රජාවකින් එහෙම නැත්නම් මේ ශාස්ත්‍රීය වෘත්තිකයන්ගෙන් මොන වගේ දායකත්වයක්ද ලැබිලා තියෙන්නේ? මේ සම්මානය ලබා ගැනීම තමන්ගේ ජීවිතේ ලොකු ගෝල් එකක් කියන හැඟීමෙන් ඔබ වටා පිරිසක් එකතු වෙලා ඉන්නවද මහාචාර්යතුමනි? කොහොමද?
3: ඔව් දැන් එකක් තමයි මම හිතන්නේ අපේ මූලික අරමුණ වෙලා තිබ්බේ මේ අර ප්‍රොඩක්ට් මේ ප්‍රොඩක්ට් රෙකග්නයිස් කරන එක. එතන නැත්නම් මේ නිර්මාණ එතකොට එතකොට නිර්මාණයක් ඇගීමකට ලක් කරලා ඒකේ සම්මානයක් ලබා දීමෙන් ඒ ආයතනයට ඒක හදපු ඒක නිර්මාණයට දායක වුණ අයට අනිවාර්යෙන් ඒකෙදි ඒකේ මේ
1: ගෞරවය
3: හම්බ වෙනවා. හැබැයි ඒ වගේම අපි ජාතික මට්ටමේ උළෙලක් විදිහට අපි දැන් අතර මේ අපේ ලංකාවේ තොරතුරු තාක්ෂණ ශ්‍රේෂ්ඨය ගත්තොත් මේ ශ්‍රේෂ්ඨය දියුණු වෙන්න ආයතන වල හා ඒ වැදගත්කම වගේම මේ පුද්ගලිකව යම් යම් අවස්ථාවලදී විශේෂයෙන් මේක විකාශනයක් එක පාට පටන් ගන්න දෙන්නේ මේ විකාශනයේදී යම් යම් ආයතන හදලා මේ ශ්‍රේෂ්ඨයේ දියුණුවට මඟ මේ ආපු ගමනේ වැදගත් දායකත්වයක් කරපු චරිත අඳුනා ගැනීමත් වැදගත්. විශේෂයෙන්ම මේ ක්ෂේත්‍රය දැන් ගත්තොත් මේක 1970 ගණන් වල ඉඳන් ඇත්තටම ලංකාවේ IT ක්ෂේත්‍රයේ IT නමින් නෝනට මේ දියුණු වෙනවා. ඒතකොට අපි ඇත්තටම වාර්ෂිකව එක ඇගයීමක් ලක් කරනවා පුද්ගලයෙකුට මේ ක්ෂේත්‍රයට ලබා දුන දායකත්වය වෙනුවෙන්.
1: يعني ජීවිත කාලය ඇතුළේ මේක වතාවක් ලැබෙන සම්මානයක්ද?
3: ඔව් එහෙම එකක් තියෙනවා ලයිෆ් ටයිම්. මේක සාමාන්‍යයෙන් අපි දෙන්නේ මේ ඒ ක්ෂේත්‍රයට සෑහෙන දායකත්වයක් කළා. දැන් ඇත්තටම සමහර ක්ෂේත්‍රයේ මේ ඇක්ටිව් රෝල් එකක් නොවන කෙනෙක් දැන් ඇත්තටම රිටයර්මන්ට් එකක්
1: වයෝවෘද්ධ කෙනෙක් ගෙදරට වෙලා පාඩුවේ ඉන්න
3: දැන් සමහර ලාවට ඒ කියන්නේ ඇත්තටම මෙතනදී වෙන්නේ එයා දැන් සේවාවක් නොකරට එයා කරපු අතිවිශේෂ සේවාවක්
1: ඇගෙයිම
3: මම හිතන්නේ අපි ජාතික මට්ටමින් ලංකාවට වැඩක් කරා නම් ඒක අපේ වගකීමක්. එහෙමයි අමතක කරන්න බෑ. ඒ වගේම තව සම්භාර පිරිසක් ඉන්නවා දැනටත් සේවය යෙදෙනවා. හැබැයි ඔවුන් ඒ සේවය යෙදුනට ඔවුන් අතිවිශිෂ්ට සේවාවක් කරලා නිසා ඒ කියන්නේ අතට අපි කියනවා outstanding ICT achiever. ඒතකොට ඒ අය දැනට ක්ෂේත්‍රේ ඉන්න එහෙමයි තමයි. දැන් උදාහරණ ගත්තොත් මම නම් වක්ෂි කිව්වොත් ගිය අවුරුද්දේ අපි ඒකට අඳුරගත්ත ලංකාවේ පෞද්ගලික අංශය ගත්තොත් මේ දැනට මේ ආචාර්ය සංජීව වීරවර්ණ WSO2 කියලා විශේෂ මේ ලංකාවේ තියෙන ඒ කියන්නේ ඉහළ මට්ටමේ software development company එකක් පටන් ගත්ත නිර්මාතෘ එතුමා අපි තමයි මේ ICT outstanding achiever award එක දුන්නේ. ඒකට හේතුව ලංකාවේ මේ මේ අර ලංකාව මේ ජාත්‍යන්තර මට්ටමේ software නිර්මාණය කිරීමේ අර ඒ මංපෙත විවර කර දුන්න පුරෝගාමියෙක් විදිහට. ඒ අතරේ මට තව එක දෙයක් කියනවා. අපි ඒ වගේම අපිට අමතක කරන්න බෑ මේ entrepreneurs ලා. එහෙම නැත්නම් ව්‍යවසායකයෝ. ඇත්තම ව්‍යවසායකයෝ මේ ශේත්‍රේ නැත්තම් මේ ශේත්‍රේ දියුණු මේ මේ මේ ප්‍රගමනේ මේ ආකාරයෙන් වෙන්නේ නැහැ. ඒ නිසා අපි වාර්ෂිකව මේ ICT entrepreneur කියන තනතුරක් එක මේ ඇගයීමක් වගේ ඒව අර පුද්ගලයන්ට. ඒ වගේම අපිට දැන් අතරම මේ ශේත්‍රයේ සාපේක්ෂව ගත්තොත් කාන්තා නියෝජනයක් තියෙනවා. නමුත් ඒක තව දියුණු වෙන හැකියාව තියෙන එකක් නිසා අපි මේ ෆීමේල් ටෙක් ප්ලේසර් කියලා අවෝඩ් එකක් තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ මේ IT ක්ෂේත්‍රයට කාන්තාවක් විදිහට නායකත්ව පැත්තෙන් ගත්තොත් ඉරුවත් හා මම අර කිව්ව විශ්වවිද්‍යාල ශේත්‍රයේ අපි මම අර මුලින් කියපු අදහසට මේ අර ව්‍යවසායකයෝ මේ IT ශේත්‍රයේ ව්‍යවසායක දැන් අර ඔබතුමා ඉස්සල කිව්ව වගේ රැකියා බලාපොරොත්තු වෙන ගොඩක් ඉන්නවා. හැබැයි අපි පිළිගන්න ඕනේ රැකියා බලාපොරොත්තු වෙන ගමන් ඇත්තටම ඔබට හිතන අවස්ථාවක් නැද්ද ව්‍යවසායකෙක් වෙන්න? IT ශේත්‍රයේ ව්‍යවසායක විතර වෙන්න. ඒකට ඒක මේ ජනප්‍රිය කරන ඒක ඇගෙයිමට ලක් කරන අපි ස්ටුඩන්ට් ICT entrepreneur කියලා එක පුද්ගල අනුබද්ධ මේ සම්මානයක් ලබා දෙනවා. ඒ තමයි අපි අර මං කිව්ව අර මේ ප්‍රොඩක්ට් වලින් බාහිර වුණ ආකාරය.
1: ලංකාවේ IT ශේත්‍රයට සම්බන්ධ වෙලා ඔබ යමක් කරනවා වෙන්න පුළුවන්. ඔබ යම් නිර්මාණයක් කළ තියෙනවා. ඒක සමහර වෙලාවට ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ලැබිය යුතු, අගය කිරීමක් ලැබිය යුතු තැනක්. දැන් මේ වෙනකොට මහාචාර්යතුමා අපිත් එක්ක කතා කරමින් හිටපු කාරණාව තමයි පසුගියදා මේ මේ ලෝකයේත් එක්කම අපි ආසියාවුණු කලාපේ බලපම අපි දෙවන ස්ථානයේ වගේ ඉන්නවා මේ නිෂ්පාදනවලින්. එහෙම නැත්නම් software ඇතුළු ICT පැත්තේ තියෙන අනිකුත් රටවල් එක්ක තියෙන තරගයේ බලපම ශ්‍රී ලංකාව විදිහට පුංචි රටක් වුණාට අපි මේ වෙනකොට ඉතාම හොඳ දියුණුවක් ලබාගෙන තිනවා මේ තොරතුරු තාක්ෂණ ශේත්‍රය තුළේ. ඉතාම දක්ෂ වැඩකාරයෝ ගණනාවක් අපේ රටේ ඉන්නවා. එහෙමනම් ඒ අය අගය කිරීම ලසිත් ගුණවර්ධන මහාචාර්යතුමා ප්‍රමුඛ මේ කණ්ඩායමේ වගකීමක්. ඒ නිසා තමයි තුමන්ලා මේ වෙනුවෙන් කැප වෙන්නේ, මහන්සි වෙන්නේ. ඉතින් අපි ඔබටත් ආරාධනා කරනවා, ඔබ විශ්වාස කරනවා නම් ඔබ යමක් මේ මහ පොළවේ කළා කියලා ඔබට පුළුවන් සම්මානය සඳහා ආයුධම් කරන්න. විශේෂම කාරණාව මහාචාර්යතුමා සඳහන් කරපු අර අපිත් අහපු ප්‍රශ්නයක් නේ. අපි හැමදාම වගේ කවුරු හරි ආවත් අහනවා ICT ෆීල්ඩ් එකේ වුණත් මේ තොරතුරු තාක්ෂණ ශේත්‍රයේ දැන් රස්සාවල් නැද්ද ඉගෙන ගත්ත වැඩක් නැද්ද කියලා. ඉගෙනගෙන තමන්ටම කියලා වැඩක් පටන් ගන්න පුළුවන් නම් එක පුද්ගලයෙක්ට දැන් පුළුවන් තමන්ගේ කියන කම්පැනි එකක් පටන් අරගෙන ලෝකයටම අවශ්‍ය දේවල් නිෂ්පාදනය කරන්න, වෙළඳපොළේ අවශ්‍යතාවය හඳුනාගෙන තමන් ඉගෙන ගත්ත වලින් දේවල් වලින් කාගේ හරි ළඟ වැඩ කරනවට දරණිල් හොඳයි නේ. තමන්ට පුළුවන් නම් තව කීප දෙනෙක් හරි රැකී ආරක්ෂා අවස්ථාවන් හදලා දෙන්න. එහෙම කරපු තරුණ පිරිස ඕන තරම් ඉන්න. දැන් අපි ඔය දණිකලාගෙන එහෙම නිරන්තරයෙන් කතා කරන්නේ. ඔවුන් ගත්තේ ඔය කියන ව්‍යවසායකත්වයේ ඉගෙන ගත්ත දෙයට ව්‍යවසායකත්වය එකතු කරලා තවත් රැකියා ගණනාවක් වෙළඳපොළේ අවශ්‍යතාවය හඳුනාගෙන නිර්මාණය කළා. ඉතින් එහෙම හැකියාවක් තියෙනවා කියන කාරණේත් මහාචාර්යතුමා පැහැදිලි කළා. අපි විරාමයක් අරගෙන
2: ඔව් විරාමයට යන කලින් අපි මතක් කරන්නම් AI නවෝත්පාදනය වෙනුවෙන් කරන ඇගීම National AI Expo සතියට සමගාමීව National AI Awards 2006 සම්මානවලින් අදම අවසන් දිනේ AI ශේෂ්ත්‍රයේ විශේෂයෙන් සුවිශේෂී දායකත්වයක් ලබා දෙන නිර්මාණකරුවන් ව්‍යවසායකයන් ආයතන නවෝත්පාදකයන් සහ විශ්වවිද්‍යාල මෙයට ඇගීමට ලක් කරන ප්‍රධාන කාණ්ඩ හතරක් යටතේ ජාතික AI පුරෝගාමි සම්මාන කර්මාන්ත ශේෂ්ඨ විශිෂ්ටතා සම්මාන නවෝත්පාදන හා අනාගත කේන්ද්‍රීය සම්මාන සහ වසරේ AI අන්තර්ගත නිර්මාණකරුවන්ට සම්මාන පුද කරන්න නියමිතයි. ඉතින් ඔබේ නමත් මේ අතරේ සටහන් කරන්න ඔබට තියෙන්නේ අද දවස තමයි අවසාන දවස. AIExpo.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා සියලු විස්තර දැනගෙන ඉක්මනටම ආයදුම් කරන්න. උදේ 9 විනාඩි 28යි වෙලාව.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0114 600 600.
7: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
1: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: ලක්කඳ Golden Voice ළඟදීම සතියේ දිනවල දහවල් 1:00

0: සන්දිමිත.
1: වාට අදමවටීන එන්න ඕනෙද?
2: නෑ මේ මට හිතන ඔයාට කෑම ටික කදල දෙන්න ඕනි කියලා.
1: නියමයින. ඒත් වාහදනය කන්න පුලාවේද? වාට සාමනම වැඩ බෑන්.
3: ශාන් ජයරත්න නිර්මාණයක් අසන්දිමිත.
4: Now you are trying to be selfish. Don't be that. නැනට හැමදාම ජීවතුන් අතරේ ඉන්න බෑනේ. හැබැයි මුතේ මං කොහේ හිටියත් හැමදාම හැම මොහොතකම මං ඔයාගේ බලාගෙන ඉන්නවා පුතේ.
3: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: ඔස්තුමාස විසියක්වෙන සෙන සිකුරාද යේ දෙනු මැදපු ජාතික ලොතරයි මණ්ඩල ලොතරයි වල ජයග්‍රහයන් කපියවට කියන්නේ මහජන සම්පත එල් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 797141 එල් 797141 ගොවිසෙත ලොතරයි අයි ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 18195462 අයි 18195462 මෙගාබව W ඉංග්‍රීසි අක්ෂරය ප්‍රසාද අංක 1 වාසනාවන්ත අංක 404869 සහ 79 W ඉංග්‍රීසි අක්ෂරය ප්‍රසාද අංක 1 වාසනාවන්ත අංක 404869 සහ 79 දන නිදානේ K ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක 921577 K 921578 සහ 77 උෂ්චික ලග්නයේ හඳහනේ වාසනාවන්ත අංක 12 22 23 37 හඳහනේ උෂ්ටික ලග්නේ වාසනාවන්ත අංක 12 22 23 37 අද සම්පත ලොතරැයි අංක රටාව 41141741 L 41141741 L NLB ජය ලොතරැයි H ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 2475 H 2475 NLB සුබ දවසක් ලොතරැයි සිංහ ලග්නේ වාසනාවන්ත අංක 5962 සහ 64 සිංහ ලග්නේ වාසනාවන්ත අංක 5962 64 විශේෂ අංකය 55 52 විශේෂ අංකය 55 52 අදත් සුපිරි ජයමල්ලක් වැඩිම සුපිරි ජයමල්ලු දිනා ගන්න පුළුවන් ලොතරැයි ගණනාවක් තියෙනවා නිසා වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි මිලට ගන්න
1: රනිල් තවත් පණිවිඩයක් තියෙනවා මතක් කරන්න ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිඩල් තුමයි මේ පණිවිඩය මතක් කරන්න කියලා අපිට කියන්නේ ඔබ AI නවෝත්පාදනයට මතනම් ඉනොවේෂන් ජාතික පිළිගැනීමක් ලබා ගන්න ඔබට අවස්ථාව තියෙනවා නැෂනලයිස්ඩ් AI එක්ස්පෝ සතියේ සමගාමීව තමයි ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වගේ මෙසිටි මොබිටෙල් පුරෝගාමීව සංවිධානය කරන නැෂනල් AI අවෝඩ්ස් 2026 සම්මාන උළෙල පවත්වන්න සියල්ල සූදානම් කරලා තියෙන්නේ ශේෂ්ඨ සුවිශේෂී දායකත්වයක් ලබා දෙන නිර්මාණකරුවන් ව්‍යවසායකයන් ආයතන නවෝත්පාදකයන් සහ විශ්වවිද්‍යාල ඇගීමට ලක් කරන මේ හරහා එතකොට මෙවර කාණ්ඩ 4ක් යටතේ ඔබට සම්මාන පිරිනමන්න සියල්ල සූදානම් කරලා තියෙනවා ජාතික AI පුරෝගාමී සම්මාන කර්මාන්තහා ශේෂ්ඨ විශිෂ්ටතා සම්මාන ඒ වගේම නවෝත්පාදන හා අනාගත කේන්ද්‍රීය සම්මාන වසරේ AI අන්තර්ගත නිර්මාණ සඳහා වන සම්මානය ඔබට ලබා ගන්න පුළුවන් මේ කියන ශේෂ්ඨයන් 4 ඇතුලේ ඔබ යමක් කළා කියලා ඔබට විශ්වාසයක් තියෙනවා නම් ඔබට මේ සම්මානය සඳහා උරුමකම් කියන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා නම් ඉක්මනින්ම ඔබ ආයතන පත පූර්ණේ කරන්න වෙන ඔබට මොකද අද තමයි අවසාන දිනේ අගෝස්තු 22 වෙනිදා මේ සඳහා ආයතන කිරීමට තිබුණු කාලය අවසන් වෙනවා දැන්ම ඔබට පුළුවන් AIExpo.lk AIExpo.lk වෙබ්ඩේට ඇවිල්ලා ඔබේ ආයතන පත්‍රය ලබා දෙන්න ශ්‍රී ලංකාවේ AI ප්‍රෝග්‍රාමින් අතර ඔබේ නම සටහන් කරගන්න ඔබේ AI නිර්මාණය එහෙම නැත්නම් නවෝත්පාදනයේ ජාතික මට්ටමේ පිළිගැනීමකට ලක් කරන්න අවස්ථාව උදා කරගන්න මේ දැන්ම AIExpo.lk සයිට් එකට ඇවිල්ලා ඔබේ ආයතන පත්‍රය පූර්ණේ කරන්න කියලා අපි ඔබට මතක් කරනවා
0: හරි අපේ දවසේ කතා කරමින් ඉන්නේ මහාචාර්ය ලසිත් ගුණවර්ධන මැතිතුමන් එක්ක තොරතුරු තාක්ෂණීය අනාගතය පිළිබඳවයි අපි කතා කරේ මහාචාර්යතුමනි අපිට තව විනාඩි 15ක වගේ කාලයක් තියෙනවා අපි බොහෝ දේවල් කතා කරා හැබැයි දැන් මේ අපිට අවශ්‍යයි දැන් තොරතුරු තාක්ෂණ අපි කියනවා තොරතුරු තාක්ෂණයේ පාසල් විෂය මාලාවට ඇතුළත් කරලා දැන් කාලයක් වෙනවා සැලකිය යුතු කාලයක් වෙනවා ඊට පස්සේ ඒක උසස් පෙළ විෂයට ඇතුළත් කළත් ඒක කාලයක් වෙනවා ඊට පස්සේ විශ්වවිද්‍යාලවල ඔබතුමන් අධ්‍යාපන ලබාදන විශ්වවිද්‍යාලය තුළ තොරතුරු සාක්ෂණ පිළිබඳ උපාධි දැන් ඉතාම හොඳින් පළපදියම් වෙලා අපි කියන කතාව පළපදියම් වෙලා තියෙනවා විවිධ සේවා යටතේ විවිධ නාමකරණ යටතේ විවිධ උපාධි තියෙනවා දැන් කතාව තමයි අපි අධ්‍යාපන ශාස්ත්‍රයේ යම් වෙනසකට ලක් කරනකොට ICT පිළිබඳව ඩිජිටල් කරණය පිළිබඳව AI තාක්ෂණය පිළිබඳව ඇතුළත් වෙන්න ඕනේ කියලා අපි කතා වෙනවා එළියේ හැබැයි තාම ඒවා එහෙම යාවත් කාලින වුණ බවක් අපිට පේන්නේ නැහැ දැන් ඔබතුමා මේ විෂය නවීකරණය කරන සමගාමී කමිටුලත් යම් සමාජිකත්වයක් දරනවා සහ ඒ පිළිබඳව වග කියන්න පුළුවන් කෙනෙක් මට කියන්න දැන් මේ තොරතුරු තාක්ෂණය කියන විෂයට පාසල් විෂය නිර්දේශයට විශ්වවිද්‍යාල අධ්‍යාපනය උසස් පෙළට අධ්‍යාපනයට ඇතුළත් වෙලා අර අපි කියනවානේ මේක බලගන්වන් තොරතුරු තාක්ෂණයෙන් රට බලගන්වන ගමනට මේවා කොච්චර ඵලදායි විදිහට යොදා ගන්න පුළුවන්ද හරියට අපි මේ ඉගෙන ගන්න දේවල් ටික ඉස්සරහට අපි කියනවානේ අපිට යොදා ගන්න බෑ කියලා. ඒ කියන්නේ ඒවා වැඩක් නෑ. ඒක උපාධි සහතිකයට විතරයි. නමුත් මේක රට බලගන්වන්න අපි ඩිජිටල් කරණයට යන අනාගතයක්නේ බලන්නේ. එතකොට මේක බලගන්වන්න යොදා ගන්න වැඩපිළිවෙලක් තියනවාද?
2: ඔව් මම හිතනවා ඇත්තටම දැනට ගත්තොත් මේ දැන් තොරතුරු තාක්ෂණය කියන විෂයක් විදිහට මේ යොදලා මංතන අවුරුදු 20ක් කියන්නේ උසස් පෙළ මට්ටමින් ගත්තොත් දැන් වගේ කාලයක් තියෙනවා. ඒක නොඑක් දැන් මම කියන්නේ පාසල් මට්ටමේ යම් යම් සීමා කන්දක අතර මෙතන ගත්තොත් විශ්වවිද්‍යාල ගත්තොත් ඒවා යම් මට්ටමකට මේ විශ්වවිද්‍යාලය ඇතුලේ අපි දුමු උපාධියක් ලබා දෙනවා කියන කාරණය ගත්තොත් ඒකේ ඒ විශ්වවිද්‍යාලවල පුළුවන් ඒක නිර්මාණය කළ දෙන්න. නමුත් පාසල් මට්ටමට ගියාම එක එක පාසල් වලට විෂය හඳුනුවා දීම වගේ දෙයක් ගත්තොත් ඒක මෙතන අධ්‍යාපන අමාත්‍යාංශ ජාතික අධ්‍යාපන ආයතනය සම්බන්ධ වෙලා වෙනත් ආයතන වල එකතු වෙලා යනයක්. එතනදී අර දැන් සමහර ලාවට ලංකාවේ මේ පාසල් අතර තියෙනවා මේ ඩිස්පැරිටියක්. එහෙම නැත්නම් ඒ තියෙන සම්පත් අනුව සීමාකම් තියෙනවා. ඒතකොට ඒ වගේ දෙක දැනටත් ඇත්තටම රජයේ මට්ටමින් මේ තියෙන මේ ඩිස්පැරිටි මේ අසමානතා අඩු කරගෙන අධ්‍යාපන ඩිජිටල්කරණය කරන වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මමත් අතට මේකට දායකත්වය දෙනවා. දැන් ඒක ඒ වගේ කියන්නේ මම කියන්නේ අලුතින් නැත්නම් මේක ක්‍රමානුකූලව මේකට කියන්නේ මේ ශාස්ත්‍රයේ මේ අධ්‍යාපනයේ වැදගත්කම සම්බන්ධ කරලා අධ්‍යාපන ඩිජිටල්කරණ ප්‍රොසෙස් එකක් තොරතුරු තාක්ෂණ විෂයක් විදිහට කෙනෙක් වෙනවා. මම අනිත් පැත්තෙන් හිතනවා අපි අර ලංකාවේ මේක මොන දැන් ලංකාවේ මේක තත්ත්වය ගැන පරීක්ෂා කරද්දී අර මම අපි කිව්ව අපේ ජාතික තොරතුරු තාක්ෂණ උළෙල හරහා අපි නොමිනේට් කරනවා එපෙක්ටවල්. මම පොඩ්ඩක් මෙතන පොඩ්ඩක් ප්‍රමාණ වෙනවා. එතනදී අපි පසුගිය අවුරුදු හැම එකම කියන්නේ ආසියා පැසිෆික් මට්ටමේ මේ ලංකාවේ තියෙන නිර්මාණ ගත්තොත් ලංකාවේ නිර්මාණ කරන්නේ කවුද? එතකොට මේ විශ්වවිද්‍යාලවලින් එන පාසල්වලින් එන පද්ධතිගෙන පිරිසක් වැඩි හරියක්. එතකොට ඒ අය ආසියා පැසිෆික් මට්ටමේ අපේ ලංකාව මේ තරගාවලී ගිය අවුරුද්දේ අපි දෙක ආසියාවේ. හැබැයි පහුගිය අවුරුදු කීපය ගත්තාම අපි අනිවාර්යෙන් ටොප් ප්‍රථම පහ ඇතුළත අනිවාර්යෙන් සම්භුක් වෙලාවට තුන ඇතුළත නැත්නම් අනිවාර්යෙන් පහ ඇතුළත අපි දිගටම ඉඳලා තියෙනවා. මම දකිනවා ඒක අර අපේ රටේ තියෙන තොරතුරු තාක්ෂණ සම්පත් වල තියෙන ගුණාත්මක භවයේ එක මේ ලක්ෂණයක්. මතක ඒක කියන්නේ ඒකේ හැකියාව පිළිබඳ තියෙනවා. හැබැයි ඔබතුමා කිරි හරි අප කියන්නේ මම හිතන්නේ අපිට මේකෙන් මීට වඩා වැඩි දායකත්වයක් තව ලබා ගන්න අවශ්‍යයි අවස්ථා තියෙනවා. විශේෂම රටේ ආර්ථික පැත්තෙන් ගත්තාම අවස්ථා තියෙනවා. එතකොට මම දකින එකක් තමයි ඇත්තටම මෙතනදී මේ දැන් මේ තොරතුරු තාක්ෂණයෙන් බලගැන්වුණ මේ ශ්‍රම බලකායක් වර්ක් ෆෝස් එකක් අපේ රටේ මොනම හැම ශේෂ්ඨකම ඉන්න ඕනේ. ඒක රාජ්‍යාංශ වේග පෞද්ගලික අංශයට ඇත්තම ගන්නකොට සමහර තරංකාරීත්ව ගන්නකොට මේකට සමහර අපි ගත්තොත් රැකියාව කරකට ඔබට මේ තොරතුරු තාක්ෂණයද හැකියාව පරීක්ෂා කරන්න තියෙනවා. දැන් රාජ්‍යාංශයේ සමහර ඊට වඩා කියන්නේ තියෙනවා. හැබැයි එතනදී රාජ්‍යාංශයේ ඉන්න අයට මේක තොරතුරු තාක්ෂණයේ මේ බලගැන්වීම කරන එක ඒකත් ක්‍රම يعني ඉන්න අයට තමයි රීස්කිල් කරනවා. නැත්නම් ඒ IT පැත්තෙන් ගොල්ලන්ට අවශ්‍ය දැනුම වර්ධනය කිරීමක් ක්‍රමානුකූලව අනිවාර්යයෙන් ඒක වෙබින් පවතිනවා. හැබැයි ඒක තව රටේ ඩිජිටල් කරන මාවතත් එක්ක සමගාමී වෙන්න මම හිතනවා තව ඒකට ඉදිරියට කටයුතු කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් දැන් අධ්‍යාපන ශාස්ත්‍රය ගත්තොත් එක පැත්තකට අපේ රටේ තියෙන දැන් සම්පත් එකක් එක පැත්තක අර මේ සම්පත් වල මේ ඩිස්පැරිටි එක තියෙනවා වගේම දැනට හුඟක් පාසල් මට්ටමේ මම දන්නා පරිදි මේ කනෙක්ටිවිටි කියන්නේ අපි කව අන්තර්ජාල සම්බන්ධ නැත්නම් ජාලගත කරන සම්බන්ධතාවය පැත්තෙන් ගත්තොත් හුඟක් පාසල් තියෙනවා. මම දන්නා කාලයට දැනට රජයේ මගතර ක්‍රියාත්මක වෙන වැඩසටහන එක ලබ මේ අවුරුද්දේ අග වන විට සෑම පාසලක්ම මගතර මෙතනදී මම පෞද්ගලික මට්ටමේ මම මේක කියන්නේ පාසලක්ම මේ ජාල කියන්නේ මේ අන්තර්ජාල සම්බන්ධතාවයක් සහිතව පාසලක් බවට පත් කරගන්න වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මම හිතනවා ඒ වගේ වැඩසටහන් ක්‍රියාත්මක වෙලා අවසන් වෙනකොට අර මේ තොරතුරු තාක්ෂණය මේ අර පාසල් මට්ටමට ගත්තොත් එහෙම වැඩි ඒකෙන් වැඩි දායකත්වයක් ඩිජිටල් කරන්නේ වැඩි මේ ඉදිරියේදී ඒ අයගෙන් වැඩි මේ ප්‍රතිඵලයක් එන ඩිජිටල් කරන්නේ සවිමත් වුණ ශිෂ්‍යෙක් වෙන හැකියාව වැඩි වෙයි කියලා.
0: හරි, තව ප්‍රශ්නයක් තියෙනවා. මොකද තියෙන ප්‍රශ්නේ?
1: ප්‍රශ්න කිහිපයක් තියෙනවා. අපි ප්‍රශ්න ටික හිමින් හිමින් මහාචාර්යතුමාට යොමු කරමු. හරි. මෙන්න මෙහෙම කතාවක් අහලා තියෙනවා මේ මහාචාර්යතුමනි, මම මේ සම්මාන ප්‍රධානය කිරීම සම්බන්ධයෙන් ඉතාම සතුටටපත් වෙනවා. අපි ග්‍රාමීය මට්ටමේ විවිධ වැඩ ව්‍යාපෘති කරන අය අපි සොෆ්ටවයා හදලා තියෙනවා විවිධ ඉනොවේෂන්ස් වල වැඩ කරලා තියෙනවා. හැබැයි මට ඇත්තටම මේ පිළිබඳ මෙතෙක් කාලයකට අවබෝධයක් තිබිලා නැහැ. ඉතින් අපි වැඩ කළාට අපි ගැන සමාජය දන්නේ නැහැ. ඒ නිසා අපි වගේ අයටත් අවස්ථාව තියෙනවද මොනවා මොනවා හරි කැටගරිස් ටිකක් වෙන් කරලා තියෙනවද මේ සම්මාන සඳහා ඇඳුම් කරන්න කියලා තමයි ඔහු අහලා තියෙන්නේ රුවන් කුමාර කියලා කෙනෙක් මහනුවරින්.
2: ඔව් ඇත්තටම දැන් සාමාන්‍යයෙන් සම්මාන ලෝකෙදී මම හිතන මම මෙතන කියන්නේ මම අපි සම්බන්ධ වෙන එක නෙමෙයි පොදුවේ ගත්තොත් ක්‍රම දෙකකට මම හිතන්නේ සම්මාන මේ පිරිනැමෙනවා මේ සමාන පිරිනැමෙන ක්‍රම මේ දිශානති කීපයක් තියෙනවා. එකක් තමයි පුද්ගල අනුබද්ධ මේ අවෝඩ්ස් දෙන්න පුළුවන්. ඊළඟ හැබැයි ඒක එක දෙයක්. අනිත් දේ තමයි තමන්ගේ ඒ විසඳුම දෙන මේ ෆීල්ඩ් එක ඩොමේන් එක. දැන් උදාහරණ ගත්තොත් සමහර තමන් ගාව තොරතුරු තාක්ෂණික නිර්මාණයක් තියෙනවා. මේක භාවිතා වෙන්නේ මේ අපිටම මේ කෘෂිකාර්මික ශාස්ත්‍රයට. එහෙම නැත්නම් තව එකක් තියෙනවා මේක භාවිතා වෙන්නේ වෛද්‍ය ශාස්ත්‍රයට. ඒ වගේ ශාස්ත්‍ර අනුබද්ධ නිර්මාණ උදාහරණ අපේ නැෂනල් ICT බෝඩ්ස් වල එහෙම අපි මේ වෙන් කරපු තියෙනවා. ඒවා ඇත්තටම වෙන් කරලා තියෙන්නේ අපිට ඕන ඕන පරිදි තමයි අපි අර අන්තර්ජාතික තරඟාවලියට ඉලක්ක කරගත්ත මේ නාමීකරණයත් හා ඇත්තටම වැදගත් දෙයක් තමයි අපි එතනදී ඒවා ඇගෙයිමට ලක් කරන්නේ ඒ අය ඒ සඳහා යොදා ගන්න ඇගීම් කරන මේ මේ ලක් ඒ කියන්නේ ඇගීම් ක්‍රමවේදයක් එක්කමයි ඒක. ඒ වගේම අපි දන්නවා දැන් කෘෂිකාර්මික ශාස්ත්‍රයේ උදාහරණ ගත්තොත් ඒකේ තරඟ කරන සමාගම් තියෙන්නේ නොඑක ආකාරය. ඒතර අපි පිළිගන්නවා දැන් මේ උතුමා ගත්ත උදාහරණ කෙනා මම දන්නේ නැහැ කවුද කියලා. නමුත් අපි හිතමු එයා මේ වෙලාවේ ස්වය උත්සාහයෙන් නැත්නම් තනියම ව්‍යාපාරයක් විතර නැත්නම් එන්ටර්ප්‍රනර් කෙනෙක් විතර මේ ශාස්ත්‍රය උමක. ඒතර එයාගේ නිර්මාණය සමහරවිට අපි විශාල අර දැනට මේ දැනට ලංකාවේ තියෙන මේ ස්ටැබ්ලිෂ්ඩ් එහෙම නැත්නම් දැනට හොඳ මට්ටමක තියෙන ආයතනයකට විශාල ප්‍රමාණයක් රැකියා කරන ආයතනයක එක සමහරවිට සංසන්දනය කිරීමේ අසමානතාවයක්
1: තියෙනවා.
2: අපි ඇත්තටම තියෙනවා එක මේ කැටගරි එකක් තියෙනවා ස්ටාර්ට්අප්. අර අපිටම මේක ලියාපදිංචි කරලා අවුරුදු 3ක් වගේ කාලයක් නව එක ඇත්තටම එතකොට ඒකේ නිර්මාණයේ යම් මට්ටමකට ඒක තාම වැඩි දිනක් භාවිතයට නම් නැති වෙන්න පුළුවන්. ඒ වගේම ඒකේ ඒ නිර්මාණය මේ සමහර ඒකේ තියෙන විශේෂපතයත් සීමා කැමති. නමුත් ඒත් අපේ ඇගීමකට ලක් කරන මොකද ඒ වගේ කොතනින් හරි පටන් ගන්න අය ඉදිරියට ලංකාව පැත්තෙන් ගත්තොත් ඒ අය ඉහළ නැංවීම අපේ වගකීමක්. ඒතර ඇත්තටම අපේ nbqsa.org වෙබ් අඩවිය හරහා මේ අපේ තියෙන කැටගරිස් වල ඒ කියන්නේ වලට අදාළ වෙන මේ මොනවද ඒකෙදි ඇගීමකට ලක් කියන්නේ මේ ඇගීමකට ලක් කිරීමේදී මොනවද යොදා ගන්න නිර්ණායක ආදී අපි සටහන් කරලා තියෙනවා.
1: හොඳයි මේ කියන කාරණා ටික පැහැදිලි අපිට තවත් විනාඩි 9ක විතර කාලයක් ඉතිරි වෙලා තියෙන මේ කතාව බහැදලි මම ඊට විවේකයක් විරාමයක් ගන්න නැතුවම මේ කතාව අපි ඉදිරියට අරගෙන යමු. අනුග්‍රාහක ආයතන කීපයක් මතක් කරන්න තියෙන නිසා අපි පුංචි විරාමයක් ලබා ගන්නෙ. අද සියවසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන්න ලොතරියේ ප්‍රමුඛයා වගේම ලොතරැයි ලෝ රාජ්‍ය කෙළ මහජන සම්පත ලොතරැයි රටේ සංවර්ධනයේට අධ්‍යාපනයේට මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට ඒකබ ධර්මදලට ඍජුවම දායක වෙන ගමන් 2025 වෘද්ධි පමණක් සුපිරි කෝටිපති වාසනාවන්තින් 12 දෙනෙක් සුපිරි මෝටර රථ හිමිකරුවෙක් රුපියල් ලක්ෂ 25 ජයග්‍රාහකින් 300කට අධික පිරිසක් රුපියල් දසලක්ෂී ජයග්‍රාහකයන් වගේම රන්කාසි වෞචර්පත් හිමිවාසනවන්දින් රටපුරා බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබෙනවා. 2025 අවුරුද්දේ රජ ඒකබ දර මුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්නටත් ලොතරැයි ප්‍රමුඛයාට හැකියාව ලැබෙනවා. මේ වර්ෂය වන විට දසවන සුපිරි ත්‍යාගලාභියත් මහජන සම්පත ලොතරැයියෙන් පමණක් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබෙනවා. රුපියල් 3 කෝටි 4 ලක්ෂ ඉක්ම වූ සුපිරි ත්‍යාගී වාසනාවන්ත ටිකට් පත් අනුරාධපුර ප්‍රදේශයේ කේ චන්ද්‍රලතා මහත්මියගේ ටිකට් පත් ගොඩෙන් තමයි බිහි කරන්න හැකියාව ලැබුණේ. සුපුරුදු පරිදි නැවතත් කෝටි 2 සුපිරි ත්‍යාගී රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගය ලක්ෂ ත්‍යාග සමගින් අනෙකුත් සෙසු ත්‍යාග ඔබට ලබා ගන්න පුළුවන් මහජන සම්පත ලොතරැයි හරහා. මේ සියල්ලටම ඔබට වැය වෙන්නේ රුපියල් 40ක් පමණ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
0: අපි මතක් කරන්නේ AI නවෝත්පාදන පිළිබඳව ජාතික පිළිගැනීමක් ලබා ගන්න අවශ්‍ය ඔබට නැෂනල් AI එක්ස්පෝ සතියට සමගාමීව ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයත් එක්ක SLT Mobitel පුරෝගාමීව සංවිධානය කරන නැෂනල් AI අවෝඩ් සම්මානවල ගැන ඉතින් ලංකාවේ AI ශාස්ත්‍රයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන නිර්මාණකරුවන් ව්‍යවසායකයන් ආයතන නවෝත්පාදකයන් සහ විශ්වවිද්‍යාල මගින් නැගීමට ලක් වෙනවා. ඉතින් කාණ්ඩ හතරක් යටතේ ප්‍රධාන කාණ්ඩ හතරක් යටතේ AI පුරෝගාමී සම්මාන කර්මාන්ත හා ශ්‍රේෂ්ඨ විශිෂ්ටතා සම්මාන නවෝත්පාදන හා අනාගත කේන්ද්‍රීය සම්මාන වගේම වසරේ AI අන්තර්ගත නිර්මාණකරුවන් උදෙසා වූ සම්මාන ඔබට පිරිනැමෙනවා. ලංකාවේ AI පුරෝගාමින් අතර ඔබේ නමත් සටහන් කරගන්න ඔබට මේ සම්මාන උළෙලට අයදුම් කිරීමේ දවස අවසන් දවස අද අගෝස්තු මාසේ 22 අද ඉක්මනටම ඔබ අයදුම් කරන්න ඕනේ. අපි කතා කරොත් නවෝත්පාදන හා අනාගත කේන්ද්‍රීය සම්මාන ගැන හොඳම AI ස්ටාර්ට්අප් එක MSME Micro Small and Medium Enterprises AI නවෝත්පාදනය. ඒ වගේම හොඳම ඒජෙන්ටික් AI විසඳුම, හොඳම සිංහල දෙමළ AI ලෝකලයිසේෂන් නවෝත්පාදනය, ඒ වගේම විශ්වවිද්‍යාල AI නවෝත්පාදනය, ඒ වගේම AI ශේෂ්ත්‍රයේ කාන්තා නායකත්වයේ ඒ සියල්ල එක්ක අපි අද දවසේ මේ සම්මාන වලට ඕවිවෘත කර තියෙනවා. ඉතින් ආයුධම් කිරීම අද අවසන් දිනේ. දැන් ආයුධම් කරන්න AIExpo.lk සමග ඉක්මනටම.
1: රනිල් අපි පුංචි විරාමයක් ගත යුතු වෙලාව බලන්න. උදේ 9:00 විනාඩි 54යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි. ඇසේ සුද ඇවිල්ලද, දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද, අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකෑ රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකෑ රෝහල මත්තර මුල්ල, දුරකථන අංක 0706 478 478.
4: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නුතරයි රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සුරහා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 0117 6779 579.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා. DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0114 706 600.
7: සතියක ලක්හඩ
8: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
9: මම නම් දැන් මානම රිලැක්ස්.
6: රාජ්‍ය සේවක ඔබට පිදෙන DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0114 706 600.
1: ආචාර්ය ලසිත් ගුණවර්ධන සමග කතා බහ කරමින් ඉන්න මේ කතා කරන්නේ තාක්ෂණයේ හෙට දවස සම්බන්ධයෙන්. රනිල්, දැන් මේ සියල්ල ගැන කතා කරනකොට අපි දිගින් දිගටම මතක් කරපු කාරණයක් තියෙනවා. ඒ තමයි මේ අපි විශේෂ සම්මාන උළෙලක් පිළිබඳව කතා කළා. National AI Expo සතියට සමගාමීව ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය SLT Mobitel පුරෝගාමීව සංවිධානය කරන National AI Awards 2026 සම්මාන උළෙල. ඉතින් මේ වෙනුවෙන් අයදුම් කිරීම සඳහා ඔබට තියෙන්නේ අද දවස විතරයි. අගෝස්තු 22 වෙනිදා ඔබ අයදුම් කිරීම අවසන් කරන උනේ. මේ දැන්ම ඔබ යන්න AIExpo.lk සයිට් එකට. AIExpo.lk සයිට් එකට ගිහිල්ලා ඔබේ අයදුම් පත්‍රය මේ දැන්ම පූර්ණ කරන්න කියලා මතක් කරන්න. මොකද අද දවස මේ තප්පර කීපේ ගත වෙලා අවසන් වුණාට පස්සේ පසුතැවෙන්නේ නැහැ. මට මේ සැරේ අවෝඩ් එකට ඇප්ලයි කරන්න බැරි වුණා නේ කියලා. ඒ නිසා මගේ හැරගන්න එපා. මේ දැන්ම AIExpo.lk සයිට් එකට ඇවිල්ලා ඔබේ අයදුම් පත්‍රය පූර්ණ කරන්න.
0: මාචාර්යතුමනි, අපි අවසන් විනාඩි දෙක. මාචාර්ය ලසිත් ගුණවර්ධන ඔබතුමන් ලංකාවේ තොරතුරු තාක්ෂණ ශිෂ්‍යයේ ප්‍රවීණෙක්, ශාස්ත්‍රධරෙක්, ඒ වගේම මේට ලොකු දේවල් එකතු කරපු කෙනෙක්. අවසන් වශයෙන් මේ ඔබතුමා නියෝජනය කරන ඔබතුමා සභාපතිත්වයේ දරන BCS, එහෙම නැත්නම් බ්‍රිටිෂ් කම්පියුටර් සොසයිටි ගැන අපි කියමු. මේක කොහොමද පිළිගැනීම, මේකට කොහොමද කෙනෙක් අයදුම් කළා, ඇතුළත් වෙනවා නම් අයදුම් කරලා ඇතුළත් වෙන්න පුළුවන් විදිහ මොකද්ද?
2: ඔව්, BCS කියලා කියන අතරම මම කිව්වා වගේ 1950 කනකොටදී මේ බ්‍රිතාන්‍ය විකාශන විකාශයේ BCS බ්‍රිටිෂ් කම්පියුටර් සර නමින් ගියාට අද යන්නේ BCS ද චාර දෙනසුළු ට්‍රයිටි කියන නාමකින්. ඒතර මේකේ මව් අපේ ප්‍රධාන ශාඛාවකින් ප්‍රධානීත්වයෙන් එක්සත් රාජධානි. හැබැයි මේකේ ශාඛා ලෝකේ ගණන රටවල් ගන්නවා කියනවා. එන් ශ්‍රී ලංකාවත් විශේෂයි. ලංකාව විදේශමල යුකේ වලින් බාහිරව විශාල සංඛ්‍යාවක් සමාජිකත්වය තියෙන වගේම ඉතාම ක්‍රියාකාරී සමාජිකත්වයක් තියෙන ශාඛාවක්. මම කිව්වා වගේම අපි 96 ඉඳන් ඒ සඳහන් ඉන්නවා. එතකොට මේකේ සමාජිකත්වය ඇත්තටම ගන්න මේ තොරතුරු දක්ෂන් ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් විදිහට ඔබට bcs.org වෙබ් අඩවිය හරහා සමාජිකත්වය ගන්න පුළුවන්. ඒ වගේම මේකේ වෘත්තීය වේදිකාවක් විතර ඉන්න කොටන් ඒකේ ඇත්තටම විශේෂ තමයි මේක චාටර්ඩ් බොඩි එකක්. UK චාටර්ඩ් බොඩි එකක් විතර යන නිසා ඒකේ මේ CITP කියන නාමීකරණය සාමාන්‍යයෙන් membership එක ගන්න කෙනෙකුට MBCS කියන නාමීකරණය අර තමයි නමට ඉදිරින් උදා ගන්න අවස්ථාව ලැබෙනවා. ඒකේ සදා සුදුසු කියන්නේ ඒ සබ්මිෂන් එකෙන් හරහා. ඒ වගේම චාටර්ඩ් වරලත් තොරතුරුක්ෂණ සේවයේ තොරතුරුක්ෂණ ශාස්ත්‍රයේ වරලත් ප්‍රොෆෙෂනල් කෙනෙක් විදිහට මේ කටයුතු කරගන්නත් ඔබට ඒ සඳහා අවස්ථාව මේ මගින් ලබා කරගන්න පුළුවන්.
1: මේ ගැන කාරණා සියල්ල පිළිබඳව කතා කළ වෙලාව හිමින් ගත කළ ගිහිල්ලා රනේල් දැන් අපිට හිතා ගන්න බෑ. අපි විශාල විෂයපතයක් පිළිබඳව කතා කළා. අපිට තවදුරටත් කතා කරන්න තියෙනවා මේ පිළිබඳව. අපි ආරාධනා කරනවා මේ මොහොතේම මහාචාර්යතුමන්ට ආයෙත් දවසක අපි මොන ගිහිල්ලා මේ තාක්ෂණීය අනාගතය සහ මේ රටේ අපි ලංකාවත් එක්ක කොහොමද අපිට තියෙන ඉදිරි ගමන පිළිබඳව දවසක සාකච්ඡා කරමු. එවනම් අපි අවු
2: ඔව් මම හිතන මට මේ අවස්ථාව ලබා දෙමින් ලක්හඬ ආයතනත් මදුෂක මහතාත් රණි මහතාත් මේ සාකච්ඡාව

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම ගයන් දුෂ්චන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි ඉබත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: අභව ප්‍රාප්ත ආචාර්ය නන්දා මාලනීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීම සඳහා ආගමික වතාවත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා. දේහය මහජන ගෞරවේ සඳහා තැන්පත් කර ඇත්තේ නුගේගුඩ විජයපාමාවතේ පිහිටි නන්දා මාලනී සංගීතාශ්‍රමයේ. දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවයි එහි සිටින අපනියෝජිත එරන්දිකා සෙවන්දී පවසන්නේ.
6: ඔබයි රම්මි සඳ කිරණ ඝන අන්ධකාරේ, ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ, ජාතියේ යශෝරාවය. ආචාර්ය නන්දා මාලිනියන්ට සමුදෙන අවසන් දිනය අදයි. අදත් අතිවිශාල ජනතාවක් නුගේගොඩ නන්දා මාලිනී සංගීත ආශ්‍රමයට පැමිණ ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්වන ආකාරය අපිට දැක ගන්නට පුළුවන්. ගලන ගඟකි ජීවිතයෙන් ආරම්භ වී පවන වැනි ප්‍රසංග හරහා ඇය සමාජ දේශපාලන අසාධාරණ කම්වලට එරෙහිව නිර්භයව හඬ නැගූ නිර්භය කාන්තාවක්. ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු පහට බොරැල්ල කනත්තේදී ඉතා චාම් ලෙස සිදු කිරීමට නියමිතයි. අද පස්වරු 3:30 දක්වා මහජන ගෞරවය වෙනුවෙන් මේ ස්ථානයේදී ඇගේ දේහය තැන්පත් කර තිබෙනවා. තවත් සුළු මොහොතකින් ආගමික කටයුතු සිදු කිරීමට නියමිතයි.
0: මදුරන්කුලිය අලවිලුන්දාව මායාව වැවරක්ෂිතයේ හටගත් ගින්න පාලනය කර තිබෙනවා. ඊයේ පසුරුවේ ගින්න හටගත්තා. එය නිවා දැමීම සඳහා ගුවන් හමුදාවේ පාලවිය කඳපුරේ ගිනි විමංශ සහ හදිසි ප්‍රතිචාර දැක්වේ කණ්ඩායම මෙන්ම ගුවන් හමුදාවට අයත් බෙල් 412 හෙලිකොප්ටර් යානයක්ද යෙදවීමටයි කටයුතු කළේ. සංගල් ඔයෙන් රැගෙන ආ ජලය බෙල් 212 හෙලිකොප්ටර් යානයෙන් ගින්න පැතරගිය ප්‍රදේශයට දමා ඒ පාලනය කළ බවයි ගුවන් හමුදා මාධ්‍යකය සඳහන් කළේ. ගින්න පාලනය කිරීමේ මෙහෙමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රදේශවාසීන්ද එක්ව තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට නිදහස ලබා දෙන්නයි ඉල්ලා පාකිස්තානයේ පුරා දැවැන්ත පාගමනක් සූදානම් කර තිබෙනවා. බන්ධනාගාරගත කර සිටින ඉම්රාන් ඛාන් නිදහස් වුවද ඔහු නැවත හමුදා

0: ජනතාව හෝ හමුදාපති අසින් මුනීර් සමග ගැටුමකට නොයන බව ඔහුගේ ප්‍රධාන උපදේශකයෙකු වන දුල්ෆිකාර් බුකාරි කියා සිටියා. පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉම්රාන් ඛාන්ව වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට ලබා දුන් නියෝගයෙන් පසු රටේ අනාගතය වෙනුවෙන් පවතින දේශපාලන නොසන්සුන්තාව අවසන් කිරීමට තම පක්ෂයේ සූදානම් බවයි ඔහු පවසන්නේ. 73 හැවිරිදි ඉම්රාන් ඛාන්ව පැය 48ක් ඇතුළත පෞද්ගලික රෝහලකට මාරු කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය බලධාරීන්ට දැනුම් දී ඇත්තේ. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 11ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: උදේ 10:06යි.

සුබදාසනක් උදේ 10යි විනාඩි 11යි වෙලාව. වෙනදා තරම් අපිට සුබදාසනක් කියන එක නොදැනුණත් මම හිතන්නේ හැබෝට සුබදාසනක් කියලා අපි වැඩක් පටන් ගන්නවනේ නේද? මට හිතුණා අද ඔයත් එක්ක මෙන්න මේ වගේ දෙයක් කතා කරන්න. මොකද මං අර සුබදාසනක් කියන එක වෙනදා තරම් දැනෙන්නේ නැහැ කියන හේතුව දැන් මේ රටමුළු ලෝකයේම දන්න දෙයක්. ඉතින් ඒකයි මං ඒක ආයි අමුතුවෙන් ඔබට මතක් කරන්න දෙන්න ඕනේ නැහැ කියලා මං විශ්වාස කරනවා. මනුස්සයෙක්ට පුළුවන් නම් තමන් මේ ලෝකෙ සමුගන්න දවසක මම මගේ ජීවිතයටත් මගේ රටටත් ණයක් නැති මිනිසෙක් කියලා හිතට එකඟව යන්න ඒ තරම් වටිනා ජීවිතයක් තවත් තියෙන්න පුළුවන්ද නේද? තමන්ට ලැබුණු හඬක්, තමන්ට ලැබුණු හැකියාවක්, ඒ වගේම තමන්ගේ ජීවිතයට විතරක් සීමා නොකර මිනිසුන්ගේ හදවත් සනසන්න, කඳුළු පිස දමන්න වගේම ආදරය දැනෙන්නට, රටක් ගැන ආදරයක් උපදින්නට ගීයකින් මුළු ලෝකයක්ම හැඟීම අවදි කරන්නට හැකිවීම ඒක නිකම්ම නිකන් දක්ෂකමක් නෙවෙයි. ඒක ජීවිතයකින් ලෝකයට කළ මෙහෙවරක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒ මෙහෙවරේ අමරණීය නාමයක් තමයි හෙළගී යශෝරාවය, නන්දා මාලනිය කියලා කියන්නේ. එදත් ඇගේ හඬ අපේ හදවත් ස්පර්ශ කළා. අදත් එහෙමයි. ඒ වගේම හෙටත් තවත් පරම්පරා ගණනාවක් ගෙවුනත් ඇගේ හඬේ ඇති ඒ මනුස්සකම, ඒ ආදරය, ඒ සංවේදී බව අපි අතර ජීවත් වේවි කියලා මම විශ්වාස කරනවා. ඇය අප වෙනුවෙන් ගී ගැයුවා. ඒ වගේම අපේ රට වෙනුවෙන් ගැයුවා. ඒ වගේම අපේ හැඟීම් වෙනුවෙන් ගැයුවා. ඒ නිසාම ණයක් නැතුව ඇය ගියාද, නැත්තං අපි ණය උනාද කියලා හිතන වාර අනන්තයි කියලා මං හිතනවා. මොකද ඇය අපට ඉතිරි කරලා යන්නේ ගීත විතරක් නෙවෙයි, හදවතක් දැනෙන මිනිසෙකු වෙන්නට උගන්නන අමරණීය හඬක්. ඉතින් මේ හෙළගී යශෝරාවය, නන්දා මාලනිය.

0: 7 La Conda Radio ITN.
1: උදේ 10යි විනාඩි 16යි වෙලාව. FM 93.5 න් FM 93.7 න් සතිය ගලක් හදාගෙන ඉන්න ඔයාට පුළුවන්කම තියනවා. අදත් මේ පැත්තට එන්න. මගේ නෝ දවල් එක වෙනකන් ඔයාගේ මැසේජ් එකත් මේ පැත්තට එවන්න කියන එක මම මතක් කරනවා. 0703 93 5 93 7 0703 93 5 93 7 ට ඔයාගේ WhatsApp මැසේජ් එක මේ පැත්තට එවන්න පුළුවන්.

0: සම්වරයා.
1: වැදගත් මතක තියා ගන්නවා. බල්ලා මැරුණාම මැක්කොත් මැරෙනවා. මගේ මේ ඇමති පට්ටම ගැලවුණාම තමසල ඔක්කොම මහපාරට වැටෙනවා.
2: එහෙම වෙන්නේ නෑ සර්.
1: එහෙම වෙන්නේ නෑ. දැන් තමසල හිතාගෙන ඉන්නේ මට මොනව හරි වුණොත් එහෙම තමසල මහපාරට වැටෙන්නේ නෑ කියලා.
0: ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණයක්.
3: එහෙම කියන්නේ පාසර්. දැන් අර නිලන්තිගේ කේස් එක. ඒ ගෑණි බඩක් හදාගත්ත වෙලාව මම නොහිටින්න. ඈ
1: ඒත් සරයක් කරගෙන වැදලගත්ත මං කියලා තියෙනවා මේ ගෙදර ඔය වචනේ කියන්න එපා කියලා.
3: අයියෝ සෝරි සර් සෝරි අම්මත ගුණා සර්.
0: සති අග රාත්‍රී 9ට ITN බලන්න සම්වරය. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: David Peeris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා. DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0114 700 600.
5: FM 93.5, FM 93.7, ලකන Radio ITN.
6: ජීවිතේට අමාවක ආකලට ඔබ පුන් සඳක්ව එළිය කළාය. කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳිනු වෙනුවට වැස්සක්ව ගිගුම්දී වේලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප හැර

උදේ 10 විනාඩි 25 වෙලාව සතියක ලක්ෂණත් එක්ක එකතු වෙලා ඉන්න වෙලාවේ ඔයාට පුළුවන්කම තියෙනවා මේ පැත්තට මැසේජ් එකක් එවන්න WhatsApp එකට. එකතු වෙන්න පුළුවන්කම තියෙනවා 0703 93 5 93 7 0703 93 5 93 7 ජයවගේ WhatsApp මැසේජ් එක මේ පැත්තට එවන්න පුළුවන්කම තියෙනවා. සමහර හඬවල් තියෙනවා ඒවා අපිට ඇහෙන්නේ කන් දෙකින් විතරක් නෙවෙයි හදවතේ. සිංහල ගීතයේ අහස දිහා බැලුවහම තරුවක් වගේ නෙවෙයි සඳක් වගේ නිහඬව අපේ හදවත් මත ආලෝකයක් තවරපු හඬක් තියෙනවා. ඒ තමයි නන්දා මාලනියගේ හඬ. ඇගේ ගීත කියන්නේ නිකම්ම වචන ටිකකට තනුවක් දාපු නිර්මාණ නෙවෙයි. ඒව අපේ ජීවිතයේ මතක, අපේ ආදරය, අපේ වේදනාව, එතකොට අපේ රට, අපේ මිනිස්කම, මේ හැම දෙයක්ම සංගීතයට ගෙත්තම් කළ අපූර්ව කතා. කාලේ කොච්චර ගෙවුනත්, පරම්පරා කොච්චර වෙනස් වුණත්, ඇගේ හඬ ඇහෙන මොහොතකම අපිට දැනෙන්නේ එක දෙයක්. සමහර ගීත වයසට යන්නේ නැහැ. මොකද ඒ ගීතවල ජීවත් වෙන්නේ මිනිස්සුන්ගේ හැඟීම් නිසා. ඒ නිසාම අදත් නන්දා මාලනියගේ ගීයක් ඇහෙනකොට අපි ගීයක් අහනවට වඩා අපේ ජීවිතයේ පිටුවක් ආයෙත් කියවනවා වගේ දැනෙන්නේ ඒ නිසා නේද කියලා මම ඔබගෙන් අහනවා. ඉතින් අද අපේ වැඩසටහනේ මේ සුන්දර දේවල් ගැන කතා වෙන නිසාම සිංහල සංගීතයේ අමරණීය හඬරයට හඬට උපහාරයක් කරමින් අපි අහන්න සූදානම් මේලඟට නන්දා මාලනියගේ හඬින් තවත් එවන් ලස්සන ගීතයක්. ඉතින් ඔයාටත් ඔයාගේ අදහස් කියන්න අවස්ථාව තියෙනවා මේ පැත්තට ඇවිල්ලා ලක්හඬින්. අද පුළුවන් 0703 93 5 93 7 මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මේ ඒ අමරණීය හඬ.

0: எண்ணில் மாறாத காய். டெங்கு தடி அவதானம் கலாப 175ක් රටපුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට මතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය
1: 10ට වෙනසක් 18ක පෙරලියක්
0: ලඟදීම අයිදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
2: අපි සොයන්නේ නුඹේ හඬයි.
3: ලක්කඳ Golden Voice
0: ලඟදීම සතියේ දිනවල දහවල් එකට.

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: උදේ 10 විනාඩි 37යි.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතා හරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න 011767979579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
3: ලක්හඩර්

0: උදේ 10යි විනාඩි 38යි වෙලාව. සතිය ගලක් හදාගෙන ඉන්න වෙලාවේ මම යන්න හදන්නේ WhatsApp එකේ පැත්තට. ඒ පැත්තේ මම එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙන කට්ටියව එකතු කරගන්න ඕනේ. අරත් පුලංකම තියෙනවා මාව හැගිරින්න වෙලාව FM 93.5 FM 93.7 මේ පැතර මැසේජ් එකක් දාන්න 0703 93.5 93.7 0703 93.5 93.7 ඔයාගේ WhatsApp මැසේජ් එක මේ පැත්තට එවන්න. අරත් පුලංකම තියෙනවා ජේම්ස් ෆරීඩා දීප්ති වගේම ශිරීන නිරෝ ගයානි චන්ද්‍රානි මාරසිංහ රෝසිට් ගමගේ මේ හැමෝම එකතු කරගන්න කියලා නුවරිද මැසේජ් එකක් දාලා තියෙනවා. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ කට්ටියම. යන හදා නියෝපල් ෆැෂන් එක පැත්තට හෙපැති ඉන්නෝ විමල සේන, ඩිලංක නදීශාන්, ඊට පස්සේ ගයාන් සිරිවංශ, ගාමිණි ලසිත, හෙවගේම අනුර කුමාරි, ශාන්ති, නිරෝෂා, හර්ෂණි, සුභා වගේම දිනුෂා, කමනි, චන්ද්‍රානි, ඉරේෂා, නයනි, මෙදෙල්පා, චිත්‍රා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙන වැඩ කාදරෙන් එකතු කරගන්නවා. ගිනිගත් හේන තැපැල් කාර්යාලය ඉඳන් මාව සද්දට මහගෙනෙන කට්ටියක් ඉන්නවා. උඩදෙනිය මහත වගේම චාන්දනී මිස්, රිෆ්කා මිස්, චාන්දනී, එතකොට සංගීත හැමෝම එකතු කරගන්න කියලා මංජුල මැසේජ් එකක් දාලා තියෙනවා. ගිනිගත් හේනි නම් ආවත් එකතු කරගන්නවා. ගුඩ් මෝර්නින් ලක්හඬ FM කියලා තියෙනවා. මදු මැසේජ් එකක් දාලා තියෙනවා රත්තට ඉඳන්. ලසන සින්දුවක එකතු කරගන්න කියලා තියෙනවා චානුව මේ වෙලාවේ. එවගේම මොරටුව පැත්තට යන හදන වෙනද වගේම ෂනායම වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනු. ගොඩක් ස්තුතියි, ගොඩක් ආදරෙන් ෂනායාව එකතු කරගන්නවා. පන්සලේ ඉන්න අලුත් ගමේ ඉඳන් මැසේජ් එකක් දාලා ටයි ෂොප් එකේ මේ වෙලාවේ සද්දටම ලක්හඬ අහගෙන ඉන්නවා කියලා තියෙනවා. දෙහිත් කණ්ඩියෙන් කෙවින් ඉන්නවා මේ වෙලාවේ. වෙනද අක්කගේ හිනාව අද නැහැයි කියලා තියෙනවා. ඒකට හේතුව අපි දන්නවා කී කියලා දාලා තියෙන්නේ. කෙවින්ව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. මේ කටිය එකතු කරගෙන මම යන ලෑස්ති සිඳුවකට. සිඳුර යන කලින් අපි හෙනම් වෙලාවත් බලලමු. සිඳුවට ගෙහින් ගමු. උදේ 10:40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර් සයිකල්, ත්‍රී වීල්, ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි. FM 93.5, FM 93.7, Lakhana Radio ITN.

Sana 10.

0: නොමියන හඩ
1: ආරුන් ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
2: සඳමට ඇත්ත කියන්න සඳ ඉන්නේ ප්‍රශ්නක කියලා මන් දන්නවා. මට නොදන්නව නෙමෙයි. මට දැනගන්න ඕනේ ප්‍රශ්නේ මොකද්ද කියලා.
3: අනේ නෑ සර්, එහෙම ප්‍රශ්නයක් නෑ. මට පුළුවන් මං සර් වර්ක්ෂොප් එකේ නිවාඩුවක් දෙන්න පොඩි කාලෙකට.
1: ධනංජය සිරිවර්ධන නිර්මාණයක්. තාපින් පෙන්නා.
2: සඳව බලාගත්තු සීයන්නේ නේද?
3: ඔව් සර්. අම්මා පොඩි කාලේ නැතුණාට පස්සේ තාත්තා වෙන කෙනෙක් ගියා. සාචීසියේ තමයි සර් ගොවිතැන් කරලා මම බලාගත්තු කැම්පස් යනකම්. අම්මගේ මේ අත් දෙකේම සීයවල් දාලා ඉවරලා.
1: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.

සමහර ගීත ඇහිද්දී අපි ඉන්නේ ලොකු වැඩක වෙනත් දහසක් දේවල් ගැන අවධානයෙන් වෙන්න පුළුවන්. හැබැයි සමහර ගීත තියෙනවා ඒ රාජකාරිය කොච්චර අපිට වැදගත් වුණත් එක මොහොතකට හුස්මක් අරගෙන පොඩ්ඩක් නැවතිලා මේ ගීතය මටම කියනවද කියලා හිතෙනවා. ඒ වගේ ගීත අපේ ජීවිතවල අනන්තවත් තියෙනවා ඔයාගේ මගේ. සමහර වෙලාවට අපි ඉන්නේ ලොකු දුකක පීඩනයක හිතේ කාටවත් කියාගන්න බැරි කතාවක් එක්ක වෙන්න පුළුවන්. ඒ වෙලාවට අපිට අවශ්‍ය වෙන්නේ කාගේ හරි උපදෙසක් නොවෙන්න පුළුවන්. අපේ හිත තේරුම් ගන්න පුළුවන් හඬක් වෙන්නත් පුළුවන්. ඒ හඬ ඇතුලේ තියෙන වචන කිහිපයකින් අපි නොදැනුවත්වම අපේ ප්‍රශ්නට උත්තරයක් හම්බ වෙනවා වෙන්නත් පුළුවන්. හිතේ තිබුණු බරක් ටිකෙන් ටික සැහැල්ලු වෙනවා. ඒකයි ගීතයක අරුමය කියලා කියන්නේ. ඒ වගේ හඬක්, ඒ වගේ සුවපත් කරන ගී හඬක් අපේ හෙළගේ යශෝරාවය ආදරණීය නන්දා මාලනියට එදත් අදත් මතුවටත් තියනවා සහ තිබුණා. ඇය ගැයූ ගීතයක් කියන්නේ නිකම්ම ගීතයක් නෙවෙයි. අපේ ජීවිතේ කවදා හරි අපිටම කියපු කතාවක්. මම හිතන්නේ ඒක විශ්වාස කරනවා. ඒ නිසා අදත් හිතට දැනෙන ඒ අමරණීය හඬත් එක්ක අපේ පොඩක් නැවතෙමු.

0: රටට වග කියන රේඩියෝ
1: උදේ 10 විනාඩි 53යි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: David Peers Motor Company within Rajya Sevak Opata Pidana DPMC Rajya Pranama Amatanna 01114600
4: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
1: උදේ 10 විනාඩි 54යි වෙලාව. සදියක ලක්ෂණත් එක්ක අපේ පළවෙනි පැය ඉවර වෙන්න හදන්නේ. ඊළඟ පැයේ දිවට මාත් එක්ක එකතු වෙන පුලංකම තියෙනවා පැයේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පස්සේ. මේ පැත්තට මැසේජ් එකක් දාන්න 07.03 93.5 93.7 07.03 93.5 93.7 ආගේ WhatsApp මැසේජ් එක දාලා තියන්න.

0: සංස්කරණය මහින්ද බෙබිලේ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් ගුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි ඉබත් වෙන
4: සහයෝගීතා අනුග්‍රහය
5: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
6: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: ශ්‍රී ලංකේය ගීත කලාවේ යශෝරාවය ආචාර්ය නන්දා මාල්නීගේ දේහ පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරෙනවා. ඒ සඳහා වූ ආගමික වතාවත් පැවැත්ුණා. දේහය මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබුණේ නුගේගොඩ නන්දාමාලිනී සංගීත ආශ්‍රමයේ. විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අදත් පැමිණ සිටියා. සිය අවසන් කැමති පත්‍රයෙන් ඉතාම චම් නික්ම යමක් නන්දාමාලිනී බලපොරොත්තු වුවද ජාතියේ යශෝරාවේ වෙනුවෙන් දින තුනක ශෝක කාලයක් නිවේදනය කිරීමටයි රජය කටයුතු කළේ. රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුත් ගංජා හේනක් වැටලීමට තනමල්විල හඹේගමුව පොලිසිය සමත් වුණා. අලුත්තැව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගංජා හේන පවත්වාගෙන ගිය සැකකරු අතරංගුටගත් බවයි පොලිසිය පවසන්නේ. සියලුම ගංජා ගස් ගිනි තබා විනාශ කිරීමට පොලිසිය කටයුතු කළා. අතරංගුටගත් සැකකරු හඹේගමුව ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි හඹේගමුව පොලිසිය සඳහන් කළේ. ට්‍රම්ප් පරිපාලනයේ රටවල් 75කට පනවා තිබූ වීසා තහනම ඇමරිකානු දිස්ත්‍රික් අධිකරණයක විනිසුරුවරයෙක් ප්‍රතික්ෂේප කර තිබෙනවා. නිව්යෝක්යේ දකුණු දිස්ත්‍රික්කයේ මැන්හැටන්හි විනිසුරු ජෙනට් චාගාස් ඊයේ මෙම තීන්දුව නිකුත් කර ඇති බවයි අල් ජසීරා ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ. ඔහු සිය තීන්දුවෙන් ප්‍රකාශ කර ඇත්තේ ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රකාශයට පත් කර ඇති වීසා තහනම නීති විරෝධී බවයි. ලකඬ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට.
6: 24 පෑම සිරුවෙන් ලකඬ ප්‍රවෘත්ති.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

105 FM 93.7 Lakhana Radio ITN. Satyag Lakhana.

11 විනාඩි 9යි වෙලාව. සතිය ගලක දහගෙන ඉන්න වෙලාවේ අපි දෙවනි පැයේ ඉන්නේ. සමහර හැඟීම් තියෙනවා, අපි කොච්චර උත්සාහ කළත් ඒවා වචනවලට පෙරලා නමාරුයි අපිට. මම ඔයාට ආදරේ කියන වචන තුනෙන් කියලා ඉවර කරන්න බැරි තරම් ආදරයක් අපේ හිතවල තියෙන්න පුළුවන්. මං ඔයා එක්ක ඉන්නවා කියලා කියන බැරි තරම් ආරක්ෂාවක් කෙනෙක් ගැන අපිට දැනෙන්න පුළුවන්. හැබැයි ඒ හැඟීමම ආදරණීය හඬකින් ලස්සන වචන ටිකක් ඇතුලේ ගීතයක් වෙලා ඇහෙද්දී අපිට හිතෙන්නේ ඒ ගීතය ලියලා තියෙන්නේ අපේම හිත කියවලා කියලා. ඔයාටත් එහෙම වෙලා ඇති. එයා වෙනුවෙන් හිතේ තිබුණ ආදරයක්, මතකයක්, බලාපොරොත්තුවක් කාටවත් කියාගන්න බැරුව ඉඳලා එක දවසක ලස්සන ගීයකින් ඒ හැඟීම කියන්න ඇති. ඒ නිසාම තමයි ගීතයක් කියන්නේ සංගීතය විතරක් නොවෙන්නේ, ඒක අපිට කියාගන්න බැරි වුණු කතාවක් වෙන්නේ. ඒ වගේ හැඟීම් පරම්පරා ගණනාවක් තිස්සේ අපේ හදවත්වලට කියලා දුන්නා. ආදරණීය හඬක් ලබන්නේ ඒ වගේ අපි වාසනාවන්ත වෙලා තියෙනවා. ඒ තමයි අපේ හෙළගී යශෝරාවය නන්දා මාලනිය. ඇගේ හඬ ඇහෙනකොට අපි හැම මොහොතකම අපේම ජීවිතයේ අපිට අමතක කරන්න බැරි කෙනෙක් කියලා මම විශ්වාස කරනවා. අමතක කරන්න බැරි මතකයක් හෝ කියාගන්න බැරි හැඟීමක් ගීතයක් වෙලා අපි ඉස්සරහට එනවා ඇයගේම හඬින්. ඒ හඬට ආදරය කරන්න, ඒ ගීත ඇතුලේ අපේම කතාව හොයාගන්න, ඇත්තටම මම මෙහෙම කියන්නම්, අපි ඇත්තටම වාසනාවන්තම පරම්පරාවක්. මං ඊළඟට මේ කතාවටත් ගැළපෙන විදිහේ ලස්සන සිඳුවක් ඔයා වෙනුවෙන් තෝරගෙන තියනවා. කලාවැවින්ගත් දිය දෝතක්සේ, ගායනයේ ආචාර්ය නන්දා මාලිනිය වගේම ගී පබැඳුම මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා වගේම සංගීතය ස්ටැන්ලි පීරිස් මහතා.

0: නක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: 11 විනාඩි 16යි.
2: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0114 700 600.
0: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN.

பண்ண ரேடியோ ITN ராட்டட்ட வக கேன ரேடியோ.

11 විනාඩි 21යි වෙලාව සත්‍ය ගලා කඩත් එක ඉන්න වෙලාවේ ඔව මතක් කරන්න තමයි මම මේ පැත්තට ආවේ. ඔයාලත් මේ පැත්තට ඇවිල්ලා මැසේජ් එකක් දාන්න පුළුවන්කම තියෙනවා කට්ටියක් එකතු කරගන්න පුළුවන් අද දවසේ. මං ඉන දවල් එක වෙනකම මේ පැත්තේ 07.03.93.5.7 07.03.93.5.7 ජවාට පුළුවන්කම තියෙනවා මැසේජ් එකක් දාලා එකතු වෙන්න සත්‍ය ගලා කඩ අහගෙන ඉන්න වෙලාවේ. මම යන්න හදන්නේ රුමේනියාව පැත්තට. ඒ පැති ඉන්නවා සම්පත් මේ වෙලාව එකතු කරගන්න කියලා තියෙනවා පුතා තුහින. එතකොට දුව බිනාර වගේම වයිෆ් ප්‍රියංකාවත් එකතු කරගෙන ලස්සන සින්දුවකට මම එකතු කරගන්න. රයිගම් පැත්තේ යනකොට සරච්චන්ද ඩයස් ඉන්නවා ඒ පැත්තේ. ඔයාවත් එකතු කරගන්නවා. අවම්පිටියේ රේණුකා ඉන්න මේ වෙලාවේ පවුල හැමෝම වෙනුවෙන් ලස්සන සින්දුවක් දෙන්නයි කියලා හැමදාමත් වගේ ඉතින් අපිට මැසේජ් කරන අපේ හිතවතිය. එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. ඔබ බොහෝ විට පසුතැවෙන්නේ අතීතයේ වැරදියට ගත් තීරණයකට නොවේද? අවිනිශ්චිත ලෝකයක් මත සිට ඒ මොහොතේ පවතින දත්ත පදනම් කරගෙන නිවැරදි තීරණය පමණක් ගන්නේ කෙසේද හිතවත කියලා දාලා තියෙනවා. දාලා තියෙන සංජය අපිට ඒ වගේ මැසේජ් එකක්. ඒකට උත්තර නොදීපුනේ. එකතු කරගන්න ආව ගොඩක් ආදරෙන් සංජය මේ වෙලාවේ. ඔපල් ෆැෂන් එකේ හැමෝම එකතු කරගන්නවා කලමනාකර බණ්ඩාර නිල්මි එවකේම හර්ෂ සුනිල් උපේන්ද්‍ර වැලිවත්ත කොෂිලා ජයතිලක සමන් අරුණ සඳමිනි හාදුලංජිත් සමන්ත මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මඩපාතින් ලක්ෂ්මන් ඉන්නව මේ වෙලාවේ. තමරා නිශානි චේතනා පුංචි පුතා තේජාවෝඩ් සමගින් භාග්‍ය ආවිෂ්ක මේ හැමෝම එකතු කරගන්න සිදුව දෙන්නේ කියලා සේරුවවලින් නම් මැසේජ් එක දාලා තියෙන්නේ. මාතර පඹු පඹුර නීදගෙන වැඩ කරන ගමන් ඉන්නේ ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා. උදයන්ග මధుරංග මේ හැමෝම එකතු කරගන්නා මම. ඊට පස්සේ උපුල් මැසේජ් එකක් දාලා තියෙනවා කොහින්ද කියලා ලං නැහැ. වැඩ කරන තැන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නේ කියලා කියන ගමන් මෙතන ඉන්නෝ මේ පැත්තේ. සෙනිත්මා වගේම ගෙනත් මේ අතුළු කටියම එකතු කරගෙන අපිට සින්දුවක් දෙන්නේ කියලා කියන ගමන් ආර් ෆැෂන් එක හැමෝම මේ වෙලාවේ මම එකතු කරගන්නවා. මැසේජ් 3-4ක්ම දාලා තිබුණා. කියාගෙන ටයිම් එකක් හම්බ වෙන නිසා හොඳ මම දැන් මතක් කරා. ලුවිය තමයි මේ ආර් ෆැෂන් එකේ ඉඳන් මට මැසේජ් එකක් දාලා තින්නේ. තේමිය වගේ මේ ඉඳුරි ඉල් මේ හැමෝම එකතු කරගෙන අපි හමු ලස්සන සින්දුවක්. 11:23

0: එකලහයි විනාඩි 28යි.
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
0: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකටපත් වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.
2: ආටක් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරම.
3: ලඛන මොඩින් ඉස්සල්
4: සම අනුග්‍රහය.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: From the channel that shaped generations. The stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
0: ලකනහන් ඉන්න වෙලාව 11:30යි.

11 විනාඩිය 31යි වෙලාව සත්‍යගලා කඩත් එක්ක ඉන්න වෙලාවේ අද මේ පැතරේන පුලයන් කැමතිනවා මං කලින් කිව්ව විදිහටම FM 93.5න් FM 93.7න් මා වහගෙන ඉන්න වෙලාවේ කටියක් එකතු කරගෙන දැන් වැඩ කරන තරඩන් ඔෆිස් එකේ නම් වාහනේ යන ගමන් වෙන්න පුළුවන් නැත්නම් ගෙදර ආද නිවාඩු දවසේ ඉන්නව වෙන්න පුළුවන් ඒ වුණම තැනක ඉඳන් ආට මේ පැතර කතා කරන්න මේ පැතරෙන්න පුළුවන් කම තියෙනවා WhatsApp එකට මැසේජ් එකක් දාලා තියන්න එහෙනම් 0703 93 5 93 7 0703 93 5 93 7 ඔයාගේ WhatsApp මැසේජ් එක මේ පැතර දාලා තියන්න මේ වෙලාවේ ආට මතක් කරන්න ඕනේ ෆර්න ඕටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක ගැන ඔයාට දිගු කාලීන සන්ධි වේදනා වලින් පෙළෙන කෙනෙක් නම් දැන් ඔයාට ෆර්න ඕටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් පාවිච්චි කරන්න පුළුවන් කම තියෙනවා ඕටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන කිව්වහම ෆර්න පරිශන මැදිස්ථානයේ විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක එකතු වෙලා කරපු පරිශන වලින් පස්සේ ලිදකපු සන්ධි වේදනා නාශකයක් නැත්නම් හොඳම ඔබට ප්‍රබලම ක්‍රියාකාරීම සන්ධි වේදනා නාශකයක් තමයි ඕටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ සීරසියක් ස්වභාවික අමුද්‍රව්‍යවල නිෂ්පාදනය කළා තියෙන වගේම ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් උත්සාහිත කරලා තියෙන නිෂ්පාදනයක් නිසා එයට බයක් නැතුව විශ්වාසයෙන් අරගෙන පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම දැන් ඔයා හිතනවා වෙන්න පුළුවන් මේක අපේ වැඩිහිටි අයට ආචිලි සියට අම්මට තාත්තට විතරද කියලා පාවිච්චි කරන්න පුළුවන්. දැන් එහෙම නැහැ. ඔත්ෂේ ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ වයස අවුරුදු 18ට වැඩි ඕනම සන්ධිවේදනාවක් තියෙන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. හොඳම හොඳ ප්‍රොඩක්ට් එකක්. ඉක්මනින් හැමද ඇබ්සෝබ් වෙනව විතරක් නෙවෙයි. මේක හරිම සුවඳයි. ඒ නිසා ඔයාට ඕනම තැනක ගාගෙන යන්න පුළුවන් පහසුවෙන්ම. දෙවිනපුරා ෆාමසි සුපිරි වෙනසල් වලින් මිල රුපියල් 1920කට ඔයාට මිලදී ගන්න පුළුවන් ෆැඩ්නා ඕතෂීඩ් ඇක්ටිව් ප්ලස් එක. ඉතින් ඔන්නාගේ දීර්ඝ කාලයක් පැවති සන්ධි වේදනාව වලට හොඳම විසඳුම තමයි මං අරගෙන ආවේ. ඒ නිසා අද ආදම ඔයා ෆාමසි එකට ගිහිල්ලා එහෙම නැත්නම් සුපර් මාකට් එකට ගියාම ඉලගන්න ෆැඩ්නා ඕතෂීඩ් ඇක්ටිව් ප්ලස්. එකලහයි විනාඩි 33යි වෙලාව. මැසේජ් එකක් එහෙම දාලා තියන්න. 0703 93 5 93 7

ඉන් රාජ්‍ය සේවක ඔබට පිටන DPMC රාජ්‍ය ප්‍රනාම අමතන්න 01 114 600 ජීවිතයට අමාවක ආකලට ඔබ පුන් සඳක්ව එළිය කලාය කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳිනු වෙනුවට වැස්සක්ව ගිකුමිදී වේලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප

0: යටට වග කියන රේඩියෝ
1: 11:43
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරේ නුර ගැටෙන කාය

0: Golden Voice. Langa Dima. Sati Dinabala. Dahawal Ekada. Lakani.
1: වෙනතයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් සයිඩ් ලයිට්
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7 0.3 93.5 93.7 සර්ජලයිට් සමාජ ගවේෂණය
3: 10ට වෙනසක් 18ක පෙරලියක්
1: ලඟදීම
4: ලොවක් සනසන ඔබ

0: නොමියන හඬ
1: ආදරණීය ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
1: සම්මරය අධ්‍යක්ෂණය ප්‍රියන්ත ප්‍රනාන්දු
2: කල්පනා කළ බලනවා මොකක් හරි කරන්න අර ගෑණි වනවත්ත
3: ආ හයි ගෑණි පටලවා ගත්ත වෙන අර රැසීම මේ රැසීම කිගේ ගෙදරින්ද පරක් වෙනකොට මට හිතුණා පොඩි මාමේ කවුද ඔය ගෑණි නෙලියක්ද මොඩල් කෙනෙක්ද නැත්නම් මොකීද
2: සුදානේ
1: සම්මරය
4: බැරිය දඟලන්න කරන්න දෙන්න එපා කිව්වා
3: ආ දැදොර ගැන ඔබ මං කැතයි කියලා
4: මං හිතන්නේ මං ප්‍රෙග්නන්ට්
5: එහෙම වෙන්න බෑනේ
4: ළමයෙක් බඩට එන්න ඒ කරපුව හොඳට මැති නම්දන අය අමුතුවෙන් කරන්න දෙයක් නැහැනේ
1: සති අග රාත්‍රී 9ට ITN බලන්න සම්මරය ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

පරම්පරාවෙන් පරම්පරාවට කාලය කොච්චර දුරක් ගියත් ගීත කියන දේ සමහර ගීත කියන දේවල් කවදාවත් පරණ වෙන්නේ නැහැ කියලා කිව්වොත් ඔයා මොකද කියන්නේ? එදා අපේ ආච්චිගේ සීයගේ පටන් අදත් අපේ අම්මගේ තාත්තා වගේම අපි ළඟත් ඒ ගීත මතකයක් වෙලා අපි ළඟ ජීවත් වෙනවා. ඉතින් ඒ ගීත අපි අහන්නේ නිකම්ම සංගීතයක් විදිහට නෙවෙයි. ඒකත් එක බැඳුණු මතකයක්, ආදරයක්, ජීවිතේ ලස්සන කාලයක් එක්ක. කාලයත් වෙනස් වුණා, පරම්පරා වෙනස් වුණා, එතකොට සංගීතයේ රසයත් වෙනස් වුණා. ඒ වගේම ඔයා දන්නවා තාක්ෂණයේ කොච්චර ඉස්සරහට ගියත් ඒ හඬේ වටිනාකම නම් අඩුුනේ නැහැ කවදාවත්. එයි කියලා ඔයා දන්නවද? මොකද ඇය ගැයුවේ එක් පරම්පරාවකට විතරක් නෙවෙයි, ආදරය කරන මිනිස්සුන්ට, දුක් විඳින මිනිස්සුන්ට, රටට ආදරය කරන මිනිස්සුන්ට වගේම ජීවිතය විඳින මිනිස්සුන්ට හැම පරම්පරාවකටම ඇය ගී ගැයුවා. ඒ නිසාම අදත් ඇගේ හඬ ඇහෙද්දී අපේ හිත කියන්නේ එක දෙයක්. ඒ තමයි මේක අපේම ගීතයක්, අපේම මතකයක්, අපේ ජීවිතයේ කොටසක් කියලා. එදා පටන් අද දක්වා අමරණීයව රැඳුණු හඬක් ගැන තවත් කොහින්ද නිදසුනක් අපි හොයන්නේ නේද? ඒ හඬ තමයි අපේ හෙළගී යශෝරාවේ ආදරණීය නන්දා මාලනිය. පරම්පරා ගණනක් පසු කරගෙන ආවත් ඇගේ හඬ තවමත් අලුත්ම හුස්මක් වගේ අපේ හදවත්වලට දැනෙනවා කියන දේ ඔයත් විශ්වාස කරන දෙයක්, මාත් විශ්වාස කරන දෙයක්.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

பிரட்டத்த வக கியன ரேடியோ சத்யாக லக்கண.

11 විනාඩි 54යි වෙලාව. සත්‍යගල අඛණ්ඩත් එක්ක ඔයා ඉන්න වෙලාවේ අපේ දෙවනි පැයත් ඉවර වෙන්න යන්නේ. අපි යනුනේ දවල් 12 අපේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට. එතනින් පස්සේ හායිත්වව හම්බ වෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අර බලංකව තියෙනවා මේ පැත්තේ ඉන්න 07.03.93.5.93.7 07.03.93.5.93.7 ආගේ WhatsApp message එක මේ පැත්තට එවලා තියන්න.

0: වෙලාව දහවල් 12යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය නුතරයෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය

0: කුමාවූ බව ජාත්‍යන්තර මාධ්‍ය කියයි. දකුණු ආසියාවේ වඩාත්ම ධනාත්මක ආකල්ප සහිත රට ශ්‍රී ලංකාව. ආනයනික ආලේපන සහ පාවහන් සම්බන්ධ වැටලීම් දිවයින පුරා. ඉම්රාන් ඛාන්ට නිදහස ඉල්ලා පාකිස්තානයේ දැවැන්ත පාගමනක්. ස්විට්සර්ලන්තයේ ඩයමන්ඩ් ලීග් රන් පදක්කමත් රුමේෂ් තරංගට.
1: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ගයන් දුෂන්ත. ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද පිබිලේ. ශ්‍රී ලාංකීය ගීත කලාවේ යශෝරාවේ මෙන්ම පීඩිත පන්තියේ ගායනය නියෝජනය වූ අභාවප්‍රාප්ත ආචාර්ය නන්දමාලිනිය අද සදහටම වෙන්ව යනවා. ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට සිළු කටයුතු සූදානම්. මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබුණේ නුගේගොඩ නන්දමාලිනි සංගීත ආශ්‍රමයේ. එහිදී ත්‍රෛනිකායක භික්ෂුන් වහන්සේ ආගමික වතාවත් සිදු කළා. සිය අවසන් කැමති පත්‍රයෙන් ඉතාමත් චාම් නික්මයාවක් නන්ද මල්නියන් බලපොරොත්තු වූවද ජාතියේ යශෝරාවේ වෙනුවෙන් දින තුනක ශෝක කාලයක් නිවේදනය කිරීමට රජය කටයුතු කළේ ඇගෙන් මෙරට සංගීතයට සහ ජන සමාජයට සිදු වූ මෙහෙවර අගය කිරීම සඳහායි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද ඊ රාත්‍රියේ නන්ද මල්නියගේ දේහයට අවසන් ගෞරව දක්වා තිබෙනවා. ජනාධිපතිවරයා නන්දමාලිනියගේ පෞලිස් සමාජිකයින් ඥාතීන් සහ කලාකරුවන් වෙතද ශෝකයද පළ කළා. මෙරට සංගීතයට සහ ජන සමාජයට සිදු කළ මෙහෙවර සිහිපත් කරමින් නන්දමාලිනිය වෙනුවෙන් ITN සහ ලකඬ තබන සටහනයි මේ.
2: සිංහල ගීත පංචකතාවේ ප්‍රමුඛතම කාන්තා සලකුණ ලෙස දශක ගණනාවක් පුරා අද්විතීය ගායන මෙහෙවරක නිරත වූ සංගීත විශාරද ආචාර්ය නන්දමාලිනිය අභාවප්‍රාප්ත වන විට 83 වන වියට එළඹීමට පැවතියේ දින 3ක් පමණයි. අරුත්ගම ලෙව්වන්දුවේ සාමාන්‍ය පවුලක ඇය උපත ලබන්නේ දරුවන් 9 දෙනෙකුගෙන් යුත් පවුලක 4 වන දරුවා ලෙසයි. 1956 වර්ෂයේ පද්ද ගායනා තරඟයකින් රන් පදක්කම දිනාගත් නන්දමාලිනියට ගුවන් විදුලියේ ළමා මණ්ඩපයේ ගීතයක් ගායනා කිරීමට අවස්ථාව උදා වනවා. ඒ හෙළේ මහා ගාන්ධර්වයා වූ ආචාර්ය WD අමරදේවයන්ගේ ආරාධනෙන් බුදුසාදු බුදුසාදු ගීතය ගායනාලවට එක්වන්නේ ලෙසින්.

එක්දහස් නවසය හැටතුන වසරේදී ප්‍රථම සිංහල වර්ණ චිත්‍රපටය වූ රන්මුතු දුව චිත්‍රපටයේ ගලන ගඟක ජීවිතයේ ඇය නාරද දිසාසේකරයන් සමග එක්ව ගායනා කළා.

වසරේ සරසවි සම්මාන උළෙලේ හොඳම ගායිකාවට හිමි සම්මානය ලබා ගනිමින් ඇගේ ප්‍රථම සම්මානයම ප්‍රධාන පෙළේ සම්මානයක් බවට පත්වීම විශේෂත්වයක්. ඇය වඩාත් ප්‍රකට කළේ විවිධ බලපුළුවම් කාරකම් වලින් සමාජය යටපත් කරගෙන සිටි අයගේ ඒ ත්‍රාඩ පිළිවෙල රටට නිරාවරණය කිරීම සඳහායි. පවන නිර්මාණය ඒ සඳහා උදාහරණ සපයන බව. සමාජ අසාධාරණයට එරෙහිව සිය කලා කෞශල්‍ය භාවිතයේ යෙදවීමෙන් මරණ වරෙන්තුව නිකුත්වද ඇය පීඩිත පන්තිය වෙනුවෙන් හඬ අවදි කිරීම නතර කළේ නැහැ. එම කාර්ය නන්දා මාලනිය සැලකුවේ ලබ්ධයක් ලෙසටයි.

ජීවිතය ගලන ගඟක් ලෙස දුටු මේ උත්තුංග කලාකාරිනියට ජීවිතය බේරා ගැනීමට ඉන්දියාවට පලා යාමටත් සිදු වුණා. අයුක්තිය අසාධාරණයේ වෙනුවෙන් හඬ නගන දැයි දරුවන්ට කිරිමව් කෙනෙකු වන්න කිසිඳු අයුරකින් පැකිලුනේ නැහැ. අලුත් ලොවක් ගැන සිතන්න දැයට ආලෝකයක් උනේ නන්දා මාලිනියයි.

0: අයුක්තිය පරදා යුක්තිය රජකරවන්නට දයක් පුබුදු කළ නන්දා මාලිනීගේ වියෝව මෙරට ගීත කලාවට පමණක් නොව යුක්තිය අයදින සමාජයට සිදු වූ බලවත් පාඩුවක් බවයි ඇය පිළිබඳ මතකය අවදි කරන බොහෝ දෙනාගේ මතය වී තිබෙන්නේ.
1: ඇත්ත වශයෙන්ම කලා ශ්‍රේෂ්ඨයට ලොකු පාඩුව මෙතුමිය නැතිවීම සම්බන්ධයෙන්
2: අපේ බාල පරම්පරාවට අයන්න කියන මතක තියෙන කාල නන්දමෝණිය මතක තියෙනවා.
3: ඉතින් අපිට ලොකු පාඩුවක් තමයි වුණේ. ඔය වගේ කෙනෙක් දිහා යතියේ කියන්නත්
4: තේ දුකයි තමයි මේ වාගේ උත්තරමියක් අවසාන අවතාවට හරි දැක ගන්න තියෙනවා නම් ඒ ඇති කියලා මං කුලියා පිටියනුත් එහා ඉඳලා පාන්දර 4යි මං එනකොට.
5: එතුමිය අනාගතයේ දැක්ක කලාකාරණියක් විශේෂයෙන්ම සමාජ සංචලනයන් ආර්ථික වෙනස් වීම සංස්කෘතික වෙනස් වීම පිළිබඳ හොඳ අවබෝධයක් තිබිච්ච ඒවා පිළිබඳව යම් දැක්මකින් ගීත ගායනා කරපු ශ්‍රේෂ්ඨ කාන්තාවක් හැටියට මම නම් එතුමිය මේ මොහොතේ දකින්නේ.
0: ප්‍රවීණ ගායන ශිල්පී අභවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් තවමත් එක්ව සිටිනවා.

0: මහපොළොවෙන් උපන් ඒ වගේම මහපොළොවට ආදරය කරන මේ රටේ දුක් විඳින පීඩිත ජනතාව වගේම කලාව සංගීතය මේක ජනතාවගේ එකක් බවට ඔප්පු කරපු අපේ රටේ ශ්‍රේෂ්ඨ කලාකාරිනියක් තමයි අද දයින් සමුගන්වමින් තියෙන්නේ. සනන්දා මාලනිය කියලා කියන්නේ හුදෙක් ගායිකාවක්ම පමණක් නොවේ. සියලු දුෂ්කර මොහොතවල් ගීතය විසින් හැම කෙනෙකුටම ආමන්ත්‍රණය කරන්න යොදාගත්ත මේ රටේ බිහිවෙච්ච අග්‍රගණ්‍ය කලාකාරිනියක්. ඒ වගේම අපි හැමෝම ආදරය කරන ගායිකාවක්.
1: හැතැසෙම රත්තරන් වටින ගායිකාවක්. ඒ අඩුව පුරවන්න මං හිතන්නේ හැම කෙනාම කියන වගේ එක කාටවත් පුළුවන් වෙයි කියලා. එයාගේ හඬ වෙනස්ම හඬක් කාටවත් නැති කාටවත් ගන්න බැරි වටිනා හඬක්.
2: එතුමියගේ ඒ ගායන මාධුර්ය, එතුමගේ අසමසම හඬ පෞරුෂය සහ ඒ සුගායන හඬ රැගත් සූරය රැගත් ඒ ගීත සමුදාය මුළුමහත් ජාතියක් ආසක්ත කරන්න තරම් සමත් වුණා. ඒත් එක්කම ඇගේ සරල දිවි පෙවත, ආදර්ශමත් දිවි පෙවත නිසා තමයි මේ සහ සුවහසක් ජනතාව ඇයට ආදරය දක්වන්නට, අවසන් ගෞරව දක්වන්නට ඇවිල්ලා තියෙන්නේ.
3: මතකයි 70 දශකයේ 80 දශකයේ ඉඳන් මේ රටේ කලාවට කරපු සේවය. එතුමගේ ඒ ක්‍රියාමාර්ගය නිසා අපේ සංගීත දියුණුව එක මාර්ගය ගෙනෙන එතුමියට පුළුවන් වුණා. ඒ කරපු සේවය විශාලයි.
4: ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාදී රාත්‍රියේ ඇගේ දේහයට අවසන් ගෞරව දැක්වුවා. ජනාධිපතිවරයා පවුලේ සමාජිකයින්, ඥාතීන් සහ කලාකරුවන් වෙත සිය ශෝකය පළ කළා.

0: අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණේ ආගමික වතාවත් වලට මුල් තැන දෙමින්. ත්‍රිනිකායික භික්ෂුන් වහන්සේ ආගමික වතාවත් සිදු කළා. පාංශකූලය සිදු කළේ අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මහානායක බම්බලපිටියේ සිරි වජිරාරාමාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද ස්වාමින් වහන්සේ.
1: එතුමියගේ මුළු මහත් වූ ගීත සම්භාරයේ සොරේම මේ ජාතියට උරුමකට ලැබුවා වූ ශ්‍රේෂ්ඨ කලාවේදියා. මා ගයනා මේ ගීයේ උරුමය මා දිනු රටේ. ඒ විදිහේ ශ්‍රේෂ්ඨ උරුමයක් දායාද කරපු කාන්තාවක් තමයි මේ අද අපටින් දියවන. එතුමිය හැම වෙලාවෙම හිටියේ කෑගෙන පොඩි වෙච්ච පීඩිත දුප්පත් මිනිසුත් එක්ක හිටියේ. ඒ මිනිසුන්ගේ හඬ තමයි ඒ මිනිසුන්ගේ පීඩිත ඉරිතලිච්ච හදවතේ ආත්මයේ ප්‍රකාශනය තමයි නන්දා මාලනී මහත්මියගේ ස්වරය කියලා කියන්නේ. අද මගේ අනන්‍යතාව ආරක්ෂා කරගෙන අවසානයේ දක්වා මාව වූ කාන්තාව.
2: ශ්‍රී ලංකේ සංගීතය තුළ ජනහදවත් දිනාගනිමින් ජනාදරයට පාත්‍ර වූ ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එහිදී ගායනයට අමතරව ඇය සිදු කළ සමාජීය මෙහෙවර පිළිබඳවද ඇගීමට ලක් කර තිබුණා. අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායිකා නන්දා මාලනී මහත්මිය සිය හඬින් ශ්‍රී ලංකාවේ දේශපාලන සහ සමාජීය පෙරළිවලට ජීවය ලබා දුන් බවයි BBC මාධ්‍ය වාර්තා කර තිබුණේ. සමාජ ගැටලු ස්පර්ශ කරමින් අසාධාරණයට එරෙහිව නැගී සිටීමට ජනතාවට ආයාචනා කළ ඇගේ පවන ඇල්බමයේ ගීත ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා කැළඹිලි සහිත යුගයක් වූ 1980 වසරවලදී තහනම් කිරීමටද ලක් වූ බව BBC මාධ්‍ය සඳහන් කළා. කෙසේ වෙතත් ඇගේ ක්‍රියාකාරීත්වය ඉන් නොනැවතී අඛණ්ඩව පැවති බවත් තරුණ විරැකියාව සමාජ අසමානතාව සහ ප්‍රභූ පන්තියට එරෙහිව සිය කලකිරීම ප්‍රකාශ කිරීමාදිය නන්දා මාලනීගේ ගීත තුළ දක්නට ලැබුණු බවයි BBC මාධ්‍ය වාර්තා කර තිබුණේ. මේ අතර ද හින්දු වෙබඩවිය නන්දා මාලනී මහත්මියගේ අභාවය පිළිබඳව වාර්තා කර තිබෙනවා. 1970 සහ 1980 දශකවල දිවයිනේ දේශපාලන හා සමාජීය පෙරළි මැද ජනතාව සමග රැඳී සිටි අග්‍රගන්න ගායිකාවක් ලෙසයි ද හින්දු වෙබඩවිය නන්දා මාලනී මහත්මිය පිළිබඳව සඳහන් කර ඇත්තේ. ඇයගේ සංගීත දිවිය හා සුවිශේෂී නිර්මාණ එකමුතුව මගින් ශ්‍රී ලංකාවේ දේශපාලන පසුබිම පරිණාමය වූ ආකාරය පිළිබඳවද ද හින්දු වෙබඩවිය වාර්තා කර තිබුණා. එම කැළඹිලි සහිත වකවානුව තුළ ශ්‍රී ලංකාවේ පැවති ජාතිකවාදී සහ ප්‍රගතිශීලී දේශපාලන ප්‍රවාහයන්ගේ විවිධ පැතිකඩයන්ද මනාව අනාවරණය කරන බවයි මෙම වෙබ් අඩවිය වාර්තා කරන්නේ. ඇයගේ පවන ප්‍රසංග මාලාව මගින් සමාජ සාධාරණත්වයේ ඉල්ලා සිටින අතරතුර රාජ්‍ය මර්ධනයට සහ බලහත්කාරයෙන් අතුරුදම් කිරීම්වලට එරෙහිව විරේතුයේ පිළිබිඹු කෙරෙනු බවද ද හින්දු වෙබ් අඩවිය සඳහන් කරනවා. දකුණු ආසියාවේ වඩාත්ම ධනාත්මක ආකල්ප සහිත රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. දකුණු ආසියානු ජනතාව ආකල්ප පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයයි සමීක්ෂණය සිදු කළේ. ඔවුන් සිදු කළ අධ්‍යයනයට අනුව ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වඩාත්ම ධනාත්මක ආකල්පයක් සහිත රට බවට පත්ව තිබෙනවා. බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව මුල් කරගනිමින් මෙම සමීක්ෂණය සිදු කළා. බංග්ලාදේශය, ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල සමීක්ෂණයට යොදාගත් අයගෙන් අඩකට වැඩි පිරිසක් ශ්‍රී ලංකාව පිළිබඳ ධනාත්මක ආකල්ප පළ කර තිබෙනවා. එහිදී ඍණාත්මක අදහස් පළ කර ඇත්තේ 3/1 හෝ ඊට වඩා අඩු පිරිසක්. සමීක්ෂණයට ලක් වූ සෙසු රටවල් මගින් ශ්‍රී ලංකාව අඛණ්ඩව ධනාත්මක ප්‍රතිරූපයක් පවත්වා ගනිමින් කැපී පෙනෙන ගමනක නිරත වන බවයි සමීක්ෂණයේදී හෙළිවුණේ. ඒ අනුව සෙසු රටවල ජනතාව තුළ ශ්‍රී ලංකාව පිළිබඳ ආකල්පමය වෙනසක් සිදුව තිබෙනවා. සමීක්ෂණය අනුව පාකිස්තානය පිළිබඳව ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ බොහෝ පිරිසක් ධනාත්මක ආකල්ප දැරුවද ඉන්දියාවෙන් පාකිස්තානය පිළිබඳ ලැබී ඇත්තේ ඉතාම අඩු කැමැත්තක්. කාලයත් සමග ශ්‍රී ලංකාව කෙරෙහි ඇති ජනප්‍රියත්වය වර්ධනය වී ඇති බවයි PU පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයින් පෙන්වා දෙන්නේ. 2024 වසරට සාපේක්ෂව ශ්‍රී ලංකාව කෙරෙහි ඉන්දියානුවන් තුළ පවතින ප්‍රසාදය 6%කින් ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රතිචාර දැක්වුවන්ගෙන් 63%ක්ම සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වැදගත්ම මිතුරා වන්නේ ඉන්දියාව බවයි. අද වන විට දේශපාලන සංස්කෘතිය වෙනස් කර ඇති බැවින් විපක්ෂයේ පිරිස් ආණ්ඩුවට එරෙහිව අසත්‍ය ප්‍රචාර ගෙන යන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ වැලිපැන්න ඌරගඩ ප්‍රදේශයේ පැවති දේශපාලන ක්‍රියාකාරීන්ගේ හමුවකට එක්වෙමින් අධිකරණවල විනිශ්චකාරවරුන්ගේ සේවා කාලයේ දීර්ඝ කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී අවධානය යොමු කළා.
3: දේශපාලන සංස්කෘතිය වෙනස් කළා කියලා. කලින් ජනතාවගෙන් යටිච්ච කට්ටිය ඒක නිසා තමයි තැන් තැන් වල එකතු වෙවි ආණ්ඩුවේ දේව කුමන්ත්‍රණය කරන්න පුළුවන්ද කියලා බලන්නේ බොරු බේකල් මපරුවක්. CID එකෙන් FCID එකෙන් අලස්කම සමෙන් විමර්ශන කටයුතු වේගෙන් සිදු කරනවා. නීතිපති දෙපාර්තමේන්තුව නඩු පවරනවා. අධිකරණ ඉදිරිපත් කරාම කෙනෙක් රිමාන්ඩ් බන්දනාගාරගත කරනවා නැත්නම් අප පිටේ ඉන්නවා එක්කෝ නැත්නම් සැක පිටේ ඉන්නවා. ඔහොම තමයි. ඉතින් ඒ කට්ටිය කලවල වෙන එක තේරුම් ගන්න පුළුවන්. හැම පැත්තකම රටේ වෙනසක් වෙලා තියෙනවා. ලෝක පිළිගැනීම වැඩි වෙලා තියෙනවා. මොඳ කදෝදේ මාධ්‍ය වල වාර්තා කරලා තියෙනවා. දකුණු ආසියාවේ රටවල් කීපෙකින් ඉන්දියාවෙන්, බංග්ලාදේශයෙන්, පකිස්තානයේ සාමාන්‍ය මිනිස්සු ගැහුවට පස්සේ ඒගොල්ලෝ දකුණු ආසියාවේ යන්න කැමති රට මොකද්ද කියලා ඒගොල්ලෝ ලංකාව කියලා තියෙනවා 50-55. පොදුවේ ගත්තොත් එහෙම මේ දකුණු ආසියාවේ හැම රටකම පිළිගැනීම රට බඩපත්ලා තියෙනවා. මේ ආදී හැටියට මේ ඔක්කොගෙම කියවෙන්නේ රට ඉස්සරහට එන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි අපි මේවා කරනකොට අර පරණ දේශපාලන සංස්කෘතිය හිටපු අය ජනතාවගෙන්ම ජීවත් වෙච්ච අය. ඒ දේශපාලනේ හරහා ව්‍යාපාර කරපු අය කලබල වෙලා දැන් කල්ලි ගහලා එක එක දේවල් කරන්න පටන් අරගෙන තියෙනවා. ඔබට ඒවා පේනවා බොරු ප්‍රචාර කරනවා, බොරු කියනවා කියලා, මනගහමන බොරු කියලා. ඒවට අහු වෙන්න ඕනේ. අපි කරගෙන යන වැඩ කටයුත්තේ අනාගතය පැහැදිලි.
2: ආගමික සිද්ධස්ථාන වෙනුවෙන් වූ කාර්යභාරයේ හැකි උපරිමයෙන් ඉටු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා. ඒ මහපොළවේ යථාර්ථයක් බවට පත් කිරීමට සදහම් පෞර වැඩසටහන ආරම්භ කර ඇති බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ. සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මාදිවෙල ශ්‍රී සීලවනාරාම විහාරස්ථානයේ ඓතිහාසික චෛත්‍යරාජයන් වහන්සේ උදෙසා මුල්කල තැබීමේ අවස්ථාවට එක්වෙමින්
4: බුදුදහම ආරක්ෂා කිරීම, බුදුදහම ප්‍රවර්ධනය කිරීම අපි සියලු දෙනාගේම වගකීමයි. සෙසු ආගම්, සෙසු ජාතීන්, ජන කොට්ටාස, සංස්කෘතීන් මේ සියල්ලක්ම අනිවාර්යෙන්ම සුරක්ෂිත කරන ප්‍රතිපාදනක් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා. ඒ මන්ද බුදුදහමේ ආරක්ෂාවට ඒ වගේම අනෙකුත් ආගම් සුරක්ෂිත කරමින් මේ යන ගමනට අපි හැමෝම සහයෝගය ලබා දෙන්නට ඕන. ඒ තුලින් තමයි රට තුළ සමගිය, සමාදානය, සහෝදරත්වය, සංහිඳියාව, එකමුතු භාවය නිර්මාණය වෙලා අපේ රට ආරක්ෂා වෙන්නේ. මේ අපි හැමෝම එකට එකතු වෙලා හුදෙක් පක්ෂයක් තුළ භික්ෂු සංවිධානයක්, ඒ වගේම එය කේන්ද්‍ර කරගෙන ආගමික සංවිධාන ශක්තිය ගොඩනැගීම පමණක් නොවේ, ඊටත් වැඩිය වැඩි ප්‍රමුඛ ස්ථානයක් ලබා දීලා අපේ පන්සල් පද්ධතියට අපිට කරන්න පුළුවන් යම් වැඩ කොටසක් තියෙනවා.
2: පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදු කළ වැටලීම් 108 භාණ්ඩ ලබාගත් ආකාරය තහවුරු කරන නිසි ලදුපත්, බිල්පත් හෝ ඉන්වොයිස් ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ ව්‍යාපාරික ස්ථාන 84 හඳුනාගෙන තිබෙනවා. පාරිභෝගික අධිකාරිය පසුගිය 18 සහ 19 යන දිනවල අනයිනික ආලේපන බෙන්බ පාවහන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් වැටලීම් සිදු කළා. අනයනය කළ සම පැහැපත් කිරීමේ ආලේපන, මුහුණු හා ශරීර ආලේපන, සුවඳ විලවුන්, කේශාලේපන, ක්‍රීඩා පාවහන් සහ අනෙකුත් අනයනික පාවහන් ඇතුළු විවිධ භාණ්ඩ පරීක්ෂාවට ලක් කෙරුණා. ඒ දිවයිනේ විවිධ ප්‍රදේශවලදී එදී රුපියල් මිලියන 1.5% ආසන්න වෙළඳපොළ වටිනාකමක් සහිත භාණ්ඩ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ බහරීට ගෙන තිබෙනවා. මේ අතර මේ වසරේදී ක්‍රීම් හා දීර වර්ග සම්බන්ධයෙන් වැටලීම් 785 සිදු කළ බවයි පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ. මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද වීථි සංචාරය කරනවා. පසුරු 6:28 උතුරු දිශාව බලා පෙරහැර ආරම්භ කිරීමට නියමිතයි. ඊයේ පැවති කුඹල් පෙරහැර නැරඹීමට විශාල පිරිසක් එක්ව සිටියා. දළදා මාලිගය අසලින් ආරම්භ වූ පෙරහැර දළදා වීදිය, ඊල් සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට වෙත් ගෙවදීම සිදු වුණා. ඊයේ පෙරහැර කරඬුව වැඩම කරවීම සිදු කළේ ශ්‍රී දළදා මාලිගයේ පොලතිස්ස රාජා හස්තයා විසින්. මෙරට සිටින චීන ජාතිකයන් 3 අතරංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය අපේක්ෂා කරනවා. පසුගිය මස 23 කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයන් 3 පහර දීම සහ එක් අයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර චීන ජාතිකයන් 3 පිළිබඳ පොලිසිය විමර්ශන ආරම්භ කළා. මේ වන විටත් සැකකරුවන් 2 අතරංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. තව 3 අතරංගුවට ගැනීම සඳහායි පොලිසිය විමර්ශන ආරම්භ කළේ. ඔවුන් සංචාරක වීසා මත මෙරටට පැමිණ තිබෙනවා. සැකකරුවන් පිළිබඳ තොරතුරු දන්නේ නම් කොළඹ දිසා අපරාධ කොට්ටාශයට හෝ 0.71859.1735 දුරකථන අංකයට දෙනුම් දෙන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මදුරන් කුලිය ආනවිලුන්දාව මයියාව වැවරක්ෂිතේ හටගත් ගින්න පාලනය කර තිබෙනවා. ඒ පසුරුවේ ගින්න හටගත්තා. ඒ නිවා දැපීම සඳහා ගුවන් හමුදාවේ පාලවිය කඳවුරේ ගිනි ලිබීම් අංශය සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම මෙන්ම ගුවන් හමුදාවට අයත් බෙල් 412 හෙලිකොප්ටර් යානයක්ද යෙදවීමටයි කටයුතු කළේ. සංගල් ඔයෙන් රැගෙන ආ ජලය බෙල් 412 හෙලිකොප්ටර් යානයෙන් ගින්න පැතිර ගිය ප්‍රදේශයට දමා එය පාලනය කළ බවයි ගුවන් හමුදා මාධ්‍යකය සඳහන් කළේ. ගින්න පාලනය කිරීමේ බෙහෙවුමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රදේශවාසීන්ද එක් වී තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට නිදහස ලබා දෙන්නයි ඉල්ලා පාකිස්තානයේ පුරා දැවැන්ත පාගමනක් සූදානම් කර තිබෙනවා. බන්ධනාගාරගත කර සිටින ඉම්රාන් ඛාන් නිදහස්වද ඔහු නැවත හමුදාව හෝ හමුදාපති අසින් මොනීර් සමග ගැටුමකට නොයන බව ඔහුගේ ප්‍රධාන උපදේශකයෙකු වන දුල්ෆිකාර් බුකාරි කියා සිටියා. පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉම්රාන් ඛාන්ව වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට ලබා දුන් නියෝගයෙන් පසු රටේ අනාගතය වෙනුවෙන් පවතින දේශපාලන නොසන්සුන්තාව අවසන් කිරීමට තම පක්ෂය සූදානම් බවයි ඔහු පවසන්නේ. 73 හැවිරිදි ඉම්රාන් ඛාන්ව පැය 48ක් ඇතුළත පෞද්ගලික රෝහලකට මාරු කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය බලධාරීන්ට දැනුම් දී ඇත්තේ. ස්විට්සර්ලන්තයේ ලුසැන්හි පැවති ඩයමන්ඩ් ලීග් තරඟාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ උසව ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගපතිරගේ සමත් වුණා. රුමේෂ් තරංග මෙම උසව ජයග්‍රහණය කළේ මීටර 88.14 දුරක් හෙල්ල විසිකරමින්. දෙවන ස්ථානයට පත් වූ නිරජ් චොප්‍රා මීටර 88.05 දක්ෂතාවක් වාර්තා කළා. මීටර 86.69 දුරක් හෙල්ල විසිකර ඇන්ඩර්සන් පීටර් හිමි කරගත්තේ 3 ස්ථානයයි. පාකිස්තානය සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ඉනිමකින් හා ලකුණු 103කින් ජයග්‍රහණය කිරීමට එංගලන්තය සමත් වුණා. පළමිනිම සඳහා පාකිස්තානයේ රැස් කළේ සිළු දිනා දැවී ලකුණු 171ක් පමණයි. ඊට පිළිතුරු වශයෙන් එංගලන්තයේ පළමු ඉනිමට ලකුණු 409ක් ලබා ගත්තා. පළමිනිමේදීම ලකුණු 238ක් ඉදිරියෙන් සිටීමට එංගලන්තය සමත් වුණා. දෙවන ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමට සිළු දිනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 135ක් පමණයි. අද අවසන් ගමන් යන ශ්‍රී ලාංකික යශෝරාවය. සමාජ පෙරලියක් වෙනුවෙන් හඬපෙවූ ශ්‍රී ලාංකීය හඬ නිමා වූ බව ජාත්‍යන්තර මාධ්‍ය කියයි. දකුණු ආසියාවේ වඩාත්ම ධනාත්මක ආකල්ප සහිත රට ශ්‍රී ලංකාව. අනයිනික ආලේපන සහ පාවහන් සම්බන්ධ වැටලීම් දිවයින පුරා. ඉම්රාන් ඛාන්ට නිදහස ඉල්ලා පාකිස්තානයේ දැවැන්ත පාගමනක්. ස්විට්සර්ලන්තයේ ඩයමන්ඩ් ලීග් රන් පදක්කමත් රුමේෂ් තරංගට. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්තරුවකට. 24 පෑම සීරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති. දැන් Be the Change විශේෂාංකය.
5: Be the Change, වෙනස ඔබ වෙන්න.
6: ඉවසීම යන වචනයට රූපයක් තිබුණේ නම් ඒ සමහර විට මලක් නොපිපි වසර දහසයක් නිහඬව බලා සිටි උඩවැඩියා ශාකිය වන්නට තිබුණා. මහවිලි ගංගාවේ සිසිල් ජලතලය, සිප හමන සුළං රැලි, පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ සියවස් ගණනාවක් පැරණිතම වෘක්ෂයන්ගේ අතු අතර දැවටෙමින් සෙමින් හමායයි. නිහඬ උදෑසනක සුභදහම් දිනිතිය වසර දහසයක් පුරා අසඟවාගෙන සිටි තම අගනාතම රහසක් ලොවට වෘත්ත කළා. എല്ലാ വിശാലത്തും ഉടു വെടിയ ഷാക്യാക് ലിസ് സെലക്കിന് ഗ്രമറ്റോഫിലം ഇസ്ബേസിയോസം പന്തുര് യലിത് വറാക് സിയ ദേവന്റെ മൽക്കിനിത്തി ബിഹ്ദുവാലമീൻ ഏ ഹുദിക് ഉദ്ബീത്ത വിദ്യാത്മിക സിദുവിമാക് പവണക് നവേ ഏ കാലയ ഇവസീമ പരിസരയ റിത്മിയ സഹ ജീവിതി അർത്ഥകന് സുഭാധാമ ലിയാത്തബു നിഹിന്റെ കാവ്യ മെമുനി മാൽപിപീമാക് ദശകട്ടാത് വടാ വെടി കാലേക്കട്ട് എക്വറാക് പമണക് സിദുവർ നിസാ ഏ ശ്രീലങ്കാവട്ട് പമണക് നവ് അന്തരിച്ചാത്തിക്ക് ഉദ്ബീത്ത ലോകയേട്ടത് വെദഗത് സിദുവീമാക് അക്കര ഹട്ടക്കെട്ട് അധിക ഭൂമി പ്രമാണിയക്ക് വിഹിതീയതി പേരാദിനീയ രാജകീയ ഉദ്ബീത്ത ഉദ്യാനയ ദക്കുണു ആസിയാവേ പരണിതമ സഹ കീർത്തിമാത് ഉദ്ബീത്ത ഉദ്യാന തുറൻ എക്കാക് എദ്ദാസ് അടസിയ വിസ്യക്കേതീ ആരംഭ വോ മിമ ഉദ്യാനയ അതവന വിട്ട ലോപുരാ റട്ടവൽ രസക്കിൻഗിനവി പലകരൻ ലത ശാഖ വിശേഷ ഹാർദാസകട്ട് അധിക സംഖ്യാവകട്ട് നിവഹണ വീത്തി വരുവ ഗ്രമറ്റോഫിലം ഇസ്ബേസിയോസം യനു ഓക്കിഡേസിയോ കുലയേട്ട് ഹാത് വിശാലത്തുമേ വിശേഷയായി എയ പൊതുവെ ജയന്റ് ഓക്കിഡ് ലിസത് മൽപേതി മതയാത്തി ദിവ്യകുകെ സമസിഹിഗൺവന് തദ് ദുംബുരു തിത് റട്ടാവക് നിസ ടൈഗർ ഓക്കിഡ് ലിസത് ലോപുരാ പ്രകട വീത്തി വരുവ സാമാന്യ ഉടുവെടിയ മളക്കത്തി തബാഗിന് റസ്യമിതിയ ഹെക്കിത്താറാം കുടാവുവത് മീയോ ദശാക്കിയ സ്വാഭാവിക പരിസരയതി ടോൺ എക്കെട്ട് ആസന്ന ബറക്കിൻ യുതു ദവന്ത് പന്തുറാക് ദക്വ വർദ്ധനി വിയ ഹെക്കി ഏ പാത്ര മീറ്റർ ദിക്കാക് പമുന ദിഗട്ട് വെവിന അത്ര മാൽക്കിനിതി മീറ്റർ തുണക് ഹോ ഹതറാക് പമുന ഉസര നെഗിനുവ എക് മാൽക്കിനിത്തക്ക് മൽ സീകരണാവാക് പിപ്പിന അത്ര സമ്പൂർണ ഷാക്ക് മൽ സംഖ്യാവ് ദഹസ ഇക്മ വിയ ഹെക്കി ബവ് ഉദ്ഭീത വിദ്യാച്ചോ പിൻ ബാധിനുവ മൽബല വിഷ് കമ്പിയ സെന്റിമീറ്റർ ദഹയാത് പാലവാത് പമനവന അത്ര സതിക്കീ പ്യാക്പുര മിലിനൊവി പവത്തിന് നിസ ഇവൈ അലങ്കാരയ ദിഗുകളാക്ക വിന്ദഗനീമി ഹെക്കിയാവ് പവത്തിനുവ മേഷാക്കിയ നീച്ചുബിം വന്നേ ഇന്തോനീസിയാവ് മലേഷ്യാവ് തായ്ലാന്തിയ സിംഗപ്പൂർവ് സഹ ഫിലിപ്പീനിയ അത്തുലു അഗ്നിദിക് ആസിയാവേ നിവർത്തന വെസി വനാന്തരയായി ബഹുവിട്ട് ഏ വിശാല ഗസുലെ കഥമത്ത് എഫിഫൈറ്റ് ഷാക്കിയാഗ്ലിസ് വർദ്ധനീവനാത്ര എത്തം വിട്ട് ഗൽമത്തത് വർദ്ധനീവനവ ഏ ഗസിൻ ആഹാര ലഭാഗന്നി നെഹ എരുവെലിയ വാത്തിയ വെസിജലിയ സഹ അവിട്ട് പരിസരയിൽ ലഭന പോഷണിയ മത്ത് പമണാ ജീവത് വനവ മെവനി ദവന്ത് ഒളിവടിയ ഷാക്കിയക്ക് മൽ ഹട്ടഗനീമ ഇത്താം ദുർലഭായി മൽ ഹട്ടഗനീമട്ട് പരിസരയ ഉഷ്ണാത്വ ആർദ്രതാവ് ആലോക്യ പോഷണ താത്വേ സഹ ഷാഖി അഭ്യന്തര ജീവവിദ്യാത്മക ക്രിയാവലിയ നിസി സമതുലിത താപേക്കിട്ട് പെമനിയ യുതുവനവ എബവിൻ വസരഗണന വാക്പുര കിസുന്ദു മലക് നൊപിപി കൊല പന്തുറാക് ലിസ് പമ്മണാക് പെവതീമ മേ ഷാഖിയേട്ട് സാമാന്യതയ ഏ സ്വഭാധർമ്മയ നിയമക്കല മുഹത്ത് ഉദാ ഓവിട്ട് എ ഏക്കവാര ദേവന്ത മാൽക്കിനിത്തിക്ക് ഹിപ്പിയാക് വിഹിതു ആലമീൻ മലിസിയ ഗണനാവാക് ലോവട്ട് പെൻവനവ
7: സ്വാധീന പുവത് എസനിൻ ഒബേ ചങ്കമ ദുരകഥനേട്ട് കെൻവാ ഗനീമട്ട് ITN ന്യൂസ് അലേർട്സ് സിംഹല സേവാവ സക്രിയ കരഗാൻ
8: മൊബിറ്റെല്ലാം RJ ഹിസ്തരക് ITN S ലെസ ടൈപ്പ് കര 2299 SMS കരന്ന്.

0: Black Hunter Radio ITN Ratata Vaga Kiyana Radio Denne Maranthikai Dengu Dadi Avadhanam Kalapa 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න ඩෙංගු මාරාන්තිකයි
1: FM 93.5 FM 93.7 Lakhana Radio ITN. දවල් 12:30

දවල් 12යි විනාඩි 39යි වෙලාව. සත්‍යගලක් හඩත් එක්ක ඉන්න වෙලාවේ අපේ පැය තුන ඉක්මනට ගෙවිලා ගියාදෝ කියලා හිතනවා. කොහොම හරි මම මැසේජ් කරපු කට්ටියක් ඉන්න, ඒ කට්ටිය එකතු කරගන්න ඕනේ. දවල් එක වෙන්න තව පොඩි වෙලාවක් තියෙනවා. අර පුලංකම තියෙනවා මේ පැත්තට එන්න මැසේජ් එකක් දාන්න, කට්ටියක් එකතු කරගන්න. 0703 93 5 93 7 0703 93 5 93 7 ආගේ වට්ස්ඇප් මැසේජ් එකක් මේ පැත්තට දාලා තියන්න කියලා බගාට කියනවා. ඒ වගේ අපිට මැසේජ් කරපු කට්ටියක් මම එකතු කරගන්න හදන්නේ. මම යනවා මීගබෝ පැත්තට. මීගමුවෙන් ශාන් ඉන්න මේ වෙලාවේ මම වහගෙන ආවේකිත කරගන්න ගොඩක් ආදරේ. ඊට පස්සේ කොටා විරක්කුඩියේ බේකරියේ ඉඳන් මම සද්දටම හැමදාම අහගෙන ඉන්නේ. ඉතින් ආ විරක්කුඩියේ බේකරියේ ඡය මාම ඉන්නවා. ලොකු බසපුල් පොඩි බස් වරුණ ලක්ෂ්මී, එතකොට දිස්නා ජගතමේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ මොරර පැත්තෙන් ඉන්න මේ වෙලාවේ සුජානි, ආව එකතු කරගෙන ගමන් චන්දි මාවත් එකතු කරගන්න කියලා කියනවා. නිශාන්ත වික්‍රමසිංහ ටික දවසකින් මැසේජ් එකක් දැම්මේ කියලා තියෙනවා. පිළිමේ තලාවේ ඉඳන් අපිට මැසේජ් කරන්නේ. සිඳුකට එකතු කරගන්නවා කියලා තියෙනවා බිරින්ද ප්‍රියන්ති, එතකොට පුතා යස් සිඳු, දුවා මීෂා, මේ හැබෝම එකතු කරගෙන සිඳුවක් දෙන්නේ කියලා කියනවා. අපේ තහගෙන ඉන්නවා අර අබ්දුල් හා, ඊට පස්සේ ඉන්දිකා, ප්‍රියන්ත සපරමාදු වගේම මේ හැමෝම එකතු කරගන්න කියලා මා මාරවිලි දම් මැසේජ් එක දාලා තියෙන්නේ. මැදිරිගිරියෙන් කුමාර ඔයාගේ මැසේජ් එක ආවත් එකතු කරගන්න ගොඩක් ආදරේ. රොන්සල් ආයතනයේ හැමෝම එකතු කරගන්න මේ වෙලාවේ. ටෂිනි, එතකොට පබසරා, ආදරණීය පොඩිවත් එකතු කරගෙන සිඳුවක් දෙන්නේ කියලා තියෙනවා. දමිත්වත් එකතු කරගන්න. කටින් එකේ නිර්මලයක්වත්, ඊට පස්සේ නිරෝෂක්කව, පැකින් එකේ ඉන්න තත්සනන ඉසුරි, මේ හැමෝම එකතු කරගන්නවා. ඊට පස්සේ පසන් සඳ කැලුම වෙර මැසේජ් එකක් දාලා තියෙනවාවත් එකතු කරගන්නවා. මම අපිට සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ආදරේ ලක්හඬ, දුව අංජලි, පුතා හසරල් වගේම කැන්ඩි වලින් අනිවිෂ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එකතු කරගන්නවා ගොඩක් ආදරේ මගේ ළඟ සින්දුවට. අරත් පුලංකව තියෙනවා මේ පැතර මැසේජ් එකක් දාලා එකතු වෙන්න. 0703 93 5 93 7

0: ගන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: දවල් 12 විනාඩි 45යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
3: ජීවිතයට අමාවක ආකලට ඔබ පුන් සඳක්ව එළිය කළාය කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

සකල ලෝකයේ තුල පීඩනයට ගොදුරු වූ සුවහසක් මිනිසුන් වෙනුවෙන් නිර්භයව ගීත කලාව මෙහෙයවූ ඔබ විසින් සමාජයට සිදු කළ මෙහෙවර සදා අමරණීයයි.

ජාති යශෝරාවිය ආචාර්ය නන්දා මාලිනියනි, ඔබට නිවනින් නිවෙන්නට සුභ ගමන්. නිවනින් නිවෙන්නට සුභ ගමන්.

0: හඬ ආතරින්ගේ ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
1: අහන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්හඬ ක්‍රීඩා මිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා මිටිය
2: 10ට වෙනසක් 18ක පෙරලියක්
1: ලඟදීම වෙනතයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
3: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 93.5 93.7 සර්ච් ලයිට් සමාජ කමිෂනය.
0: සතියක ලක්හඬ දවල් 12:55 වෙලාව සතියක ලක්හඬත් එක මට යන්න වෙලාව හරි යන්න කලින් අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. එක් වෙලා ගියක්සේ අපේ හදවත්වල සදා රැඳෙන ඒ ආදරණීය හෙළගී යශෝරාවට නිවන් සුව කියලා.

0: 95.5 আৰু 99.7 লাখান্দ ৰেডিঅ' ITN সবে শ্ৰীলংকীয় হান্দ
1: বেলাও পাসৰেকাই
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම ගයන් දුෂ්යන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: කන්කසන්තුරේ සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතවිල් දක්වා වෙරළට ඔබෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 5 කිලෝමීටර 50-60 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතිනවා. සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 5 කිලෝමීටර 50ක් දක්වා ඉහළ යා හැකි බවයි කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එබැවින් මෙම මුහුදු කලාප විටින් විට රළුවීමේ සහ තරමක් රළුවීමේ අවධානමක් පවතිනවා. එමින්ම හලාවත සිට ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් මුහුදු ප්‍රදේශවල මුහුදු රළෙහි උස මීටර 2.25 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි කලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එබැවින් මෙම මුහුදු ප්‍රදේශවල දිවර හා නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙසයි දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

0: බොට්ටුව පෙරලීම පිළිබඳ ලැබුණු තොරතුරු මත අතුරුදන් වූ පුද්ගලයින්ගෙන් දෙදෙනෙකු බේරාගෙන තිබෙනවා. ඔවුන් මුදාගෙන ඇත්තේ අනතුර සිදු වූ ස්ථානය අසලින් යාත්‍රා කරමින් තිබූ තවත් ටියුනිසියානු යාත්‍රාවකෙන්. මිළඟල කන ප්‍රවෘත්ති ප්‍රකාශය පසුර දෙකට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: වෙලාව පසරු එකයි විනාඩි 8යි. මේට හරියටම වසර 63කට පෙර ආතුව ගීත ගායනය ආරම්භ කළා. තම ජීවන ගමනේදී නොමැකෙන මතක සතහන් මුළු මහත් ජාතියට තිළිණ කළා. ජාතියක් අවදි කරන ගීත ගායනා කළ ආචාර්ය නන්දා මාලිනී අද අවසන් ගමන් යන දවස. අපි හැමෝම කනගාටුවට පත්වන එදා ඔබගේ පාමුල සමන් වැලක් වී සුවඳ මලින් සරසන්නම්. බුදුසාදු, මම සමන් වැලක් වෙන්නම්. එහෙම කියපු ඇය බොහෝ දේවල් ගීතක්ෂේත්‍රයට දායාද කළේ ආදරණීය ප්‍රේමණීය හැඟීම් පමණක් නොවේ. ජාතියකට වීරත්වයෙන් නායකත්වය ලබා දෙමින් තමන්ගේ අභිමතය මත ක්‍රියාත්මක වුණු, නොබියව තම සේවාව මුළු මහත් ජාතියක් වෙනුවෙන් දායාද කළ කලාකාරණියක් විදියටයි ඇය දැයින් සමුගන්නේ. අද සන්ධ්‍යාවේදී මේ දෙරණ මත යලි දකින්න නොලැබින ඒත් ඇයගේ හඬ සදාතනික කළා, ඉතිරි කළා මුළු මහත් දේශයට ජාතියක් හැටියට ආඩම්බරයෙන් යලි යලිත් සිහිගන්වන්නට පුළුවන් ගී සමුදායක් තෙන්න කළපු නන්දා මාලිනී අවසන් ගමන් යන දවසේ හැමෝම කනගාටුවෙන් රැඳෙන වෙලාවක ඇය ගැයූ ගී මතකයට එකතු කරන්න සූදානම්.

0: ලාව පස්සරුවකයි විනාඩි 13යි.
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම් මනම් ගාලා වදුණා නේද? මේ expert හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම Auto Shield Active Plus.
5: David Peters Motor Company within Rajya Sevak Upad Pidala DPMC Rajya Pranama Amatanna 0114 700 600.
6: Satyaga Lakhada.

0: ரேடியோ ITN ராட்டட்ட வக கேன ரேடியோ
1: சத்யாக லக்கட.
2: වෙනදට මේ වෙලාව වෙනකොට හැමදෙනාම බොහොම සතුටට පත් වෙනවා. නටන වෙලාවක් බවට පත් වෙනවා. ඒකට හේතුවක් තිබුණා. ගීරශ්මි වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන ඔබ බොහොම ආදරෙන් 07.03.93.5.93.7ට WhatsApp කරන වෙලාව. හැබැයි ඉතින් අදත් WhatsApp කරන්න පුළුවන්. වෙනසකට තියෙන්නේ නටන්න බැරි. ගොඩාක් සතුට දරන්න බැරි මොහොතක් බවට පත්වන්නේ ආචාර්ය නන්දා මාලනී ගීත ක්ෂේත්‍රයේට විශේෂයෙන්ම දරුපරපුරට සමාජයට මහත් සේවයක් කළ ගායන ශිල්පිනියක්. හැ අපින් සමුගන්නේ එදා 1974 දී ළමා ගීපොත එළිදක්වුණා බාලෝලිය. සුනිල් ආරියරත්නයන්ගේ ගී රචනා සඳහා කළ සංගීත නිර්මාණ මේ කෘතියට ඇතුළත් වෙනවා. ස්වාධීන රූපවාහිනිය ඔස්සේ ඇය ඉදිරිපත් කළ කුරුළු කැදැල්ල ළමා සංගීත වැඩසටහන ඇසුරින් 2001 වසරේ කුරුළු කැදැල්ල ළමා ගී පොත නිකුත් කරනවා. ඉතින් අපට ලස්සන ගී රස විඳින්න දා පුංචි කාලයේදී අවස්ථාව උදා කළා දුන්නා. ඒ විතරක් නෙමෙයි, වැඩිහිටි වියට තාරුණ්‍යයට ප්‍රවිෂ්ඨ වෙන විට විරහවේ වේදනාව හදවතට සමීප කළා. නන්දමාලිනිය අප ලාංකීය ජනතාව දැන හඳුනාගන්නේ ගුවන්විදුලියේ ළමා පිටියෙන්. බුදුසාදු ලස්සන මල් පිපිලා මුළු මිදුළුම පිරිලා ගම්මානේ ගංයුරේ කිරල ඉදෙන්නේ සුරතල් පොඩි හාවා මහරෑට ආදී ගීත මතකයට එකතු කරන්න පුළුවන්. පොකුරු මල්වැස්ස තිත් තිත් තිත් තිත් ඒ මතකය පුංචි කාලෙදී බොහොම සමාජයට පරිසරයට ආදරය කරන්න උගන්නපු ආදරණීය කලාකාරණියක්. තුත්තිරි පාසල් බසය වේවල දැක්කම හරිම බයයි. දුම්රිය සෞදම මගේ මල්වත්තේ මේ වගේ ගීත ගොන්නක් ගායනා කළා. ඒ ගායනා කරපු ගීත සමහර වෙලාවට කතා බහ කිරෙන්නේ වටිනාකම් ඇති වෙන්නේ ඕනම දෙයක් නැති වුණාට පස්සේ. එනිසා නන්දා මාලිනී පිළිබඳව අදින් පසුව වැඩියෙන් කතා කරයි කියලා විශ්වාස කරනවා. වසරෙන් වසරට ඇය පිළිබඳව මතකය අවදි කරාවේ. හැබැයි ලක්කඩ ගුවන්විදුලිය ස්වාධීන රූපවාහිනිය ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය හැමදාමත් ඇයට ආදරය කරන වගේම අදත් විවිධ වැඩසටහන් මේ වෙලාව තුලත් ක්‍රියාත්මක වෙනවා. මල් කියන්නේ කාට කාට මේ ගීතයත් ඇය ගායනා කළා. ආචාර්ය නන්දා මාලනියට නිවන් සුවම ලක්කඩ අපි ප්‍රාර්ථනා කරන ඔබත් එක්ක.

0: සතියක ලක්හඩ
1: වෙලාව 5:01 විනාඩි 24යි.
2: වාර්තාපිට වාර්තා තමනි කෝටි 8 NLB ධනනිධානය නුතරයි රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600

Radio ITN ජීවිතයට අමාවක ආකලට ඔබ පුන් සඳක්ව එළිය කළාය. කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳිනු වෙනුවට වැස්සක්ව ගිකුමිදී වියලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප හැරක

අසාධාරණ ලෝකයේ තුල පීඩනයට ගොදුරු වූ සුවහසක් මිනිසුන් වෙනුවෙන් නිර්භයව ගීත කලාව මෙහෙය වූ ඔබ විසින් සමාජයට සිදු කළ මෙහෙවර සදා අමරණීයයි.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: David Peeris Motor Company within Rajya Sevak Opata Pidana DPMC Rajya Pranama Amatanna 01114600
2: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.

කඩ රඩියෝ අයිTN රටට වග කියන රඩියෝ ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද රාත්‍රී දහයට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ ලොවක් සනසන ඔබ

0: திரையே நொமியன ஹட
1: ஆரங்கி ஜோடி
0: இரிதா ராத்ரி ஹட்டட ஹிமாலிக்க ஜோதி ராத்ரிய
2: சந்தமட அத்தியன் சந்தா இன்னே பிரச்சனைக கேல மன் தன்னோ மக்க நொதன்னோ நிமி மர தனகன்னோ நி பிரச்சனை மொக்கத் கேல
3: අනේ නෑ සර් එහෙම ප්‍රශ්නයක් නෑ මට පුළුවන් නම් සර් වර්ක්ෂොප් එකේ නිවාඩුවක් දෙන්න පොඩි කාලයකට
4: ධනංජය සිරිවර්ධන නිර්මාණයක් තාපින් පැන්නා
2: සඳව බලාගත්තු සීයන්නේ නේද
3: ඔව් සර් අම්මා පොඩි කාලේ නැතුණාට පස්සේ තාත්තා වෙන කෙනෙක් ගියා ඊට පස්සේ ආච්චි සීයේ තමයි සර් ගොවිතැන් කරලා මාව බලාගත්තු කැම්පස් යනකම් අම්මගේ මේ අත් දෙකේම සීයවල් දාලා ඉවරලා
4: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.

0: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරිනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
1: අපි සොයන්නේ නුඹේ හඬයි.
2: ලක්කඳ Golden Voice
0: ළඟදීම සතියේ දිනවල 10:01

0: ராட்டத்த வாக கியன ரேடியோ
1: சத்தியாக லக்காட
2: විලාවගත්තුත් හරිටම තව පැයකුත් විනාඩි 48ක් විතර කාලයක් තමයි ඉතිරිව තිබෙන්නේ. නන්දා මාලනීය මහජන ගෞරවය සඳහා ආචාර්ය නන්දා මාලනීයගේ දේහය නිවසේ තැන්පත් කරලා තියෙන්නේ. හරිටම තව පැයකුත් විනාඩි 48ක් විතර ඉතිරිව තිබෙනවා. සවස 3:30ට සංගීත ආශ්‍රමයෙන් ඒ කියලා කියන්නේ හරියටම තන කිව්වොත් එම මේ ඒ පදිංචිව සිටින නුගේගොඩ නාවල විජේබා මාවතේ අංග 30 දරණ ස්ථානයේ පිහිටි නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ තමයි තැන්පත් කරලා තියෙන්නේ. කිසිදු පොදු තැනක මගේ මරණයෙන් පසුව මාව දකින්න සලස්සන්න එපා. ඇයිගේ ඉල්ලීමක්. විටකේ සඳහන් කරනවා ගොඩාක්ම ටාම් අයුරින් අවමංගල්‍ය කටයුතු සිදු කළ යුතුයි. ගුණකතන හෝ ශෝක ප්‍රකාශ වලින් තොරව ඉතාමත්ම අඩු කාලයකින් සිය අවමංගල්‍ය කටයුතු කළ යුතුයි කියලා තමයි නන්දා මාලනීය ඇගේ අන්තිම කැමැති පත්‍රයේ සඳහන් කළා තියෙන්නේ. ඒ නිසා ආදාහන පෙරහැර සවස 3:30ට නවල විජේබා මාවතේ අංක 30 දරණ ස්ථානයෙන් පිටත් වෙලා බොරල කනත්ත දක්වා ගමන් කරනවා. එදී අවසන් කටයුතු සවස 5ට සිදු කරන බව තමයි පවුලේ ඥාතීන් සඳහන් කරන්නේ. ඇය වෙනදාට වඩා හරි වෙනස්. එහෙම දේහ දිහා බලාගෙන බොහෝ දෙනෙක් කල්පනා කරනවා. සමහරු කියනවා නන්දක්කා හිනා වෙලා ජීවිතේ හිටියට කොයි තරම්නම් ප්‍රශ්න ගන්ධරාවක් දරාගත්තද. කලාකරුවෝ, දේශපාලඥයෝ, ගායන ශිල්පීන්, නළු නිළියන්, ඒ වගේම විද්වතුන්, රසික රසිකාවියන් මේ හැමෝම ඇය ගැන කතා කරනවා. වැඩියෙන් කතා කරනවා අද හවස වෙනකොට. ඇය කියපුවා, ඇය කරපුවා, ඇඳුම් පැළඳුම්, ගායනා කරපු ගීත, බිය නොමැතිකම් මේ සියල්ල අතරදී අමරණීයත්වය සොයා යන ගමනට ඇය එකතු වෙලා අවසන්. ඇය සිය ජීවන ඉරණම නිමා කරන්නේ අවුරුදු 82දී 20 වෙනිදා අභාව ප්‍රාප්ත වෙන්නේ. මගේ මතකයෙන් නිවැරදි නම් අගෝස්තු මාසේ 23 වෙනිදා ඇයගේ උපන්දිනය. කොහොම වුණත් නන්දා මාලනී කියලා කියන්නේ මේ රටේ යලි සමාන තැනක් කිසිවෙකුටත් නිර්මාණය කරන්න නොහැකි වෙන ආකාරයට තම දක්ෂතාවයන් නිර්භයව, නිර්ලෝභීව දරුවන්ට, තාරුණ්‍යයට, වැඩිහිටියන්ට, සමාජයට, දෙරණට, ලෝකයට දායාද කරපු ශිල්පිනිය. ඇයගේ කිසිදු දෙයක් යලි සජීවී ලෙස නෙලා ගන්න නොහැකි බව අපි විශ්වාස කරනවා.

0: වෙලාව පසු එකයි විනාඩි 52යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: Lakhanda Radio ITN
1: ජීවිතයට අමාවක ආකලට ඔබ පුන් සඳක්ව එළිය කලාය. කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙනවෙත් පූජාසනයක රැඳිනු වෙනුවට වැස්සක්ව ගිගුමිදී වියලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප

අසාධාරණ ලෝකයේ තුල පීඩනයට ගොදුරවෝ සුවහසක් මිනිසුන් වෙනුවෙන් නිර්භයව ගීත කලාව මෙහෙයවෝ ඔබ විසින් සමාජයට සිදු කළ මෙහෙවර සදා අමරණීයයි.

ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය මිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම කෑන් දුෂ්චන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංක ලියනාරච්චි.
1: දැයින් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලාගන්න.
3: මුහුදෙන්ව කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: අභව ප්‍රාප්ත නන්දා මාලනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පස්වරුවේ සිදු කෙරෙනවා. දේහයට අවසන් කවුරු දැක්වීම සඳහා මේ වන පිටත් අති විශාල ජනකායක් පැමිණෙමින් සිටිනවා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත එරන්දිකා සෙව්වන්දේ.
5: දශක ගණනාවක් මුළුල්ලේ හෙළගී මඩල අමන්දානන්දයට පත් කළ හෙළ සංගීතයේ ගාන්ධර්ව අප්සරාවිය ආචාර්ය නන්දා මාලිනියන්ට සමුදෙන අවසන් දිනය අදයි. මේ මොහොත වන විටත් අති විශාල ජනතාවක් මේ ස්ථානයට පැමිණ ඇයට අවසන් ගෞරව දක්වනවා. දේශපාලඥයින්, කලාකරුවන්, ඇයට ආදරය කරන රසික රසිකාවියන් බොහෝමයක් පිරිස ඒ අතර වෙනවා. සැබවින්ම අපිට එයින් වැටහෙනවා ඇයට කොයිතරම් නම් ජනතා ප්‍රසාදයක් තිබුණාද කියන කාරණාව. ඇය සමාජයේ පීඩිත පන්තිය වෙනුවෙන් ඇගේ ගීතය අවියක් කර ගනිමින් සමාජ අසාධාරණකම් වලට එරෙහිව නැගී සිටිය කලාකාරිනියක්. ඇය කලාව වෙනුවෙන් දැක් වූ දායකත්වය අපරිමිතයි. මේ අඩුව හිස්තැන අපිට කලාව තුළදී දැක ගැනීමට පුළුවන් වේවි. නමුත් ඇගේ ගීත අපේ හදවත් තුළ සදා අමරණීයව පවතිනවා. අද පස්වරු 3:30ට දේහය මෙම ස්ථානයෙන් රැගෙන යාම සිදු වෙනවා. ඉන් අනතුරුව පස්වරු 5ට බොරැල්ල කණත්තේදී ඇගේ අවසන් කටයුතු ඉතාමත් සරලව සිදු කිරීමට නියමිතයි.
0: යහපත් සමුපකාර සේවාවක් රට තුළ ගොඩනැගිය යුතු බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. සීමා සහිත මොරවක කෝරළයේ තේනිෂ්පදවන්නන්ගේ සමුපකාරයේ සමිතියේ නව පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
6: සමුපකාර ව්‍යාපාරයේ නව පුනරුදයක් කරා ගමන් කරමින් තිබෙන කියන්න සතුටුයි. ඔබේ සමුපකාරය එහි ඉදිරියෙන් ඉඳන් සමුපකාර ව්‍යාපාරයට බලාපොරොත්තු සහ විශ්වාසය හදන වැඩ කරන සමුපකාරයක් කියන එක බොහොම ආඩම්බරයෙන් මම මේ වෙලාවේ මතක් කරනවා. මොකද මට සභාපතිතුමා කිව්වා ගිය අවුරුද්දේ කෝටි 15යි ලාභ, කෝටි 12ක් බෙදුවා කිව්වා. රුපියල් 20-30,000 ඉඳන් ලක්ෂ 8 දක්වා බෝනස් සමුපකාරයේ ලාභ ලබනවා. ලාභ සමාජිකයට දෙනවා. පොඩි නෑ, රස්සාව 300කට වැඩි දීලා තියෙනවා. අද සාමාන්‍ය අවුරුදු 10ක ඩොලර් මිලියන 150ක් ආයෝජනය කරලා රස්සා 200ක් හදන කම්පැනිකට අවුරුදු 10ක බදු සාන දෙනවා අපේ රටේ. ඔබ අවුරුද්දකට බිලියන 3ක බිස්නස් කරනවා. තේ විකුණන පොඩි එකක් නෙමෙයි, තේ විකුණන සමුපකාරයක්. ඒ නිසා ඔබ විශාල කාර්යභාරයක් ආර්ථිකය කරන සමුපකාරයක්. ඒ නිසා මේ දැන් ඔබට මෙච්චර කල් හයියක් නොවුණා නම් දැන් ආණ්ඩුව ඔබට හයිය වෙමින් තියෙනවා. ආණ්ඩුව තමන්ගේ වැඩපිළිවෙල කොටස්කාරයන් බවට සමුපකාරය පත් කරගෙනමින් තියෙනවා. සමුපකාර ඇතුලේ හොරකම් වංචා සිද්ධ වෙච්ච ඒවාට අපි ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. ඒකත් හොරා කරනවා නම් ආපහු කිසි කෙනෙකුට සමාවත් දිය යුතු නැහැ.
0: තේරුබදු ඉහළ දැමීමට එරෙහිව කැනඩාවද ඩොලරේට ඩොලරයක් හිලව්වන පරිදි ප්‍රතිචාර බදු පනවන බව කැනඩා අගමැති මාක් කානරි පවසනවා. ඇමරිකාව සමග පැවති දීපාර්ශික වෙළඳ සාකච්ඡා අතිරවීමට කැනඩාව පියවර ගැනීමත් සමගයි අගමැතිවරයා මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ. ඇමරිකා සාකච්ඡාවල අවසන් මොහොතේ ඉදිරිපත් කළ

0: නව කොන්දේසියේ අසාධාරණ හා අසමබර කියමින් කැනඩාවේ මෙම වෙළඳ සාකච්ඡා වලින් ඉවත්ව ඇති බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. කැනඩාවෙන් ඇමරිකාවට යවන ඩොලර් බිලියන 28කට ආසන්න භාණ්ඩ ප්‍රමාණයක් සඳහා 50%කට අධික තීරු බද්දක් පැනවීමට ඇමරිකාව සූදානම් වන බවට වාර්තා වනවා. මිලඟ ලක්ෂණ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුර තුනට.
1: විලාහ පසුරු දෙකයි විනාඩි 8යි.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: ඔබට එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: වෙලාව පස්සරුද්ද කයේ විනාඩි 23යි.
1: ඇසේ සුද ඇවිල්ලාද? ඩයබටිස් ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
4: ලඛන මොමලින් ඒසල්
5: සම අනුග්‍රහය.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
7: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
8: Satyag Lakhana.

0: නැටට වග කියන රේඩියෝ
1: සතියක ලක්හඩ
2: කෙනෙක් වැඩියෙන්ම ආස කරනවා නම් කැමති වෙනවා නම් රැඳී සිටින්න කැමතිම තැන තමයි නිවහන. නිදහසේ හුස්ම ගන්න, හිනා වෙන කතා කරන, කඳුළු දියකර හරින බොහෝ දේවල් දරා ගන්න තැන නිවස. අද මේ කිසි දෙයක් ජාතිය යශෝරාවේ නන්දා මාලිනියට නොදැනෙන වග ලෝකේ බොහෝ දෙනෙක් දන්න කාරණයක්. ප්‍රවීණ සංගීතවේදිනී අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනිය හරියටම තව පැයයි මේ නිවස තුල තැම්පත් කරලා තියන්න ඉඩකඩ ලැබෙන්නේ. ඊට පසුව බොරල කනත්ත දක්වා රැගෙන යනවා. සවස 5ට අවමංගල්‍ය මහා උත්සව සභාවක් පැවැත්වෙන්නේ නැහැ. ඉතාම චාම් ලෙස අවමංගල්‍ය කටයුතු අවසන් කෙරෙනවා. නුගේගොඩ නාවල විජේබා මාවතේ අංක 30 දරණ ස්ථානයේ හරියටම තව මිනිත්තු වලින් කිව්වොත් මිනිත්තු 59ක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. හරියටම සවස 3:30ට දේහය රැගත් ආදාහන පෙරහැරක් ලෙස බොරලට ගමන් කිරීමට නියමිතව තිබෙනවා. එක්තරා වෙලාවක ගාමිණී විජේතුංග ඇය පිළිබඳව සටහනක් තියෙනවා. ඒ සටහන තුල ගුවන්විදුලි ළමා මණ්ඩපයේ නන්දා මාලිනී රැගෙන ආයි පිපෙන්නට පෙර තැලී පොඩි වී යමින් තිබුණු සිව්මැලි බාල බොළඳ හදවතක විලාපය. එවකට ජනප්‍රියව සිටි ගායිකාවන් අනුකරණය කරන්නට මේ දැරියට අවශ්‍ය නොවුනේ තමන්ටම උරුම වූ දුප්පත්කමේ ගීතයක් එයින් නැගුණු හදවතේ විලාපයක් ඇය සතුව තිබුණු නිසා කියලා එක්තරා සටහනක් තියන්න ප්‍රවීණියෝ පසුබට වෙන්නේ නැහැ. තමන්ගේ ළමා කාලය පිළිබඳව සඳහන් කරනවා රංජිත් කුමාර මෙන්න මේ විදිහට. දුප්පත්කම හින්දා පුංචි කාලේ දුක් විඳපු හැටි කියන්න මම ලැජ්ජ වෙන්නේ නැහැ. ඇත්තම කිව්වොත් අපි වේලක් කර වේලක් කෑවේ. උදේට කෑවේ ඉඳිආප්ප 2යි. සබත්තු දැම්මේ නැහැ. ලී වලින් හදපු කට්ට කෑලි දැම්මේ. මේ විදිහට ඇය තමන්ගේ ජීවිතය පිළිබඳව සඳහන් කරනවා. ඇගේ ළමාවදිය බොහොම කටුකයි. විවාහයත් සමග ජීවිතයේ සනසුමක් ඇය අපේක්ෂා කළත් ඇයට ඉතුරු වුණේ කඳුලක කැලලක්. ආදරය වින්දාද, විරාව අත්විඳාද, මේ සියල්ල දරාගන්න හදවතක් ඇය සතුව තිබුණු වගේ බොහොම මිත්‍රශීලීව රැඳුණු බොහෝ දෙනෙක් ආදරයෙන් කතා කරනවා. හැබැයි බොහෝ දෙනාට එළිය දෙන ඉරක් ගොඩාක් ලං වෙන්න අමාරුයි. රස්නේ සඳ එළිය වෙන්නේ ඉරින් බව ඇත්ත. ඒත් හඳට ගොඩාක් අයාසයි. අමරණීයත්වය සොයා යන නන්දා මාලිනියට ලක්කඳ කරන ගෞරවය.

0: වෙලාව පසු දෙකයි විනාඩි 37යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: සතියක ලක්හද
6: අයිදුම් කරුවන් 35,000ක් අතුරින් උරේ නුර

0: ජයන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සංවරය.
1: බල්ලට ඇති වැඩකුත් නෑ, හිමින් ගමනකුත් නෑ. උගේ අර පාපමිතුරු කල්ලියත් එක්ක ඔය හරියන්නේ නැති.
2: මුදලාලි මාමේ ආටකක් ගෙන ගන්න විදියක් නැද්ද? ජයන්තති මාමට අමාරුයි. නන්දන හොයාගෙන ආවේ ඒක කියන්නේ. කොහෙද මේක පිස්සු බල්ලේ ගාන්න වැටලානේ?
1: ඕකුන් අම්මලා අප්පලා අඳුරනවා මොනවා කරන්න බැයිද බං? අම්මරයක් නම් තිබුණා, පොඩ්ඩක් හිටපොන්ක බලන්න. බැති හන්දියෙන් තමයි ගෙන්න ගන්න වෙන්නේ.
2: පුළුවන් නම් ලොකු දෙයක්. මදුත් ගෙදර නෑනේ.
0: සම්බරය.
3: මහත්තයාට ඒකක් දීලා යන්න පරක් හොයි නේද? ඉන්න තැනක් හොයාගන්නත් එපේ.
4: මම වෙන වෙලාවක එන්න. කොහොමත් නම් ටික දවසක් මේ පැත්තේ ඉඳි.
3: බොහොම ස්තුතියි මහත්තයා.
4: වත් ආපු හින්දා මටත් මාංශයෙන් නැතුව ඩ්‍රයිව් කරන්න පුළුවන් වුණා.
0: සති අග රාත්‍රී 9ට ITN බලන්න. සමරය.
5: දහයට වෙනසක්. 18ක පෙරලියක්. ලංකදීබා.
6: වෙන දෙයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උණුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන, වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Searchlight Light.
7: ඉරිදා උදේ 8ට. වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි. 07.03 93.5 93.7. Searchlight. සමාජික විෂණය.
8: සතියක් ලක්හඩ
9: රට

0: කලාතුරට වග කියන රේඩියෝ. ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
2: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.

0: සතියක ලක්හඩ
1: වෙලාව පසුරු දෙකයි විනාඩි 55යි. තව හරියටම මිනිත්තු 35යි තියෙන්නේ. ආචාර්ය නන්දා මාල්නීගේ අවමංගල්‍ය පෙරහැර බුරල කනත්ත දක්වා ගමන් කිරීමට නියමිතව තිබෙනවා. ඒ සජීවීකරණය කිරීමට ස්වාධීන රූපවාහිනිය කටයුතු දා තිබෙනවා. සජීවී විකාශයක් සමගාමීව ගෙනෙන්නටයි අපේ බලාපොරොත්තුව. සවස 3:30ට ඔබ සමග සම්බන්ධ වෙමි. කෙල්ලේ, ඔබ කවදා හරි මේ රටේ ඉන්න දක්ෂම ගායිකාව වෙනව විතරක් නෙමෙයි, ගායනය කියන කලාවට අලුත් අර්ථයකුත් දෙනවා. කුඩා අවදියේදී ඇයිගේ කුසලතා දැකපු ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් කියන්නේ එහෙම. මානවසිංහයන්ගේ අනාවැකිය හරියටම හරි. ඒ වුණාට නන්දා මාලිනීගේ මේ ප්‍රතිභාව ගැන අපේ සමාජ කතිකාවතක ප්‍රමාණවත් නැහැ කියලයි බොහෝ දෙනාගේ හැඟීම. ඇයිගේ සංගීත නිර්මාණ ගැන, ඇයි ගායනය ගැන, ඇයිගේ ජීවිතය ගැන බොහෝ කරුණු සාකච්ඡා වෙලා තිබුණා. ගායන කලාවට ඇයි ලබා දුන්න වර්ථය පිළිබඳව සාකච්ඡා කරනු මදෙයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒත් දැන් මොකද කරන්නේ? ලෝකේ සමහර දේවල් ලැබෙනවා, සමහර දේවල් අහිමි වෙලා යනවා. 82 වැනි වියට පාතවද්දී ආචාර්ය නන්දා මාලිනිය මේ ලෝකෙන් සමුගෙන අමරණීයත්වය සොයා යන ගමනට එකතු වෙනවා. ගාල්ල කරන්දිනි වයස අවුරුදු 111ක 100කෙනි තවමත් ජීවත් වෙනවා. ඔව්, වයස අවුරුදු 75 වෙනකම්ම පිරිත් සජ්ජායනය කරපු අපූරු චරිතයක්. එක එක්කෙනාගේ ආයුෂ විඳින විදිය හරි වෙනස්. රමුකනේ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ, උන්වහන්සේ ගීතයට කළ මෙහෙවරත් එක්ක යදිවරයන් වහන්සේ නම ලෙස උන්වහන්සේත් මෙලොව යලි අපට දකින්නට නොමැතිව ගියා. මෑත භාගයේදී කලාකරුවන් ගොන්නක් එක පොකුරට අප අතරින් අහිමි වෙලා යනවා. ඒත් හෙට දවසේ නැවුම් විදියට දේවල් නිර්මාණය වෙයි. කාටවත් ඒක නැහැ කියන්න බෑ. හැබැයි ඉදා ඒ ගැයූ හඬ, ඒ නිර්භීතත්වය, ඒ මනුස්සකම, මුල මතක තියෙන ඉතිහාස කතා, ඒ දුක හදවත්වලට කියන්න, ලියන්න, ඉඩ දෙන්න මානුෂීය ගුණාංග ආචාර්ය නන්දා මාලිනිය තුල තිබුණා. එනිසාම තමයි ආපු පුංචි තැන මතක තියෙන්නේ. ඒ පුංචිම තැනින් ආරම්භ කළා මේ රටේ ආදරය දිනාගෙන ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක ශ්‍රාවක රසමනත් පෝෂණය කරපු ආදරණීය ගුරුවරියක්, කලාකාරිනියක්. ඇයි ගුරුවරියක් ලෙස හඳුන්වා දෙද්දී එක්තරා වෙලාවක ස්වාධීන රූපවාහිනිය තිබු සභාපතිවරයෙක් හැටියට සමන් ආතවුද හෙට්ටි ඔහුගේ වැඩසටහනකට ආරාධනා කරනවා. ආරාධනා කරද්දී ඇයි කියන්නේ, මට මගේ පන්තිය දාලා නම් ඉන්න බෑ, මං එනවා, හැබැයි පරක්කු වෙයි. එනවා කිව්වොත් ඇයි එනවා, එන්නේ නැහැ කිව්වොත් එන්නේ නැහැ, විනාඩි 10යි ඉන්නේ කියලා කිව්වොත් විනාඩි 10 තමයි ඉන්නේ. කන්න, බොන්න මහ ලොකු දේවල් ඕනුනේ නැහැ. පුංචි පුංචි දේවල් හොඳටම ඇති සමහර වෙලාවට ඔය දුර බැහැර ගමන් යද්දී ආදරණීය මිත්‍රත්වයෙන් පිරුණු රසික හදවත් සහෘදයන් සමග යද්දී ආපයක් කාලා ප්ලේන්ටියක් බීලා ඇයට විනෝදෙන් ගමන යන්න පුළුවන්, සතුටින් ඉන්න පුළුවන්. හැබැයි ඇයි ලෝකෙට හිනා වුණාට ගොඩාක් දේවල් දරාගත්ත ආදරණීය කාන්තාවක්. හැමෝම ඇයිගේ ගුණ වැයුවත් ගුණ කියන්න බලාපොරොත්තු වුණත් මගේ මලගම බොහොම චාම් විදියට ශෝක ප්‍රකාශ අනවශ්‍යයි, ගුණකතා අනවශ්‍යයි, පොදු තැන්වල ප්‍රදර්ශනය කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. චාම්ම මගේ කටයුතු කරන්න කියලා ඇය අවසන් කැමැත්ත තුළ සටහන් කරනවා. ජීවිතේ දවසක පිපුණු මලක් දකින්න කොට හරි සතුටයි, පරවෙලා යද්දී ගොඩක් දුකයි. සබදාමේ නීතිය ජීවිතයටත් පොදුයි. වෙලාව සවස 3යි, තව විනාඩි 30යි. නන්දා මාලනිය තමන්ගේ ආශ්‍රමය තුල තැම්පත් කර තිබෙන ඉන්නනතුරුව බොරල්ල කනත දක්වා ගමන් කරන මොහොත සජීවීකරණය කරන්නට ස්වාධින් රූපాయని සූදානම්. ඒ මොහොතේ සිට සමගාමී විකාශයක් අරගෙන ඉන්නත් සූදානම්.

0: নয় দশমিক পাঁচ নয় দশমিক সাত লাখান্ড রেডিও আইটিএন শ্রীলঙ্কা হান্ড
1: তুনাই বিনাড়ি দেখায়
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති සමගින් මම ගයන් දුෂාන්ත ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද විපිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය NLP හදහන ලංකාවේ වැඩිම තෑකිදෙන

0: විනියෝජිතයන් වෙතින් වටිනා දොරටකි අල්මාරියක් නොමිලේ TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
1: අභව ප්‍රාප්තාචාර්ය නන්දා මාලිනීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. දේහය මහජන ගෞරවයේ සහිතව බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන යාම සඳහායි කටයුතු සූදානම් වන්නේ. ගම්පුල නගර සීමාව තුළ අනුමැති නොමැතිව අනවසර ගොඩනැගිලි 200ක් හා නිවාස 3000ක් මෙන්ම ඇළදල අවහිරවන ඉදිකිරීම් රැසක් පවතින බව හෙළිවුණා. සාමාන්‍ය වර්ෂාවක දීපවා ගම්පොල ප්‍රදේශයේ ජලින් යටවීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී පස්මින් සරිෆ් මහතා ඇතුළු රාජනිලධාරීන් අදාළ අනවසර ඉදිකිරීම් නිරීක්ෂණය කළා. ගල්ෆ් කලාපයේ රටවලින් පාකිස්තාන ජාතිකයින් 20,000කට වැඩි පිරිසක් පිටුවහල් කර ඇති බව විදේශ මාධ්‍ය පවසනවා. ඒ පසුගිය මාර්තු පළමුවනදා සිට ජූලි මාස 13 වනදා දක්වා කාලය තුළ පාකිස්තාන ජාතික සභාව ඉදිරිපත් කළ නිල වාර්තාවක් ඔපට දක්වමින් මේ පව සඳහන් කර තිබෙනවා. පිටුවහල් කළ පිරිසෙන් වැඩිම සංඛ්‍යාවක් සෞදි සහ එක්සත් අරාබි එමිරාජයෙන්. මෙම කාල සීමාව තුළ සෞදි අරාබියෙන් පමණක් පාකිස්තාන ජාතිකයින් 15,500ක් පිටුවහල් කර තිබෙනවා. එක්සත් අරාබි එමිරාජයෙන් පිටුවහල් කළ සංඛ්‍යාව 3,803ක්. ඊට අමතරව ඔමානයෙන් 1,606ක්, බහරේනයෙන් 521ක්, කටාර් රාජ්‍යයෙන් 429ක් සහ කුවේට් රාජ්‍යයෙන් 93 දෙනෙකු පිටුවහල් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. නීති විරෝධී ලෙස ඇතුළු වීම, විසා කාල ඉක්මවා රැඳී සිටීම, යාචක කටයුතු වල යෙදීම, මද්‍රව්‍ය වැරදි, ආරක්ෂක හේතුන් සහ ව්‍යාජ ලේඛන භාවිතය ඇතුළු කරුණු කිහිපයක් පදනම් කරගනිමිනුයි මෙම පියවර ගෙන තිබෙන්නේ. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වරු 4ට.
2: වෙලාව පස්වරු 3යි විනාඩි 5යි.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: ජීවිතයට අමාවක ආකලට ඔබ පුන් සඳක්ව එළිය කළාය. කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳිනු වෙනුවට වැස්සක්ව ගිකුමිදී වියලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප

අසාධාරණ ලෝකයේ තුල පීඩනයට ගොදුරවෝ සුවහසක් මිනිසුන් වෙනුවෙන් නිර්භයව ගීත කලාව මෙහෙයවෝ ඔබ විසින් සමාජයට සිදු කළ මෙහෙවර සදා අමරණීයයි.

0: Lakhanda Radio ITN.
1: වෙලාව සවස 3යි විනාඩි 13යි.
2: SLT Mobitel fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable unlimited තෝරගන්න package රසයි. SLT Mobitel fiber.
3: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.

භික්ෂුන් වහන්සේ පිරිනිවන් මංචකයට යන මොහොතේ ආනන්ද හාමුදුරුව මොනතරම් කම්පා වුණාද? ඒ ගත් තීරණය ආපස්සට නොතබා මේ ලෝකයට ධර්මතාවය කියා දුන්නුන් වහන්සේ මොනතරම් තිරමක අපි ජීවත් වුණත් අපේ ජීවිතය නිමා කළ යුතු බව බුදුදහම අනුවත් පසක් කළ අවසන් ආචාර්ය නන්දා මාලිනියගේ ජීවිතයෙන් ගුරුහරුකම් ලබාගත් ආදරණීය දරුවන් දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත පිරිසක් හඬා වැටෙනවා. ජීවිතය අපි ඉගෙන ගත්තේ ඔබෙන්.

0: වෙලාව සවස 3යි විනාඩි 24යි.
1: වෙලාව ඔබ වෙත ගෙනා. හැංගි හැංගි බැඳගෙන වෙස නටමුද එළියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙකමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ.
2: සතියක ලක්හඩ.
0: මං විතරක් නෙමෙයි ඔබත් හරි ආදරෙයි. ගොඩාක් දෙනා ආදරෙයි ආචාර්ය නන්දා මාලනීට. හැබැයි නන්දා මාලනියත් සඳට හරි කැමති. හැබැයි ඔබ කවුරුන්ද මේ ලෝකෙන් අයින් කළේ?

0: මෙමොහොතෙදී ලෝකෙන් සමුගන්න ආචාර්ය නන්දා මාලනිය ආදාහන පෙරහැර ආරම්භ කිරීම සඳහා සියල්ල සූදානම් වෙන වෙලාවේ ස්වාධීන රූපවාහිනියත් එය සජීවීව විසුරුවා හරින කටයුතු කරනවා. සමගාමි විකාශයක් හැටියට අප සම්බන්ධතාවය යොමු කරන්න සූදානම්.
1: අපගේ ගෞරවය පුද කරන්න ඒ විවිධ අවස්ථා සමග යලි ඔබ හමු වෙන බලාපොරොත්තුෙන් නැවතත් අපේ සබඳතාව රූපවාහිනි සජීව සාකච්ඡාව වෙනුවෙන්.
0: අපි සූදානම් මුනේ ආදාහන පෙරහැර පිළිබඳව සජීව තොරතුරු සමීප කරන්න. නමුත් තවමත් ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව නැහැ. පුංචි තොරතුරු සමීප කිරීමකින් සමුගැනීම සටහන් කළේ යලි සම්බන්ධ වීමේ බලාපොරොත්තුව තුළ. අපි සම්බන්ධ වෙන බලාපොරොත්තු ඉන්නවා සජීවීව සමගාමී විකාශයක් හැටියට.

0: ITN රටට වග කියන රේඩියෝව රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: මම නම් දැන් මානම රිලැක්ස්
2: ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.

0: ரேடியோ ITN රටට වග කියන රේඩියෝ
1: ජීවිතයට අමාවක ආකලට ඔබ පුන් සඳක්ව එළිය කලාය. කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳිනු වෙනුවට වැස්සක්ව ගිකුමිදී වියලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප

0: ජාති යශුරාවිය ආචාර්ය නන්දා මාලිනියනි, ඔබට නිවනින් නිවෙන්නට සුබ ගමන්.
1: සතියක ලක්හඩ

0: කිව්වට
1: ඇය යන්නම යනවා. ආයේ කවදාවත් දකින්නට නොලැබෙන ගමන විදියට අවසන් ගමන සඳහා රිය පෙරහැර සමගින් ස්වාධීන රූපවාහිනිය ඔස්සේ අපට දකින්න ලැබෙනවා. තොරතුරු සමීප කරනවා අපි සම්බන්ධතාවය ස්වාධීන රූපවාහිනිය සමග සමගාමී විකාශයට එකතු වෙන්න සූදානම්.
2: ඒ උතුම් කාර්යභාරය නිරන්තරයෙන් සිදු කරමින් මේ රටේ ගීත ක්ෂේත්‍රයේ වඩ වඩාත් විචිත්‍රවත් තැන්හි ඔසවා තබූ කාගේත් ගෞරවයට පාත්‍රව හැම තැනම ඉහලින් වැජබුණු නන්දාමාලනිය, ආචාර්ය නන්දාමාලනිය, නන්දාකා විවිධ නාමකරණයෙන් ආමන්ත්‍රණය කළත් ඇය බොහෝ දෙනා අතර ආදරණීයමවක්. මේ රටේ ගීත ක්ෂේත්‍රය තුළ දහම පිළිබඳව ගැයූ සිත්කන්නා ගීත කොතනද ඇහුනේ? ඒ තුළ ඇගේ හඬ තිබුණා. මාතෘත්වය වෙනුවෙන් ගැයුණු ගී කොතනද තිබුණේ? එතන නන්දාමාලනියගේ හඬ තිබුණා. රටේ අභිමානය පිළිබඳව ගැයුණු ගී කොතනද ඇසුනේ? එතන නන්දාමාලනියගේ හඬ තිබුණා. ඇයට ලැබුණු හැම ගීතයකටම උපන් හපන් මහා හයියෙන්, මහා හඬින්, මහා ශක්තියෙන් ජීව බලය දෙන්න ඇයට පුළුවන්කමක් ලැබුණා. ඒ නිසා කයින් මෙදුනත් සදාකල්හි මේ රටේ ගීත ක්ෂේත්‍රය තුළ බැබලෙන අමරණීයත්වයට පත්වුණු හඬ නන්දාමාලනියයි. ඇයට අවසන් ගෞරව දක්වන්න මේ මඟ දෙපස රැස්වුණු බොහෝ දෙනා, මෙනිවසට පසුගිය දිනවල සිට පැමිණි බොහෝ දෙනා නන්දාමාලනියට පුදුමාකාර ලෙස ආදරය කළා. ඇයට පුදුමාකාර ලෙස ගෞරව කළා. ඇයට පුදුමාකාර ලෙස තමන්ගේ අභිමානය එකතු කළා. දෙයත් එකතු කොට බඳිමින් තමන්ව සුවපත් කළ, තමන්ව ගීතෙන් දැහැන් ගත කළ මේ ගායන වේදිනිය වෙනුවෙන් තම අවසන් ගෞරවය දක්වන්න නිරන්තරයෙන් ඇය කටයුතු කරනු ලැබුවා. ලොවම එපා වී ලොවම කලකිරි තැවි දැවි හිඳිනා වේලේ ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ. ඒ තමයි ඇය ගීතෙන් අප හැම සුවපත් කළ හැටි. ඇය වෙනුවෙන් අවසන් ගෞරව දක්වන්න මේ මගෙහි රැස්වුණු දෙනෝදාහක් ජනතාව සමග අප ගමන් ගන්නේ බොරල්ල කනත්ත වෙතයි. බොරල්ල කනත්ත වෙත යන රත පෙළ මේ බොහෝ දෙනාගේ පෙළ සහිතව දැන් ගමන් ආරම්භ කොට ගමන් ගන්නවා. මේ ගමන් මගේ විවිධ තැන් පසු කරනා විට ඔබට ඒ පිළිබඳව තොරතුරු ලබා දීමේ බලාපොරොත්තු ඇතුව යලිත් අපගේ සබඳතාව ලබා දෙනවා රූපවාහිනී මැදිරියට.
1: විටින් විට සජීවීව තොරතුරු සමීප කරද්දී එහි සිට තොරතුරු දැනගැනීමේ බලාපොරොත්තුවෙන් ලක්කඩ ගුවන් විදුලියත් ආචාර්ය නන්දාමාලනියගේ දේහය රැගත් අවමංගල්‍ය පෙරහැර බොරල්ල කනත්ත දක්වා යන ගමනේදී සජීවීකරණයට ලක් කරන හැම මොහොතකම ඔබ සබැඳි කරන්න බලාපොරොත්තු වෙනවා. වෙලාව සවස 3:45. මලට රේණුසේ ඔබ ළඟ ඉන්නවා කියලා කිව්වට හැමදාමත් ඉන්න විදියක් නැහැ. ආචාර්ය නන්දාමාලනිය අමරණීයත්වයේ සොයා යන ගමනට එකතු කරගත්තේ බොහොමයි. අදින් ඒ සියල්ල නිමයි. ගීතය විතරක් අපට ඉදිරියේ.

0: මේන තුරාම අපි වෙනුවෙන් ආදරයෙන් ගීත ගායනා කළ ආචාර්ය නන්දා මාලනී ගැන සුජාතා අත්තනායක මොනවද කියන්නේ? සමගාමි විකාශය සමග එකතු වෙලා අහමු.
1: සුබහාමිනිය අද කොතනද?
2: ඒ ගීතය මේ ගොඩක් ළමයි ඉන්න පවුලක් මගේ මහත්තයා. එතකොට ඒ පවුලේ 10යි. එක ගෑනු දරුවෙක්. ඒ සින්දිය මට මැවි ඒගොල්ලන්ගේ ගෙදර. එක අංගි කෙනෙක් ඉරිමි 9යි. එක ගෑනු 9යි. එයා බැඳලා ගියාම අම්මගේ හිතට වේදනාව
1: හැඟීම වේදනාව
2: මගේ තිබීම මං අඬල ඉවරයි පුතේ අඬන්න කැමති නෑ මේ ඉතින් අර සංවේදී වෙනවා පොඩ්ඩක්
1: ඔව්
2: ඉතින් ඒක කියනකොට මට මතක් වෙන්නේ පවුල ගැන හරියට හරි ඒ ගීත හොඳටම
1: අද නන්දාමාලිනීගේ බොහෝ ගීත අපේ එදිනෙදා ජීවිතේ අපේ හැඟීම් ස්පර්ශ කරපු ගීත. තවත් ගීතයක් තියෙනවා නේද? සුලංකපොල්ලේ.
2: සුලංකපොල්ලේ. ඒකටත් මම ගොඩාක් කැමතියි ඒ ගීතට. ඒ වගේ ගීත කීපයක් තියෙනවා. මිනිස්සුන්ගේ හදවතට මොනවම ඉක්මනින් ළඟා වෙච්ච.
1: දැන් ගායිකාවකගේ තියෙන විශේෂත්වය තමයි වචන වලට පණ දෙනවා නේ. වචන වලට හැඟීම් මුසු කරලා පණ දෙනවා. දැන් ඔබ ගීත ගායනකොට ඒවා අපේ හදවතට දැනෙනවා ඉතාමත් තියුණු විදිහට. නන්දා මාලනීගෙත් ඒ ගුණය තියෙනවා.
2: ඔව්, මියා හොඳට වචන උච්චාරණය කරනවා නේ. ඉතින් සමහර ගායිකාව ඉන්න හොඳට වචන උච්චාරණය කරන්නේ නැහැ. ඉතින් මේ ඒ වචන උච්චාරණය කිරීම සමග නාදයක් එකට එකතු වෙලා තමයි කෙනෙක් අතට යන්නේ. ඒ දේ අය කළා. මිනිසුන්ට ඉතුරු නෑ ඒ කියපු ගීත ටික අද.
1: ආචාර්ය මුවන් නයනජිත් කුමාර, අපි කතා කරොත් විශේෂයෙන්ම දැන් අපි කතා කරේ චිත්‍රපට ගීතයට ඇගේ පැමිණීම සම්බන්ධයෙන්. ඇය තවත් වෙනත් මානයකට යනවා. විරෝධාකල්ප ගීත ගයනවා. විරෝධාකල්ප කිව්වහම මෙතන වැරදි අදහසක් එන්න පුළුවන් නෑ. ඇත්ත මිනිස්සුන්ට පෙන්නන, මිනිස්සුන්ව නැගිටවන, අයුක්තිය වෙනුවෙන් හඬක් නගන්න ඕනේ කියලා හැඟීම ඇති කරන, යුක්තිය වෙනුවෙන් නැගිටින මිනිසුන් පිරිසක් නැගිටවන ඒ ගීත ගයනවා. වෙනම ශානරයක්, වෙනම පැත්තක් ගීත ක්ෂේත්‍රයේ. කාන්තාවක් වලත් බය නැතුව ඒ අභියෝගයට අත ගහනවා. ඒ ගැනත් කතා කරොත් අපි.
3: ඔව්, ඇත්තටම අපි කලින් සඳහන් කළා වගේ ඇගේ ජීවිතයේ සාර්ථක කලාකාරණියක් විදිහට, විශිෂ්ට ගණයේ කලාකාරණියක් විදිහට ඇගේ සාර්ථකත්වයේ පසුපස පුද්ගලයන් දෙදෙනෙක් සිටියා. මම විශ්වාස කරනවා දැන් අපි හැම විටම කියනවානේ සාර්ථක මිනිසෙක් පසුපස සාර්ථක ගැහණියක් සිටිනවා කියලා. නමුත් කවදාවත් කියවෙන්නේ නැහැ සාර්ථක ගැහණු පසුපස ඉන්න පිරිමි පිළිබඳව. මේ කතා කළ යුතුමයි. මෙතුමියත් එහෙම කෙනෙක්, නවරත්නත්තනායක මහත්මයා. මෙතුමියගේ සාර්ථකත්වයේ පසුපස සිටින එවැනි කෙනෙක්. ඉතින් ඇත්තටම පණ්ඩිත් අමරදේවයන් තමයි පළමු වෙන්න ඇගේ ගමන් මගට ආශිර්වාද කළ මඟ පෙන්නු. ඊට පසුව හමුවන සුවිශේෂ දැනත්තා අපි කවුරුත් දන්නවා, මහාචාර්ය සුනිල් ආරියරත්නය. එතුමාගේ සුසංයෝගය, එතුමා සහ ඇගේ තිබුණු ඒ කලාත්මක ගීත සාහිත්‍යයේ තිබුණේ සුසංයෝගය විවිධ වස්තු විෂයන් කරා ඇයි යොමු කරන්නට හේතුවක් වුණා. එක විදිහකින් මහාචාර්යතුමා ගීතයට සරසවි වරම් දෙනවානේ. يعني ගීතය, ගීත සාහිත්‍ය විශ්වවිද්‍යාල විෂයක් බවට පත් කරනවා. එතුමා ආචාර්ය උපාධිය ලබාගෙන මේ විශ්වවිද්‍යාලවල ඉගැන්විය යුතුයි. එතකොට එතුමා පරේක්ෂණ කරනවා මේ පුරෝගාමී විෂය විශ්වවිද්‍යාලයට ගේන්න. ඒ පරේක්ෂණාත්මක ගීතවල ප්‍රධාන හඬ වාහකේ බවට ඇපත් වෙනවා. මේ ඇය ලැබූ භාග්‍යයක්. එක විදිහකින් පණ්ඩිත් අමරදේවයන් නොමැතිව නන්දාමාලනියක් නැහැ වගේමයි මහාචාර්ය සුනිල් ආරියරත්න නොමැතිවත් නන්දාමාලනියක් නැහැ. ඒ දෙදෙනාගේම ලැබිච්ච අනුප්‍රාණය, මඟ පෙන්වීම, ඒ නිර්මාණ ශක්තිය ඇයට විශාල වශයෙන් ඇයගේ ඒ ඇය උසස්ම මට්ටමකට එන්න බලපෑවා. ඉතින් එතනදී අර ඔබ කී කාරණය අනෙකුත් කලාවන්ගෙත් තිබුණු ප්‍රවණතාවක්. විශේෂයෙන්ම 60 දශකයේ මේ සෑම කලාවකම, සිනමාව, වේදිකාව, කවිය, මේ සෑම කලාවක්ම පුද්ගලවාදී නැඹුරුවෙන් සමාජ කේන්ද්‍රීය නැඹුරුවකට පරිවර්තනය වෙන්නට පටන් ගන්නවා. ඊට විවිධ හේතු බලපානවා. අපේ රටේ තියෙන සමාජ ආර්ථික දේශපාලන පසුබිම, ඊළාට යුරෝපයේ විරෝධාකල්ප සාහිත්‍ය. දැන් යුරෝපයේ අපි දකිනවනේ වික්ටර් හාරා වැනි කලාකරුවන් කොහොමද තමන්ගේ නිර්මාණ හරහා දේශපාලන කතිකාවන් වලට ගියේ, බොබ් මාලේ වැනි අය. ඒතර ලංකාවේ මෙය සුවිශේෂයෙන් බලපානේ නන්දාමාලිනීටත්, ගුණදාස කපුගේ ශූරින්ටත්. ඔවුන් දෙදෙනා තමයි මේ, සහ විජය කුමාරතුංගය. විජය කුමාරතුංගයනුත් තමන්ගේ ගීත හරහා මේ කාර්යයට දායක වෙනවා. ඉතින් ඒ හැමතැනදීම සුනිල් ආරත්නන්ගේ පබෙදුම් විශාල බලපෑමක් කරනවා. ඉතින් ඒ එක විදිහකින් අර සිනමාවේ ලෙස්ටර් මහත්තයාගෙන් ආචාර්ය පතිරාජයන් 70 දශකයේ අහස් ගව්ව, පාරදිගේ වගේ චිත්‍රපට හරහා, බඹරුවවිත් වගේ චිත්‍රපට හරහා මේ සමාජ නැඹුරුවකට ගේනකොට, කවිය හරහා කලින් තිබුණු සෞන්දර්යාත්මක කවීන්ගෙන් වෙනස් මගක් ගනිමින් පරාක්‍රම කොඩිතුවක්කු, මොණිකාරුවන් පතිරණ, බුද්ධදාස ගලප්පත්ති, දයාසේන ගුණසිංහ, ඒ කවීන් සමාජ ප්‍රස්තුතවලට එනකොට, අනෙක් පැත්තෙන් සුගත පාලද සිල්වා, සයිමන් නවගත්තේ ගැම වැනි නාට්‍යකරුවන් නාට්‍ය කලාව හරහා මේ පැත්තට යොමු වෙනකොට, නවකතාව, කෙටි කතාව අපි දකිනවනේ, චේ සෙනවිරත්ය, අජිත් තිලකසේන, සයිමන් නවගත්තේ ගැම, මේ හරහා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගීතය මේ සමාජ කතිකාවකට ගේන්න උත්සාහ කරනවා. එතනදී ඇත්තටම මහාචාර්ය සුචරිත ගම්ලා, මහාචාර්ය පියසීලී විජේගුණසිංහ වැනි අයගේ සමාජවාදී මාක්ස්වාදී විචාර සිද්ධාන්තත් එක්ක සමාජ සත්තා යථාර්ථවාදය, බව සත්තාවාදය, මේ ආදී සාහිත්‍ය සංකල්ප සමග එතුමා ගන්න උත්සාහයන් වලදී අපි දකිනවා අර ඔබ කීවාක් මෙන් නන්දාමාලිනී ඍජුවම කියනවා, මට දේශපාලන වෙනස්කම් කරන්න අවශ්‍ය නැහැ ගීතේ. එහෙම කරන්න බෑ ගීතේ. හැබැයි ගීතය ජනතාවට පවතින සමාජ ක්‍රමේ නොයෙකුත් විෂමතා, සමාජ අසාධාරණය පිළිබඳව තමන්ට මොනවද වෙන්නේ කියන එක පිළිබඳව ඥානනය කළ හැකි. මේ ඇත්තම පෙරදිග ගීතේ තීම දෙයක්. දැන් බටහිර අපරදිග සංගීතයේ ගීතයක් කොහොම වචනවලට ඥාන තනුවක් කියන තැන සිටින්නේ. හැබැයි පෙරදිග සම්ප්‍රදායේ මේ ජනතාව ඥානනය කරන දෙයක් හැටියට ගීතය විග්‍රහ වෙනවා. ඉතින් අර එක විදිහකින් ටෝල්ස්ටෝයි හඳුන්වනවානේ සෝවියට් විප්ලවයේ කැඩපතක හැටියට. නමුත් ටෝල්ස්ටෝයි සමාජවාදියෙක් නෙවෙයිනේ. එතුමා කරේ පවතින දේ පෙන්නවා. එතකොට ඒ වගේ මම දකින්නේ ඇයවර එක විදිහකින් හරි ලස්සනට හඳුන්වලා දුන්නා මේ ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතවුද හෙට්ටි මහත්මයා. එතුමියගේ පාට සුදු කියලා. එතුමිය පොදු වස්තුවක්. එතුමිය පොදු ජාතික වස්තුවක්. ඉතින් ඇත්තටම ඇය වරින් වර ඒ පවතින. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. සමහර තැන්වලදී ආවේගශීලී වුණා වැඩි තැන් තිබුණා. දැන් එහෙම වෙනවා. දැන් කිසිම කලාකෘතියක් පරිපූර්ණ වෙන්නේ නැහෙනි. සාධනීය නිෂේධනීයංග හැම එකකම තියෙනවා. ලෝකේ කිසිවක්ම පරිපූර්ණ කලාකෘති නැත. එතකොට එහෙම තැන් තියෙනවා. අපි දේශනයක දුන්නත් සමහරවිට සමාජ අසාධාරණ දැක්කම කේන්තියෙන් කතා කරනවා ඉන්නවා. එතකොට ඒ කේන්ති ගියාම ආවේගශීලී වුණාම සමහර විට කෙනෙක් පිළිගන්නේ නැති වෙනවා. කොච්චර ඇත්ත වුණා. හැබැයි තවත් කෙනෙක් ඉන්න පුළුවන් නෑ මම මේක හරි සංයමයෙන් කියනවා. පොඩ්ඩක් නිවිලා එතකොට අවශ්‍ය දේ හරියට අර සරු නිසරු තැන් තෝරගෙන කියන්න පුළුවන් වුණොත් තමයි වඩා සාර්ථක. ඉතින් එහෙම තැනුත් තිබුණා, ආවේගශීලී තැනුත් තිබුණා.
1: දැන් ශ්‍රවණ ආරාධනා යටතේ අමරදේවයන් සමග ඇය වේදිකාවට එනවා, ගීත ගායනවා. දහසක් ප්‍රේක්ෂක ප්‍රජාව අභියස ඉතාමත්ම ප්‍රබල ගීත ගායනයක් ඉදිරිපත් කරනවා අමරදේව ශූරින් සමග. ඊට පස්සේ සත්‍යයේ ගීතය, ඉන් අනතුරුව පවන තමයි ඇගේ ජීවිතයේ විප්ලවීය ගීත රැගත් ප්‍රසංගය බවට පත්වන්නේ. සමහර වෙලාවට ඇය දෙසට තුවක්කු එල්ලවිච්ච අවස්ථා ඕන තරම් තියෙන්නේ නැති, නමුත් තනි කාන්තාවක් විදිහට නොබියව ඒ ගමන ගියා පවන ගීත සමුච්චය සමග, ප්‍රසංගය සමග. සුජාතා අත්තනායක මැතිනිය, දැන් ඔය පවන ගීත ප්‍රසංගය පවත්වන කාලේ ඇයට යම් අභියෝගයක් තිබුණානේ, කතා බහ කරලා එහෙම ඔබත් එක්ක අදහස් හුවමාරු කරගත්තද? ඒ වගේ ඔබ දැන් ඒ වගේ ටිකක් විශේෂ ගීතාවලියක් ගායනකොට අභියෝගයක් තියෙන්නේ නැතිනේ.
2: මේ මම පවන කෙරෙන්නේ මොකද්ද කියලා බලන්න යන්න උන උනා. මේ මේ ලොම්බිනිය කියතිගුණේ මමයි චන්ද්‍රිකා සිරිවර්ධනයි. ගියා ටිකට් නැහැ. ඉතින් අපි දෙන්න ආපහු ආවා. මොකද්ද මේකෙන් කෙරෙන්නේ කියලා මේ දැක්කත් කතාව යනවනේ මිනිසුන් අතර. එහෙන මටත් දැනගන්න උන උනා මොකද්ද මේ ගීත වලින් කෙරෙන්නේ කියලා. ඒක බලන්න ගියා. ටිකට් සේවරයි කිව්වාම ඉතින් අපි දෙන්න ආපහු ආවා. ඉතින් පස්සේ තමයි ඉතින් දැන් මෙයා කිව්ව කාරණා ටික මතු කරා මෙයා. ඒ පුතා ඒකෙන් දැනගත්තේ මෙහෙම විප්ලවීය දෙයක් තමයි ඒක මේ පවන ගීත වලින් කෙරුණේ කියන එක.
1: මොන් කොහොමද ඒ ගීත ගායපු කාලේ ඇයට තිබ්බ අභියෝග ගැනත් ඔබ දැනට මාධ්‍යයේදී
3: කියනවා. හරි හරි වැදගත්. මොකද ඇය හරිම එලිතර කාන්තාවක්. ඇය නිර්භීත කාන්තාවක්. ඉතින් ඇය සමහර වෙලාවට තමගේ ජීවිත ආරක්ෂාව පවා නොතකා ඉන්නකොට බැරිම අවස්ථාවේදී ඇයට සිදු වුණා ඇයටත් මහාචාර්යතුමාටත් ඉන්දියාවට යන්න ජීවිතේ බේරගන්න. හැබැයි සමිත හරි වැදගත්ම දෙයක් තමයි ඒ ඒ ගත කළ කෙටි කාලෙත් මහාචාර්යතුමා විභාගයක් කරා ඉන්දියාවේ ගිහිල්ලා. එතුමා මේ මේවා හරි හරි වැදගත් දේවල්. ඒ කියන්නේ තමන්ගේ කාලය නිකරුණේ මේ ජීවිතේ බේරගන්න ගිහිල්ලා වුණත් ඒක නිකරුණේ කාලය ගත කරේ නෑ. එතුමා දෙමළ භාෂාව හදාරුවා. දෙමළ භාෂාව හදාරලා මෙහෙ ඇවිල්ලා ඊට පස්සේ දෙමළ සාහිත්‍ය ඉතිහාසය නමින් පරේක්ෂණාත්මක කෘතියක් බිහි කළා. එතනදී ඒ කෘතිය පිදුවේ නන්දාමාලිනියට. හරියම ලස්සන කවියකින්. ඔබට මතකද ඒ කවිය? ජීවිතයට අමාවක ආදාට කාටත් හොරා ඔබ පුන්සඳ වුණා මට. මතුමා යතොත් මට වින් කළ අපායට නෑවිත් ඉන්න ඔබ දෙව්ලොව වලාපිට.

0: ලකඬ ප්‍රවෘත්ති සමගින් මම ගෑන් දුෂ්යන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ සුබුන් දිලංකලියන ආරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. බුලත් සිංහල පොලිසියට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදු කළේ බුලත් සිංහල බෝතලේගම ප්‍රදේශයේදී. සැකකරුවන් වයස අවුරුදු 37-52 හා 67 යන වයස්වල පසුවන බුලත් සිංහල හා දොඩංගුඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්. සිද්ධිය සම්බන්ධයෙන් බුලත් සිංහල පොලිසියයි විමර්ශන සිදු කරන්නේ. ඇමරිකාවෙන් ඉන්දියාවට තවත් MQ-9BC ගාඩියන් වර්ගයේ දීර්ඝ කාලයක් ගොනේ රැඳී සිටිය හැකි ඩ්‍රෝන යාන දෙකක් බදු පදනම මත ලබා ගැනීමට ඇමරිකාවේ සමාගමක් සමග ගිවිසුමකට එළඹ ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. මෙම ගිවිසුමේ සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 203ක්. මෙමකින් ඉන්දිය නාවික හමුදාවේ මුහුදු සීමා නිරීක්ෂණ හැකියාවන් සැලකිය යුතු ලෙස ඉහළ යන බව සඳහන්. ඉන්දියන් සාගර කලාපයේ සිදුවන වර්ධනයන් පිළිබඳව සමීපව නිරීක්ෂණය කිරීමත් ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව තවදුරටත් ශක්තිමත් වන බවයි ඉන්දිය රජයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. ලකඬ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: බොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Radio ITN. සවස 4:10 වෙලාව අපි නැවතත් සම්බන්ධතාවය ලබා දෙනවා ස්වාධින් රූපවාහිනී මාධ්‍යාලයේ ස්වාධින් රූපවාහිනී සමගාමී විකාශය සමගින්.
1: ඇයට මතුවෙන්න තිබ්බ අභියෝග සහ මේ දෙදෙනා ලබා දුන්නු සහය තව සැකෙමින් කතා කරුත් වටිනවා. මොකද විවිධ පරීක්ෂණ සිද්ධ වුණා නේද සංගීතයේ සහ ගීතයේ ඇසුරින්.
2: ඇත්ත වශයෙන්ම මුලින්ම අමරදේවයන් ගැන කතා කරන්නම්. දැන් එතුමා වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම හොඳ ගුරුවරයෙක් වුණා. දැන් ගුරුවරයාගේ ස්වභාවයනේ ඉදිරියට යන්න මඟ පෙන්වන එක. ඉතින් ඇයට සරලගේ පරීක්ෂණයට ඉදිරිපත් වෙන්න කිව්වා. ඉතින් ඒ හරහා රතන් ජන්කර් පඬිතුමා තමයි ඇයට විශිෂ්ට ශ්‍රේණිය ලබා දෙන්නේ. අද විශිෂ්ට ශ්‍රේණියේ ශිල්පිනි තාමල්පේයි අපිට සිටින්නේ. දැන් අපි කලින් හිටිය සුජාතත්තනායක මෙතනියත් ඊටයිති. ඉතින් විශිෂ්ට ශ්‍රේණිය ලබා ගත්තට පස්සේ දැන් ඇය අර සුජාතා මෙතනියත් කිව්වා කලින් මේ රජයේ සංගීත විද්‍යාලය ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න කාලේ අවුරුදු 19 දී විවාහය නිසා ඇය ඒ අධ්‍යාපනය නතර කරන්න සිදු වෙනවා. ඊට පස්සෙ ඇයට බොහෝ කටුක සිදුවීම් වලට මුහුණ දෙන්න වෙනවා. නමුත් ඇය ඉගෙනීම අතාරින්නේ. ඇය ප්‍රේමදාස මුදුන් කොටුව ඊළඟට ලයනල් අල්ගම ෂූරින්ගෙන් තාගෝර් සංගීතය ඉගෙන ගන්නවා. බී වික්ටර් පෙරේරා වැනි ඒ ප්‍රවීණ සංගීතවේදීන්ගෙන් භාත්කණ්ඩේ සංගීත

0: විද්‍යාපීඨයේ සංගීත විශාරද උපාධිය දක්වා දිරිමත්ව මේ අධ්‍යාපනය ඉස්සරහට ගේනවා. ඒ පමණක් නෙවෙයි, ඉන් පසුව මහාචාර්යතුමාගේ පරේක්ෂණ හරහා දැන් අපි ගත්තාම දැන් අර සුජාතා පත්නි කලින් සඳහන් කළ සුදුහාමිනේ ගීතය, එය සමුද්‍ර ഘോഷ විරිතෙන් ලියවිච්ච ගීතයක්, මාත්‍රා 18 පරේක්ෂණාත්මක ගීතයක්. ඊළඟට ඇය ගැයූ ඔබ මට කුමුදෙක්මයි, මෙය ගණචන්දසේ මාලිනී විරිතෙන් ලියවුණු ගීතයක්. ඒ කියන්නේ ගණ ගණ දෙකයි, ම ගණයයි ය ගණ දෙකයි පරේක්ෂණයක්. ඊළඟට දැන් එතුමිය ගායනා කළ අහස සේයෝ බානන්තයි, මේ අපිට අහනකොට තේරෙනවා දාර්ශනික මතවාද තාගෝරුතුමාගේ, කලිල් ජිබ්‍රාන්ගේ එහි ආවාසේ. ඊළඟට ඇය ගායනා කළ ලසොවින් හඬන්නේ වගේ ගීතවල තියෙන්නේ මේ ගීත ගෝවින්දය ජයදේවයන්ගේ, ඒ තියෙන ආවාසය. ඊළඟට මහාචාර්යතුමා ලියපු නෝනා නාන්න නම් නාන්න නෝනා, මාතර යුගයේ ඒකාක්ෂර බන්ධ ඇසුර. ඉතින් මෙහෙම බැලුවාම මේ වගේ පරේක්ෂණ ගණනාවක් මේ ගීත අපි අහලා සහෘදය රස විඳිනවා. හැබැයි ශාස්ත්‍රීය වශයෙන් හදාරුවොත් මේ ගීත වල තිබෙන්නේ අර ආකෘතික හා අන්තර්ගත වශයෙන් අන්තර්ගතයේ වශයෙන් ගීත සාහිත්‍ය නිම්බලන පුතුල තිබෙනවා.
1: සවස 4 විනාඩි 10 වෙලාව ඔබ සජීවීව එකතු වන්නේ ආචාර්ය නන්දාමාලිනී මහත්මියගේ අවසන් කටයුතු සිදු කරන සජීව විකාශයත් සමගින් අපි හැගේ තවත් ලස්සන සුන්දර ගීතයකට යොමු වන තමයි සූදානම් වන්නේ. ඔබට ආරාධනා කරන FM 93.5 අපිත් එක්ක එකතු වෙන්න අපි සූදානම් මේ අවසන් කටයුතු සිදු කරන තෙක්, ඇයගේ දේහයට අවසන් කටයුතු සිදු කරන තෙක්, අවසන් ගෞරව දක්වන තෙක් මේ තොරතුරු ඔබත් එක්ක බෙදා හදාගන්න රැඳී සිටින ලකඩත් එක්ක.

සවසහතරයි විනාඩි 15යි වෙලාව ඔබ සජීව එකතුවන්නේ හෙළයි යශෝරාවේ හිමත් නැත්නම් ආචාර්ය නන්දාමාලනියගේ අවසන් කටයුතු සිදු කරන උත්සව සමගින් අදවසේදී මේ වැඩසටහනේදී හැගේ දෙරෙහේ ඇගේ නිවසෙන් සවස 3:30ට රිය පෙරහක් ඔස්සේ මේ වන විට ගමන් කරමින් පවතින බොරැල්ල සුසාන භූමිය කරා. ඉතින් මේ වෙද්දී බොරැල්ල එමෙතන කොළඹ දේවි බාලිකා විද්‍යාලය පසු කරමින් රිය පෙරහැර බොරැල්ල සුසාන භූමිය දක්වා ගමන් කරන ආකාරය අපට දැක බලා ගැනීමට හැකියාව ලැබෙන්නේ. ඉතින් මේ පිළිබඳව තොරතුරු අපි නිරන්තරයෙන් ඔබව යාවත්කාලීන කරන සූදානම් රදී සිටින දිගටම ලක්කනත් සමගින්.

0: Radio ITN.
1: සවස 4 විනාඩි 20 වෙලාව අපි සූදානම් නැවතත් සජීව විකාශය ලබා දෙන ස්වාධීන රූපවාහිනිය. ස්වාධීන රූපවාහිනියට අද දවසේදී හෙළයේ යශෝරාවේ හැම නැත්නම් නන්දමාලියගේ අවසන් කටයුතු සිදු කරන බොරැල්ල සුසාන භූමිය සිට ස්වාධීන රූපවාහිනිය සේවයට මෙතෙන් සිට නැවතත් සම්බන්ධතාව ලබා දෙනවා.
2: මතක් මේ බිබ. ඇය ගීතෙන් අපේ ජීවිතයේ අනිත්‍ය පිළිබඳව බොහෝ තැන්වල කියා දුන්නා. ඇය ගායනා කළ බොහෝ ගීත ඇතුලේ තිබුණේ ඇයටම ලයාන්විත හඬක්, ඇයටම උරුමුණු හඬක්. ඒ නිසාම ඇය ගැයූ තනුවක්ම පමණක් නොවේ. ඇය ගැයුවේ ඔබේ මගේ ජීවිතයේ කතාවයි, ඔබේ මගේ ජීවිතයේ තනුවයි. ඒ නිසාම ආචාර්ය නන්දා මාලනීය අපේ හදවත් අතර වඩා තදින් ලැබුම්ගත් ගායන වේදිනියක් වුණා. ඇය මව පිළිබඳව ගැයූ ගීතාවලියේදී අපිට අපේ අම්මව මතක් වුණා. ඇය මේ මව්බිම පිළිබඳව ගැයූ ගීතාවලියේදී අපිට අපේ රට දැනුණා. ආදරය, සෙනෙහස, ප්‍රේමය, විරහව මේ සියල්ල පිළිබඳව ඇය ගැයූ තන්හිදී අපට අපේ ජීවිතයේ ආදරය, සෙනෙහස, විරහව මේ සියල්ල පිළිබඳව විවිධ මතකයන් එකතු කළා. ඒ නිසා ආචාර්ය නන්දා මාලනීය මේ දශක 8කට වඩා වැඩි කාලයක් මුළුල්ලෙහි මේ ශ්‍රී ලාංකීය ධරණී තලය තුළ සලකුණු කළේ මනුෂ්‍යත්වයේ ජීවිත කතාවයි. ගායන ක්ෂේත්‍රයට පිවිසුණු දා සිට ඇය අප කා අතරත් ඉහලින්ම වැජබුණු ගායන ශිල්පිනියක් බවට පත් වුණා. ගුවන්විදුලියට ඇය ගැයූ බුදුන් වඳිමින් ගැයූ ගීතයත්, එතැන් සිට ඇය ගැයූ සෑම ගීතයක්ම පාහේ ඔබේ මගේ ජීවිත කතාව වඩාත් අර්ථ සම්පන්න කළා. කුමනාකාරයේ ගීතයක් ලැබුණත් ඊට කුමනාකාරයේ පදවැල් තනු එකතු වුණත් ඒ සියල්ලට ඔබින හඬක් ආචාර්ය නන්දා මාලනීය සතුව පැවතුණා. ඒ නිසාම ගීතයක් ජීවමාන කරන්න මේ අද්විතීය ගායන වේදිනියට පුළුවන්කමක් ලැබුණා. ඒ නිසාම ඇගේ ගීතය අප හැමෝම ආදරෙන් බාරගත් ගීත බවට පත් වුණා. අපි හැමෝගෙම සිත් සතන් ස්පර්ශ කළ ගීත බවට පත් වුණා. අද මේ බොරැල්ල කනත්ත භූමියට පැමිණ සිටින මේ හැම දෙනාම ඇයට මහත්සේ ආදරය කළ අයයි. ඇගේ ගීතයට මනාසේ පෙම්බැන්ද අයයි. ඇගේ ගීතය ඔස්සේ ජීවිතය කියවූ අයයි. ඇගේ ජීවිතය ඔස්සේ ජීවිතය දුටු අයයි. එනිසා ආචාර්ය නන්දා මාලනීයට අපි හැමෝගේම අවසන් ගෞරවය දක්වන එක ශ්‍රී ලංකා වාසී බොහෝ දෙනාගේ උත්තම යුතුයකමක් බවට පත් වුණා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සුදු දජ ඔසවා ඇයට ගෞරව දක්වන්නේ ඇය ගීතෙන් අප හැමෝම සුවපත් කළ නිසායි. ඒ තරම් ලගන්නා සුළු හඬක්, දැනුණු හඬක්, හදවතේ රිද්මය හඳුනාගත් හඬක් තවත් නම් අපිට තිබුණාද? ඒ තරමටම ගීලොවේ අග්‍රරාජිනියක් ලෙස ඔසවා තබන්නට ආචාර්ය නන්දා මාලනීයට පුළුවන්කමක් ලැබුණා. ඇයට ඒ උරුමය ලැබුණා. ඇයට ඒ වාසනාව තිබුණා. අපේ රටේ ලොකු කුඩා කාතරත් ජනප්‍රියත්වයට පත්වුණු විවිධ කලාකරුවන් අතරින් නන්දා මාලනීය අග්‍රස්ථානයේ සිටි බව නොකියාම බෑ. අද මෙබොරල්ල කනත්ත භූමියටත්, ඇය විසූ නිවසටත්, ඇගේ දේහය රැගෙන පැමිණි මේ මග දෙපසටත් එක්ව සිටි බොහෝ දෙනා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි අය, ඈත දුරබහර ප්‍රදේශවලින් පැමිණි අය, ලොකු කුඩා බොහෝ අය ඒ අතර හිටියා. තරුණ පිරිස් අතර ඇය වඩාත් ආදරණීය අම්මා කෙනෙක් බවට පත් වුණා. ගීත ක්ෂේත්‍රයේ ප්‍රමඟ තනන ආදරණීය ගුරුවරියක් බවට ඇය පත්ව සිටියා. එනිසාම මේ කා අතරත් වඩාත් ජනාදරයට පාත්‍ර වුණු ආචාර්ය නන්දා මාලනීය වෙනුවෙන් අපි හැමෝම එක්ව අපි අපේ අවසන් ගෞරවය පුද කරමු. අප සියලු දෙනා එක්ව ඇයිට අපි අපේ අවසන් වටිනාකම එකතු කරමු. ඇය පැතූ යමක් පවතීද? ඇය ගීතයෙන් දුරු යමක් පවතීද? මනුෂ්‍යත්වය වෙනුවෙන් එය යථාර්ථයක් බවට පත් කර ගැනීම උදෙසා කටයුතු කිරීම වෙනුවෙන් මේ සියලු දෙනා අද එක්සිත්ව එක්සත් තමන්ගේ ගීතයේ වමනාව වගේම ගීතයේ රසයත් එක්ක පවතින වමනාවත් එක්ක බැඳුණු සිත්වලින් මෙහි රැඳී සිටිනු ඇති. අප යලිත් මේ භූමියේ සිට සම්බන්ධ වන බලාපොරොත්තුෙන් යලි අපගේ සබඳතාව ලබා දෙනවා රූපවාහිනී මැදිරියට.

0: වෙලාව සවස 4 විනාඩි 26යි.
1: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600

0: සිසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලා ගන්න
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරේ නුර ගැටෙන ගායන

සවස 4 විනාඩි 30 වෙලාව අපි සංජීව එකතු වෙන්නේ හදවසේදී අපේ සංගීත වංශ කතාවේ යශෝරාවය ආචාර්ය නන්දමාලියගේ ඒ අවසන් කටයුතු සිදු කරන මොහොතත් සමගින් දැන් අපි සෞදානම් දවසේදී හැවේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය ඔස්සේ ස්වාධීන රූපවාහිනී ඔස්සේ විකාශය කරන සමගාමී විකාශයත් සමගින් සම්බන්ධ වෙන්න ඊට ප්‍රථමව තවත් ලස්සන සින්දුවක් තෝරාගත්ත ඇය ගායනා කරපු අපේ සින්දුව තහලම සමගාමී විකාශය සමගින් සම්බන්ධ වෙමු. ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලක්කඩත් එක්ක එකතු වෙන්න.

0: साथियों के लखाने
1: अभी नवदत्त स्वाधीन रूपाहिनी समकामी विकास समगिन संबंध में
2: එනිසා ඇය මේ රටට ණය නැති මහා කලාකාරණියක්. ඇය ආපු ගියපු හැම තැනකම මේ වගේම විශාල ජනකායක් රැස් වුණා. ඇගේ නමින් පැවැත්වුණු ප්‍රසංගයක් කවර තැනක කොයි ආකාරයෙන් සංවිධානය වුණාද? ඇය වටා රොදබැඳි ජනතාව එදා වගේම අදත් ඇයට අවසන් ගෞරව දක්වන්න මේ බොරල්ල කරත්තෙට අවිල්ලා ඉන්නවා. ඒ නිසා නන්දා මාලනිය මේ රටේ කායිකව මියදුනත් ඇය අපාතර සදාකල්හි රැඳෙන සදාකල්හි ජීවත් වන ජීවමාන කීහඩක් පමණක්ම නොවේ ජීවමාන රුවක් බවටද පත්වනවා ලෙසකයි. අප ඇය බොහෝ විට දුටුවේ ශ්වේත වර්ණයෙන් සැරසී සිටින ආකාරයයි. ඇයගේ අනන්‍ය ලක්ෂණයක් බවට පත්වනවා. ඇය හැමෝටම සිනා මුසුමුණින් කතා කළා. අව්‍යාජ දීපවතක් ඇගේ ජීවිතය ඇතුළේ තිබුණා. මනුෂ්‍යත්වය වෙනුවෙන් ඇය හැම මොහොතකම ඉදිරියට ආවා. ඇගේ ජීවිත කතාවත් මීට හරියටම අවුරුදු 82කුත් දින 363කට පෙර ආතුව ජන්මලාභයේ ලැබූ දාසිට ඇයට හයිහත්තිය ඇතුව ජීවිතයේ දෙපයින් නොසවා නැගිටින්නට පුළුවන් දිනේ දක්වාම ඇය ජීවිතයේ බොහෝ දුක් ගැහැට ඔස්සේ ගමන සවිමත් කරගත්ත කාන්තාවක්. එනිසා ආචාර්ය නන්දා මාලනිය ආදර්ශ සම්පන්න කාන්තාවක්, දිරිය කාන්තාවක්. තමන්ගේ ජන්ම උරුමය, ජන්ම ශක්තිය, තමන්ගේ ප්‍රතිභාව ඉහළට ඔසවා එයින් ජීවිතය ජය ලබා ගැනීමේ පරමුවමනාවෙන් යුතුව අය කටයුතු කරනු ලැබුවා. එනිසා ලාංකීය විශිෂ්ට මිනිසුන් අතර ආචාර්ය නන්දා මාලනිය කියවා බැලිය යුතු චරිතයක්. ආචාර්ය නන්දා මාලනිය අපේ ජීවිත ඇතුලේ කවදත් හැදෑරිය යුතු චරිතයක්. ඒ තරමටම ජනාදරයට පත්‍රවුණු මේ උත්තම කාන්තාවට, මේ මාහැකි ආදරණීය මාතාවට අද රටේ සියලුම දෙනාගේ ගෞරවය, සියලුම දෙනාගේ ආදරය එකහෙලා පෙන්වන තරක් බවට මේ බොරල්ල කනත්ත සහ මේ දින කිහිපය සාක්ෂි දරනවා. නන්දා මාලනිය විටක චිත්‍රපටයේ ප්‍රබෝධමත් කළා. විටක ශ්‍රී ලාංකීය වේදිකානා ටෙලි නාට්‍ය ඇය ප්‍රබෝධමත් කළා. ඇය විටක අපේ රටේ ගීතක්ෂේත්‍රයට පෙරමග කියා දුන්නා. එනිසා ගීතය අවැසි තැන කොතනද, ඒ හැම තැනකදීම
3: අපිත් මේ බලාගෙන ඉන්නේ. චමින්දටත් අපහසු ඇති සජීවීව විස්තර විචාරය අරගෙන එන්න. මොකද හේතුව ඉතාමත්ම තෙරපීමක්, තදබදයක්, රසික ජන ගංගාවක් අපිට දකින්නට ලැබෙනවා. ඒ කුඩා ඉඩ ප්‍රමාණය ඔච්චර විශාල ජනතාවකට කොහොමද රැඳෙන්නේ? කවුරුත් තමන්ගේ ඡායාරූපය තමන්ගේ ජංගම දුරකථනයෙන් අවසන් මොහොතේ සමරු මතකයක් විදිහට මේ වේදනාකාරී මතකය හෝ තමන්ගේ ජංගම දුරකථනය සටහන් කරගන්න උත්සාහ කරන්නේ. ඔව්, අපි නැවතත් ඒ දර්ශන අපිට දකින්නට ලැබෙනවා. මේ කුඩා ඉඩක මෙතරම් විශාල ජනතාවකට රැඳෙන ඉඩක් නැති බව කාටත් පැහැදිලි. දැන් ඉතාමත්ම අපහසුවෙන් දේහය ආදාහනාගාරයේ වෙතට අරගෙන යන ආකාරය, රැගෙන යන ආකාරය අපිට දකින්නට ලැබෙන්නේ. මේ අපිට මතක් වෙනවා එච්.ආර්. ජෝතිපාලයන්ගේ ආමංගල්‍ය උත්සවය. මේ හා සමානව තදවදයක් පිරුණු අවස්ථාවක් ආචාර්ය අමරදේවයන්ගේ ආමංගල්‍ය උළෙල උත්සවය සිදු වූ ආකාරය, මේ ජන ප්‍රසාදය මෙතරම් හිස් ගොඩක්, මේ නිසල දේහය වට කරගන්නේ ඇයි? නුවන් මොකද හේතුව?
4: ඇත්තටම පොදු ජන හදවත් තේරුම් ගැනීමනේ, පොදු ජන හෘද ස්පන්දනය තේරුම් ගෙන නිර්මාණ කිරීම, ඔවුන්ගේ කලාකාරණියක් බවට පත්වීම.
3: ඔව්, ඒක ලේසි නෑ.
4: ඒකට හොඳ අවබෝධයක්, දැනුම්වත් භාවයකින් මේ ගමන යන්න ඕනේ. මේ මේවා තමයි අලුත් පරපුර ගත යුතු ආදර්ශ. කියන්නේ නිර්මාණ බිහි කරලා ඊට පසුව වෘත්තීයමය පැවැත්ම සඳහා මුදල් ලිපීමයි, මුදල් ලිපීම සඳහා නිර්මාණය කිරීමයි දෙකක්. දැන් අද වෙනකොට සිද්ධ වෙලා තියෙන්නේ අර මුදල පෙරට ඇවිල්ලා තිනවා බහුතරයක්. මං කියන්නේ හැමෝම නෙමෙයි, අලුත් පරම්පරාවේ තියෙන ප්‍රශ්නයක් මුදල පෙරට ඇවිල්ලා තිනවා. නිර්මාණයට දරන වෙහෙස, එකිනෙකා තේරුම්ගෙන නිර්මාණ බිහි කිරීම, මේ මානව සම්බන්ධතා වලින් තොරව යන්ත්‍ර වලට වහල් වීම, මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවානේ.
3: ලංකා ජන විඥානය හඳුනගෙනද නිර්මාණ කරන්නේ? මේ ගැහෙන නාඩිය දන්නවද? නාඩියේ හැඩය දන්නවද? ඒව දන්නේ නැතුව නිර්මාණ කරලා මෙහෙම ප්‍රසාදයක් දිනන්නේ?
4: ඒ නාඩියේ ස්වභාවය දැනගන්න සම්ප්‍රදාය දැනගන්න ඕනේ.
3: අතීතයේ උරුමය,
4: උරුමය, සම්ප්‍රදාය, ඉතිහාසය, අපේ ජන විඥානය, සભ્યත්ව විඥානය, මේවා තේරුම් ගත්ත කලාකරුව තමයි ශ්‍රේෂ්ඨ කෘති ඉතුරු කරේ.
3: පැවදයක් නුවන්නේ ඊයේ රාත්‍රියේ මම ආමංගල්‍ය ඇගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ගිය මොහොතේ සාමාන්‍ය පුද්ගලයෙක් මට මුණ ගැහුණ මාතර ඉඳන් ඇවිල්ලා හිටියේ. ඔහු ත්‍රිවිල් රියදුරෙක්. මං හැබැයි ඔබතුමා මෙච්චර දුරාවේ නෑ මහත්තයා. මම දවසක් හයර් එකක් ඇවිල්ලා මේ පාරෙන් ඒ ගෙදර ඉස්සරහන් යනකොට මම බැලුවාම නන්දාමාලනී හිටියා. මම ඈතක හිනා වුණා. අනේ මේ ඇය මාත් එක්ක මූණ පුරවල හරි අවංකව හිනා වුණා. මං සාමාන්‍ය ත්‍රිවිල් රියදුරෙක්. නමුත් ඇය උතුම් ශ්‍රේෂ්ඨ ගායිකාවක්. නමුත් මට ඇය දක්වපු ඒ ආදරය, ඒ සිනහව මගේ හිතේ රැඳිලා තියෙනවා. මම මෙච්චර දුරක් ආවේ අන්තිමට ඇයට අවසරන් ගෞරව දක්වන්න. නන්දමාලිනිය හිනා වෙන්නේ අවංකව. ඕනම කෙනෙක් වයස් ભેදයක්, ධන බල කුල ඒ කිසි දෙයක් නැතුව ඇයගේ අව්‍යාජ හිනාව මිනිසුන්ගේ රසික හදවත් පැහැරගත්ත, රසික හදවත් ඇය වෙත නතු කරගත්ත ප්‍රබල ශක්තියක්. ඇය ඕනලාවක හිනා වෙනවනේ. මොන ප්‍රශ්න තිබ්බත්
4: ඔව් ඒ ඇත්තටම ඇගේ තිබුණු ලක්ෂණයක්. අතීතයේ ඉඳලම කියන්නේ ඇත්තට මේ දුක නොපෙන්වා ඇය සිනාසුණා.
3: උඩ දරුවෙක් දිරෝ ඔබට නන්දාමාලිනිය දාපිරුණේ කොහොමද? මොකද පුංචි කාලේ ඉඳන්ම ළඟ හිටපු කෙනෙක්.
4: ඇත්තටම ඔව් මම ආදරෙන් නන්ද නැන්ද කියලා කතා කරේ. ඉතින් එක පැත්තකින් ඇයගේ දෙවැනි දියණිය අමා මගේ වයසෙමයි, අපි දෙන්න එකට පාඩම් කරපු පාසල් ගිය පන්ති ගිය කාලවකවානුවක් තිබුණා. ඉතින් එක පැත්තකින් මගේ මවගේ මවගේ ගුරුතුමිය හැටියට නිරන්තරයෙන් ඇය ඇයගේ නොයෙක් අවස්ථාවලදී ඇයට තමයි ගීත සමුච්ච පවා පිළිගැන්වේ. ඉතින් පියා සමග දීර්ඝ කාලයක ඇසුරක් තිබුණා. ඉතින් මේ හැම දෙයක් එක්කම බලද්දි මට ඇත්තටම හිතෙනවා, ඉතින් අපි එකාතකට සමිත හරි භාග්‍යවන්තයි. මේ වචනේ පරිසමාප්ත අර්ථයේම විශිෂ්ට ගණේ කලාකරුවන් ඒ ඇසුර අපිට ලැබුණා. ඔවුන්ගෙන් අපි බොහෝ දේ ඉගෙන ගත්තා. ඒ වගේම කනගාටුවක් දැනෙනවා, අනේ අලුත් පරපුරට මේ අපි ලබා ගත්ත දේ නෑ නේද කියලා. එහෙම හිතෙනවා ඊළඟ පරම්පරාවට මේක දැනෙන්නේ නෑ නේද.
3: අනික ඇයගේ තව විශේෂ ගුණයක් නේද නිර්ලෝභී අගය කිරීම. මම දැකලා තියෙනවා ඔබ පොතක් ලියව වෙලාවක හැම අනේ පුතා ලියන්න තව ලියන්න හරි අගය කරනවා නේ.
4: ඔව් මට ඇත්තටම දැන් මගේ කෘතියක් පළ වුණාම හරි දේශනයක් ඇය සවන් දුන්නාම හරි ඇය නිතරම කියපු දෙයක් තමයි, පුතාටත් හොඳයි අපටත් හොඳයි ඒක මුළු රටටත් හොඳයි.
3: පුතාටත් හොඳයි අපිටත් හොඳයි රටටත් හොඳයි. ඇය අවංකව අලුත් පරපුර අගය කරපු කාන්තාවක්. හැබැයි ප්‍රමිති සහගත අගය කිරීම ඇය වෙතින් ලැබුණේ දැන් මේ නිසල දේහය රැගත් දැන් ඇගේ දේහය ආදනාගාරයට යොමු කිරීමට, ඇතුල් කිරීමට, ඒ අදාළ චාරිත්‍රවලට අනුව කටයුතු සිදුවන මොහොත අපි මුලින් සඳහන් කරපු ආකාරයට ඇයට අවසන් ගමන් යන්න නොදෙන ස්වරූපයක්, හදවතේ වේදනාව එක්ක ඇයට ඒ ගමන යන්න රසිකයන්ගෙන් හදවතේ තියෙන බාධාව පේනවා අපිට. ඇත්තටම ඒ මොහොත ඔවුන් කොහොම හෝ දැක බලා ගන්න ආදනාගාරය ඇතුලේ පරිසරය තුළ තදබදයක් ඇති වෙලා තියෙනවා. කොමනත් අවසුළු මොහොතකින් මේ සියල්ල අතහැර ඇය අපෙන් සමු ගන්නවා. ඇය තැනු, ඇය හැදු ගීත මල් විට පමණක් අපේ හදවතේ පූජාසනය මත තබලා සදාකාලික සුවඳ විහිදවන ඒ මල් මිට ඇය ඇගේ වත්කම විදිහටයි අප අතර ඉතිරි කරලා යන්නේ. නුවන් ඇත්තටම මේ ඇගේ ගීත සමුච්චය ගත්තහම අපි කිව්වා විවිධ වර්ගයේ ගීත තිබුණ බව. ඔබ කොහොමද විශ්ලේෂකයෙක් විදිහට මේ ගීත වර්ග ඇය මං හිතන අත තිබ්බ නැති ජාතික ගීතයක් නැහැ නේද?
4: එක විදිහකට දැන් ඇය එක යුගයක ග්‍රැමෝෆෝන් ගීත නැවත හඳුන්වා දීමක් කළා. ඊළඟ මට මේ වෙලාවෙන් සිහිපත් වුණා මේ දැන් විශේෂයෙන්ම බුදුදහම ගැන ගත්තහම බුදුන් වහන්සේට කියනවා යර මහා මෙුණාවේ සමාධි බුදු ඇස වගේ මේ මේ මේ සමාජ විපර්යාසය ඔබ වහන්සේ බලන්න. ඔබ වහන්සේ ඊළඟට ජේසුතුමාට ආමන්ත්‍රණය කරනවා. මහමත්තුමාට ආමන්ත්‍රණය කරනවා. මේ මේ දේවල් මේ අද ඔබ වහන්සේලාගේ දහම කොයි විදිහටද තියෙන්නේ ලෝකෙ දකින්න. ඊළඟට එක යුගයක් තිබුණා සමිත ඇය මේ දෙවියන් පිළිබඳ විශ්වාස නොකරපු. හැබැයි පසු කාලීනව ඇය ක්‍රමයෙන් මුහු කුරා ගිහිලා ප්‍රඥා දශකයට එළඹෙන විට ඇය ඒ ආකල්ප වෙනස් කරගත්තා. විශේෂයෙන්ම දැන් අපිට ඒක කියන්න පුළුවන් ගණදේවි කෝවිල වගේ ගීත ඇය ගායනා කළා කිරිමදුවල් සංගත තැටියට. ඊළඟට පත්තිනි චිත්‍රපටයේ තේමා ගීතය ගායනා කළා. ක්‍රමයෙන් ඇය ඇයගේ ආකල්ප වෙනස් වූ තැනුත් තිබුණා. ඒ වගේම ඇය තරුණ වියේ දරපු අදහස් වෙනස් වුණු අවස්ථාවලුත් තිබුණා. කෙසේ හෝ විශේෂයෙන්ම ඇය මේ බුදුදහම ගැන කළ ගීතාවලිය දැන් අපිට මතකයි ජයමංගල ගාථා මහාචාර්යතුමා සිංහලට පරිවර්තනය කළා පාලි. ඒකේ වටිනාකම තියෙන්නේ වසන්ත තිලකා විරිතෙන්ම සිංහල භාෂාවට නැගීම. දැන් ජයමංගල ගාථා තියෙන්නේ වසන්ත තිලකා විරිතෙන්. තයගණය ජයගණය ගුරු දෙක තජ ගුරු දෙක ඊට පස්සේ එහෙම එන්නේ. එතකොට ඒ ගුරු අක්ෂර දෙකුත් එනවා තජ බබ ගුරු දෙක. ඒ විදිහට එන ඒ වසන්ත තිලකා විරිතට අනුවම පුළුවන් වෙනවා එතුමාට මේ සිංහලට නගන්න පරිවර්තනය කරන්න. ඒක හරි වැදගත්. ඊළඟට අටවිසි බුදු ගුණ සංගත තැටියක් විදිහට ඒක ඇතුළත ඒ ගීත තැටියම අන්තර්ගත වෙනවා. නරසීහ ගාථා ඒ පාලියේව සිංහලට නැගෙනවා. අන්න එහෙම බැලුවාම මේ එතුමිය ඒ බුදුගුණ ගීතාවලියට ඉටු කළ මෙහෙවර. ඊළඟට දේශාභිමාන ගීතයට විවිධ ජනවර්ගවලට ආමන්ත්‍රණය කළ හැකි. ඒ වාර්ගික ભેදයකින් තොරව විවිධ පන්තිවල ජනතාවට ආමන්ත්‍රණය කළ හැකි.
3: ඇගේ ගීතාවලිය වඩාත්ම ඔබේ මගේ හදවත අරගන්නේ ආදරය සහ විරහව වෙනුවෙන් ගෑනු ගීත යෝන් වසන්තේ. ඒ වගේම ජීවිතයේ කවියක් සදා කලවර කුරග ගාවිත් රන් කෙන්දෙන් බඳ අතැඟිලියේ කළ ආදරයයි. ඔබයි රම්ය සඳ කිරණ අතවශ්‍යම ගීත ඇහෙනකොට ඇඟ හිරි වැටෙනවා. මිතරම් ගීත සමුච්චයක් ඇය අප වෙනුවෙන් දායාද කළාද. තරුද නිදන මහරෑ නිසල රාත්‍රිය උදා වෙනකොට දැන් අපි නැවතත් සම්බන්ධතාවය යොමු කරනවා බොරැල්ල කනත්තට. මේ දකින්නේ අවසන් කටයුතු සිදුවන මොහොතේ වරල් කනත්ත ආශ්‍රිතව දැන් වාතලයට දුම් රොටු එක්වෙනවා. සියල්ල හැරදා ජීවිතයෙන් නික්ම යා යුතු බව සියලු බැඳීම් වෙන් කරමින් ඇය මේ ලක්මාතාව අතහැර වෙනත් කොහේදෝ ලෝකයකට යනවා. නමුත් ඇගේ බැල්ම ඇගේ ගීත රාවය අප අතර රාම ප්‍රතිරාව නංගනවා. දැන් අපි නැවතත් බොරැල්ල කනත්ත තුළ අවමංගල්‍ය කටයුතු සිදුවන ආකාරය ගැන තොරතුරු දැනගන්න චමින්ද ගුණරත්න මොමුණ ගැහෙනවා.
5: දශක ගණනාවක් මුළුල්ලේ ලාංකීය ගී ශාස්ත්‍රය අභිමානවත් කළ ගී හඬ අපෙන් නික්ම ගියාය. ඇය විසින් ගැයූ ගී අවසන් සුසුමත් සමග අපෙන් සදාකල්ලී මියදුනත් නිදන ප්‍රාප්තුණු ඇගේ කය දැන් දුමක් වී මේ වාතලට එකතු වෙන මොහොත අපි දකිනවා. බොරල්ල කනත්තට ආපු මේ දහස් සංඛ්‍යාත ජනතාව ආචාර්ය නන්දා මාලනිය ඔවුන්ගේ හිත ඇතුළේ කොයි තරම් නම් නිදන් ගත වුණාද යන්න පිළිබඳව සාක්ෂි දරනවා. මේ දිනවල මේ වටපිටාවෙන් හමාගෙන සුළඟ නන්දා මාලනියගේ ඒ මනරම් කටහඬ අපට සිහිපත් කරනවා. මෙවට පිටාවේ නැහෙන කුරුළු කඩ අපට ඇගේ ගීහඬ සිහිපත් කරනවා. මෙවට පිටාව අපට ඇයව සිහිපත් කරනවා. මනුෂ්‍යත්වයේ පිළිබඳව බොහෝ තැන්හි දැනෙන ඇතැම් සිදුවීම් හැඟීම් දැනෙන දෑ අපට ඇගේ ජීවිත කතාව සිහිපත් කරනවා. ආචාර නන්දා මාලනිය මෙරටේ ගීතක්ෂේත්‍රයේ ඔබ කළ මහා ගායන වේදිනියයි. හදවතින් ඇය ගී ගැයුවා. ඇය ගැයූ ගීත ඇගේ හඬින් වඩාත් අර්ථාන්විත වුණා, රසවත් වුණා පමණක් නෙවෙයි, ඇය අපි අපේ ජීවිතය, අපි අපේ ආත්මය කියවා බලන්නට තරමින් ඇය ඇගේ ගීතයට පණ දුන්නා. ජීවමාන ගීතයක් ඇය ඔබේ මගේ ජීවිත ඇතුළේ නිර්මාණය කළා. ඒ තරමටම නන්දා මාලනිය අපේ හඬක් බවට පත් වුණා. ශ්‍රී ලාංකේය හඬක් බවට පත් වුණා. ශ්‍රී ලාංකේය ජීවන රිද්මයක් බවට ඇය පත් වුණා. ඒ නිසාම දශක 8කට වඩා වැඩි කාලයක් මුළුල්ලේ මේ බිමෙහි ජන්මේ උරුමය ලැබූ ඇය අදින්මතු අපට ඇගේ ශේෂව පවතිනා වූ ගීත සහ හඬ පමණක් ඉතුරු කොට අනිත්‍ය පසක් කරමින් අපෙන් සමුගෙන ආවේ. ඇයට කළ හැකි ගෞරවය, ඇය පැතූ දේ, ඇය සමාජයෙන් ඉල්ලූ දේ, මනුෂ්‍යත්වය අරඹයාම හැම මොහොතකම ඉදිරියෙන් තබාගෙන කටයුතු කළ බව නොකියාම බෑ. එනිසා ආචාර්ය නන්දා මාලනිය මේ රටේ කාගේත් ගෞරවයට පාත්‍ර වුණු, කාගේත් අභිමානයට පාත්‍ර වුණු, වන්දනීයත්වයට පාත්‍ර වුණු ගායන වේදිනියක්. ඇය ආදර්ශයටගෙන ඇය ගැයූ ගීවලට පණදී, ඇය ගැයූ ගීවල යථාර්ථයට පණදී, ඇය ගැයූ බොහෝ මානුෂිකත්වයේ පිළිබඳව හැඟීම් දැනීම් වෙනුවෙන් අපි අපේ ජීවන ගමනට යම් වටිනාකමක් ලබා දෙන්නේද අපට ඇය වෙනුවෙන් කළ හැකි උතුම් මනුෂ්‍යත්වයේ උපකාරයයි. මේ මව්බිමට වඩාත් වටිනා සම්පන්න බවක් ලැබීම පිළිබඳව ඇය බොහෝ තැන්හි ගී ගායනා කළා. ධාර්මික ප්‍රබෝධය සිත්හි ඇති කළ යුතු තැන් පිළිබඳව ඇය ගීත ගායනා කළා. මේ සබහා දහමේ අපූර්වත්වය පිළිබඳව ඇය අපට මනා ලෙස කියා දුන්නා. ඒ හැම දෙයකටම අද්විතීය ශක්තිය බවට පත් උනේ ඇගේ ගී හඬ ඇතුලේ තිබුණු ජීවමාන බවයි. ඇගේ ගී හඬ ඇතුලේ තිබුණු ලයාන්විත බවයි. ඇගේ ගී ඇතුලේ තිබුණේ ආධ්‍යාත්මික බවයි. ඒ සියල්ල ඔස්සේ ශ්‍රී ලංකා ද්වීපයේ අමරණීය නමක් රඳවමින් අද ලාංකීය ජනහදවත් කඳුලින් තෙත් කරමින් මේ බොරල්ල කනත්තේ සිට ඇය ජීවිතයේ යථාර්ථය, ජීවිතයත් ගලන ගංගාවක්සේ බව ඇගේ ගීතෙන් කිව්වාසේ අපටද ඇය අදේ සියල්ල පසක් කරමින් අපෙන් සමුගෙන යනවා. අපාදානාගමේ ලෙස ඇයට උතුම් වූ නිවන් සොයම ප්‍රාර්ථනා කරමු.
1: හෙලයේ ගිය ශෝරාවය එසේ අපාතරෙන් මේ විදිහට දවසේදී දැන් සමු ගන්නවා. එදින ඒ ගායනා කරපු ගීත හැම ක්ෂේත්‍රයක්ම නියෝජනය කරමින් ඒ ගීත ගායනා කරා. විශේෂයෙන්ම කුඩා කල සිටම අපිට හොඳට ඇහුණු හුරු කටහඬක් තමයි නන්දා මාලනියට හිමි වුණේ. අපේ හැයට අපේ ආගමනුකූලව උතුම් වූ නිර්වාණ සුවයම ප්‍රාර්ථනා කරනවා.

0: ලබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමල 32 ඇල්හේන පාරමහරගම

0: මම නම් දැන් මානම රිලැක්ස්.
1: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.

0: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමි රාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමි රාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමි රාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 176 779 579.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: බොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Agenda, Radio ITN.
1: හවස පහයි විනාඩි 16යි.

0: ලකඩහංගන වෙලාම දක්කරන සවස 5යි විනාඩි 24යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
3: ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

හවස පහයි විනාඩි 25 වෙලාව ඔබගේ ලක්ෂණත් එක්ක ඉතින් දවස පුරාම වාට ලක්ෂණ ළඟින්ම තියාගන්න. ඉතින් දවසේදී අපේ විශේෂ වැඩසටහන කීපයක් විකාශය කරා. විශේෂයෙන්ම හෙළේ යශෝරාවේ විශාරද ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මිය දැන් සමුගත් දවසේදී ඉතින් අපි අපගේ ආගමනුකූලව එතුමියට උතුම් නිර්වාණ සුවය මත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආරාධනා කරන ඔබට ඇගයනා කරපු ගීත වගේම ලස්සන ගීත ගණනාවක් ඔබට අහන්න පුළුවන් FM 93.5 ලක්කඩත් එක්ක එකතුනො. හවස 5:26යි.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: ඕනම
0: සන්ධිවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: දයෙන් සමුගත් ජාතියේ යශෝරාවය පළාත් සභා සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය ජනපති සාපලයි අනීතික අනයිනික ආලේපන සහ පවහන් වලට එරෙහි වැටලීම් ඉම්රාන්ට නිදහස ඉල්ලා පාකිස්තානයේ දැවැන්ත පාගමනක්
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00ට බලාපොරොත්තු වන්න
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
5: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
6: සම අනුග්‍රහය
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: ලක්කඩ සිත නිවන බුදුපන සිත නිවන බුදුපන
4: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී නවේට
8: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
4: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වයේ සඳහා විමසන්න 0777 273 454
6: ප්‍රියන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සමරය
9: බල්ලට ඇති වැඩකුත් නෑ හිමින් ගමනකුත් නෑ උගේ අර පාමිදුරු කල්ලියත් එක්ක ඔය හරියන්නේ නැති
10: මුදලාලි මාමේ ආටකක් ගෙන ගන්න විදියක් නැද්ද ජයම්පති මාමට අමාරුයි නන්දන හොවාගෙන ආවේ ඒක කියන්නේ කොහෙද මේක පිස්සු බල්ලෙක් ගන්නට වැටලානේ
9: ඕකුන් අම්මලා අප්පලා අඳුරනවා මොනවා කරන්න බැයිද බං අමරයක් නම් තිබුණා පොඩ්ඩක් හිටපොන්ක බලන්න. බැති හන්දියෙන් තමයි ගෙන්න ගන්න වෙන්නේ.
10: පුළුවන් නම් ලොකු දෙයක්. මදුත් ගෙදර නැහනේ.
6: සමරය.
11: මහත්තයාට ඒකක් දීලා යන්න වෙන්නේ පරක්කු වෙ නේද? ඉන්න තැනක හොයාගන්නත් එපේ.
12: මම වෙනලා ගෙන්න. කොහොමත් නම් ටික දවසක් මේ පැත්තේ ඉඳි.
11: බොහොම ස්තුතියි මහත්තයා.
12: වත් ආපු හින්දා මටත් මාන්සියෙන් නැතුව drive කරන්න පුළුවන් වුණා.
6: සති අග රාත්‍රී 9ට ITN බලන්න සමරය වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා මේ සිදුවන හැමදේම දේශපාලනිකයි ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති අපි ගැනම කතා කරමු Searchlight Night
13: Irida උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937 Searchlight සමාජ ගවේෂණය
14: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
15: අනුරාගතේ පුල් මිසරබනි
6: ප්‍රියන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සමරය
9: බල්ලට ඇති වැඩකුත් නැහැ හිමින් ගමනකුත් නැහැ ගියර පාවිදුරු කල්ලියත් එක්ක ඔය හරියන්නේ නැති
10: මුදලාලි මාමේ ආටකක් ගෙන ගන්න විදියක් නැද්ද ජයම්පති මාමට අමාරුයි නන්දන හොවාගෙන ආවේ ඒක කියන්නේ කොහෙද මේක පිස්සු බල්ලෙක් ගන්නට වැටලානේ
9: ඕකුන් අම්මලා අප්පලා අඳුරනවා මොනවා කරන්න බැයිද බං අමරයක් නම් තිබුණා පොඩ්ඩක් හිටපොන්ක බලන්න බැති හන්දියෙන් තමයි ගෙන්න ගන්න වෙන්නේ
10: පුළුවන් නම් ලොකු දෙයක් මදුත් ගෙදර නැහනේ
6: සම සාම්බරය.
11: මහත්තයාට ඒකක් වීලා යන්න දෙන්න පරක් කොයි නේද?
15: ඉන්න තැනක හොයාගන්නත් එපා.
12: මම වෙන වෙලාවක එන්න. කොහොමත් නම් ටික දවසක් මේ පැත්තේ ඉඳි.
15: බොහොම ස්තුතියි මහත්තයා.
12: වත් ආපු හින්දා මටත් මාංශයෙන් නැතුව ඩ්‍රයිව් කරන්න පුළුවන් වුණා.
14: සති අග රාත්‍රී 9ට ITN බලන්න. සම්මරය.
16: අයිදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනා භීෂේකයට ඔබ සූදානම්ද?
17: අපි සොයන්නේ නුඹේ හඬයි.
2: ලක්කඳ Golden Voice.
16: ලඟදීම සතියේ දිනවල 10:01

0: සවස 5 විනාඩි 53යි.
1: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩිත හනේ ලොතරයින් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින. දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන. ඔබත් අදම NLB හඳහඳ බලාගන්න.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: RTN රටට වග කියන රේඩියෝ
1: ජීවිතේට අමාවක ආකලට ඔබ පුන් සඳක්ව එළිය කලාය. කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳිනු වෙනුවට වැස්සක්ව ගිකුම්දී වියලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප හැර

අසාධාරණ ලෝකයේ තුල පීඩනයට ගොදුරවෝ සුවහසක් මිනිසුන් වෙනුවෙන් නිර්භයව ගීත කලාව මෙහෙයවෝ ඔබ විසින් සමාජයට සිදු කළ මෙහෙවර සදා අමරණීයයි.

0: සවස 6 විනාඩි
1: 14. වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනේ කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
2: සෙසු දෙවිලද දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
3: අයදුම් කරුවන් 35000ක් අතුරින් උරේ නුර ගැටෙන කාය

0: Golden Voice. Langa Dima. Sati Dinabala. Dahawal Ekada. Lakani. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: ජීවිතේට අමාවක ආකලට ඔබ පුන් සඳක්ව එළිය කළාය. කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳිනු වෙනුවට වැස්සක්ව ගිකුමිදී වේලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප හැරකි.

ජාති යශෝරාවිය ආචාර්ය නන්දා මාලනියනි, ඔබට නිවනින් නිවෙන්නට සුභ ගමන්.

0: Radio ITN.
1: සවස 6 විනාඩි 25.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනෝම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 0117 6779

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: ප්‍රවෘත්ති සිරස්තල
3: නන්දා මාලිනිය රටම හඬවා දැයින් සමුගනේ ජනපදයෙන් මාලිනියට ශෝක පණිවිඩයක් නන්දා මාලිනියගේ අඩුව කිසියෙකුට පිරවිය නොහැකි බව කලාකරුවන් කියයි පළාත් සභා සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ ජනපතිගේ අවධානය දකුණු ආසියාවේ ධනාත්මක ආකල්ප සහිත රට ශ්‍රී ලංකාව බව සමීක්ෂණයකින් හෙළිවේ. ඉම්රාන්ට නිදහස ඉල්ලා පාකිස්තානයේ දැවැන්ත පාගමනක්.
2: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
3: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ගෑන් දුෂන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලියන ආරච්චි. ශ්‍රී ලංකීය ගීත කලාවේ යශෝරාවේ මෙන්ම පීඩිත පන්තියේ ගායනයේ නියෝජනය වූ අභවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනිය අද සදහටම වෙන්ව ගියා. මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබුණේ නුගේගොඩ නන්දා මාලිනී සංගීත ආශ්‍රමයේ. එහිදී ත්‍රෛනිකායක භික්ෂුන් වහන්සේ ආගමික වතාවත් සිදු කළා. ආගමික වතාවත්වලින් පසුවද විවිධ ප්‍රදේශවලින් විශාල පිරිස් පැමිණ දේහයට අවසන් ගෞරව දැක්වුවා. ඉනනතුරු වයිබොරැල්ල පොදු සුසාන භූමියේ වෙත දෙහි රැගෙන යාම සිදු වුණේ. සිය අවසන් කැමති පත්‍රයේ ඉතාමත් ජාම් නික්මයාමක් නන්දා මාලිනියන් බලාපොරොත්තු වූද ජාතියේ යශෝරාව වෙනුවෙන් දින තුනක ශෝක කාලයක් නිවේදනය කිරීමට රජයේ කටයුතු කළේ ඇගෙන් මෙරට සංගීතයට සහ ජන සමාජයට සිදු වූ මෙහෙවර අගය කිරීම සඳහායි. ජනාධිපති අනුර කුමාර දසනායක මහතාද ඊ රාත්‍රියේ නන්දා මාලිනියගේ දේහයට අවසන් ගෞරව දක්වා තිබෙනවා. ජනාධිපතිවරයා නන්දා මාලිනියගේ පවුලේ සමාජිකයින් ඥාතීන් සහ කලාකරුවන් වෙත සිය ශෝකයද පළ කළා. දුෂ්කර හා අඳුරුතම අවස්ථාවලදී ජනතාවට තම දුක වේදනාව ඉවසා සිටීම ආලෝකයේ උදාවන තෙක් නොසලී දරා සිටීමටත් අභවප්‍රාප්ත නන්දා මාලිනී මහත්මිය ඉමහත් ශක්තියක් වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළා. සිය ගායන කුසලතාව සමාජ අසාධාරණතාව සහ යුක්තියේ අනහැරේ බවට පත්කර අලුත් ලොවක් ගැන සිතීමට පරපුරකට දිරිය දුන් සැබෑ ශ්‍රී ලාංකීය සත්‍ය හඬ ලෙස අභවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනී මහත්මිය සැලකිය හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඇයගේ අභාවය සම්බන්ධයෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. සිය ජීවිතය තුළ ලද පන්නරේ සමගින් පොදු ජනතාවගේ දුක කඳුළු දහදී හඳුනාගෙන සිටි ඇය පීඩිත ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මර්ධනකාරී රාජ්‍ය යාන්ත්‍රණයට එරෙහිව සටන් වැදුණා. මව්බිම පත්තු තිබූ ඛේදනීය තත්ත්වය පිළිබඳ සංවේදී වූ නන්දා මාලිනියගේ නාමය සදා අනුස්මරණීය බව ජනාධිපතිවරයා කියා සිටියා. මෙරට සංගීතයට සහ ජන සමාජයට සිදු කළ මෙහෙවර සිහිපත් කරමින් නන්දා මාලිනිය වෙනුවෙන් ITN සහ ලකඬ තබන සටහනයි මේ.
4: තත්කාලීන සමාජයේ ආර්ථික, සමාජ, දේශපාලන වශයෙන් පීඩාවට පත් වූ තරුණ ජනතාවගෙන ගිය අනවරත අරගලේ ගීතය බවට පත්ුණේ ඇය විසින් ගායනා කළ ගීතයයි. නිර්දය ලෙස සමාජ අසාධාරණයේ විවේචනය කළ ඇය එවකට පැවති දේශපාලන යාන්ත්‍රණය තද බල ලෙස විවේචනය කිරීමට ගීත කලාව අවියක් කරගත්තා. එනිසාම ඇයට එවකට පැවති පාලන තන්ත්‍රයෙන් මරණීය තර්ජනය එල්ල වූ අතර තමන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා සැඟව සිටීමට පවා සිදු වුණා. තත්කාලීන සමාජය පුරා පැතිර ගිය පැවතුණු අසාධාරණ සමාජ ක්‍රමයට එරෙහි ජනතා අරගලය කලාවෙන් පෝෂණය කළ නන්දා මාලිනිය එදා මෙදා තුර අපේ රටේ බිහි වූ අග්‍රගණ්‍යම කලාකාරිණියයි. ආගමික පතාවත් වලින් පසුවද දෙහෙට අවසන් ගෞරව දැක්වීමට ජන ගඟක් ගලා ආවා. විවිධ ප්‍රදේශවලින් මෙසේ පිරිස් පැමිණ අවසන් ගෞරව දැක්වීම සිදු කළා. ඉන් අනතුරුවයි බොරැල්ල කනත්ත වෙත දේහය රැගෙන

ගලන ගඟක ජීවිතේ ගල්බුරුළු අතරින් බාධක මැදින් නිහඬවම මහමුහුද සොයා ඇදී යන කඳු මුදුනින් ඇරඹුණු ඒ ගමන බාධක හමුවේ කිසිදා නැවතුනේ නැත. දිය රැලි අතරින් පැන නැගුණු කඳුළුද සිනහවෙන් දිය කර හැරියා මිස හැපි හැපි දෙගුඩ තලා ගැලුවද සියල්ල අවසානයේ සංසුන්ව මහමුහුදට එකතු වන්නාසේ සංසාරේ ඒ අසිරිමත් ගමන නිමා කරමින් ඔබත් නිවන නම් වූ ඒ මහා සාගරයට එක් වූවාද? දිය රැලි බැස ගියද ගඟ ගලා ගිය මග ඉතිරි වූවාසේ ඔබ තබා ගිය ස්වර රටා අපේ මතක තීරේ සදා නොමියෙනු ඇත. ජාතියේ යශෝරාවය, සිංහල සංගීතයේ ගාන්ධර්ව අක්ෂරාවය, ආචාර්ය නන්දා මාලනියනි ඔබට අචරාමර නිවන්සුව ප්‍රාර්ථනා කරන්න.

0: ಶ್ರೀಲಂಕೆಯ ಜನತಾವಗೆ ಯಶೋರಾವೆಯವು ಆಚಾರ್ಯನಂದ ಮಾಲ್ನಿಗೆ ಅಡುವ ಕಿಸಿವಿಗುಟ ಕಿಸಿಲೆಸಕ ಕಿಸಿವಿಟೆಕ ಮೆರಟ ಕಲಾವತುಲ ಪಿರವಿಯ ನೊಹಕಿ ಬವಾಯಿ ಕಲಾಕರುವನ್ ಪವಸನ್ನೆ
1: ದಶಕ ಅಟಕಟ ನೋಡು ಕಾಲಕ್ತಿಸ್ತೆ ಅಯ ವಿಸಿನ್ ಕರ್ಲಾದ ನಿರ್ಮಾಣಾತ್ಮಕ ಮದಿಹತ್ವೀಮ ಸಹ ಲಂಕಾವೇ ಮನುಷ್ಯ ಜೀವಿತ ಸುಪುಷ್ಪಿತ ಕಿರೀಮ ಸಂದಹ ಅಯ ವಿಸಿನ್ ಸಿದುಕರಪು ಗಾಯನೆ ಅಸಮ ಸಮಯ ಅದ್ವಿತೀಯ ತಿಯಾರತೆ ಮಂಗಿತಾನೆ ಆಯ್ ದಶಕ ಗಣನಾವಕಟ ಹೋ ಶತವರ್ಷ ಗಣನಾವಕಟ ನಂದಾಮಾಲಿನಿ ವಗೆ ನಿರ್ಮಾಣ ವೇದಿನಿಯ ಲಂಕಾವೇ ಪಹಲವೈ ಕೇಳ ನಿಕಮಟ ಹಿತಾನೆ ನಂದಾಮಾಲಿನಿಗೆ ತೊರವ ಅಪೇ ಜೀವಿತ ಹಿತುವತ್ತೇಮ ಏ ಮೊನತರಂ ಹಿಸ್ ಜೀವಿತ ಬೌರ ಪತ್ರ ಕೇಳ ಇತನದಿ ತಮ ಅಪಿಟ ತೇರೆನ್ನೆ ನಂದಾಮಾಲಿನಿ ಮೊನತರಂ ಗ್ಯಾಂಬುರು ಲೆಸ ಅಪೇ ಭಾವಲೋಕೆ ಆಮಂತ್ರಣೆ ಕರ್ನೋದ ಕೇಳ
2: ನಂದಾಮಾಲಿನಿ ಮಹಾತ್ಮಿಯಗೆ ವಿಯೋವ මං හිතන්නේ අද මුළු රටටම පුදුම විදියට දැනෙනවා ඒක මේ එන ජනගංගාවෙන් පේනවා තරුණ පරම්පරාවට ඇය දුන්නේ ගීතයේ අපේකම ගීතයට හදවතින් භාවය දැනෙන්න ඕන විදිය ඔය වගේ ගොඩාක් හරි සරල හැබැයි හරි ගැඹුරු දෙයක් ඇයගේ හඬේ ඇයගේ ගීතේ තිබ්බා ඉතාම සරලව කිව්වොත් එහෙම නන්දාමාලිනී මහත්මිය කියලා කියන්නේ අපේ රටේ සංගීතයේ ගීතයේ මව ලෙස හඳුන්වන්න පුළුවන්
3: ලංකාවේ සංගීතය පෝෂණය කරපු ලංකාවේ සංගීතයට නව මානයක් ඇති කරපු ගායක ගායිකාවන් අතර උඩින්ම හිටිය අපේ නන්දාමාලිනී මහත්මියගේ අභාවය මම පොඩි කාලේ ඉඳන් සැහෙන ආදරයෙන් එතුමිගේ ගීත අහපු කෙනෙක් සහ එතුමිගේ කොන්සර්ට් වලටත් මම ගිහිල්ලා තියෙනවා ඒ කියන්නේ 80 ගණන් වල මම ඉස්කෝලේ යන ළමෙක් හැටියට ලංකාවේ සංගීතය කියන්නේ එතුමිය
4: නන්දාමාලිනී මහත්මිය කියන්නේ අපේ ශාස්ත්‍රයට තිබ්බ ලොකු මැණිකක් ඇයගේ සංගීතය තුලින් මං හිතන්නේ ලංකාවේ ගොඩක් දේවල් වෙනස් වෙච්ච තැනක් තරුණ පරම්පරාවේ ගායිකාවන්ට කෙනෙක් මහා කෙනෙක් හරි ලොකු ස්ට්‍රෙන්ත් එකක් වුණා ඒ අඩුව කවදාවත් පුරවන්න බෑ
5: මං නන්දාමාලිනී වන්දිතලි තමයි අපි හඳුනගත්තේ. ඉතින් මොකක් හෝ හේතුවකට මහා මෙන් හරි මාතින් ඈත ගීතයක් ලියුණා ඒකාරී පිපුණු බලේරෝ කියන ගීතය. ඒ ගීතය ඒකේ ජනප්‍රිය ගීතය බවට පත් වුණා වගේම ලංකාවේ යශෝරාවේ කියන තත්ත්වෙට ගෞරවයට පාත්‍ර වුණු නන්දාමාලිනීගේ ඇසුර ලබන්ට මං භාග්‍යමත් වුණා. ඒ ගැන මට අද ලොකු සංවේගයක් තියෙනවා.
0: ශ්‍රී ලංකේ සංගීතයේ තුල ජනහදව දිනකනෙමින් ජනාදරයට පාත්‍ර වූ ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දාමාලිනී මහත්මියගේ අභාවය පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එදී ගායනීට අමතරව ඇය සිදු කළ සමාජීය මෙහෙවර පිළිබඳවද ඇගීමට ලක් කර තිබුණා. අභාව ප්‍රාප්ත ප්‍රවීණ ගායිකා නන්දාමාලිනී මහත්මිය සියහඬින් ශ්‍රී ලංකාවේ දේශපාලන සහ සමාජීය පෙරළිවලට ජීවේ ලබා දුන් බවයි BBC මාධ්‍ය වාර්තා කර තිබුණේ. සමාජ ගැටලු ස්පර්ශ කරමින් අසාධාරණයට එරෙහිව නැගී සිටීමට ජනතාවට ආයාචනා කළ ඇගේ පවන ඇල්බමයේ ගීත ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා කැළඹිලි සහිත යුගයක් වූ 1980 වසරවලදී තහනම් කිරීමට ද ලක් වූ බව BBC මාධ්‍ය සඳහන් කළා. කෙසේ වෙතත් ඇගේ ක්‍රියාකාරීත්වයේ ඉන් නොනැවතී අඛණ්ඩව පැවති බවත් තරුණ වෙරකියාව සමාජ අසමානතාව සහ ප්‍රභූ පන්තියට එරෙහිව සිය කලකිරීම ප්‍රකාශ කිරීම ආදිය නන්දාමාලිනීගේ ගීත තුළ දක්නට ලැබුණු බවයි BBC මාධ්‍ය වාර්තා කර තිබුණේ. මේ අතර ද හින්දු වෙබඩ නන්දාමාලිනී මහත්මියගේ අභාවය පිළිබඳව වාර්තා කර තිබෙනවා. එහිදී 1970 සහ 1980 දශකවල දිවයිනේ දේශපාලන හා සමාජීය පෙරළි මැද ජනතාව සමග රැඳී සිටි අග්‍රගණ්‍ය ගායිකාවක් ලෙසයි ද හින්දු වෙබඩවිය නන්දාමාලිනී මහත්මිය පිළිබඳව සඳහන් කර ඇත්තේ. ඇයගේ සංගීත දිව්‍ය හා සුවිශේෂී නිර්මාණකමුතු මගින් ශ්‍රී ලංකාවේ දේශපාලන පසුබිම පරිණාමය වූ ආකාරය පිළිබඳවත් ද හින්දු වෙබඩවිය වාර්තා කර තිබුණා. එම කැළඹිලි සහිත වකවානුව තුළ ශ්‍රී ලංකාවේ පැවති ජාතිකවාදී සහ ප්‍රගතිශීලී දේශපාලන ප්‍රවාහයන්ගේ විවිධ පැතිකඩයන්ද මනාව අනාවරණය කරන බවයි මෙම වෙබ්බඩවිය වාර්තා කරන්නේ. ඇයගේ පවන ප්‍රසංගමාලාව මගින් සමාජ සාධාරණත්වයේ ඉල්ලා සිටින අතරතුර රාජ්‍ය මර්ධනයට සහ බලහත්කාරයෙන් අතුරුදම් කිරීම වලට එරෙහිව විරුද්ධය පිළිබිඹු කෙරෙනු බවද ද හින්දු වෙබ්බඩවිය සඳහන් කරනවා. පළාත් සභා මගින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 අයවැය සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පළාත් සභා සඳහා 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. පළාත් මට්ටමින් මෙවන විට සංවර්ධන ව්‍යාපෘති 30,923 ක්‍රියාත්මක වනවා. අධ්‍යාපන සෞඛ්‍ය කෘෂිකර්ම පශු සම්පත් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර පිළිබඳ මෙහිදී අවධානය යොමු කර තිබෙනවා. මධ්‍යම රජයේ සහ පළාත් සභා එක් ප්‍රතිපත්තියක් තුළ තම විශේෂ සීමාවට අයත් ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. ජාතික ප්‍රතිපත්ති මත පිහිටා වැඩසටහන් සැලසුම් කිරීම මධ්‍යම රජයට පැවරෙනවා. ඒ මත ව්‍යාපෘති සැලසුම් කර ක්‍රියාත්මක කිරීම පළාත් සභා මට්ටමින් සිදුවිය යුතු බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. මන සම්බන්ධීකරණයකින් ව්‍යාපෘති ක්‍රියාත්මක විය යුතු වනවා. සම්පත් නාස්තිය අවම කළ යුතුයි. අත්‍යවශ්‍ය ව්‍යාපෘති ප්‍රමුඛතාගත කිරීමට අවස්ථාව ලැබෙන බව ජනාධිපතිවරයා සඳහන් කළා. විදෙස් ණය සහ ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති උපරිමයෙන් සාර්ථක කර ගැනීමට නිසි කලට අවසන් කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමේ අවශ්‍යතාවද මෙහිදී පෙන්වා දුන්නා. තවත් බොහෝ කරුණු සාකච්ඡා කර තිබෙනවා. පාසල් පද්ධතිය යළි ස්ථානගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳවද අවධානය යොමු වුණා. සිසුන් 50කට අඩු පාසල් ඒකාබද්ධ කිරීමේදී එම පාසල් වෙත ගොස් ඒවායෙහි පවතින භෞතික තත්ත්වය සහ දත්ත අධ්‍යයනය කරමින් තීරණ ගැනීම වැදගත් බව ජනාධිපතිවරයා කියා සිටියා. සමූපකාර යාන්ත්‍රණය සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය මෙන්ම යන්ත්‍රෝපකරණ සැපයීම ආදී කටයුතු සඳහා පළාත් සභා දායක වෙමින් සිටින බව සාකච්ඡාවේදී ප්‍රකාශ කෙරුණා. සියලු පළාත් සභාවල පවතින තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය පියවීම සඳහා කඩිනමින් එම නිලධාරීන් බඳවා ගන්නා ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. දිට්ඨුව ආපදා තත්ත්වයේ හේතුවෙන් රජයේ වෙන් කළ රුපියල් බිලියන 500ක ප්‍රතිපාදන අතුරින් රුපියල් බිලියන 102ක් පළාත් සභාව වෙත ලබා දී ඇති බවද මෙහිදී හෙළිවුණා. ඊට අදාළ ව්‍යාපෘති කඩනම් කරන ලෙසයි ජනාධිපතිවරයා කියා සිටියේ. දකුණු ආසියාවේ වඩාත්ම ධනාත්මක ආකල්ප සහිත රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. දකුණු ආසියානු ජනතාව ආකල්ප පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයයි සමීක්ෂණය සිදු කළේ. ඔවුන් සිදු කළ අධ්‍යයනයට අනුව ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වඩාත්ම ධනාත්මක ආකල්පයක් සහිත රට බවට පත්ව තිබෙනවා. බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව මුල් කරගෙනමින් මෙම සමීක්ෂණය සිදු කළා. බංග්ලාදේශයේ, ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල සමීක්ෂණයට යොදාගත් අයගෙන් අඩකට වැඩි පිරිසක් ශ්‍රී ලංකාව පිළිබඳ ධනාත්මක ආකල්ප පළ කර තිබෙනවා. එහිදී ඍණාත්මක අදහස් පළ කර ඇත්තේ 3/1 හෝ ඊට වඩා අඩු පිරිසක්. සමීක්ෂණයට ලක් වූ සිසු රටවල් මගින් ශ්‍රී ලංකාව අඛණ්ඩව ධනාත්මක ප්‍රතිරූපයක් පවත්වා ගනිමින් කැපිපෙනෙන ගමනක නිරත වන බවයි සමීක්ෂණයේදී හෙළිවුණේ. ඒ අනුව සිසු රටවල ජනතාව තුළ ශ්‍රී ලංකාව පිළිබඳ ආකල්පමය වෙනසක් සිදුව තිබෙනවා. සමීක්ෂණය අනුව පාකිස්තානය පිළිබඳව ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ බොහෝ පිරිසක් ධනාත්මක ආකල්ප දැරුවද ඉන්දියාවෙන් පාකිස්තානය පිළිබඳ ලැබී ඇත්තේ ඉතාම අඩු කැමැත්තක්. කාලයත් සමග ශ්‍රී ලංකාව කෙරෙහි ඇති ජනප්‍රියත්වය වර්ධනය වී ඇති බවයි PU පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයින් පෙන්වා දෙන්නේ. 2024 වසරට සාපේක්ෂව ශ්‍රී ලංකාව කෙරෙහි ඉන්දියානුවන් තුළ පවතින ප්‍රසාදය 6%කින් ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රතිචාර දැක්වුවන්ගෙන් 63%ක්ම සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වැදගත්ම මිතුරා වන්නේ ඉන්දියාව බවයි. අද වන විට දේශපාලන සංස්කෘතිය වෙනස් කර ඇති බැවින් විපක්ෂයේ පිරිස් ආණ්ඩුවට එරෙහිව අසත්‍ය ප්‍රචාරගෙන යන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. වැලිපැන්න ඌරගඩ ප්‍රදේශයේ පැවති දේශපාලන ක්‍රියාකාරීන්ගේ හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
6: දේශපාලන සංස්කෘතිය වෙනස් කළා කියලා කලින් ජනතාවගෙන්ම යටිච්ච කට්ටිය ඒක නිසා තමයි තැන් තැන් වල එකතු වෙවි ආණ්ඩුවේ එහෙම කුමන්ත්‍රණය කරන්න පුළුවන්ද කියලා බලන්නේ බොරු බේකල් මොකරුවා. CID එකෙන් FCID එකෙන් අලස් කම සමෙන් විමර්ශන කටයුතු වේගෙන් සිදු කරනවා. නීති දෙපාර්තමේන්තුව නඩු පවරනවා. අධිකරණ ඉදිරිපත් කරාම කෙනෙක් රිමාන්ඩ් බන්දනාගාරගත කරනවා නැත්නම් අප පිට ඉන්නවා එක්කෝ නැත්නම් සැක පිට ඉන්නවා. ඔහොම තමයි. ඉතින් ඒ කට්ටිය කලබල වෙන එක තේරුම් ගන්න පුළුවන්. හැම පැත්තකම රටේ වෙනසක් වෙලා තියෙනවා. ලෝක පිළිගැනීම වැඩි වෙලා තියෙනවා. මොකද කදෝදේ මාධ්‍ය වල වාර්තා කරලා තියෙනවා. මේ දකුණු ආසියාවේ රටවල් කීපෙකින් ඉන්දියාවෙන්, බංග්ලාදේශයෙන්, පාකිස්තානයෙන් සාමාන්‍ය මිනිස්සු ගැහුවට පස්සේ ඒගොල්ලෝ දකුණු ආසියාවේ යන්න කැමති රට මොකද්ද කියලා ඒගොල්ලෝ ලංකාව කියලා තියෙනවා 50-55. පොදුවේ ගත්තොත් එහෙම මේ දකුණු ආසියාවේ හැම රටකම පිළිගැනීම රට බවට පත්ලා තියෙනවා. මේ ආදී හැටියට මේ ඔක්කොගෙම කියවෙන්නේ රට ඉස්සරහට එන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි අපි මේවා කරනකොට අර පරණ දේශපාලන සංස්කෘතිය හිටපු අය ජනතාවගෙන්ම ජීවත් වෙච්ච අය දේශපාලනේ හරහා ව්‍යාපාර කරපු අය කලබල වෙලා දැන් කල්ලි ගහලා එක එක දේවල් කරන්න පටන් අරගෙන තියෙනවා. ඔබට ඒවා පේනවා. බොරු ප්‍රචාර කරනවා, බොරු කියනවා කියලා, මානගහමන බොරු කියලා. ඒවට අහු වෙන්න ඕනේ. අපි කරගෙන යන වැඩ කටයුතු අනාගතය පැහැදිලි.
0: පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදු කළ වැටලීම් 108කදී භාණ්ඩ ලබාගත් ආකාරය තහවුරු කරන නිසි ලදුපත් බිල්පත් හෝ ඉන්වොයිස් ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ ව්‍යාපාරික ස්ථාන 84ක් හඳුනාගෙන තිබෙනවා. පරිභෝගික අධිකාරිය පසුගිය 18 සහ 19 වන දිනවල අනයිනික ආලේපන බෙන්ව පවන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් වැටලීම් සිදු කළා. අනයිනික කළ සම පැහැපත් කිරීමේ ආලේපන, මුහුණුවා ශරීර ආලේපන, සුවඳ විලවුන්, කේශ ආලේපන, ක්‍රීඩා පාවහන් සහ අනිකුත් අනයිනික පාවහන් ඇතුළු විවිධ භාණ්ඩ පරීක්ෂාවට ලක් කෙරුණා. ඒ දිවයිනේ විවිධ ප්‍රදේශවලදී එදී රුපියල් මිලියන 1.5කට අසන්න වෙළඳපොළ වටිනාකමක් සහිත භාණ්ඩ පාරිභෝගික අධිකාරී නිලධාරීන්ගේ බහරීට ගෙන තිබෙනවා. මේ අතර මේ වසරේදී ක්‍රීම් හා දීර වර්ග සම්බන්ධයෙන් වැටලීම් 785ක් සිදු කළ බවයි පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ. මහනුවර ඓතිහාසික ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද වීදි සංචාරය කෙරෙනවා. පසුරු 6:28ට උතුරු දිශාව බලා පෙරහැර ආරම්භ කෙරුණා. ඊයේ පැවති කුඹල් පෙරහැර නැරඹීමට විශාල පිරිසක් එක්ව සිටියා. දළදා මාලිගය ඇසලින් ආරම්භ වූ පෙරහැර දළදා වීදිය ඊ.එල්. සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට වෙත් ගෙවදීම සිදු වුණා. ඊයේ පෙරහැර කරඬුව වැඩම කරවීම සිදු කළේ ශ්‍රී දළදා මාලිගයේ පුලතිසි රාජා හස්තියා විසින්. පෙරහැර මංගල්‍යයේ පළමු රන්තුලි පෙරහැර හෙට ආරම්භ කිරීමට සිළු කටයුතු සූදානම් කර ඇති බවයි එහි සිටින අපනියෝජිත චරිත දරංචිය පවසන්නේ. විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු තරුණ ප්‍රජාව විෂ මද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ ප්‍රවණතාව හෙළගොස් ඇත්තේ ඔවුන්ගේ ගැටලුවලට දෙමාපියන්ගේ ඇහුම්කන් දීම, සීමා වීම, සංවාදයන් විවෘත නොවීම ඇතුළු සබඳතා පළුවිදු වීම හේතුවෙන් බව මනෝවෛද්‍ය මහාචාර්ය අමිල ඉසුරු මහතා පවසනවා. විෂ මද්‍රව්‍ය තුරන් කිරීමේ රටම එකට ජාතික මෙහෙයුම යටතේ පැවති දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ පිළිබඳව පැහැදිලි කළා.
7: මේ මද්ද්‍රව්‍ය වලට හුරු වෙච්ච පුද්ගලයන් ඒකෙන් මිදෙන අවස්ථා අපි ඕන තරම් දැකලා තියෙනවා. මේ මද්ද්‍රව්‍ය වලට පුද්ගලයන් භාවිතා කරන එකෙන් අයින් වෙනකොට ඒ මද්ද්‍රව්‍ය වෙළඳාම් කරන පුද්ගලයන්ගේ ලාභය අඩු වෙනවා. ඒකත් එක්ක ලංකාව තුල මේ වෙනකොට අපේ දරුවන්ට මද්ද්‍රව්‍ය වලට හුරු කරගන්න මේ මද්ද්‍රව්‍ය වෙළඳාම් කරන අය ලොකු උත්සාහයක් දරමින් ඉන්නවා. පාසල් වල කරපු පර්යේෂණ වලින් පෙන්නනවා දරුවන් මද්ද්‍රව්‍ය වලට හුරු කරගන්න හුරු වෙන එක යම්කිසි ප්‍රවණතාවයක් තියෙනවා කියලා. විශ්වවිද්‍යාලවල දරුවන් මද්ද්‍රව්‍ය වලට හුරු කරගන්න එකට යම්කිසි ප්‍රවණතාවයක් තියෙනවා කියලා අපිට පේනවා. දෙමව්පියන්ගේ කාර්යභාරය මොකක්ද? දෙමව්පියෝ විදියට මොකද්ද කරන්න පුළුවන් තමන්ගේ දරුවා ආරක්ෂා කරගන්න? මට හිතෙන එක තමයි වැදගත්ම, තමන්ට පුද්ගලිකව බලපාන වැදගත්ම ප්‍රශ්නේ. අපි දෙමව්පියෝ විදියට දරුවන් එක්ක හොඳ කතිකාවතක් ගොඩනගා ගන්න පුළුවන් නම් දිනපතා තමන්ගේ කාර්යබහුල ජීවිතයෙන් දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් යොමු කරන්න පුළුවන් නම් දරුවට තමන්ගේ ප්‍රශ්න, තමන්ගේ යාළුවා මෙන්න මේ වගේ දෙයක් මට යෝජනා කරා, මට මගේ ඉස්කෝලේ තියෙන ප්‍රශ්න ටික, ඒ වගේ දේවල් දෙමව්පියෝ එක්ක සාකච්ඡා කරන්න පුළුවන් ආරක්ෂිත පරිසරයක් ගෙදර නිර්මාණය කරගන්න එක ඉතාමත්ම වැදගත් කාරණාවක්. ඒත් එක්කම අපේ දරුවාගේ එදිනෙදා තියෙන මානසික පීඩනයන් අඳුරගන්න එක, දරුවාගේ අවශ්‍යතා අඳුරගන්න එක, ඒවට සංවේදීව ඇහුම්කම් දෙන එක පවුල තුල එදිනෙදා ජීවිතයේ කොටසක් බවට පත් කරගන්නතොතින් තමන්ගේ දරුවා මේ මද්ද්‍රව්‍ය උදරින් ආරක්ෂා කරගන්න එක ආකාරය. අපේ දරුවන්ට කියලා දෙන්න පුළුවන් නම් තමන් අකමැති දෙයක් කරන්න පොළඹවා ගන්නකොට ඒකට අකමැති වෙන ජීවන කුසලතාවේ දරුවට උගන්වන එක, ගෙදර තුල උගන්වන එක අතිශයින්ම වැදගත්.
0: හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට නිදහස ලබා දෙන්නේ ඉල්ලා පාකිස්තානයේ පුරා දැවැන්ත පාගමනක් සූදානම් කර තිබෙනවා. බන්ධනාගාරගත කර සිටින ඉම්රාන් ඛාන් නිදහස වුවද ඔහු නැවත හමුදාව හෝ හමුදාපති අසින් මොනීර් සමග කැටුමකට නොයන බව ඔහුගේ ප්‍රධාන උපදේශකයෙකු වන දුල්ෆිකාර් බුකාරි කියා සිටියා. පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉම්රාන් ඛාන්ව වෛද්‍ය ප්‍රතිකාර සඳහා රොහල්ගත කිරීමට ලබා දුන් නියෝගයෙන් පසු රටේ අනාගතයේ වෙනුවෙන් පවතින දේශපාලන නොසන්සුන්තාව අවසන් කිරීමට තම පක්ෂයේ සූදානම් බවයි ඔහු පවසන්නේ. 73 හැවිරිදි ඉම්රාන් ඛාන්ව පැය 48ක් ඇතුළත පෞද්ගලික රොහලකට මාරු කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණයේ බලධාරීන්ට දැනුම් දී ඇත්තේ. ස්විට්සර්ලන්තයේ ලොසැන්හි පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉස්සවුව ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවේ රුමිෂ් තරංග පතිරගේ සමත් වුණා. රුමිෂ් තරංග මෙම ඉස්සවුව ජයග්‍රහණය කළේ මීටර 88.14 දුරක් හෙල්ල විසිකරමින්. දෙවන ස්ථානයට පත් වූ නිරජ් චොප්‍රා මීටර 88.05 දක්ෂතාවක් වාර්තා කළා. මීටර 86.69 දුරක් හෙල්ල විසිකර ඇන්ඩර්සන් පීටර් හිමිකරගත්තේ තුන්වන ස්ථානයයි.
8: ලක්කඩ ප්‍රවෘත්ති යළි සිරස්තල.
0: නන්දා මාලිනිය රටම හඬවා දැයින් සමුගනී. ජනපතිගෙන් මාලිනියට ශෝක පණිවිඩයක්. නන්දා මාලිනියගේ අඩුව කිසිවෙකුට පෙරවිය නොහැකි බව කලාකරුවන් කියයි. පළාත් සභා සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ ජනපතිගේ අවධානය. දකුණු ආසියාවේ ධනාත්මක ආකල්ප සහිත රට ශ්‍රී ලංකාව බව සමීක්ෂණයකින් හෙළිවේ. ඉම්රාන්ට නිදහස ඉල්ලා පාකිස්තානයේ දැවැන්ත පාගමනක්. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිබාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
8: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
9: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
10: මොබිට් එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
11: වෙලාව සවස 6:56.

0: ලාංකික විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිටහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් ලකන්ඩ Radio ITN

0: ITN රටට වග කියන රේඩියෝ
1: රාත්‍රි 7යි විනාඩියකයි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මම නම් දැන් මානම රිලැක්ස්
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්

0: සියම් දෑයක බස ගීතය දක්වා වර්ධනය වීම යනු ඒ දැය සභ්‍යත්වයට පැමිණි සිටින බව කියන ප්‍රධාන සාක්ෂිය. මේ සාක්ෂිය අපිට සාක්ෂාත් කළ ජාතියේ ශිෂ්ටාචාරයට යථාර්ථවාදී ගී සමුච්චයක් එකතු කළ ශ්‍රී ලාංකේය යතිවර සම්ප්‍රදායේ මහා ගී ගොඩක් රචනා කළ පඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ අපවත් වී වදාළ බව ඔබ සියලු දෙනා දන්නා කාරණාවක්. උන්වහන්සේගේ ගීත සමුච්චය ඇතුළේ අද හැඟුම් වරුසාව සැරිසරන්ට කල්පනා කරන්නේ අන්නේ කාරණාව නිසාමයි. මිනිසුන්ගේ ජීවිත ඇතුළේ ඔවුන් මුහුණ දුන් විවිධ දුක් කම්කටොළු තමන් විසින්ම අවබෝධ කරගෙන ඒ සියල්ල තුළ පෑයක ධර්මානුශාසනාවකට වඩා යථාර්ථවාදී දැක්මකින් සමාජගත කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ ලියු සෑම ගීතයක් තුළම අපිට යම් ආකාරයක මානව ප්‍රගමණයට අවශ්‍ය කරන සංකල්ප රසක් කලාකරුවෙක්ගේ සිතුවිල්ල තුළින් ලබා දුන් වග නොරහසක්. මේ වැඩසටහන මින් පෙර පටිගත කරන ලද්දක්. උන්වහන්සේ මා සමගින් ප්‍රකාශ කළ යම් යම් කාරණාවන් මින් පෙර කිසිදු මාධ්‍යයක ප්‍රකාශ නොකළ බවත් මට හොඳට මතකයි. ප්‍රේමසිරි ගම්බුදවත්තත් මමත් අද හැඟුම් වරුසාවෙන් එදා සියපත් පොකුර වැඩසටහනට උන්වහන්සේ වැඩම කළ මොහොතේ ප්‍රකාශ කළ සටහන් ඇසුරෙන් මේ වැඩසටහන ඔබට සමීප කරන වග සටහන් කරන්න කැමතියි.
1: කිසියම් රටක දෛක භාෂාව ගීතයක් බවට පත් වෙනවද? ඒ භාෂාව ගීතයක් බවට පත් වීම ඇතුලේ ඒ රටේ ජීවත් වන මිනිසුන්ගේ සભ્યත්වය නිරූපණය වෙනවා.

කපයන ලංකාවේ මේ ගීතය තුළ බුදුබණ සොයාගෙන ගොස් ඒ ඔස්සේ බුදුබණ සංශ්‍රේෂණය කරන්න සම්නිවේදනය කරන්න නව මගක් සොයාගත් යටි පරම්පරාවේ ගීත රචක ස්වාමීන් වහන්සේලාගේ උත්තම රත්නය අපි අද පාද නමස්කාර පූර්වකව වන්දනා කරන්න මේ සුදුසුයි.

0: දහමේ පෝෂණය ගීතය හරහා බෙදා දුන් ඉතිහාසය අපේ හිත ඇතුලේ කකියුණා. අපි කුඩා කාලේ ඉඳලා උන්වහන්සේ රචනා කරන ලද ගී ඉතාම අපූර්වත්වයෙන් යුතුව මෙනෙහි කරමින් රස විඳිනවා. ඒ වගේම අපි ජීවිතය ඉගෙන ගන්නවා. අමුකර සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ නමස්කාර පූර්වකව සියපත් පුරට ඔබ වහන්සේව පිළිගනු ලබන්නේ. මේ කතාබහ ආරම්භ කරන්න මට හිතෙනවා ඔබ වහන්සේ 40 වසරක ගීපදාසිරිය සමරන වේලාවේ සසර දනව්වේ ආරාධනා පත්‍රයේ එක තැනක තිබෙනවා මේ ගිහි නම බීඑල් ආනන්ද කියලා සඳහන් වෙනවා. ඒ නිසා ඒ ආනන්දයේගේ ඉදීම ඒ ආනන්ද මේ බුද්ධ ශාසනය සමග සහසම්බන්ධ වීම දක්වා මේ හිත තුල පැලපදියම් වෙන කාරණා ටික මට හිතෙනවා මේ සියලු කතා වලට පෙරදරිව අපි කතා කළ යුතුයි කියලා. අවසර ස්වාමීන් වහන්සේ.
1: ඔව් ඇත්තටම දැන් මම ඉපදිලා තියෙන්නේ විසක් පොය දවසක. විසක් පොය දවසක ඉපදුණු නිසා එවකට හිටපු ඒ වෙලාව ඉස්පිරිදාලේ මොහොතේ හිටපු හෙදිය තමයි අපේ අම්මට කියලා මට ආනන්ද කියන නම දීලා තියෙන්නේ. ඒතර මගේ ගිහි නම ආනන්ද. හා හා. එදින් විසක් පොය දවසේ ඉඳ මහාන කරන්නත් හොඳයි කියලා හෙදිය ගියපු අදහස අපේ අම්මා පස්සේ කාලෙකදී ගෙදර ඇවිල්ලා ගම පුරාම කිව්වා. අපේ නන්දම්මලා මාමලා සියලු දෙනාම ගම් වැසියෝ අසල් ඇසියෝ සියලු දෙනාම දැනගත්ත විසක් පොය දවසේ ඉපදිච්ච හින්දා මේ මහාන වෙන්න හොඳයි කියන කාරණාව. ඒ ඔස්සේ ඒ අය කරන වැඩිහිටියෝ කරන කතාබහත් එක්ක මගේ මනසෙත් ඒ සම්බන්ධයෙන් කිසියම් ආකාරයක වස්තු බීජයක් ඇතුළත් වෙලා ඒක පෝෂණය වෙමින් පැවතුණා. ඊළඟට මම ඉගෙනගත්තු ස්කෝලේ අල්ලපු වැඩේ තියෙන්නේ පන්සලක්.
0: අපේ පාසල පොඩ්ඩක් මතක් කළොත් එහෙම
1: අපි කියන්නේ මොරෝක වැලිව විද්‍යා වැලිව බෞද්ධ මිශ්‍ර පාඨශාලාව කියලා කියන්නේ අපි ඉගෙනගත්තු පුංචි ස්කෝලේ. ඒකට අල්ලපු වැඩේ තිබුණේ ගංගාතිලක විහාරයේ කියලා අපේ ගමේ පන්සල. ඉතින් ඒ පන්සලට තමයි අපි බුදුම දින්න යන්නේ, පූජාවල් වලට යන්නේ පන්සලට. ඉතින් ඒ සම්බන්ධයක් තිබුණා. ඉතින් ඒ සම්බන්ධකම් මෝරාගෙන ඇවිල්ලා තමයි පස්සේ කාලෙක පැවිදි වෙන්න අවස්ථාව ලැබුණේ.
0: අපේ හැමතුරුනේ දැන් පෙර අපේ પરම්පරාව ගත්තාම අපි දකිනවා අපේ අත්තම්මලා අත්තලා මුත්තලා ඒ වගේම අපේ ඊට පසු પરම්පරාව දෙමව්පියෝ ඒ වගේම අපේ දරුවෝ හැටියට මේ සේරම යම් ආකාරයක එක පවුලක් විදිහට ජීවත් වෙච්ච රටාවක්. මේ හැමෝටම තිබුණා දහමෙන් පෝෂණය වෙච්ච වටපිටාවක්.
1: ඇත්තටම දැන් ඔය අපි ගෙවල් වල ඉන්නකොටත් ඒ කාලේ මේ රූපවාහිනී අන්තර වගේ දේවල් තිබ්බෙත් නෑ. බොහෝ ගෙවල් වල රේඩියෝ තිබුණෙත් නෑ. ඉතින් ඒ කාලේ අපි තමයි අහුවෙන්නේ බුදු සිරිත ස්කෝලේ ළමයි හැටියට කුපිලාම වත්තු කරගෙන බුදු සිරිත අපි හයියෙන් කියන අපේ ආච්චිලා සීලට හෙන්න යසෝදරාවත කියන වෙස්සන්තර ජාතකයේ කියන ඒ ඇත්තෝ ඒ අහගෙන ඉන්නවා අහගෙන ඉඳලා ඒ වගේම අවශ්‍යංගවලින් සාධුකාර දීලා ඒ තමන්ගේ පහන් සිත ශ්‍රද්ධාව ප්‍රකාශ කරේ ඉන්නවා.
0: සතර පොහෙට සිල් ගන්න යනවා.
1: සතර පොහෙට සිල් ගන්න යනවා විතරක් නෙවෙයි අපිවත් ඒ සඳහා එක්කගෙන යනවා. සෙල්ලාම අපට ජීවිතය හම්බෙන පුංචිම දහම් පාදට හම්බෙන්නේ ඔය ආච්චිගෙනුයි සීයගෙන.
0: අපි පළමු ගීතය ගායනා කරවන්න කලියෙන් විශාරද එඩ්වඩ් ජයකොඩිව කැඳවන්නේ එතුමා තනු නිර්මාණය කරලා අපේ ස්වාමින් වහන්සේගේ ජීවිතයට අර්ථකථනයක් දුන් ගීයක් ගායනා කරනවා. සිල්ගත් දෝතට පියුම් පිපෙනවා, පින් සිත් පුරවා බුදුන් වඩිනවා. මේ මිත්තණිය පිළිබඳ
2: කුඩා දරුවන් හරීම කැමති ආච්චිගෙන් එහෙම නැත්නම් අත්තම්මගෙන්

පින්නත මිත්තනියගෙන් බණ කතාවක් අහන්න, බණ පදයක් අහන්න, ඉපැරණි කවියක් අහන්න මේවට ඉතාමත් කැමති කුඩා දරුවන්. සමහර විට හිතෙනවා මේ අත්තම්මා එහෙම නැත්නම් ආච්චි තමයි මේ දරුවන්ට මුල්ම පාඩම් කියලා දෙන්නේ ජීවිතය පිළිබඳ. රචනා කළේ පූජ්‍ය රමුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ, තනුව නිර්මාණය කළේ මා විසින්, රෝහණ වීරසිංහයන් තමයි අතුරු සංගීතය නිර්මාණය කළේ.

0: එතකොට මේ අත්දැකීම උනේ මම අත්තම්මත් එක තමයි අත්තම්ම හතර පොයට සිල් ගන්නවා. 15ක පොය කවදාකවත් වරද්දන්නේ නැහැ. ඉතින් අපිවත් මාවත් සූදානම් කරගෙන ඒ සීල් ඇඳුම් හඳවගෙන අවවාදන ශාසනා කරගෙන වියතක් විතර දුර බලාගෙන ඇවිදින්න කියාගෙන සංවරය නැහැටි කියාගෙන අපිව පන්සල් එක් කරගෙන ගියා. ගිහිල්ලා මල් පහන් පූජ කරන්න, සීල් සමාදන් වෙන්න, දම් පහන් පූජ කරන්න, ඒ සියලුම ආගමික කටයුතු අපට පුරුදු පුහුණු කළා. පස්සේ කාලෙකදී පැවිදි වෙලා ලොකු මහත්තුණෙන් පස්සේ මට නිතරම සිහිපත් වෙන චරිතයක් තමයි අපේ ආත්මමගේ චරිතය. ඒ සිහිපත් වෙලා තමයි ඒ ගීතය මාතෙන් ලියවු.
1: අපේ ස්වාමීන් වහන්සේ ගිහි ජීවිතයේ ආනන්ද නම් ජීවත් වෙන කල්ලි කුඩා දරුවා මාතර කඹුරුගමුවේ ශ්‍රී වජිරඥාන පිරිවෙන් විහාරස්ථානයේ දොරකඩාසන කියවන්නේ. මේ දොරකඩාසන කියවීම සහ ඒ සහසම්බන්ධය මට එතන මේ පැවිදි ජීවිතය සමග ළඟ ආශ්‍රයක් ඇති කරන්න හේතු වෙච්ච කාරණාවක් කියලා.
0: ඔව්, ඇත්තටම අර පුංචි කාලේ නම්ම පැවිදි ජීවිතයට ආගමික ජීවිතයට ඒ පරිසරයට මගේ ඇල්මක් තිබුණා. පස්සේ කාලෙක මාතර කඹුරුගමුවේ ශ්‍රී වජිරඥාන පිරිවෙන් විහාරයේ තිබුණා දොරකඩාසනකට සහභාගී වෙන්න. එතනට ගියාම එතන පිරිවෙන. ඒ පිරිවෙනේ හිටියේ හරියටම මගේ වයසේ 25 විතර එතන හිටියා. ඕනනම් අවුරුද්දක දෙක පරතරයක් ඇතුව හිටියා. ඉතින් එයාත් එක්ක දවස් 3-4 එකට ජීවත් වෙන්න හම්බ වුණා. මේ පිරිස ඇසුරු කරන්න ලැබුණා, කතා බහ කරන්න ලැබුණා, වඳින්න පුදන්න ලැබුණා. මේ සියලු දේවල් එක්ක ඒ කටයුත්ත ඉවරලා එතනින් ගමට ආවෙන් පස්සේ මට විශාල තනිකමක් පාළුවක් දැනුණා. මහාන වෙන්න ආසාව ඇති වුණා. ඒ හිතලා ඒ සඳහා උනන්දු වුණා. හැබැයි අපේ පියා අපේ තාත්තා ඒකට විරුද්ධ වුණා. අම්මා මධ්‍යස්ථව හිටියා. කොහොම හරි හඬලා දොරලා හැපිලා මහාන වෙන ගියා.
1: 1963 මේ සිදුවීම සිදු වෙන්නේ. හැබැයි එතනදී අපේ හැමදෙන්නේ මට තියෙන ප්‍රශ්නයක් නගන්න ඔබ වහන්සේගෙන්. මේ ප්‍රශ්නේ නගන්න මම යනවා ඉතිහාසෙට. ඒ ඉතිහාසෙ එන්නේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයට මාලනී බුලත්සිංහල ගායනා කරපු ගීතයක් හරහා.

0: මම මේ මෙතෙක් කියාගෙන ආපු විදියට මට පෙර සංසාර පුරුද්දක් තිබුණාද මම දන්නේ නැහැ. කොහොම හරි මම සිය කැමැත්තෙන් කිසිම කෙනෙකුගේ පෙළඹවීමක් නැතුව ආසාවෙන් තමයි පැවිදි ජීවිතයට ඇතුළත් වුණේ. නමුත් මම පැවිදි වෙන දවසේ මගේ වයස දෙනමක් පැවිදි වුණා. පැවිදි වෙච්ච එක පොඩි හාඳුරු කෙනෙක් එළි වෙනකම්ම ඇඬුවා ගෙදර යන්න ඕනේ කියලා. ඊට පස්සේ ජීවිතේ නොයෙක් අවස්ථාවල මම මුණ ගැහිලා තියෙනවා. පැවිදි වෙලා ඉන්නවා නෝන් සිය කැමැත්තෙන් නෙමෙයි විවිධ හේතුන් නිසා. ඒක තමන්ගේ ලොකු හාඳුරුවෝ නෑදෑ වෙන හින්දා ඒ වගේ විවිධ සම්බන්ධකම් ඔස්සේ එහෙම පැවිදි වෙච්ච අය මම දැකලා තියෙනවා. ඒ ඔස්සේ තමයි මම මාලිපුරත් සිංහල ගායිකාව ලිව්වේ. ළමා වියේ කිරි සුවඳ ගියේ නැති ළමා වියේදිම කසාවතක් හැඳ පොඩි හාමුදුරුවෝ පුංචිම කාලේ තනියම හිටියද මහනුනේ කියන ගීතය කියන්න මුල් වුණා. මේක ආචාර්ය ප්‍රේමසිරි ගේමදාන සංගීතවත් කළා, මාලිපුරත් සිංහල ගායනා කළා. ඇත්තටම අන්නර වගේ දර්ශන තමයි මට ඒ ගීතය කියන්න මුල් වුණේ.
1: අපේ හාමුදුරුවන්ගේ ගීත විමර්ශනය කරනකොට හැම ගීතයක් ඇතුළෙම තිබෙන්නේ අපිට කතා කරන්න ගොඩනැගෙන පුළුල් වපසරියක්. ඒ වපසරිය ඇතුළේ අපි හිතන විදිය, අපේ ජීවිතය, එහා සම්බන්ධ වටපිටාව සහ අපේ චින්තන සම්ප්‍රදායන් තුළ අපේ ජීවිතයේ තිබෙන අනිත්‍යභාවය මේ සියල්ල මෙනෙහි කරවනවා. මේසා පළමු ගීතය හැටියට අපි රස විඳින්න තෝරාගන්නේ එම් ආර් චූලසිංහන් සංගීතවත් කළ, එඩ්වඩ් චයකොඩි ගායනා කරන මේ මියුරුසර ගීය. මේ එක්තරා විදිහකින් ප්‍රේම ගීයක් හැටියට හඳුනා ගන්නත් පුළුවන්. හැබැයි ඊටත් වඩා ජීවිතයේ අභ්‍යන්තරයට කිඳා බැහැලා කල්පනා කරන්න දෙයක් එකතු කරන ගීතයක් හැටියටයි මම නම් දකින්නේ. අපි ආරාධනා කරමු විචාරද එඩ්වඩ් චයකොඩි සර්.

0: අපේ හාමුදුරුවනේ මේ ගීතය අහගෙන ඉන්නකොට මට හිතුනේ දැන් බුදුදහමට අනුව අපි මේ ලෞකික සියල්ල පිළිබඳ කල්පනා කරනකොට අපි එක්තරා විදියක සංස්කාරයන් මෙනෙහි කරනවා. සමහර දේවල් තිබෙනවා ඉපදිලා නැති වෙලා ක්ෂය වෙලා යනවා. සමහර දේවල් ඒ කාලය ඇතුළත වෙනස් වීම වලට ලක් වෙනවා. ඒ නිසා කියන්නේ හිතන්න පුළුවන් සත්වෙක්. ඒ හිතන්න පුළුවන් මිනිසාට මේ ඉරහඳ යට ගීතයේ ඇතුළේ ඔබ වහන්සේ ගෙනෙන පණිවිඩය කුමක්ද?
1: ඔය ඇත්තටම අපි මුල්ම දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ තියෙනවා. පියේ විප්‍යෝගෝ දුක්ඛෝ අපියේ සම්ප්‍යෝගෝ දුක්ඛෝ ප්‍රියං හා වෙන්වීම දුකක් ප්‍රියංගෙන් වෙන්වීම දුකක් අප්‍රියං හා එකතු වීම සමාගමේ දුකක් කියලා අපි ඉගෙනගෙන තියෙනවා.
0: එහෙමයි.
1: ඉතින් ඇත්තටම අපේ පාසල් ජීවිතයේදී මේ වියෝ දුක දැනුණා. ඊට කලින් ගෙදරින් ඉඳලා පැවිදි වෙන ගිය දවස්වලත් ඒ වියෝ දුක දැනුණා. මම පැවිදි වෙන ගියන් පස්සේ අපේ ගෙදර හිටියේ අපේ අම්මගේ අම්මා අපේ ආත්මමත් අපේ ගෙදර හිටියේ. මම පැවිදි වෙන ගිය දවස්වල පස්සෙන්ද අපේ ආත්මම කිව්වලු දැන් මේ ගෙදරින් ඉඳලා වැඩක් නැහැ කියලා ආත්මමත් අපේ ගෙදරින් ගියාලු යන්නේ. මේ හැමදැනකම තියෙන වියෝ දුක. අපි පාසලෙන් අස්සලා තවත් පාසලකට ගියන් පස්සේ විශ්වවිද්‍යාලයෙන් තව මේ පිට වෙලා ගෙදර යන දවසට මේ රසායෙන් අස්සලා මාරු වෙලා යන දවසට මේ වියෝ දුක කියන එක මේ වෙන්වීම කියන ජීවිතේ හැම තැනකම තියෙන වෙන්වීම හමුවීම වගේම වෙන්වීමත් හැමතිස්සෙම අපේ ජීවිත තුළ නියෝජනය වෙනවා. හැමතිස්සෙම අපි හමු වෙනවා වෙන් වෙනවා හමු වෙනවා වෙන් වෙනවා. ඉතින් පමණක් හමුවීම අපට බොහොම දුක්බර වෙනවා. අපේ ලෙංගතුන් අනුව සෙනෙහවන්තකම් අනුව අපේ හිතේ තියෙන පැහැදීම අනුව හමුවීම් සහ වෙන්වීම් බොහොම දුක්ඛදායී තත්ත්වයට පත් වෙනවා. ඉතින් මේවා තුළ ජීවත් වෙන මේවා තුළ වේදනාවෙන් ඉන්න මායතුරු සියලු දෙනා වෙනුවෙන් තමයි මේ ඉරහඳයට හමු වී ආදරයෙන් කතා කරපු අය සෙනෙහ වඩපු අය ළඟපාත ගාත්මයගෙන මේ ගීතය
0: වහන්සේ මේ ගීත රචනා ශෛලියට ගීත රචනා කලාවට ප්‍රවිෂ්ඨ වෙන පිට ලංකාවේ ප්‍රකටව යතිවරයන් වහන්සේලා ගීත රචනා කිරීම පිළිබඳව අපිට අහන්න දකින්න ලැබුණේ අපේ හාමුදුරුවනේ බොහොම කලාතුරකින්.
1: ඇත්තටම මේ ගද්‍ය සාහිත්‍යය පද්‍ය සාහිත්‍යය පරිශීලනය කරපු භික්ෂු සමාජයක් අනුරාධපුර යුගයේ ඉඳන් අපේ ජීවිත කාලය දක්වාම පැවතීම යුගයේ යුගයේ පැවතීලා ආවා. ගීතය කියන මාධ්‍යයට ප්‍රවිෂ්ඨ වෙන භික්ෂුන් වහන්සේලා තුළ එච්චර කැමැත්තක් සහ උනන්දුවක් තිබිලා නැහැ. මොකද හේතුව නච්ච ගීත වායත බිසුක දස්සන මාලා ගන්ධ බිලේපන ආදී වශයෙන් ශික්ෂාපදයකුත් පනවල තිබුණා.
0: ඔබ වහන්සේ හිතන්නේ ඒකේ බලපෑමක් තිබුණද සිංහල ගීතයට?
1: සිංහල ගීතයට නෙමෙයි, මුත අපි බෞද්ධ සමාජය තුළ තිබුණා නච්ච ගීත වාදිත නැටුම් ගැයුම් වැයුම් වලින් අයින් වෙලා ඉන්න එක පිළිබඳව කතාවක් තිබුණා. ඊට පස්සේ දඹදෙණි කතිගාතේ තියෙනවා කාව්‍ය නාටකය ගරහිත විද්‍යා නූගත යුතු නූගැන්විය යුතු කියලා ඉගෙන ගන්නත් එපා උගන්නන්නත් එපා කියලා ඒ විදිහට නිර්දේ විදිහට
0: ප්‍රකාශනයක් තිබුණා. නමුත් දැන් දඹදෙණි යුගයේ ඔබ වහන්සේ මතක් කළා. එතකොට කෝට්ටේ යුගයට එනකොට අපේ ස්වාමීන් වහන්සේලා සංදේශ කාව්‍ය තුල ඉතාම අපූර්ව වෙනුම් අරගෙන එනවා නේද?
1: ඔව්, ශෘංගාරාත්මක වෙනුම් තියෙන සිසිවන උවන ඉංග ශෘංගගත හැක මිටින ඒ ආදිවාසීන් ශෘංගාරාත්මක වර්ණාවල් තියෙනවා. නමුත් ඒවා පද්‍යෙන් සහ ගද්‍යෙන් තමයි මේ සියල්ලම කරුනේ. මේ ගීතය කියන සංගීතය මුසු කරලා පනු නිර්මාණය කරලා ගයන ගීතයට සම්බන්ධයක් පන්සලේ තිබුණෙත් නැහැ, ක්ෂුන්නාදරයි නිරත වුණෙත් නැහැ. හැබැයි ඔය අතරතුරේ මට දැනුණු එක දෙයක් තියෙනවා. සාරාසංග කල්පලක්ෂයක් ලෞදුරා බුදුරජාණන් වහන්සේ පෙරම්පුරාගෙන ඇවිල්ලා බුද්ධත්වයේ ලබලා ඒ සීමාබෝධි මූලයේදී උන්වහන්සේගේ හිතර ඇති වුණා වූ සතුට උදානය ප්‍රකාශ කළේ අනේක ජාති සංසාරාන් සන්දා විස්සං අනිබ්බිසං කියන ගාථාව කියලා. ගාථා කියලා කියන්නේ පාලියෙන් සිංහලෙන් ගීත. එතන අපට පොඩි ඒ වගේ උදාසීනකම් අත්හැරලා මේ ගීතය කියන ශ්‍රේත්‍රය ඇතුල් වෙන්නේ පයි කියන පාඩම් හාඩම් අයින් කරලා අපට ඒකට ප්‍රවේශ වෙන්න හොඳ ශක්තියක් දෙනවා අනේක ජාති සංසාරාන් කියන ගාථාව. ඊට පස්සේ කාලෙකදී සිද්ධාර්ථ කුමාරය බුදු වෙනින් පස්සේ සුද්ධෝදන රජුට පණිවිඩ ගණනාවක් යවනවා ගමට එන්න කියලා. බුදුහාමර යන්නේ නැහැ. පස්සේ තමයි කාළුදාය ඇමතිතුමා ගිහිල්ලා ආරාධනා කරනවා ගමට වඩින්න කියලා. හැබැයි ගාථා 50කින් තමයි වර්ණනා කරන්නේ.
0: කිඹුල්ලත් පුර වර්ණනාවක් එදෙනවා.
1: එදෙනවා. ඔබ වහන්සේ එනකන් මෙතන සිට කිඹුල්ලත් දක්වාම හැම ගහකම මල් පිපිලා මල් බිමට වැටිලා පාවාඩේ දාගෙන ඉන්නවා. ගස්ස ලතු පිරෙන්න මල් පිපිලා ඔබ වහන්සේ වියම් බැඳගෙන ඉන්නවා. කුරුල්ලන්ට මේ ආරංචි දැන්නලා ගීත ගී කියා එහාට පියාඹිනවා මෙහාට පියාඹිනවා කියන මේ චමත්කාර ජනක වර්ණාවක් කළාම බුදුහාරගෙන කාලිදා යමදයට එහෙනම් අපි යන් කියලා පිටත් වෙලා යන පරිසර වර්ණාවට ඒ ගීතයට ගීතයෙන් කියන දෙයට මහා ඇල්මක් බුදුන් වහන්සේ තුමත් තිබුණා. මට මතක් එන්නේ අපේ සක්කපඤ්ඤ සූත්‍රයේ පංචසික ඇවිල්ලා බුදුන් වහන්සේ ඉස්සරහා සක්‍ර දෙවියන්දලා පසකින් ඉඳද්දි එයාට හිටියා සූර්යවච්චසා කියලා දෙවඟනක් හිටියා පෙම්මතියක්. ඒ පෙම්මතිය පිළිබඳව දෙම්මතිය වර්ණනා කරමින් පෙම්මතිය අඟපසඟ පබා වර්ණනා කරමින් ගීතයක් ගයනවා වීණා වයමින්. ඒකට සාවධානව සවන් දීලා ඒ ගීතයත් ඒ ගායනයත් ඒ වාදනයත් මනරම් ආකාරයෙන් වර්ණනා කරන බුදුහාමුදුරුවෝ. ඒක ඇත්තටම මේ කාමාශක්ත ගීතයක්. එහෙම වුණත් ඒ ගීතය කෙරෙහි උන්වහන්සේගේ අපහැදීමක් තිබුණයි කියලා කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. මෙන්න මේ කරුණු කාරණා අපව ප්‍රබෝධමත් කළා, අපිව දිරිමත් කළා මේ වර්තමාන ගීත කලාව තුළ නියැලෙන්න.
0: අපි හැමදෙරෝනේ ඔබේ ගීතයේ ලක්ෂණ, ඔබ වහන්සේගේ ගීතයේ ලක්ෂණ පිළිබඳ අපි කතා කළ යුතුයි. නමුත් බෞද්ධ දර්ශනය පිළිබඳ ගෞරව උපාධාරයේ භික්ෂුන් වහන්සේ නමක් විදිහට ඔබ වහන්සේ අපිට සමීප කරනවා අපේ යාවජීව සමාජිකයන්ගේ තිබෙන වටිනාකම්. දැන් ඒ අතරින් මව්ගුණය, පියගුණය, ගුරුගුණය, ඒ වගේම ඒ වටපිටාවේ තිබෙන ගම සහ පන්සල අතර තියෙන සහසම්බන්ධතාවය, මේවා හරිම සංවේදී විදියට අපේ හිත්වලට දැනෙනවා. දැන් අපි මීළඟට ඔබට අසන්ද සලස්වන ගීතය පිළිබඳ සටහනක් එකතු කරනවා නම් HM ජයවර්ධනයන් තනු නිර්මාණය කරපු TM ජයරත්න මහත්මා ගායනා කළ සියක් ආයු ලැබ මගෙත් ආයු කියන මටත් වඩා කියලා ඔබ ජීවත් වේවා කියන ගීතය තෝරාගෙන තියෙන අපේ ආනන්දතුමනි. මේ ගීතේ බිහිවීම ගැන කෙටි සටහනක්.
1: ඇත්තටම ඒ කාලේ ගායකයෙකුට ගුවන්විදුලියේ සරල ගීවර සටහනක් ලැබෙනවයි කියන්නේ ස්විප් ටිකට් එකක් ඇදෙනවා වගේ තරම් වාසනාවන්ත වැඩක්. මොකද අවුරුද්දකට එක සැරේයි, කියන්නේ පැය කාලක් පැය භාගයක කාලයක් තමයි ලැබෙන්නේ. ඉතින් ඔය TM ජයරත්න සූරීන්ට ලැබෙච්ච වැඩසටහනකදී මට ගීත දෙකක් ලියන්න කිව්වා. එකක් තමයි මව්ගුණ ගීතයක්, අනිත් එක බුදුගුණ ගීතයක්. ඉතින් මව්ගුණ ගීතය මොන වගේ එකක් වෙන්න ඕනද කියලා අහුවම TM ජයරත්න මට කිව්වේ අම්මා ජීවත් කරගන්න ගීතයක් ලියන්න කිව්වා. ඉතින් අම්මා ජීවත් කරන ගීතයක් ලියන ගම මේ සම්බන්ධයෙන් මම සතියක් විතර කල්පනා කර ඉන්නම මේ කාලේ හිටියේ කැලණි රජ මහා විහාරේ. මම නිරන්තරයෙන්ම විහාරේ ඇවිදිනකොට, චෛත්‍ය වටේ ඇවිදිනකොට මේ සම්බන්ධයෙන් හිත හිතා ඉන්නකොට තමයි සියක් ආයලව මගෙත් ආයුගෙන මටත් වඩාකල් ඔබ ජීවත් වේවා, මෙතේ බුදුන් කර ලොවේ උතුම් ළඳ විසාකා වේවා කියන වචන ටික මට මගේ මනසට ගොඩනැගුණා. ඊට පස්සේ මම ඒක සටහන් කරගෙන ඉතුරු කොටස් දෙකත් හදාගත්තා. පස්සේ කාලෙක තමයි මට වැටහුනේ දසමාසයේ උරේකත්තා පෝසේසි උද්ධිකාරණං ආයුධීගං වසසතං මාතුපාදං නමාමහං. ආයුධීගං වසසතං කියන්නේ සියක් ආවි ලැබ. අපේ යටි මනසේ දිවිලා, යටි හිතේ දිවිලා ඒවා දෝංකාර දෙමින් සමාජගත වෙන විදිය තමයි
0: පන්නේ අසිරිය වෙනුවෙන් මේ ගීය ගායනා කරන්න.
2: මේ ගීතය අපිට ලියා දෙන්නේ ඇත්තෙන්ම අපේ ඉල්ලීම මත, කවදත් අපි ගරු කරන අපේ රඹුකන සිද්ධාර්ථ හිමිපාණෝ තමයි මේ ගීතය අපට ලියන්නේ. මේ ගීතය ගයලා කාලයක් යනතුරු ඇත්තෙන්ම කාටවත් හැඟුනේ නැහැ. දවසක් මට ස්වාමීන් වහන්සේ කියනවා රඹුකන සිද්ධාර්ථ හිමියන් මට ඇත්තෙන් වෙලාවට මෙන් ජයත් කියනවා, TM කියනවා. ඉතින් කොහොම හරි කියනවා මේ බලන්නකො හරි වැඩේ නෙමෙයි, දන්නෙම නැතුව මේ ලියවිලා තියෙන අර ගාථාවනේ කියලා කිව්වා. මම ගහ මොකද්ද අම්මවට වඳින ගාතාව දසමාසී උරේ කත්වා පෝසේසි උද්ධිකාරණං කියන එක. ඉතින් ඒකේ තියෙන ආයු දීගං වස්ස සතං, ආයුෂ දෙන්නලු සත වර්ෂයකටත් එහා ඒ දෙන්න කියලා. ඉතින් ඒක තමයි මේ සියක් ආයු ලැබ මගේ තායුගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374.

0: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකා වෙතින් නවීන තාක්ෂණයේ නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100
2: වාර්තාපිට වාර්තා තමන කෝටි අටේ NLB ධනනිධානය නතුරයිෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ප්‍රමුඛන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ ගීපද විමර්ශනය කරමින් උන්වහන්සේගේ ජීවිත කතාව තුළ ස්පර්ශ කළ හැකි ඉතාම වටින තැන් ඔබට ගෙනහැර දක්වන්නේ ඒ තුළ ඔබට යම් ආකාරයක දැනුමක් සහ අත්දැකීමක් එකතු කරගන්න. ජීවිත අත්දැකීම කියන්නේ හරිම වටිනා කියන කාරණාවක්. යමකගේ සිතුවිලි තුළ ඒ සිතුවිලි මවන්න අත්දැකීම හරි වැදගත්. ඒ වගේම භාෂාඥානයත් හරිම වැදගත්. අපේ හාමුදුරනේ ඔබ වහන්සේ අම්මා කියන සංකල්පය අරගෙන එන්නේ සියක් ආයු ලැබ ගීතයෙන් විතරක් නෙමෙයි. දැන් මගේ මතකේ නැගෙනවා කඳුළු වෙලා නැමිලියට සහල් කරන අම්මා වගේ ගීතය.
1: ඔය ඇත්තටම දැන් මේ වෙනකොට මම මව්ගුණ ගීත 40 ගානක් ලියලා තියෙනවා. ඒ වයින් කැසට් පටි වලට CD දටි වලට ආපු ගීතත් තියෙනවා. මම හිතන්නේ අපි අර අපේ පුංචි කාලේ අපේ හුරුතල් වයසේ අපේ ළමා වයසේ පැවිදි වෙන ගියන් පස්සේ අම්මගෙන් අම්මගේ උණුහුමෙන් අම්මගේ ආදරයෙන් අම්මගේ සෙනෙහසෙන් අපි වියෝ වෙලා ගියන් පස්සේ අපේ හිත තුළ ඇතිවෙනව මව් සෙනෙහස. එහෙම නැත්නම් ඒ අම්මට අම්මා පිළිබඳව අපේ තියෙන ආදරය දයාව ලියලා වැඩෙනවා කියන්නේ දැන් ගෙදර අපේ ඉන්න මලිලා නංගිලාට හැම ගෙදරකම අම්මයි තාත්තා නිතරම පේන හින්දා ඔවුන් එක්ක ජීවත් වෙන හින්දා එච්චර තාත්තා හෝ අම්මා පිළිබඳ විශේෂ වශයෙන් සලකන්නේ නැහැ. නොසලකන වනේ විශේෂ හැඟීමක් ඇති වෙනවා අඩුයි. නමුත් අපි මෙතනින් වියෝ වෙලා ඉන්න හින්දා අපිට අම්මා පිළිබඳ තාත්තා පිළිබඳ මහා අනුස්මරණීය හැඟීම් ඇති වෙනවා නොඑක් නොඑක් වෙලාවල. ඒ නිසා ඕනෑම මොහොතක මවුගුණ ගීතයක් කියන්න කිව්වන් පස්සේ අනිත් සියලු මාතෘකාවල් අභිබවා මම ඒකට පෙළඹෙනවා. මගේ අතින් ඒ වගේ ගීත ගොඩාක් ලියවිලා තියෙනවා. මවුගුණ ගීත ලියවිලා තියෙනවට බුදුගුණ ගීත වලටත් වැඩි
0: වැඩි. දැන් ඔබ වහන්සේ මවුගුණ ගීත හැටියට සියක් ආයු ලැබ රෑසඳ වෙහෙරක් වගේ ගීතය ඒ වගේම මහමෙර මුදුනට කඳුළු වෙලා නැමිලියට අඳුරේ ගියමම මහවැවක් වගේ මේ ආදි වශයෙන් ගීත රසක් නම් කරන්න පුළුවන් මේ ගීත ඇල්බම් වල ඒවා අඳුනලා තියෙනවා. එතකොට පියවර ඔසවා සෙනෙහස පුදා අම්මා වරුන් වගේ මේ කඳුළු හිත බය නැ කන්න ගත්තු ගමන් බත්පත මේ ආදි වශයෙන් මමයි පියයි මේ ආදි වශයෙන් මේ පිය ගුණය පිළිබඳ ඉතාම වටින ගීතාවලියක් එකතු කරලා තිබෙනවා. අපේ හාමුදුරුවනේ දැන් මේ ඥානනය ඔබ වහන්සේ ඇති කරගන්නේ දැන් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් හැටියට ඔබ වහන්සේගේ මේ උසස් අධ්‍යාපනයට කොහොමද මේ ඥානනය බලපාන්නේ? මෙතනදී කවුද ගුරු උනේ? කොයි විදිහටද මේ ගීතමය සාහිත්‍ය ඔබ වහන්සේට ඇතුල් වෙන්නේ?
1: ඇත්තටම දැන් අපි පුංචි කාලෙම සිංහල මහනුවරෙන් පස්සේ සිංහල පාලි සංස්කෘත ආදී භාෂාවන් හදාරනවා. භාෂාවන් හදාරනකොට ඒ භාෂාවන්ට අදාළ සාහිත්‍යත් අපි හදාරනවා. ඒ සාහිත්‍ය තුළින් අපි පෝෂණය වෙනවා. දැන් අපි ගත්තොත් එම ස්තූප වහන්සේ ගත්තොත් දාගැබ් පිළිබඳව සේරම කියවෙනවා. දාඨා වහන්සේ ගත්තොත් දළදා වහන්සේ සම්බන්ධයෙන් ඒකේ ඉතිහාසය පිළිබඳව නොයෙක් දේවල් කියවෙනවා.
0: එහෙමයි.
1: ඒ වගේ අප ඊළඟට බෝධි වහන්සේ ගත්තොත් සම්පූර්ණ සීමහා බෝධිය බෝධින් වහන්සේ සම්බන්ධ ඉතිහාස කතාව කියවෙනවා. ඉතින් මේ වගේ අර සිංහල පාලි සංස්කෘත භාෂා පරිහරණය කිරීමත් පැවිදි උගතුන් වියතුන් ගිහි පැවිදි උගතුන් වියතුන් ඇසුරු කිරීමත් මේ මව්පියන් කෙරෙහි වැඩිහිටියන් කෙරෙහි ගුරුවරුන් කෙරෙහි තියෙන මේ ආදරය ඇල්ම අපේ දියුණු දියුණු වෙනවා. ඒවා අර සිගාරව සූත්‍රය වගේ අපි ගීත හරහා මොකද මේ ධර්ම කාරණා එනත්තම් මේ යහපත් කාරණා ගීතය මගින් ප්‍රකාශ කරන්න පුළුවන් සමාජය හමුවේ තියන්න පුළුවන් කියලා තේරුණයින් පස්සේ ඒවා වෙන්වෙන් වශයෙන් අරගෙන මේ පොඩි පොඩි මැණික් කැට වගේ තැම්පත් කරා ජන මනස තුළ.

0: පැවදුණු ඔතනමට දැන් ගැටලුවක් මතුවෙනවා. අවසර දෙන්න මට අහන්න. පෙර සම්ප්‍රදාය ඇතුලේ මිනිසුන්ට තිබුණා විවේකයක් කියලා දෙයක්. ඒ මිනිස්සු ජීවත් වුණේ බොහොම අල්පේච්ඡ සම්ප්‍රදායන් ඇතුලේ. මහාදේවල් ජීවිතයේ බද්ධ වෙලා තිබුණේ. අද මේ සංකීර්ණ සමාජය ඇතුලේ මේ වගේ බරසාර හරසාර ගීතයක් අහන්න රසවිඳින්න මිනිසාට විවේකයක් තියෙනවද? අද මොකද වෙලා තියෙන්නේ?
1: ඇත්තටම දැන් ගීතයේ තියෙන එක විශේෂයක් තියෙනවා. දැන් චිත්‍රපටයක් නම් අපි එතනට ගිහිලා වාඩි වෙලා නවාතැන් අරන් බලන්න ඕන. නම කතාවක්, කිති කතාවක්, වෙනින් ශාස්ත්‍රීය පොතක් නම් ඒ වෙනුවෙන්ම අප කැපේ දාලා ඉන්න ඕන. ගීතයේ තියෙන වාසනාව තමයි අපේ අම්මලා ගෙදර දොරේ වැඩපාල කරන ගමන්, කොකුස්සිය උයන පිහින ගමන්, එහෙම නැත්නම් ගේදොර අතුපතු ගන්න ගමන්, ගේදොර අස්පරස් කරන ගමන් ඔවුන්ට ඔවුන් කැමති ගීතයක් ප්‍රචාරය වෙනවා නම් ගුවන් විදුලියෙන් ඒකට සවන් දීගෙන ඒකත් රසවිඳින්න පුළුවන්. දැන් අපේ ගමේ ගෙවල් වල දැන් අද නෙවෙයි ඒ කාලේ ඒ ගුවන් විදුලි අන්තර දැම්මෙන් පස්සේ රෑ 10 මාරට එක නවත්වන තුරු ඒක අවදාක්වත් කොවිලාකට වහන්නේ නැහැ. ඉතින් ඒවන් යන ඔවුන් කැමති ගීත ශ්‍රවණය කරමින් ශ්‍රවණය කරනවා. අපිත් පුංචි කාලේ මහා ආශාවෙන් ගුවන්විදුලි ගීතවල සවන් දුන්නා. ගුවන්විදුලිය කියලා කියන්නේ අර්ථපූර්ණ, භාවපූර්ණ, මහා සමාජ හිතකාමී, මහා මානව හිතකාමී මාධ්‍යයක් තමයි ගුවන්විදුලිය ඒ කාලේ හැටියට. අද වෙනකොට මේ විරුද්ධ ආර්ථිකයත් එක්ක ඒකේ විකෘතියක් අපිට පේනවා. අපි එදා දැකපු ගුවන්විදුලිය සහ ඒ ගුවන්විදුලිය තුල හිටපු මිනිස්සු කරපු හපංකම් අද අපට දකින්න හම්බෙන්නේ නැහැ. නමුත් ඒවයි නෂ්ටාවශේෂ වශයෙන් අපිට ඉතුරු වෙලා තියෙනවා. දැන් ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, අමරදේව, විත්‍රාත්නායක, සනත් නන්දසි, අනිත් පැත්තෙන් ගත්තම ඔය ප්‍රේමසිරි කේමදා, සරත් දසනායක, එච් එම් ජයවර්ධන, රෝහණ වීරසිං මේ වගේ අය, මහා ප්‍රබුද්ධ ගායක ගායිකාවෝ, ඊට පස්සේ ශ්‍රී චන්දාත මානවසිංහ, මාගම සේකර, මඩවේ සත්නායක, ඩෝල්ටන් අල්ලිස්, ඊට පස්සේ ප්‍රේමගී දල්ලිස් ආදි, කේඩිකේ ධර්මවර්ධන, උදයා දල්ලිස්, ඒ වගේ කුසුම් පීරිස් ආදි වශයෙන් මහ විශාල ගීත රචක පරපුරක්, සංගීත පරපුරක්, ගායක පරපුරක් බිහි වුණා ඒ ගුවන්විදුලියට පින් සිද්ධ වෙන්නේ. මානවසිංහ මහත්ය බලන්න, දැක ගන්න. එතකොට මාගම සේකරන් දැක ගන්න. අපි යනවා මේ ඒ කාලේ අපි මේ උසස් පෙළ හදාරන කාලේ මහගම්සේකර මහත්ය එනවා මහාචාර්ය තිස්සකාසි කාර්යසම් මහත්යත් එක්ක තේබෝන්න කැන්ටිමට. අපිත් ඊට මේස දෙකක් තුනක් මෙහෙන් වාඩි වෙලා තේබෝන්නනේ ඕරඟම තියෙන්නේ. සේකර මහත්ය දිහා බලන් ඉන්නේ. සේකර මහත්ය ගැන උස මහත කොණ්ඩේ අතින් උඩට පීරපු මේතුමා අතින් මා හැඩට රුවට ඇඳගෙන එහෙම නැහැ. හොඳ ප්‍රාංශු දේහධාරී ශරීරයක් තිබුණා. ඉතින් එතුමා දිහා පැත්තෙන් ඉඳගෙන ඇත්තටම එතුමා දිහා බලාගෙන අපි සිහි කරන්නේ එතුමා ලියපු ගීත. ඈත කඳු කර හිමං වරණේ, සීත චන්දන ලපලු සෙවනේ, සුලං රැල්ලේ පාවේ එන්නේ ඔහුගේ නාමයේ වේවාදීවා, සන්නාලියනේ සන්නාලියනේ ආදි වශයෙන් ලියපු ගීත. පාළු අඳුරු නිල් ආසමමයි, ඈත දිලන තනිතරු ඇයයි, යුගයෙන් යුගයට හදවත් ඉල්ලන බලාපොරොත්තු පැතුම ඇයයි, ඔය වගේ ගී කණ්ඩ ගැන හිත හිතා එතුමා දිහා බලන් ඉන්නවා. එතුමා අභාව ප්‍රාප්ත වෙච්චලා මට මතකයි මම පැය 3කට වැඩි කාලයක් හිටගෙන එතුමාගේ දේ දිහා බලාගෙන ඔය ගීත සිහිපත් කර කර හිටියා. එහෙම උනන්දුවක් ඒ කාලේ අපිට මේ ඒ සාහිත්‍යයෙන් කරපු සේවයට එහෙම උනන්දුවක් තිබුණා ඒ සංගීතඥයෝ කෙරෙහි, ගායකයෝ කෙරෙහි, ගායිකාවෝ කෙරෙහි සහ ගී පද රචකයෝ කෙරෙහි.
0: එහෙමයි.
2: කාසිවලට ගන්නත් බෑ, කාසිවලට දෙන්නත් බෑ, මනුස්සකම මිනිසුනේ. කාසිවාසී ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ.

0: මැදට ගිහින් අඬන්නේ පාදිය ඉල්ලා කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම මිනිස්සුනි කාසිවාසී ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ මනුස්සකම මිනිස්සුනි
1: මට හැඟෙන තවත් වටින ගීතයක් තමයි මීළඟට එකතු කරගන්න අපි උත්සාහ කරන්නේ. මවයි පියයි එකතු වෙලා ගහයි වැලයිසේ, මල් වැව්වා ලොව මැව්වා ඉරයි හඳයිසේ. හඳපානේ ඉකිබිඳ බිඳ නිදිවැරුවා දරු නොදනි, හිරුපානේ දුක්විඳ විඳ බතසෙව්වා දරු නොදනි. මම හිතන අද පරම්පරාවල ඉතාමත් විශේෂින් වැදගත් ගීතයක් කියලා. අම්මා කෙනෙක් මොනතරම් දරුවෙක් හදාගන්න රෑ නිදිමරා මොනතරම් බෙහෙසක් දරනවාද. ඒ වගේම කන බත්පත සරු කරන්න තාත්තෙක් අර ඉරට යට ඉඳගෙන ඒ දහඩිය මහන්සිය කඳුළු වගුරුවමින් මොන තරම් වෙහෙස ගේදෙනවද. මේ වචනාර්ථයන් එකිනෙකට මුසු කිරීම මං හිතනවා ඒ භාෂා ඥාණයෙන් ඒ ඔබ වහන්සේ විසින් පෙරම් පුරන ලද භාෂා ඥාණයේ යම් ප්‍රතිඵල කියලා.
2: ඔව්, ඇත්තටම මම ලියන්නේ බොහොම සරල භාෂාවකින් ලියන්නේ. ඒකට හේතුව තමයි අපේ ගමේ ඉන්න අපේ අම්මලා ආත්තම්මලා සීයලා නොතේරන දෙයක් කියන්න මං කවදාකවත් උත්සාහ කරේ නෑ. මගේ පාණ්ඩිත්‍ය පෙන්වන්න හෝ මගේ දැනුවත්කම් පෙන්වන්න හෝ මම ගීත ලියලා නෑ. මොකද අපි ලියන මවගුණ ගීයක් හෝ අපි ලියන පියගුණ ගීයක් හෝ අපි ලියන බුදුගුණ ගීයක් හෝ තවන් දිනාට මේක ඇහෙන ක්ෂණයෙන්ම මේක ග්‍රහණය කරගන්න බැරි නම් ඒ රචනාවෙන් ඇති පළක් නෑ කියන මට හිතිච්ච නිසා මං ඇත්තටම බුද්ධිලේ ලියපු වැත්තෑ හඳුරු අනුගමනය කරනවා නෙමෙයි, මටත් ඒ හුරුව තියෙනවා. ඉඳ ඉඳ එක වෙහෙර විඳ විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර අනේ දෙව්දත් නොදෙනි මොක්පුර කිවන් ඕ නෑම කෙනෙකුට ඕ නෑම ළමයකුට ඒ කාරණා පැහැදිලි වෙනවා.
1: එච්.එම්. ජයවර්ධනයන් සංගීතවත් කරන විශාරද චරිතා ප්‍රියදර්ශිනී පීරිස් ගායනා කරන මේ ගීතය ඇතුළේ ඔබවහන්සේ කියන සත්‍ය සපත කරනවා. මව් සෙනෙහස අහසවැනිය දන් දුන්නා දරු නොදනි, පිය සෙනෙහස සයුරවැනිය දන් දුන්නා දරු නොදනි. මවයි පියයි

0: ප්‍රමුඛන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ රචනා කරන ලද ගී ගඟුලෙහි අපි කිමිදමින් සිටින්නේ. මේ හැම ගීතයක්ම මිනිසාගේ චින්තනය වෙනස් කරන්න, ඒ චින්තනය තුළ පරිකල්පනයක් ඇති කරන්න හේතු වාසනා වෙන ගී සම්ප්‍රදායයි. හැබැයි මේ ගී සම්ප්‍රදාය උන්වහන්සේගේ සිත් මඩලෙහි ඇතිවීම කෙරෙහි උන්වහන්සේ ලද අත්දැකීම සහ පරිචය අතිශය වැදගත් වෙනවා. ඔබ වහන්සේ මේ බුදුදහම සහ ඒ ආශ්‍රිතව මේ හැම කාරණාවක්ම තමා වටා ගොඩනැගුණු අධ්‍යාපන රාමුවක් වටා ප්‍රදීපස්පම්භයක් වගේ අපිට දැනෙන්න සැලැස්වීම අතිශය වැදගත් කාරණාවක්. මම දැනගන්න කැමතියි අපේ හැමදෙරුනේ ඔබ වහන්සේගේ පිරිවෙන් අධ්‍යාපනය කොහොමද සිදු වුනේ? ඒතකොට විශ්වවිද්‍යාල අධ්‍යාපනය.
1: දැන් ඇත්තටම දැන් අපි පැවිදුණෙන් පස්සේ අපිට ඒ පැවිදි සම්ප්‍රදාය තුළ අපි ගාථා පිරිත් නොයෙක් දේවල් පාඩම් කරපාඩම් කරගන්න.
0: එහෙමයි.
1: ඒ අතීතයේ ඉඳන් තියෙන සම්ප්‍රදායක කටපාඩම් කිරීමට අමතරව සිංහල ප්‍රධාන වශයෙන්ම සිංහල පාද සංස්කෘත භාෂාත්‍රයම හදාරන්නේ.
0: මම මේ දැන ගැනීමට අහන්නේ ගිහි සම්ප්‍රදායේ පාඩම් කිරීමට වැඩි අමාරුද පැවිදි සම්ප්‍රදායේ
1: පාඩම් කිරීමට? මුළු පිරිපතෙන් සෑහෙන ප්‍රමාණයක් පාඩම් කරගන්න ඕන.
0: කටපාඩම් වෙන්න.
1: කටපාඩම් කරන්න ඕන. කටපාඩම් කරනවා විතරන්නේ කටපාඩම් දෙන්නත් ඕන. කටපාඩම් දෙ ගන්න ගිහිල්ලා පාඩම් නැතුව ගියොත් ගුටි කන්නත් ඕන. ඒ මහානුනායි කියලා දනුවන් කිරීමේ අඩුපාඩුවක් කිසිසේත් වෙන්නේ නැහැ. අපට අපේ වැඩිහිටි ගුරුවරු පාඩම් ආඩම් කරන්නේ නැත්තම් ඒකට කම්මැලිකමක් දක්වනවා නම් ඉගෙන ගැනීමට උනන්දුවක් නැත්තම් දඬුවම බොහොම සරයි. ඒක නිසා තමයි මම හිතන හැටියට ගිහි සමාජයට වඩා පැවිදි සමාජයේ වියතුන් වැඩි අන්න අර දැඩි පෙළඹවීම කියලා තමයි මම හිතන්නේ. පාසලක පන්ති කාමරයක ඉන්න දරුවන්ට වැඩිය පිරිවෙනක පන්ති කාමරයක ඉන්න අය අධ්‍යාපනයට මෙහෙවන යොමු වෙනවා වැඩි. අනිත් එක අපිට පුංචි කාලේම අධ්‍යාපනය මේ හැඟීමක් දීලා තිබුණා අධ්‍යාපනයක් නොලැබුවොත් එහෙම නැත්නම් ඉගෙන ගන්න නැතුව සද්ධර්මරත්නාවලී දින තුල්ලතිස්ස හාමුදුරුවෝ වගේ කයත් බඩත් විතරක් ඇතුව හැදුනොත් නම් සත පහක මිනිහකින් වැඩක් නැහැ කියන එහෙම එකක් තිබුණා. ඒ නිසා අපේ ආත්ම ගරුත්වය පිළිබඳ ප්‍රශ්නකුත් අපිට දැන් තියෙනවා මෙතන. ඒක උඩ අපි පාඩම් හාරම් කරලා ඉතාම දුක් මහන්සියලා අපි බොහෝ දෙනා ඉගෙන ගන්න වෙර වෑයම් කරන අපේ අධ්‍යාපනය තුළ ඒ එක්කම විශ්වවිද්‍යාල යාමේ සරසවියද යන්න සිංහල පාලි සංස්කෘත වගේ භාෂාත්‍රය අධිපති රාජකීය පණ්ඩිත වගේ විභාග පාස් කරන්න ලොකු උනන්දුවක් ධෛර්යයක් ඕනෑකමක් සංඝ සමාජය තුළ තියෙනවා. ඒ නිසා අපි විශ්වවිද්‍යාල ගිහිල්ලා බෞද්ධ දර්ශනය පිළිබඳව ගෞරව උපාධියක් මම හැදෑරුවා. ඊට අමතරව අපි ගුරුවරුන්ගෙන් සිංහල විෂය ඉගෙන ගත්තා, දර්ශන විෂය ඉගෙන ගත්තා, ජනසන්නිවේදන විෂය ඉගෙන ගත්තා. ඒ වගේ විවිධ පැති කරා ගිහිල්ලා අපි අපේ අධ්‍යාපනය අපි සම්පූර්ණ කරගත්තා. ඊට පස්සේ මේවා සංගීතවත් කරන සංගීතඥයෝ පිළිබඳව අපි පුදුමාකාර විදිහේ උනන්දුවකින් බලාගෙන හිටියා. ඒ විතර නෙවෙයි, පාසල්වල දරුවෝ, පාසල් ළමයි, පාසල්වල ගුරුවරු, විශ්වවිද්‍යාල ළමයි, විශ්වවිද්‍යාල ගුරුවරු හැම කෙනෙක් තුළම ගීතය පිළිබඳ මහා උනන්දුවක් 70 දශකයේ 80 දශකයේ තිබුණා. ඒ උනන්දුව කොච්චරද කියනවා නම් අපිට පවා ගීලීමේ බරපතල පෙළවීමක් ඇති වුණා. මේ ගීතය හරහා විශාල ජනමෙහෙවරක් කරන්න පුළුවන් කියන කාරණාව අපි තුළ සාක්ෂාත් වුණා.

0: මේ රටේ මේ හෙළ කලාකෙත නැත්තම් මේ ගීතය පෝෂණය කිරීම උදෙසා ස්ථාන දෙක මහා මේ හිරු කිරණක් ඉහළට එස වෙනවා. එකක් තමයි රජරට ගුවන්විදුලිය. රජරට ගුවන්විදුලියෙන් ගුණදාස කපුගේ සහ ඒ වටපිටාවේ ගුණනගන ලද පරම්පරාවත් එක්ක ඉහළට එසවුණු ආලෝක කදම්බය එක්තරා කාලෙකදී නිමී යන්න ආසන්න වෙනවා. ඒ නිමී යන්න ආසන්න වෙනකොට ඒ පහන නිවෙන්න නොදී කොළඹ ගංගාරාමේ දිනරතන විද්‍යාලයේ ආශ්‍රිතව තමන්ගේ කුටියේ ඒ පහනට අහපව් අවශ්‍ය කරන තෙල් යොදලා ඒ දැවැන්ත සාහිත්‍ය මෙහෙවර ඉටු කරන්න නීතිය වෙනුවෙන් උත්තම සම්මාදම එකතු කළේ අපේ රමගුණ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ කියන 70 දශකයේ පිළිමත මම 80 දශකයේ ගැන මතක් කළොත් උන්වහන්සේ 1986 වෙනකොට සංසාරයේ අපි ගී එකතු කරනවා. ගම්මානේ අපි ඊට පස්සේ 89 සසර දනව්ව, 90 සමනල කන්ද, ඊට පස්සේ 91 සංසාරයේ ගීයාතිකා, 94 සංසාරයේ හැටි, සංසාර චාරිකා, 1995, 2006 බුදු අමාවැස්ස, 2016 මවුගුණ සහ පියගුණ ගී එකතුව, මේ ආදී වශයෙන් ගී එකතුවක් එකතු කරනවා. 70 දශකයෙන් පස්සේ මේ ගී අපිට ඇහෙන්නේ මේ වගේ කැසට් පාටිවල. ඔබ වහන්සේ තමයි මුල්වරට බොදු ගීතය කැසට් පටයට ගෙනා. මේක වෙළඳ මාධ්‍යයක්. මේ වෙළඳ මාධ්‍ය ඇතුලේ ඔබ වහන්සේ සපත කරනවා මේ අලවි මාධ්‍යයක් නෙවෙයි, සෞහෘද රසිකයාව පිනවීම යහගුණයට ගෙනෙන්න කැසට් මාධ්‍ය අතිශය ප්‍රයෝජනවත් කියලා. ඒ නිසා තමයි සංසාරයේ අපි, සංසාරයේ ගී යාතිකා, සමනල කන්ද, ඔබ වහන්සේ එකතු කරනවා ගම්මානේ අපි කැසට් පටය. එතකොට ඒ සියල්ල අතරතුරේ ගොඩනගෙන මේ සාහිත්‍ය සසර දනව් කියලා කෘතියක් පවා ඔබ වහන්සේ රචනා කරනවා. මේ මහා ගී කදම්බය, මේ අරමුණ, මේ ඉලක්කගත පිරිස ඇයි සමාජයට මේ වගේ ගීත ගොන්නක් ප්‍රදානය කරන්න ඕන කියලා වසරින් වසර ඔබ වහන්සේ කල්පනා කරා?
1: අතනවර 70 දශකයේ අපි ඒ ඉත්‍රදීජ පිබිදීමත් අමරදේවයන් ඇතුළු ගායක ගායිකාවන්, කේමදාසයන් සංගීතඥයන් වගේ අය ඇසුරු කරන්න ලැබීමෙන් අපි තුළ ඇති වුණා වූ ඒ චමත්කාර ජනක හැඟීම් සහ ඒ තුලින් අපට ගමන් කරන්න පුළුවන් කොච්චර දුරක් යන්න පුළුවන්ද කියලා මේ නිර්මාණ හරහා කල්පනා වීමම තමයි මේ ගීත කැසට් පටි හරහා ජනගත කරන්න උත්සාහ කළේ. ඒ හරහා හැම අවුරුද්දකම හැම වෙසක් පොයේම කැසට් පටිය වගේ මගින් දොරවැරීමේ ආසාවක් තිබුණා. ඒ හැම කැසට් පටියකින්ම අලුත් ගායකයෙක් හෝ ගායිකාවක් සමාජගත කිරීමකුත් කරා.
2: කාසිවලට ගන්නත් බෑ, කාසිවලට දෙන්නත් බෑ, මනුස්සකම මිනිස්සුනේ. කාසිවාසි ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ, මනුස්සකම මිනිස්සුනේ. කාසිවලට ගන්නත් බෑ, කාසිවලට දෙන්නත් බෑ, මනුස්සකම මිනිසුනේ. කාසිවාසි ඇති අය ළඟ

0: මෝටර්සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
1: ඕනම සන්ධිවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: అభయమధురుని కరుణానంత దేవుడిని సూర్యన్ గాయన కిరణ లాదలుబు పత్యమిన్ శలన సేకిన గీతే హెచ్ఎం జయవర్ధన తను నిర్మాణీకరణ గీతే మీ గీతే అభిడైన సంసార గీ ఆతిక క్యాసెట్ పాటి అతులే ఒబ వాసీ మే దేవుడిని మహాత్మ్యాజీ పలవిని గీ క్యాసెట్ పాటి బీవన్న కలింగ్ అభిడైన గీయక్
1: ඇත්තටම 88-89 කාලේ තමයි ගුණරාජ කපුගේ හරුණා දේවුරුගනේ ජයතේක බණ්ඩාර මේ ඇයට රජරට ගුවන්විදුලි රස්සා නැති වෙලා ඉන්නකොට මම එහේ ගංගාරාමේ මම හිටපු ජිනන්දර කාර්ම විද්‍යාලයට මේ කට්ටිය ගෙන්නගෙන එහේ නවාතැන් ගන්න ඉඩ දීලා එයා රැක බලාගත්තා මම කාලයක්. ඒ අතරතුරේ තමයි ඔය ගුණරාජ කපුගේ මහත්තයාගේ කම්පන කියන ප්‍රසංගය පටන් ගත්තේ. ඒ ප්‍රසංගය පටන් ගන්න අපි අතීත දීලා ඒ ප්‍රසංගය පටන් අරගෙන ලංකා පුරා විශාල ගීතයේ පැත්තෙන් විශාල ප්‍රබෝධයක් රසික ප්‍රබෝධයක් ඇති කළා විතරක් නෙමෙයි කරුණාත් දිවුල්ගනේ වගේ රජරට ගායකයෙක් සමාජගත වෙන්න අවශ්‍ය කරන ඉඩ ප්‍රස්ථාව අපිට පුළුවන් විදිහට අපි සකසලා දුන්නා.
0: එහෙමයි. ඔය පිළිබඳ හොඳම සටහනක් එකතු කරනවා අපේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. ඈත පළාත්වලින් මේ ගීත ශ්‍රේෂ්ඨයට පිවිසීමේ සිහිනය හිසින් දරාගෙන කොළඹට පැමිණි සහ අදත් එන බොහෝ ආධුනිකයන්ට ලැබුම් ස්ථානය ප්‍රවීණයන් සම්බන්ධීකරණය නිවැරදි මඟ පෙන්වීම සහ මූල්‍යාධාර ආදී සෑම පහසුකමක්ම සැපයීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිද්ධාර්ථ හිමියන් මහත් සතුටක් සහ තෘප්තියක් විඳිනු ලබයි. ආචාර්ය රෝහණ වීරසිංහයන් සඳහන් කරන්නේ අපි ලාදනුබෝපත් ගීතය උදාහරණ කොට ශ්‍රවණය කරමු.

0: මම මේ කතා කරමින් සිටින්නේ හෙළ යතිගී පරම්පරාවේ මේ ගීතය ස්ථාපිත කරන්න මේ රටේ හාමුදුරුවන් වහන්සේලාට ස්වාමින් වහන්සේලාට ගී ලියන්න පුළුවන් එහෙම ලිව්වට වරදක් නැහැ. ඒ ගීත පිළිගන්න සමාජයේ සූදානම් සිටිනවා කියන කාරණාව සපත කරන්න මූලික වෙච්ච අපේ ප්‍රමුඛන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ සමග උන්වහන්සේගෙන් පසුව යති පරම්පරාවක් මේ ගී රචනා කරනවා. ඒ පිළිබඳව අපි කතා කරමු. අපේ හාමුදුරනේ ලාදලු බෝපත් සෙමින් සැලෙනසේ යසෝදරා දේවි වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී. මම තාමත් කල්පනා කරනවා මේ ලාදලු බෝපත් සෙමින් සැලෙනකොට ඇතිවන රිද්මය සහ එහි තිබෙන බිඳ තරා ගැනීම. ඔබ වහන්සේගේ මේ ගීත රචනාව පිළිබඳව මම කැමති ටිකක් ලියන්න.
1: ඇත්තටම මේ දීවිච්ච ඇතම් ගීතවලට අපේ ආත්මවලට සියලාට අපි ණය යදී කියලා මට හිතෙනවා. මොකද ඒ මම අර මුලින් කිව්වා වගේ ඒ කාලේ අපි හැන්දෑවට උපිලාම්පු වත්තු කරගෙන යසෝදරාවත මුලින්දන් අගට කියනවා. තේරුමක් දැනගන්නේ අපි කවි තාලට කියවනවා. ඉතින් කවර විදියට කියවුණා මම දන්නේ නැහැ. එහෙම කියවනවා ඒ අහගෙන ඉන්නවා මේ ඇත්තෝ ආසාවේ. ඒ යසෝදරා කතා පුවත අපි කියවලා තියෙනවා. ආත්තම්මලට ඇහෙන කියවලක් තියෙනවා. දෙවි යසෝදරා දේවියට පළවෙනි දරුවා රාහුල කුමාරී ඉපදිච්ච දවසම තමයි සිද්ධාර්ථ කුමාරයෝ ගිහි ගිය අත්තරල යන්නේ. වෙනත් ලෞකික වටිනාකම් සහිත

0: ජාතියකට නම් ඇති වෙන්නේ මහා තරහක් වෛරයක් ඇති වෙන්නේ. නමුත් යසෝදරාව කියලා කියන්නේ මේ ආත්ම ගානක් සංසාරයේ ඈත ඉඳන් ආත්මෙන් ආත්මයට මේ බෝසත්යන් එක්ක එකතු වෙලා බෝසත්යන්ට බුද්ධත්ව ලබගන්න සඳහා උපකාර කරපු කාන්තාව.
1: එහෙමයි.
0: ඉතින් ඇය එලා හිතන්නේ සිද්ධාර්ථ කුමාරයෝ ගිහියත් ඇල ගියන් පස්සේ කැලේ තිබෙන කොයි දේවත් රස වේවා, මලේ බමරු මෙන් පිරිවර වැඩි වේවා, අව්වේ තියෙන රස මාලා අඩු වේවා, ගව්වෙන් ගව්ව දිය මාලිග සෑදේවා කියන ඒ අකලංක ප්‍රේමයේ අකලංක ආදරේ ප්‍රාර්ථනා තමයි ඒ. හිමේ ගොසින් මල් යහනක නිදනවද, හොමල අනගේ සිරිපාදක රිදෙනවද, හිඟේ නැතිව දෙවියෝ මුර කරනවද, මගේ ඇත් රජනි නුඹාද කොතනකද කියලා ඒ අර ආධ්‍යාත්මික ආදරය ප්‍රකාශ කරන විදිය හරිම පුදුම, අපිව වෙනම ලෝකයකට අරගෙන යනවා ඒ ආධ්‍යාත්මික ප්‍රේමය සම්බන්ධයෙන්. කාරණාව බුදු වෙනවා ලකුණු දැනේ, නෑර කැටුව ආවා මම සරණ ගෙනේ, භාවනාව තොර නොකරමි සිතින් අනේ මාලිගාව අද අඳුරුයි ස්වාමිනේ කියලා. අන්න එහෙමයි යසෝදරා දුක්ුණේ.

0: අත්දැකින් ඒවා කියවලා තිබුණා. ඒ කතාවල් කිව්වා, ඒ කවි කියෙව්වා, යසෝදරාවට කියෙව්වා. මේ අත්දැකින් එකතු වෙලා පස්සේ කාලෙත් තමයි ලියවෙන්නේ. අර ඔබතුමා කියපු විදිහට, ලාදල බෝපත් සෙමින් සැලනසේ යසෝදරා දේවී වාවනු බැරිතැන රහසේ හැඬුවා පෙර සංසාරයේ ඇසුර මතක් වීගෙන මේ ගීතය ලියවුණා. මේ ගීතයට අපූරු තනුවක් නිර්මාණය කළ දුන්න අපේ දිවංගත එච්.එම්. ජයවර්ධන සූරීන්. මේ ගීතය 89 රැකියාව අහිමි වෙලා කොළඹට ඇවිල්ලා හිටපු කරුණාරත්න දිවුල්ගණේ කියන දැන් ප්‍රසිද්ධ ගායකයාට මනරම් අවස්ථාවක් ලැබුණා මේ ගීතය එදා ගායනා කරන්න.
1: ඔබ වහන්සේ එතන සාංසාරික ප්‍රේමය ලේන කුලේ සිට ආගිය මගතොට කියලා මතු කරනවා. එතකොට බුදුන් වහන්සේ කිඹුල්ලත් පුරයට වැඩපු පළවෙනි අවස්ථාවේ උන්වහන්සේ දෙපා ළඟ කඳුළු සලපු යසෝදරාවන් පිළිබඳ මෙනෙහි කරනවා.
0: ඇත්තටම අර සෝදරා දේවීන් දේවියගේ අප කැපීම නොතිබ්බනම් දැන් විස්සන්තර ආත්මේ දරුවෝ දන් දෙනකොට, බිරිඳ හැටියට ඇයව දන් දෙනකොට විවසා දරාගෙන හිටිය මහා වේදනාවල්. මොකද බුදු බව සාක්ෂාත් කර ගැනීම සඳහා ඒ දාන පාරමිතාව සම්පූර්ණ කරන්න ඕනේ කියන කාරණාව උඩ එතුමිය ඒව දරාගෙන හිටිය ඈත සංසාරයේ වෙනත් භවවල. එහෙම ධෛර්යයක් දුන්නා නම් බෝසත්යන් වහන්සේට මේ විදිහට බුද්ධත්වය ලබා ගන්න ඉඩකඩ ලැබෙන්නේ නැහැ. පෙරදිග බෞද්ධ ඉතිහාසයේ අපට හම්බ වෙන විශිෂ්ටම කාන්තාව හිටදම මම දකින්නේ.

වහන්සේ ඒ ප්‍රවිෂ්ටියත් එක්ක මට හිතෙනවා මේ ප්‍රේමය සහ ප්‍රේම ගීතය වෙනුවෙන් අලුත් ඉමක් හොයාගෙන යනවා කියලා. මට ඒ උදාහරණ කොට අපිට එකතු කරගන්න පුළුවන් එක ගීතයක් තමයි අර මේ ප්‍රේම කතා නවතා මොහොතක් අපි හැරී බලමු ඇස්සරලා කියන ගීතේ. ප්‍රේමය තිබිය යුතුයි. හැබැයි ප්‍රේමය ඇතුලේ පැවිදි මුත්‍රාව, ඒ ඔස්සේ ගොඩනගෙන ශික්ෂිත බව, ඒ ඔස්සේ සමාජය දැකිය යුතු ආකාරය පිළිබඳ මේ එඩ්වඩ් චරිතා ගායනා කරන ගීතය ඇතුලේ මතු කරනවා. අපිට සම්පූර්ණ ගීතේම ආහන රස විඳින්න වෙලාවක් නැහැ. අපි එඩ්වඩ් චරිතාට ආරාධනා කරන්නේ මේ උදාහරණය අපිට මුසු කරන්න. අපිට එහෙම වුණොත් අපිට පුළුවන්කම තිබෙනවා අපේ හාමුදුරු රචනා කළ මේ ප්‍රේමය ස්පර්ශ කළ ගීවල තිබෙන වටිනාකම් ඉතාම සැකවින් ඔබට සමීප කරන්න.

0: දුහාර අපි දකින්නද කියන ගීතයමත් ලියන්න බැලමුණේම අපි පුංචි කාලෙ ගිහිල්ලා අපේ ආත්තම්මලා සීයලා මැද්දෙ සිල්ලාරම් පන්සලේ ඉන්නකොට ඒ ඇත්තම තමයි කියන්නේ බුදුහාරු ඉන්න කාලෙත් අපි ඉන්න ඇති මේ වගේ වනහන්න එන්නත් ඇති මේ වගේ සී සමාදන් වෙලත් ඉන්න ඇති හැබැයි නිවන් දකින්න පිම්මදි වෙන්න ඇති කියන මේ සිංහල බෞද්ධ ගැමි සංසාර කල්පනාව තමයි මා අතින් පස්සේ කාලෙකදී ගීතයක් විදිහට මේ විදිහට ලියවුණේ. ඒ බුදුහාමුදුරුවෝ කියන ජන වහරේ තියෙන වචනේ මුල් කරගෙන ලියවිච්ච ඉතාම සිද්ගන්නා සුළු මේ ගීතයක් හැටියට තමයි බුදුහාරෝ ගීතය. ඊට අමතරව අපි ලියනවා හිමිසන රාමර ලෝක සිවංගර ලෞතර බුදු සමිඳේ හදවත දෙවුරන් වෙහෙරක් වේවා බුදු හිමියනිය ඔබ දකින තුරා බුදු හිමියනිය ඔබ වඳින තුරා ඔය ආදි වශයෙන් ඉතින් විවිධාකාර විදිහට බුදුගුණ ගීත මවගුණ ගීත පියගුණ ගීත ගුරුගුණ ගීත ප්‍රේම ගීත විරහ ගීත ආදි වශයෙන් කියලා තියෙනවා.
1: මේ පන්හිඳ තාම ක්‍රියාත්මකයි. ඒ පන්හිඳෙන් තාමත් මේ සමාජයේ තිබෙන විපර්යාසයන් පිළිබඳව මේ සමාජයේ තිබෙන යහගුණයන් පිළිබඳව මේ සමාජයේ බුද්ධ භාෂිතය කෙසේ විය යුතුද යන්න පිළිබඳ මේ ගීතයෙන් ධර්මය සන්නිවේදනය කරනවා. ගීත කීපයකින්ම එය මතු කරනවා. දැන් ඒ අතරින් ප්‍රකට උදාහරණයක් තමයි අපිට පුළුවන් එඩ්වඩ් ජයගොඩි මහත්මයාගේ සහයෝගය ලබා ගන්න මේ ගමේ පන්සල අපේකම රැකීම කරනවා.

0: ඔබ වහන්සේ කියනවා මෙන්න මේ අයට දෙන්න දෑත දෙපය ඇති දැඩි කළ මතු බුදුවන මව්පියන්ට එකම මවට අම්මේ කියූ එක පවුලේ සොයුරන්ට ජීවිතේම දුකයි කියා මහාන වෙච්ච යතිවරුන්ට මහමග හමු වෙන නැති බැරිකම් උතුරා ගිය මිනිස්සුන්ට හරි හම්බ කරපු දේවල් දුක් වහන්සේ දුන්නට පවුනේ
1: කියලා. හතරම අර ඒ දීමේ ආනිසංස කියන අයගම කිව්වේ අර ගීතෙන් බණ කියන්න පුළුවන් කියලා කිව්වේ එක සාක්ෂියක් තමයි මේ. අර අපි සාමාන්‍ය මහඳුරුත් කියනවා දෙන්න දෙන්න දෙන්න කියලා කියනවා ලෝභකම නිති කරා දෙන්න කියනවා. නමුත් මේ ගීතයක් හරහා මේ වගේ මధుර විදියට කියනවල මිනිස්සු ඇත්තටම මේවා අහලා ඒ අර දීමේ ඌමනාව දීමේ හැඟීම තව තවත් ඇති කරගෙන ඔය කියන ආකාරය අයට දෙන අවස්ථාවල අපි ජීවිතය ඕන් තරම් දැකලා තියෙනවා.
0: අපි මේම කියමුකෝ මේ ගීතය දීලා කාලා පුරුදු අයගේ ගීතය. ඒ නිසා අපි එඩ්වඩ් චායකොටි සූත්‍රයෙන් ආරාධනා කරන්නේ මේ ගීතය ගායනා කරන්න.

0: මේ ගලාගෙන එන යටිවර ගී කඟුල ඇත්තටම ධර්මසේන හිමියන් වැත්තෑවේ හිමියන් විහිදාවක ස්වාමින් වහන්සේගෙන් රහල් හිමියන්ගෙන් ඒ ඔස්සේ ගොඩනැගී ආපු යටි කව් පරම්පරාවේ වර්තමානයේ අපි දකින ගී කඟුල මේ කඟුලක්. එතකොට ඔබ වහන්සේ ඇත්තටම දැන් මේ ගී රචනා හරහා බලාපොරොත්තු වෙන්නේ සමාජයට බණ නැත්නම් ධර්මයේ දේශනා කිරීම පිළිබඳ නව සම්ප්‍රදායක්ද? නැත්නම් මිනිසුන්ගේ හිත් සතන් පුබුදු කරන්න අවශ්‍ය කරන අලුත් සුවා ගැනීමක් හැටියටද මේ
1: ඇත්තටම දැන් ඇත්තටම බුදුහාර කියලා තියෙන්නේ චරත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය සුඛාය දේවනුසාය කියලා බුදු වදන ඒකනේ.
0: එහෙමයි.
1: ඉතින් ඒක බුදුහාර කියලා නැහැ කොහෙවත් මේ කියන්නේ ඒ බුදුහාඳුරොත් ධර්ම දේශනා සඳහා විවිධ උපක්‍රම භාවිතා කරලා තියෙනවා මිනිසුන්ට පියකරු විදියට මිනිසුන්ට මිහිරි විදියට බණ කීමේ හැකියාව බුදුහාඳුරන්න තිබුණා. ඒ බුදු කෙනෙකුට තියෙන අසීමිත බලයක්. ඒ කියන්නේ 1000ක් ඉස්සරහා බණක් කිව්වම ඒ 1000ටම වැටෙනවා බුදුහාර මේ බණ කියන්නේ මටයි කියලා වෙන්වෙන් වශයෙන් වැටෙනවා. දැන් අපිට එහෙම බණක් කියන්න බෑ. මොකද බණක් කියන ගියම් පොඩි ළමයි ඉන්නවා, වැඩිහිටි අය ඉන්නවා, වයසටම ගිය අය ඉන්නවා, තරුණ අය ඉන්න, මේ සියයටම ගැලවෙන බණක් කියනවා කියන අපිට සාමාන්‍යයෙන් අමාරු කාරණාවක් නෙවෙයි. බුදුරුන්ගේ අමාරු කාරණාවක් නෙවෙයි. නමුත් අපි මේ ගීතය හරහා ඉදිරිපත් කරන මං හිතනවා බාල මහලු තරුණ සියලු දෙනාටම මේක ග්‍රහණය කරගන්න පුළුවන් විදිහේ ධර්ම දේශනාවක් කියලා මේ ගීතය හරහා අපි කරන්නේ.
0: 70 දශකයේ සිනමාව වගේම ගීතයත් යම් තාක් දුරට යථාර්ථවාදී සාහිත්‍යයක් බවට පත් වෙනවා. ගීතය ඇතුලේ හුඟක් දේවල් ගෙනහැර දක්වන්න උත්සාහ කරනවා. දැන් අපේ රබුකර සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේත් මේ ගෙනහැර දැක්වීම එලෙසින්ම එකතු කරනවා. නිස්සාර භෞතික දියුණුවේ තිබෙන හේතුකාරණාවන් තේරෙන්නේ නැති මිනිස්සුන්ට කියලා දෙනවා. ඒ විතරක් නෙමෙයි, බෞද්ධ ජීවන මාර්ගයේ තිබෙන අර්ථ සම්පන්න බව, ඒ අර්ථ සම්පන්න බව වටහා ගත්තොත් අපිට මොනතරම් ගමනක් යන්න පුළුවන්ද කියලා උන්වහන්සේ සඳහන් කරනවා. මේකට උන්වහන්සේ උපයෝගී කරගන්නේ කවියමයි. මම මේ ඉරහඳ දෙයියෝ කියා කිව්ව මිනිස්සු කාව්‍ය නිර්මාණයක් හැටියට අපි හැමදෙරුනේ දකින්නේ. අව්වැසි දුන්න කියා වැන්ද මිනිස්සු ලෝකේ දියුණු නැති කාලේ එහෙම කළාලු, ඒත් අනේ සන්තෝෂෙන් කල් ගෙව්වාලු. දියුණු ලෝකේ මිනිස්සුන්ට සැප සම්පත් වින කරනවා, තණ්හාවේ ඇලී ගැලී 33 පැය ගෙවි යනවා. තණ්හාව කියන දේ පුරණ මිනිස්සු, ඔබ වහන්සේ මුල්ම යුගයේ අර උතුණු පලන් රජබරුන්ද සිටුමාලගේ ඇතිය උන්ද නැහැ, දෙව්දත්තර පරපුරේද නාලාගිරි පරපුරේද නැහැ, පිටදේශක් කාරයෝද පිටසක්වල හාදයෝද නැහැ. අද කාලා බීලා ඇඳලා හොඳින් යහතින් ඉන්නේ ඊර්ෂියාව කියන දේ අතහැරපල්ලා සතුටු වෙල්ලා කියලා ප්‍රකාශ කරනවා. මම හිතනවා ඒ කාරණාවට ලොකු දිගුවක් මේ ගීතයෙන් ලැබෙනවා කියලා.

0: දැන් අපිට මේ වැඩසටහන සමාප්ති කරන්නත් කාලය එළඹිලා තිබෙනවා. හැබැයි ඔබ වහන්සේ යථාර්ථවාදී දෘෂ්ටිය ඇතුලේ නිර්මාණය කරන ගීත සමුච්චය අවුවට වැස්සට හුරු මිනිසුන්ගේ කේතුමති රජදහනේ නිදාගන්නේ ගහකොළ යට වරම් ලැබේවා ලැබේවා ලැබේවා කුඹුරේ කමති. ඒ සියල්ල ඇස්සේ ඔබ වහන්සේ අරගෙන එනවා කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම මිනිසුනේ කියලා. මම මේ නිර්මාණාත්මක ගුණය ඇතුලේ මිනිසුන් හදන්න ඔබ වහන්සේ මේ පන්නේෙන් ලියා සපත කළ මේ ගීවල පළ ප්‍රයෝජනය දසක කිහිපයකට පස්සේ අහපු දකින්නකොට ඒ අස්වැන්න කොයි විදිහටද දකින්නේ?
1: අපි කාටවත් අයිති කියලා දෙයක් නෑ. ඉතින් මේක ජනතාව සන්තක වෙලා තියෙන එක ගැන මම සන්තෝෂයි. ඉතින් මේ ගීතවලින් අපි විවිධ මව් ගුණ, පිය ගුණ, බුදු ගුණ, ගුරු ගුණ, ඒ විවිධාකාර දේවල් කියන්න උත්සාහ කළා. එක එක තේමාවල් යටතේ එයින් සමාජයට කිසියම් සේවාවක් උනායි කියලා මම විශ්වාස කරනවා. ඒ විශ්වාස කරන්නේ මොකද? මිල මුදල් හොයා ගැනීමේ පරමාර්ථයෙන් තොරව මිනිසුන්ගේ යහපත උදෙසාම මේ රාජකාරිය කරපු නිසා මට අප්‍රමාණ වූ සන්තෝෂයක් ලැබෙනවා. මොකද මේ ගීත ලියලා මුදල් කීයක් හරි හොයාගෙන මම ධනවත් වුණා නම් පොහොසත් වුණා නම් කියනට වැඩිය එහෙම නැතුව නිස්සරණාධ්‍යාසයෙන් යුක්තව මෙවැනි ගීතාවලියක් රචනා කරලා සමාජගත කරන්න ලැබීම මම ලැබපු භාග්යයක් කියලා මම කල්පනා කරනවා. පෙර පිනක්ින්ද ලැබිච්ච දෙයක් හැදම සලකනවා. ඒකම මෙම පරසතු වටිනා නිර්මාණ රාශියක් සමාජගත කරන්නට උදව් කළ මගේ අවංකාදර ස්තුතිය පිරිනමමින් සිංහල ගීතේ ගීතයට අදට වඩා හොඳ හෙට දවසක් උදා වේවා කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරන්න කැමැති.
0: මගේ ශීර්ෂ ප්‍රණාමක ගෞරවය අපේ ප්‍රමුඛ සිද්ධාර්ථ ස්වාමින් වහන්සේට එකතු කරනවා ජාතියක් වෙනුවෙන්.
2: ප්‍රමුඛ සිද්ධාර්ථ ස්වාමින් වහන්සේගේ ගී සංකල්පනා මෙලෙසින් කතා කරලා හමාර කරන්න පුළුවන් කරුණක් නෙවෙයි. උන්වහන්සේගේ යථාර්ථවාදී දෘෂ්ටිය ඇතුළෙන් රචනා කෙරුණු හැම ගීතයක් තුළම මේ රටේ වැඩ කරන මිනිසුන්ගේ සහ ජීවිතේ දුක ජයගත් මිනිසුන්ගේ ප්‍රීතිය වෙනුවෙන් බොහෝ ගී නිර්මාණය වූවක සටහන් තැබිය යුතුමයි. හැම මොහොතකම සමාජයේ පවතින විවිධ විෂමතා ගීතේ හා මුහු කරමින් සිංහල ගීතේ ප්‍රගමණය වෙනුවෙන් උන්වහන්සේ දැක් වූ අතිශය කැපකිරීමට අපි පාද නමස්කාර ගෞරවය ලක්කඬ හැඟුම් වරුසාවෙන් මෙලෙස පුද කළ වග සටහන් කළ යුතුමයි. නාගරික ෆැන්ටසියේ සිට ඈත ගමේ කරගැට අතේ හොවාගත් ගම්කරුවා දක්වා ගොයිබිම් දක්වා උන්වහන්සේගේ ගීතය ශ්‍රමය වැගුරු ජනයා වෙනුවෙන් එකතු වුණු වග සටහන් කළ යුතුමයි. ප්‍රේමසිරි ගම්මුදුවත්ත සමගින් මම ඉන්ද්‍රසිරි සුරවේ.

0: ඇති හඳහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලාගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
4: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011176679579.
5: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
3: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00ට

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

ජීවිතයට අමාවක ආකලට ඔබ පුන් සඳක්ව එළිය කළාය. කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙනවෙත් පූජාසනයක රැඳිනු වෙනුවට වැස්සක්ව දිගුමිදී වේලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප හැරකිය.

අසාධාරණ ලෝකයේ තුල පීඩනයට ගොදුරව සුවහසක් මිනිසුන් වෙනුවෙන් නිර්භයව ගීත කලාව මෙහෙයවූ ඔබ විසින් සමාජයට සිදු කළ මෙහෙවර සදා අමරණීයයි.

0: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

පැවැත්වීම සඳහා ගෞරව බහුමානයෙන් පාද නමස්කාර කොට ආරාධනය කර ධර්ම මණ්ඩපයට වැඩමවා වදාළේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. අපේ හැමෝටම ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව සදහසිතින් ආරාධනා කර සිටිනවා. මේ සීල දනාවෙන් ලක්හඬ සිත නිවන පුතු බණ සුමදුර ධර්ම

සුනන්තා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඊතං බුද්ධානුශාසනං ති සත්පුරුෂ කල්යාණ මිත්‍ර පින්වත්නි අදත් මේ සිත නිවන බුදුබණ දේශනා මාලාවේ තවත් එක් දේශනාවක් ශ්‍රවණය කරමින් දේශනානුගත කාරණා ඔබේ ජීවිතයට ගලපමින් ඔබේ ජීවිතයේ තියෙන අඩුපාඩු තැන් සිදුරු තැන් අසත්පුරුෂකම් වලින් පිරිච්ච කුමන හෝ උපක්ලේශයක් ඔබේ හිත පීඩාවට පත් කරනවා නම් ඔබේ හිතේ නිවීම නැති කරලා දානවා නම් ඔබ සුවපත් නැත්තම් සුවපත් වීම පිණිස විඩාව සංසිඳවා ගැනීම පිණිස කෙලෙස් වලින් ලෙඩ වෙච්ච මිනිසුන්ට සදාකාලිකව සුවපත් වීම පිණිස කෙටියෙන්ම හකුළුවලා කියනවා නම් ඔබේ හිත නිවා ගැනීම පිණිස මේ දේශනාව උපකාර වේවා කියන සත්පුරුෂ චේතනාව ඇති කරගෙනයි අදත් අපි දේශනාව ආරම්භ කරන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව අහන එක හැමෝටම හිත දෙන්නේ නැහැ. සමහර විට අහන්න හිත දුන්නත් ඒ ධර්මදේශනාව තුලින් ධර්මයේ තුලින් ගලපා ගැනීමේ උනන්දුවක් බොහෝ දෙනෙකුට ඇති වෙන්නේ නැහැ. සමහර වෙලාවට බුද්ධ දේශනාව අහනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ බුද්ධ දේශනාව අහන ගමන් ඔබේ ජීවිතයට ගලපා ගන්නවා වෙන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අහන තැනින් නතර වෙන්නේ නැති ශ්‍රාවකෙක් වෙන්න තමයි අපි උනන්දු වෙන්න ඕන. අහන ශ්‍රාවකයෙක්ගේ විශ්මයක් නැහැ. ඒ වගේම තමයි කියන ශ්‍රාවකයෙක්ගේත් විශ්මයක් නැහැ. හාමුදුරුව කෙනෙකුට වුණත් බණ කියන එක විතරයි නම් තියෙන්නේ. ස්වාමින් වහන්සේ නමකට වුණත් පාංශකූල කරන, දානි කරන, බණ කරන, දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙකුට පිරිත් කියන මෙන්න මේ විදිහේ කාරණා ටිකක් විතරක් නම් පැවිද්දෙකුට වුණත් ස්වාමින් වහන්සේ නමකට වුණත් තියෙන්නේ. ඒකෙන් භික්ෂුවකගේ ආධ්‍යාත්මය පිරිසුදු වෙන්නේ නැහැ. හැබැයි ඒවා උදව් වෙන්න පුළුවන් ආධ්‍යාත්මය පිරිසුදු කරගන්න. ආධ්‍යාත්මයේ ගැඹුරු අවධාරණයකට ඒ ස්වාමින් වහන්සේ තුල ඇති වෙන දහම් කතා උදව් වෙන්න පුළුවන්. හැබැයි බණ කියන එකෙන් විතරක්වත් බණ අහන එකෙන් විතරක්වත් තමන්ගේ ආධ්‍යාත්මය සම්පූර්ණ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දුක නිවා ගන්න වැඩපිළිවෙලට බැහැ ගන්න වෙන්නේ නැහැ. හේතුව තමයි ජීවත් වෙන ක්‍රමවේදයක් උගන්වන බුදුරජාණන් වහන්සේ ඒ ජීවත් වෙන ක්‍රමය අතරින් ධර්මයේ මතු කර ගන්න බැරි වුණොත් එහෙම ජීවත් වෙන ක්‍රමයස්සේ ධර්මයේ තියා ගන්න අමාරු වුණොත් ජීවත් වෙන ක්‍රමයස්සේ පැත්තකින් ධර්මයක් තියාගෙන ජීවත් වෙන ක්‍රමයට ඒ ධර්මයේ කාරණා මුසු කර ගන්න බැරි වුණොත් බණානෙකිනුත් වැඩක් නැහැ. මේක තවත් නිකම්ම කතාන්දර ටිකක් විතරක් වෙනවා. බණ කියන කෙනුත් වැඩක් නැහැ. ඒක නිකම්ම දේශනාවක් විතරක් වෙනවා. භාග්‍යවතුන් වහන්සේට උවමනා වෙන්නේ බණ අහන ශ්‍රාවකෙක් වගේම බණ කියන ශ්‍රාවකෙක් වගේම බණ පිළිපදින ශ්‍රාවකෙක් නිර්මාණය කරන්නයි. ඒ බණ පිළිපදින ශ්‍රාවකයා තුළ ඇතිවෙන

සලසන්නේ නැතුව පිළිගන්න ධර්මයේ ඔබව පෙලා දමනවා ඔබට තේරෙන්නේ නැහැ. හේතුව තමයි ධර්මයේ පොත් බලපු කෙනෙකුට කියන්න පුළුවන්. ත්‍රිපිටකයේ තියෙනවා අද නම් හරීම ලේසි අන්තර්ජාලය පාවිච්චි කරලා ඔබේ ජංගම දුරකථනයෙන්ම එහෙට මෙහෙට පෙල්ලනකොට ත්‍රිපිටකයම ගන්න පුළුවන්. ඔබේ ඇඟිලි තුඩුවලට ත්‍රිපිටකය ඇවිල්ලා තියෙනවා. කියවන්නත් පුළුවන් මිනිස්සෙකුට, මතක තියාගන්නත් පුළුවන් මිනිස්සෙකුට පොත බලලා බණ කියන්න පුළුවන්. වැදගත් කාරණේ තමයි පින්වත්නි, ඒ බණ කියන ගමන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මීම මේ බණ දේශනාවෙන් මතුවෙනවාද කියලා ඔබ තුල කුසලතාවයක් තියෙන්න ඕන මේ බණ හොයාගන්න. හේතුව තමයි අද වෙනකොට අධර්මී ඇහෙනවා ධර්මී මුහුණු වරින්. අධර්මී ඇහෙනවා ධර්මී වගේ. මෙතකොට ධර්මී මොකද්ද අධර්මී මොකද්ද කියලා වෙන වෙනම හඳුනා ගන්න බැරි මිනිස්සෙක් අධර්මී ඉදිරියේ පින්වත්නි ධර්මී කියලා අහුවෙලා යන්නේ නැද්ද? අහුවෙලා යනවා. ඒ නිසා ධර්මී හොයාගන්න අපි දක්ෂ වෙන්න උනන් එතනින්දලා තමයි මනසානුපෙක්කිතා මනසින් මනසිකාරය කිරීම, විමස විමසා නුවණින් පිළිගැනීම කියන කාරණය බුද්ධ ශ්‍රාවකයෙකුට වැදගත් වෙන්නේ. මම ඔබට මුලින්ම කියපු ගාථාව ඔබට නිතර හුරුයි, ඔබේ කනට වැටිලා තියෙනවා, ඔබ අහලා පුරුදු ගාථාවක්. පින්වත්නි, සියලු බුදුවරුන්ගේ ලොව අනුශාසනාව එපමණකින්ම සම්පූර්ණ වෙලා යනවා. බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව කුමක්ද කියන කාරණයයි අපි ඔබට ගාථාවකින් මතක් කළේ. අතීතයේ බුදුරජාණන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩ හිටියා. හැබැයි බුදුවරු පහළ වෙන්නේ බොහොම සූළු පිරිසක් කාලයකට පහළ වෙන්නේ. නමුත් ඒ විදිහට පහළ වෙලා අතීතයේට විශාල බුදුවරු ප්‍රමාණයක් පහළ වෙලා තියෙනවා. ඒ නිසානේ අපි අතීත බුදුවරුන්ව වන්දනා කරන්නේ. යේච බුද්ධා අතීතාච යේච බුද්ධා අනාගතා පච්චුප්පන්නාච යේ බුද්ධා අහං වන්දාමි සබ්බදා කියලා වඳිනවා නේද? අතීතයේ පහළ වුණු බුදුවරුන්ටද, අනාගතයේ පහළ වුණු බුදුවරුන්ටද, පච්චුප්පන්නාච යේ බුද්ධා වර්තමානයේ පහළ වුණු බුදුවරුන්ටද නමස්කාර වේවා කියලා නේ කියන්නේ? වර්තමානයේ පහළ වුණු බුදුවරු කියනකොට කෝ බුදු කෙනෙක් නෑනේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. බුදුවරු කිව්වාම බුදුවරු විශාල ප්‍රමාණයකුත් වර්තමානයේ පහළ වුණේ නෑනේ කියලා කෙනෙක් කියන්න පුළුවන්. හැබැයි මේ ගතවෙන්නේ බුද්ධෝත්පාද කාලය. මේ ගතවන බුද්ධෝත්පාද කාලය අපිට වටිනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පවතින යුගයේ තමයි මේ පවතින්නේ. ඒ නිසා මේ කාලය අපට ඉතාම වැදගත් කාල පරාසයක්. පින්වත්නි, අතීත බුදුරජාණන් වහන්සේලා දේශනා කළාට වඩා වැඩියෙන් යමක් වර්තමාන බුදුරජාණන් වහන්සේ දේශනා කරා කියලා දෙයක් නැහැ. අතීතයේ පහළ වුණු බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධක්‍ෘතියේ කාලය වැඩි වෙන්න පුළුවන්. උන්වහන්සේලාගේ බුද්ධක්‍ෘතියේ සීමාව එහෙමේ වෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේලා දේශනා කරන්නේ ලොව දුක් සහිතයි, දුකින් අත මිදෙන්න කියලයි. අතීතයේ පහළ වුණු කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අවුරුදු 20,000ක් විතර දිග කාලයක පහළ වුණේ. ගෞතම බුදුරජාණන් වහන්සේ මිනිසුන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 120ක් වගේ අඩු කාලයක පහළ වුණේ. එහෙනම් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අවුරුදු 20,000ක් ඇතුළත බුද්ධක්‍ෘත්‍ය වැඩියෙන් කරන්න ඇති. ගෞතම බුදුරජාණන් වහන්සේට ආයුෂ අඩු වුණ නිසා බුද්ධක්‍ෘත්‍ය කරගන්න අමාරු වෙන්න ඇති, අඩු වෙන්න ඇති. එහෙම හිතන්න බෑ. සියලු බුදුවරු දේශනා කරන්නේ දුකත් දුකෙන් අත මිදීමත් කියන පණිවිඩය. ඒ වගේම කාශ්‍යප බුදුරජාණන් වහන්සේට වැඩියෙන් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ අඩුවෙන් ධර්මී කිව්වා කියලා කොහෙවත් ඇත්තේ නැහැ. සියලු බුදුවරු දේශනා කරන්නේ සතර සතිපට්ඨානයයි, සතර සම්‍යක් ප්‍රධාන වීර්යයයි, සතර එරදිපාදයයි, පංච බලයයි, පංච ඉන්ද්‍රියයි, සප්ත බොජ්ජංගයයි, ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එක වචනයකින් කිව්වොත් සන්තිස් බෝධිපාක්ෂික ධර්මයයි. ඊට වඩා වැඩියෙන් එකක් කාශ්‍යප බුදුහාමුදුරුවෝ හෝ පෙර කහලේ පහළ වුණු කකුසඳ බුදුරජාණන් වහන්සේ හෝ කෝණාගමන බුදුරජාණන් වහන්සේ හෝ අනාගතයේ පහළ වෙන මෛත්‍රිය නම්

0: වූ බුදුරජාණන් වහන්සේ හෝ වැඩියෙන් බණ කියාවී කියලා අදහසක් නැහැ. හැම බුදු කෙනෙක්ම දේශනා කරන්නේ මේ සුන්දර ධර්මී පණිවිඩය. බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධානුශාසනාව ලඟු වෙන්නේ පින්වත්නි, හකුලලා හකුලලා කිව්වොත් එක ගාතාවකින්, ඒ ගාතාව තමයි මම ඔබට කිව්වේ. බුදුරජාණන් වහන්සේගේ ඕවාද ප්‍රාතිමෝක්ෂයත් මේ තුලින්ම තමයි මතුවෙන්නේ. උන්වහන්සේලා කියන පණිවිඩය නානා පරයයන් කියපු බව ඇත්ත. එක එක විදියට බුදුරු බණ කියනවා. දැන් කෙනෙක් කියන්න පුළුවන් එක එක විදියට බණ කියන්නේ ඇයි එකම විදියට කිව්වනම් ලේසිනි කියලා. එකම විදියට බණ කියන්නේ නැත්තේ පින්වත්නි, ඔබ තුල පවතින කෙලෙස්වල ස්වභාවයට අනුව උන්වහන්සේ ඔබගේ මනස දැකලා ඔබට හරියන විදියට බණ කියාවි. මට හරියන විදියට මට බණ කියාවි. මේ හැමෝගේම කෙලෙස්වල ස්වභාවය සමාන නැති නිසා බුදුරජාණන් වහන්සේලා බණ කියද්දී, බුදුවරු දහම් කතාව කරද්දී විවිධත්වයක් තියෙනවා. අර බහුවේදනීය කියලා සූත්‍රයක් තියෙනවා. වේදනාව කීප වැදෑරුම් විදියට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. වේදනාව කීප වැදෑරුම් විදියට පෙන්වන්නේ ඒ කෙනාගේ අවබෝධය පිණිස. සමහර විට සත්වයා හා පුද්ගලයා කියන්නේ මොකද්ද කියලා ඇහුවම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාම රූපවල එකතුවක් කියලා. තවත් වෙලාවක බුදුරජාණන් වහන්සේ සත්වයා පුද්ගලයා කියන්නේ මොකක් වගේද කියලා ඇහුවොත් එහෙම උන්වහන්සේ සමහර විට කියනවා ස්කන්ධ ධාතු ආයතනවල එකතුව කියලා. මේ විදියට වෙනස් වෙනස් විදියට ඒ කෙනාගේ අවබෝධයට හරියන විදියට තමන්ගේ අවබෝධඥානෙ මතු කරනකම් බුදුරු බණ කියලා තියෙනවා. අපේ අවාසනාවකට බුදුරජාණන් වහන්සේගේ කාලේ අපිට මේ ධර්මය අවබෝධ කරගන්න බැරි වෙන්න ඇති. හැබැයි වාසනාව තමයි ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවත් උන්වහන්සේ දේශනා කරපු බණපද අපට අහගන්න ලැබෙනවා. ඒක මොන තරම් විශ්මයක්ද? දැන් මේ බණ ඇහෙනකේ අපි දැන් පින්වත්නි මොකද්ද කරන්න ඕන? අපිට කරන්න තියෙන්නේ අතීතයේ තියෙන වැරදි ඔක්කොම අමතක කරලා දාලා අනාගතයේ ගැනත් කල්පනා කරන්නේ නැතුව වර්තමානයේ තුල ඉතා සිහියෙන් ධර්මය පුහුණු කරන එක. අතීතයේ අමතක කරලා දාලා ධර්මයත් එක්ක ඕනම කෙනෙකුට hina වෙන්න පුළුවන්. පරණ වැරදි පරණ කෝන්තර පරණ ප්‍රශ්නත් එක්ක ඇලිලා ගැටිලා ඉන්න තැනක් නෙමේ බුද්ධ ශාසනය කියන්නේ. ඒ වගේම තමයි පරණ වැරදි වලට දඬුවම් කරන තැනකුත් නෙමේ බුද්ධ ශාසනය කියන්නේ. ඕන තරම් පරණ වැරදි තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි පරණ වැරදි තිබුණාට කමක් නැහැ. පරණ වැරදි තිබුණාට කමක් නැහැ. වැදගත්ම දේ තමයි මේ වෙලාවේ මොන තරම් නිවැරදිද කියන කාරණේ. ඔබට පුළුවන්ද මේ වෙලාවේ නිවැරදි වෙන්න? ඔබට පුළුවන්ද ඇත්ත ඔබ වහන්සේලා කියන එක පරණ වැරදි මගේ තියෙනවා තමයි, මගේ අතින් වැරදිලා තියෙනවා හාමුදුරුවනේ, දැන් මන් නිවැරදි වෙන්නම්, මට නිවැරදි වෙන්න බණ කියන්න කියලා ඔබට පුළුවන්ද හෘද සාක්ෂියෙන්ම ජීවිතේට ධර්මී පිළිගන්න? පරණ වැරදි නැති කෙනෙක් හොයන්න බෑ. පරණ වැරදි හැම කෙනෙක්ගේ අතින්ම වෙලා තියෙනවා. හැබැයි වැදගත්ම දේ තමයි පරණ වැරදි ටික විසි කරලා අතපිය දාගෙන ධර්මීය ජීවිතයට එකතු කරගන්න එක. දැන් ඔන්න කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, හොඳයි පරණ වැරදි ඕන දෙයක් තියෙන කෙනෙකුට නිවැරදි වෙන්න පුළුවන්ද කියලා. ඇත්තටම පුළුවන්, ආනන්තරීය පාප කර්මයකට මෙහා පැත්තේ වැරදිලා තියෙන කෙනෙකුට. සරකාණි ශාක්‍යයා කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ශාක්‍යෙක් ඇවිල්ලා තියෙනවා. අද ඉන්න සමහර පිරිමි උදවිය වගේම සරකාණි හොඳට මතින් ජීවිතයට සම්පූර්ණ දැනුවත් හෝ නොදැනුවත් මත්වීම ජීවිතේ එක කොටසක් කරගත්ත මිනිස්සෙක්. අපේ වචන වලින් කිව්වොත්, අපේ ওই ගැමි විවාහයෙන්ම කිව්වොත් එහෙම බේබදුකම් වලින්ම ජීවිතේ හදාගත්ත කෙනෙක්. එතකොට නිතර බොන්න පුරුදු වෙච්ච මිනිස්සෙක් සාමාන්‍ය විවාහයේ සරකාණි බීලත් බුදුහාමුදුරුව ළඟට ඇවිල්ලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා සමහර වෙලාවට මේ අද මිනිස්සු වගේත් නෙමෙයි, සමහර දවස්වල බීලා දවස් ගාණක් වැටිලා ඉඳලා තියෙනවා කානුවල. සරකාණිට හරි ලස්සනට බුදුහාමුදුරුව බණ කියනවා. සරකාණි බීපු නැති වෙලාවට හොඳ සිහියෙන් බණ අහලා තියෙනවා. ජීවිතේ නිතරම බීපු කෙනෙක් සාක්‍ය වංශිකයෝ කියන්නේ ටිකක් උද්දච්ච මිනිස්සු. ඒ වගේම සරකාණිත් ටිකක් එහෙම උද්දච්ච කෙනෙක්. සරකාණි කියන්නේ ශාක්‍ය වංශයට අයිති කෙනෙක්. රජ පෙළපතකටත් සම්බන්ධයි. මහානාම ශාක්‍ය රජුරෝ ගැන එහෙම ඔබ ධර්මයෙන් අහලා ඇති. සරකාණි කියන්නේ වැදගත් මිනිස්සේ. සමහර සංසාර පුරුදු නිසා වෙන්න ඇති වැඩියෙන් බොන්න පුරුදු වුණා. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. හොඳ සිහියෙන් ඉන්නකොට උන්වහන්සේත් එක්ක හොඳට ධර්මී කතා කරලා යනවා. ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේ බණ කියනකොට සිහිය පිහිටවාගෙන අහනවා. දවසක් මේ මිනිස්සයා මැරුණා. මේ මිනිස්සයා මැරුණට පස්සේ බුදුරජාණන් වහන්සේ දහම් සභාවේදී කිව්වා සරකාණි සුගතියේ ගියා කියලා. සරකාණි දෙවිවරු අතර ඉපදුනා කියලා කතාවක් උන්වහන්සේ දේශනා කළා. මේ කතාව ලැබුගින්නක් වගේ පැතිරුණා. හේතුව තමයි බුදුරජාණන් වහන්සේ නිතරම බීමතට මද්‍රව්‍ය වලට මතට ඇබ්බැහි වෙච්ච මිනිහෙක් සුගතියේ ගියා කියලා වැරදි බණක් කිව්වා කියලා අනිත් ආගමික ශාස්ත්‍රවරු ආගමික කණ්ඩායම් අතර පවා මේක පැතිරිලා ගියා. ශ්‍රමණ ගෞතමයන් පංච දුස්චරිතයේ ඉන්න මිනිහෙක් සුගතියේ ගියා කියලා දහම් සභාවේ බණ කිව්වා කියලා. මේ කතාව බුදුරජාණන් වහන්සේ ළඟට මහානාම ශාක්‍යයා ඇවිල්ලා වෙලාවක අහනවා. මහානාම ශාක්‍ය රජුරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා, දැන් මේ මහානාම කියන්නේ ඇත්තටම සද්ධාවන්ත රජෙක්, සෝවාන් වෙලත් හිටියේ. මහානාම බුදුහාමුදුරුව ළඟට ඇවිල්ලා වැඳලා අහනවා, ස්වාමීනි ඔබ වහන්සේ ගැන කටකතාවක් යනවා. දැන් බලන්න බුදුවරුන්ටත් කටකතා හැදිලා තියෙනවනේ. බුදුවරුන්ටත් කතාන්දර හැදුනා නම් අපි ගැන පින්වත්නි මොන කතාද? බුදුවරුන්ටත් කතාන්දර හැදුනා නම් බුදුවරු අල්ප මාත්‍රයකින්වත්, වචන මාත්‍රයකින්වත්, සිතුවිලි මාත්‍රයකින්වත් කිසිවෙකුට වරදක් කරන්නේ නැති පිරිසක්. ලෝක සත්වයා කෙරේ අසීමිත අනුකම්පාවක් බුදු කෙනෙකුට වගේ කිසිම කෙනෙකුට පිහිටන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේටත් කටකතා හදලා තියෙනවනේ. බුදුවරුන්ටත් කතා හැදුනා නම් මේ හිම් මිහින් පිනක් කරන, තවත් කෙනෙකුට බත් මුලක් දීලා බඩගින්න පුරවන, බඩගින්න සංසිඳවන, පොඩි උපකාරයක් කරන, ඒ උපකාරයේ තුලින් අසීමිත බලාපොරොත්තු ගොන්නක් හදාගත්ත මිනිස්සු අපිට කියනවා, හාඳුරනේ අපි මෙච්චර උදව් කරනවා, බලන්නකෝ අපිට මෙහෙම කටකතා හදනවනේ කියලා කියනවා. බුදුවරුන්ටත් කතා හැදුනා නම් අපි ගැන මොන කතාන්දරද පින්වත්නි? සරකාණි ශාක්‍යයා ගැන මහානාම ශාක්‍ය රජුරෝ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා, ස්වාමීනි ඔබ වහන්සේ ගැන කතාවක් යනවා. සමහර විට මේ කතාව ඔබ වහන්සේ කියන්න නැතු ඇති. නමුත් ඔබ වහන්සේ කිව්වා කියලා මේ ආජීවකයෝ, පරිබ්‍රාජකයෝ, නිගණ්ඨයෝ මේ කතාව ගොතන්න ඇති. ඔබ වහන්සේට විරුද්ධ නිසා මේ වගේ කතාවක් හදන්න ඇති, මේ වගේ කතාවක් ගොතන්න ඇති. මම නම් හිතන්නේ ඔබ වහන්සේ මෙහෙම කතාවක් කිව්වා කියලා. මොකද්ද කියලා ඇහුවා. එතකොට මේ මහානාම ශාක්‍ය රජුරෝ කියනවා, ස්වාමීනි පහුගිය දාක අපේ පෙළපතට සම්බන්ධ සරකාණී ශාක්‍යයා මිය ගියානි. ඔහු මිය ගියාම ඔබ වහන්සේ කියලා තියනවා සුගතියේ ගියා, සරකාණී සුගතියේ කියලා. ස්වාමීනි මේ මිනිස්සයා හැම වෙලාවකම කටගොන්නක් බීගෙන හිටියේ. බීපු නැති වෙලාවක් අහම්බෙන් හම්බ වෙන්නේ. ඔබ වහන්සේ කිව්වා කියලා කතාවක් යනවා සුගතියේ ගියා කියලා. මම නම් හිතන්නේ ඔබ වහන්සේ මෙහෙම කතාවක් කියන්න ඇති කියලා. මම විශ්වාස කරන්නේ ඔබ වහන්සේගේ කටින් මේ වගේ වචනයක් පිට වෙයි කියලා. ස්වාමීනි මේක ගොතපු කතාවක් වෙන්න ඇති. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත්නි නෑ නෑ මහානාම, මම තමයි කිව්වේ සරකාණී සුගතියේ ගියා කියලා. මහානාම රජුරුව ටිකක් තැති අරගෙන නලල රැලි ගන්නවල ඇහුවා, හැබැයිද ඔබ වහන්සේද කිව්වේ? අනේ ස්වාමීනි මට සමා වෙන්න, මේ වගේ බීගත් මිනිස්සෙක් සුගතියේ යයිද? ඔබ වහන්සේම දහම් සභාවේ කිව්වා නේද, පංච දුස්චරිතයේ තුල හිටියොත් එහෙම මරණාසන්න මොහොතේ සිහි මුලා වෙනවා, සිහි මුලා වෙලා මිය ගියොත් එහෙම ඒකාන්ත වශයෙන් දුගති යනවා කියලා ඔබ වහන්සේ දුසිල්වතාගේ සීල විපත්තිය ගැන අපිට බණ කිව්වනේ. දුසිල්වතාගේ සීල විපත්තිය ගැන බණ කියාපු ඔබ වහන්සේ කොහොමද ස්වාමීනි කියන්නේ දේශනා කරන්නේ සරකානි සුගතිය ගියා කියලා. මේ මිනිස්යාට සීලයක් තිබුණේ නැහැ. ස්වාමීනි මේ මිනිස්යා සීලෙන් කැලැල් වෙලා හිටියේ. සීලය තුල නිකැලැල් මිනිසෙක් නෙමෙයි. ස්වාමීනි මේ මිනිස්යා සීලේ සිදුරු කරගත්ත මිනිහෙක්. හරියට සීලේ සිදුරු තිබ්බා. ස්වාමීනි ඔබ වහන්සේ කියාපු කතාවට මොකද වෙන්නේ? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මහානාම සරකාණි මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා හිටියා තමයි. සරකාණි ශාක්‍යයාට එහෙම දැක්මක් තිබුණේ නැහැ තමයි. හැබැයි සරකාණි සිහියෙන් ඉන්නකොට හොඳට බණ ඇහුවා. සරකාණි සිහි කල්පනාවෙන් ඉන්නකොට හොඳට බණ ඇහුවා. ඒ බණ හරීම ලස්සනට Tamanගේ ජීවිතයට ගලප ගන්න උනන්දු වුණා. සංසාර පුරුද්දට වගේ බීමතට ඇබ්බැහි වෙලා හිටියා තමයි. හැබැයි සිහියෙන් ඉන්න වෙලාවක මත් වෙන්නේ නැතුව Taman ඉන්න වෙලාවක බණ අහනකොට සද්ධාවෙන් සිහියෙන් බණ ඇහුවා. එතකොට මහානාම කියලා තියෙනවා, ස්වාමීනි ඊයේ උදේවරුෙත් මේ මිනිස්සයා බීලා හිටියේ. ඊයේ උදේවරුෙත් මේ මිනිස්සයා බීලා හිටියේ නම් කොහොමද සුගතිය යන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහානාම ඔය මිනිස්සයා ඊයේ උදේ මත් වෙලා ඉඳ ඇති. ඊයේ උදේ සිහි කල්පනාවක් නැතුව ඉඳ ඇති කානුවක හරි වැටිලා. හැබැයි මහානාම ඊයේ හවස ඔය මිනිස්සයා මාව මුණ ගැහින්න ආවා. මුණ ගැහින්න ආවේ හොඳ සිහි කල්පනාවෙන්. මතට ඇබ්බැහි වෙලා හිටියට ඒ මිනිස්සයා ඒ වෙලාවේ සිහි කල්පනාවෙන් මුණ ගැහුණා. අපි සිහි කල්පනාවෙන් මුණ ගැහිලා ලස්සන දහම් කතාවක් කියදුනා. සරකාණි පැහැදුනා ධර්මයට. ධර්මයට පැහැදිලා මහානාම හොඳට දහම් කතා වහගෙන ඉන්නකොට කෙලෙස් මලකඩ කැඩි කැඩි යන්න පටන් ගත්තා. සරකාණි ශාක්‍යයාගේ හවස් වෙනකොට සෝතාපන්න වෙලයි මට වැඳලා යන්න කියේ. සෝතාපන්න වෙච්ච කෙනෙක් ඔබ දන්නව ඇති කිසිම හේතුවක් නිසා පංචශීලයෙන් පිරිහෙන්නේ නැහැ. සෝවාන් වුණාට පස්සේ පන්සිල් කැඩෙන්නේ නැහැ. ඒක අමාරුවෙන් කරනවා නෙමෙයි, નિરાයාසයෙන් ಗುಣධර්ම රැකිනවා. ධර්මයේ තුල ස්ථාවර වෙනවා කියන්නේ සෝතාපන්න වගේ තත්ත්වයක්වත් පින්වත්නි. ඒ ස්ථාවර බවත් එක්ක નિરાයාසයෙන් ಗುಣධර්ම රැකිනවා. මොනතරම් ජීවිතේ පසුබහින්න වැරදි තිබුණත් පින්වත්නි, ධර්ම මාර්ගයේ තුල ස්ථාවර වෙනකොට ඒ වැරදි નિરાයාසයෙන් යට යනවා. මහා ඝන වනාන්තරයක් අත්හැරලා දාන හස්ති රාජයෙක් ඒ වනයෙන් පහළට බහිනවා වගේ කෙලෙස් වනයේ ඉදිරියේ ධර්ම මාර්ගයේ ජීවිතයට ගැලපෙනකොට කෙලෙස් වනයෙන් පහළට බහින්න පුළුවන්. උන්වහන්සේ දේශනා කරනවා, සරකාණි උදේ මතට ඇබ්බැහි වෙලා ඉඳ ඇති. මතෙන් රත් වෙලා ඉඳ ඇති උදේ. හැබැයි හවස ඉතා සිහියෙන් බණ ඇහුවා. සිහියෙන් බණ අහනකොට මගේ දේශනාව ඉදිරියේ ඔහු වැඳ වැටුණා. ඉතාම ශ්‍රද්ධාවෙන් මට වැඳලා ගියේ, ස්වාමීනි අල්ප මාත්‍රයකවත් හිත කැඩෙන්නේ නැතුව, බිඳෙන්නේ නැතුව, හිතට සිදුරු වෙන්න දෙන්නේ නැතුව, හිත කඩා වැටෙන්නේ නැතුව හිත රැකගන්නම් කියන අදහසින් තමයි ස්වාමීනි මම යන්නේ කියලා සරකාණී එළියට බහැලා යන්න ගියා. රෑ තමයි සරකාණී මිය ගිහින් තියෙන්නේ. රාත්‍රියේ සරකාණී මිය ගියා. සරකාණී සෝතාපන්න වෙලා හිටිය නිසා මම කිව්වා සුගතිය ගියා කියලා. මහානාම වැඳලා යන්න ගියා. අද මිනිසුන්ට නම් ඔය වගේ කතාවක් ඇහුවොත් මොන තරම් පුදුමයක්ද? අද මිනිහෙකුට ඔය වගේ කතාවක් අහන්න ලැබුණොත් ඒ මිනිස්සයා ඔය කතාව පිළිගන්නේ නැහැ. හේතුව තමයි බුදුහාමුදුරුවෝ කිව්වත්, ධර්මයෙන් මතුණත්, සංඝයා කිව්වත් එයා බලන්නේ එයාගේ විතර්කත් එක්ක. අද මිනිසුන්ට ධර්මය අල්ලගන්න බැරි හේතුව තමයි තමන්ගේ විතර්කත් එක්ක, තමන්ගේ මතවාදයත් එක්ක ධර්මයේ ගලප ගන්න ආදනවා. තමන්ගේ මතවාදයේ තමයි හුවා දක්වන්නේ, ධර්මයේ හුවා දක්වන්නේ නැහැ. ධර්මයෙන් මතුවෙන කාරණේ මතු කරගන්නේ නැහැ. හුවා දක්වන්නේ පින්වත්නි තමාගේ අභ්‍යන්තරයෙන් මතු කරගන්නේ තමන්ගේ මතය. තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන කුණුගොඩ තමයි මතුවෙන්නේ. ධර්මියාට විසි වෙලා යනවා, ධර්මය අල්ලන්න බැරි වෙනවා. දැන් කෙනෙක් අර සරකාණි ශාක්‍යයා දිහා බලාගෙන හිතන්න පුළුවන්, පෙරවැරදි තියෙන මිනිහෙකුට ධර්ම මාර්ගයට එන්න පැය කීපයකට කලින් පවා පංච දුෂ්චරිතයෙන් අපිරිසිදු වෙලා හිටිය මිනිහෙකුට ධර්මය අල්ල ගන්න පුළුවන්ද කියලා. ඔව් පුළුවන්. මම මේ කියන කතාව ඔබට අවිනිශ්චිත නම්, විශ්වාසය ගැන ඔබට පැහැදිලිකමක් නැත්නම්, ඔබට අවිශ්වාස නම්, සරකාණි ශාක්‍යයාට කියපු සරකාණි සූත්‍රයේ තියෙනවා සංයුක්ත නිකායේ. හොඳට ගිහින් බලන්න. ඒ නිසා මම මේ කියාගෙන ආවේ ඔබට පෙරවැරදි තිබුණාට කම් නැහැ. පෙරවැරදි තිබුණාට පින්වත්නි ප්‍රශ්නයක් නැහැ. පුරාණ වැරදි ඒ විදියට තිබුණාවේ. අනිත් එක තමයි ඉතින් පරණ වැරදි ආය හදන්නත් බෑනේ ඇදලවත්. අතීතේ වෙනස් කරන්න බෑනේ. පරණ වැරදි වෙනස් කරගන්න බැරි නිසා තමයි බුදුරු කියන්නේ අතීතං නානු සෝචಂತಿ මහණිනි අතීතේ ශෝක කරන්න එපා. හේතුව තමයි අතීතය ඇතුළවවත් ඇදලා වෙනස් කරන්න බෑනේ. අතීතේ වැරදෙන්න පුළුවන් ඕන මිනිස්සෙකුට. හැබැයි බුද්ධ ශාසනීය වාසනාව ලාභය වටිනාකම තමයි අතීතේ වැරදි චෝණම මිනිහෙකුට නිවැරදි වෙන්න පුළුවන්. අතීතේ පන්සිල් කැඩුනට කමක් නැහැ. ඔබට පුළුවන් ද දැන් පන්සිල් රකින්න. අතීතේ සිහිය තිබුණ නැති වුණාට කමක් නැහැ. ඔබට පුළුවන් ද දැන් සිහිය පවත්වන්න. අතීතේ සද්දා මාත්‍රයක්වත් තිබෙ නැති වුණාට කමක් නැහැ. ඔබට පුළුවන් ද දැන් සිහිය පවත්වන්න. මොකද මේ මොහොතේ සිහිය පවත්වනකොට අතීතේ තිබුණු ජරා ජීර්ණ වෙච්ච අයහපත් දේවල් ධර්මයෙන් සේදිලා යන්න පටන් ගන්නවා. හැබැයි ඒ කුසලතාව එන්නේ පින්වත්නි ධර්මයේ තුලින් විතරයි. අතීතේ වෙනස් කරගන්න කැමති ඕනම කෙනෙකුට, අතීතේ අතීතයටම දීලා අමතක කරන්න කැමති ඕනම මිනිහෙකුට මේ ධර්මයේ ප්‍රයෝජන හදාගන්න පුළුවන්. වැරදි නැත්තේ කාතුලද? ගිහි පැවිදි මේ හැම කෙනෙක් අතින්ම වැරදි වෙනවා. වැදගත්ම දේ තමයි තමන් නිවැරදි වෙන්න කැමැත්තක් මතු කරගන්න එක. ඇත්තටම මම වැරදි, මම නිවැරදි වෙන්නම් කියලා නිවැරදි වෙන්න අදහසක් ගන්න මනුස්සයාට නිවැරදි වීමේ ප්‍රතිඵල හදාගන්න පුළුවන්. තමන් කැමති වෙන්න ඕන. හැබැයි දැන් මම මේ පහුගිය කාලේ කතා කළා විදායක ශ්‍රේණියේ රැකියා කරන මහත්තයෙක්. ඒ මහත්තයා මට කතා කරලා කියනවා, අනේ ස්වාමින්වහන්ස මට හරියට කේන්ති යනවා. මම වැඩ කරන ආයතනයේ මං යටතේ ඉන්න සේවකයෝ 200ක් විතර ඉන්නවා. මට වචනයක් එහෙම වෙනකොට බනින්න හිතෙනවා. මාත් එක්ක මගේ ආයතනයේ ඉන්න අය හොඳ මූණ පෙන්වුවාට ඒ අය මාත් එක්ක වඩා ප්‍රියමනාපකමකින් නෙමෙයි ඉන්නේ. හේතුව හාඳුරුනි, මං කොයි වෙලාවෙත් බනිනවා. සමහර වෙලාවකට බනින එක මගේ ජීවිතේ කලාවක් වෙලා පුරුද්දක් වෙලා බනින එක. බනිනවාටත් වඩා බැනිනවා ජීවිතේ කොටසක් වුණ නිසා. පුංචි දෙයකින් මම කලබල වෙනවා. පොඩි හේතුවකින් මගේ අභ්‍යන්තරේ කැළඹෙන්න පටන් ගන්නවා. මේ කැළඹෙන ජීවිතේ හොඳ නෑ කියලා හාමුදුරුවනේ මම දන්නවා. කැළඹෙමින් විඩාවටපත් වෙලා ද්වේෂයෙන් ගතවන ජීවිතෙන් මම කැමති හාමුදුරුවනේ නිදහස් වෙන්න. නිදහස් වෙන විදිය මට කියන්න. ද්වේෂයෙන් කැළඹීමෙන් පසුතැවීමෙන් ගලාගෙන යන ජීවිතේ වඩාත් සුවපත් වෙන විදිය ගැන මට බණ කියන්න කියලා කියපු විග්‍රහය ඉතාම වැදගත්. ඒ හේතුව තමයි පින්වත්නි නිවැරදි වෙන්න මිනිහෙකුට කැමැත්තක් තියෙනවා. අද ඉන්න මිනිස්සු නිවැරදි වෙන්න කැමති නැහැ. කොච්චර කරුණ කිව්වත් එයා කැමති නැහැ තමන්ගේ අභ්‍යන්තරයේ වැරදි තියෙනවා කියලා පිළිගන්න. අපි හිතමු ආයතනයක කියලා. ආයතනයේ ප්‍රධානියා හරි ආයතනයේ ඉහළ නිලධාරියෙක් හරි පහළ කෙනෙක් වරදක් පෙන්වුවොත් එහෙම එයා කැමති නැහැ මගේ අතින් වරදක් වෙනවා කියලා විශ්වාස කරන්න. තමන්ගේ ආයතනයේ ප්‍රධානියාට කරුණාවෙන් කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම ඔබතුමා කේන්ති ගන්නවා වැඩි පොඩ්ඩක් ඉවසීමෙන් බලන්න මේ දිහා කියලා කිව්වොත් එයා කැමති නැහැ තමන් කේන්ති ගන්න බව පිළිගන්න. පළවෙනි එක තමයි තමන් නිවැරදි වෙන්න කැමති නම් තමන්ගේ අභ්‍යන්තරයේ දකින්න තමන් දක්ෂ වෙන්න ඕන. ඒකට කිව්වේ දස්සනා පහ තබ්බන් කියලා. දස්සනා තමන්ගේ ආශ්‍රව දකින්න ඕන. සරකාණි කැමති වුණා නිවැරදි වෙන්න. බුදුරජාණන් වහන්සේ බණ කිව්වා. සරකාණි කැමති වුණා තමන්ගේ ජරා ජීර්ණ වෙච්ච මතින් නැබ්බැහි වෙච්ච මතට ලොල් වෙච්ච පරණ අතීතය අතීතයට මේකතු කරලා අතීතය අමතක කරලා දාන්න සරකාණි කැමති වුණා. සරකාණි ධර්මය අවබෝධ කරා. සරකාණි සුගතිය ගියා. ඒ නිසා පින්වත්නි අද මේ බණහගෙන ඉන්න ඔබටත් අතීතේ වැරදි ඇති. අතීතේ වෙච්ච වැරදීම් ගැන ඔබට කතා කියන්න ඔබගේ පැත්තෙන් විශාල කියවීමක් ඇති. අතීතේ වැරදි ටික ඔක්කොම අතහැරලා පින්වත්නි ධර්මයත් එක්ක හිනා වෙන්න කියලයි ඔබට අනුශාසනා කරන්නේ. ජීවිතේ පසුතැවෙන්න තියෙන හේතු තියෙන්න පුළුවන්. ඒ සියල්ල අමතක කරලා දාන්න. අතීතේ වෙච්ච වැරදි ඔක්කොම අතහැරලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ගලප ගලපා මේ මොහොතේ හදාගන්න. බලන්න ඔබට කොයිතරම් හොඳ අනුශාසනාවක්ද ලැබෙන්නේ කියලා. අතීතේ වැරදි ටික අතහැරලා දාලා මේ මොහොතේ ධර්මයෙන් හිනා වෙන්න ඔබට අවස්ථාවක් ලැබිලා තියෙනවානේ. ඒක මොනතරම් වැදගත්ද? පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ දේශනාවට ඒ දේශනාවේ අනුගත වෙන ශ්‍රාවකයෙකුට නිවැරදි වෙන්න ලැබෙන අවස්ථාව කොයි වෙලාවේද කියලා අපිට හිතාගන්න බෑ. සමහර විට තමන්ගේ අභ්‍යන්තරයේ කොයි වෙලාවේ නිවැරදි වෙයිද, කොහොම නිවැරදි වෙයිද, මට නිවැරදි වෙන්න කොතනද හරියන්නේ, කොතනද ගැලප ගන්න ඕන, මේ මොකක්වත් හිතන්න බෑ. අසත්පුරුෂයෙකුට පවා මේ ධර්මයේ ඇහෙනකොට ඒ අසත්පුරුෂකම් අයින් වෙලා යන්න උදව් වෙනවා. පරණ වැරදි ගොඩාක් තියෙන මිනිස්සෙකුට ඒ පරණ වැරදි ටික අතහැරලා දාලා පරණ වැරදි ටිකෙන් අයින් වෙලා නිවැරදි වෙන්න හම්බ වෙන අවස්ථාව කොතනද කියලා හිතන්න බෑ. මම ඔබට ලස්සන සිද්ධියක් කියන්නම්. හොරු කණ්ඩායමකට හිතුණා දවසක් හොරකමී යන ගමන් ආරාමික තිබුණා විශාල තඹ වලින් හදාපු භාජනයක්. තඹ වලින් හදාපු හැලියක් දැකලා මේ හොරු කණ්ඩායමේ හොරෙකුට හිතුණා මේ ආරාමයට හිමීට ඇවිල්ලා මේක උස්සගෙන යන්න ඕන කියලා. හොරාට පන්සලද, ආරාමේද, ගෙදරද, ඥාතිකමද මේ මොකක්වත් අදාළ නැහැ. යාගේ වැඩේ හොරගම් කරන එකනේ. දවසක් මේ ආරාමයේ මැදින් යනකොට මේ විශාල තඹ හැලිය දැකලා මේ මිනිස්සයාට හිතුණා කියනවා මේක කොහොම හරි ගෙනියන්න ඕන ගෙදර කියලා. මේක විකුණගත්තොත් නම් මාසෙකට විතර මට ජීවත් වෙන්න ඇති කියලා හිතුණා කියනවා. දවසක් ආවා මේක ගෙනියන්න කියලා හිතාගෙන ඇවිල්ලා බැලුවා. බලනකොට මේක ගෙනියන එක ලේසි වැඩක් නෙමෙයි. එක කාරණයක්, මේ තඹ වලින් හදාපු භාජනේ හරිම බරයි. අනිත් කාරණේ තමයි මේ ආරාමයේ හැමතැනම හාමුදුරුවරු වැඩ ඉන්නවා. උන්වහන්සේලා ධර්මයේ පුහුණු කරනවා. ඒ නිසා මේ භාජනේ අරන් යන එක ලේසි වැඩක් නෙමෙයි. දැන් බලන්න, හොරකමීන හොරෙකුට පවා බුද්ධ ශාසනය නිවැරදි වෙන්න අවස්ථාවක් හදලා දෙනවා. වැදගත්ම දේ තමයි පරණ දේවල් ටික අතහැරලා දාලා මේ මොහොතේ නිවැරදි වෙන්න කැමැත්තක් හදාගන්න එක. නිවැරදි වෙන්න කැමැති ඕනම කෙනෙකුට මේ ධර්මයේ නිවැරදි වෙන්න අවස්ථාවක් කැමැත්තක් යෝජනා කරනවා. දැන් මේ වෙලාවේ සිද්ධ වෙන දේ තමයි, හොඳම දේ තමයි මේ භාජනේ කොහොම හරි ගෙනියන්න ඕන ලොකු ගානකට විකුණ ගන්න පුළුවන් කියලා හිතාගෙන මේ ආරාමයේම මහාන වෙනවා. මහාන වෙන්නේ මේ පැවිද්ද ආරක්ෂා කරන්න නෙමෙයි, පැවිද්දෙකුට පවා පටු අරමුණු තියෙන්න පුළුවන්. අද වුණත් එහෙමයි. දැන් පැවිදි වෙනකොට තියෙන ප්‍රධාන ඉලක්කය තමයි සසර දුක ඉවර කරලා සංසාර ගමනින් නිදහස් වෙලා මේ පැවිද්ද තුළම ආධ්‍යාත්මික ගුණධර්ම හදා ගන්නවා කියන අදහස. පැවිදි වෙනකොට කියන්නේ එහෙම එකක් නේ. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය, නිවන් පිණිස සසර දුක ඉවර කර ගැනීම පිණිස, කෙලෙස් නිරෝධ කිරීම පිණිස, ඉමං කාසාවන් ගහෙත්වා, මේ කසාවතම් අරගෙන පබ්බාජේත මම්බන්තේ, මාව මහන කරන්නට අනුකම්පාව උපදවාගෙන අනුකම්පං උපාදාය. මෙන්න මෙහෙමනේ මහන වෙනකොට කියන්නේ. එතකොට පැවිද්දෙක්ගේ වුණත් ඉලක්කේ තමයි සසර දුක හමාර කරගන්න එක, කෙලෙස් නිරෝධ කරගන්න එක, මේ විඩාබර ජීවිතෙන් සම්පූර්ණ ඉවර වෙලා නිදහස් වෙලා යන එක. දැන් ඔය අදහසින් පැවිදි වෙලා පැවිද්දෙක් පවා, පැවිදි ජීවිතයට ආපු කෙනෙක් පවා මුල් අදහස අයින් කරනවා නම් ඒ පැවිද්දා පිරිහිලා යනවා දවසින් දවස. පැවිද්දෙක් උනත් පැවිද්දට ඇවිල්ලා සිවුරු පොරවගන්නේ, සිවුරු ටික දීලා උපාධ්‍යයන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලන්නේ සසර දුක ඉවර කරගන්න, මහාන කරගන්න කියලා. ජීවිතෙන් නිදහස් වෙන්න මහාන කරන්න කියලා ඉල්ලලා හාමුදුරුව කෙනෙක් උනත් ඇවිල්ලා කුඹුරු කොටනවා නම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මං කියන්නේ ඒවට අනුශාසනා කරාට කමක් නැහැ. පැවිද්දෙක් විදියට සමාජයට උපදෙස් දුන්නාට කමක් නැහැ. මේ කාමභෝගී ජීවිතයේ ඉදිරියේ මිනිසුන්ගේ විඩාබර ජීවිතයට යම්තාක් දුරට හරි සහනයක් පිණිස කුමන හෝ කාරණයක් අනුශාසනාවක් විදියට කරාට කමක් නැහැ. හැබැයි බැරෑරුම් කාරණේ තමයි සසර දුක ඉවර කරගන්න ඇවිල්ලා සංසාරෙට බැඳෙන දේවල් එක්ක ගනුදෙනුව පවත්වගෙන යන එක. ඒක ඉතා භයානකයි. දැන් මේ හාමුදුරුව මහන වෙලා පැවිද්දට ඇවිල්ලා බලාපොරොත්තු වුණේ කොහොම හරි මේ තඹ වලින් හදාපු භාජනය අරගෙන ගිහින් විකුණලා තමන්ගේ බිරිඳත් එක්ක ගත කරන ගෘහස්ත ජීවිතය ගැන අදහසක් තිබ්බේ. සමහරට මේ භාජනේ ගුණක් වටිනවා ඇති. රාජරාජ මහාමාත්‍යාදීන්නේ ආරාමයේ ඉඳලා මේව පූජා කරේ. ආරාමවල හිට ආරාමවල පූජා කරපු සාංගික දේවල් වල හිට සියල්ල පූජා කළේ රාජරාජ මහාමාත්‍යාදීන්. එතකොට මේගොල්ලෝ බොහොම ධනවත් අය, බලවත් අය. මේගොල්ලන්ට ඕනම දෙයක් සාසනය වෙනුවෙන් පූජා කරන්න පුළුවන් ශක්තියක්, ආර්ථික හයියක්, දේශපාලන හයියක් තිබුණා. ඒ නිසා මේ විශාල ආරාමයේ තිබුණ මේ භාජනය හුඟක් වටිනා එකක් වෙන්න ඇති. දවසක් ඔන්න ඇවිද ඇවිද ඉන්නවා. රෑත් ඇවිද ඇවිද ඉන්නවා. රෑ ඇවිද ඇවිද මෙතන සක්මන් කර කර ඉන්නවා. සක්මන් කර කර ඉන්නේ මේ මහානකමේ අදාළ මානව ගුණ ධර්ම දියුණු කරගන්න නෙමෙයි. මේ ඇවිද ඇවිද ඉන්නේ පින්වත්නි කොහොම හරි මේ භාජනය උස්සගෙන රෑ හැමීට අරගෙන යන්නම් කියන අදහසින්. හැමීට අර භාජනය ළඟට කිට්ටු වෙනකොට ඔන්න තව හාමුදුරුවෝ කෙනෙක් සක්මන් කරනවා දකින්නවා. ඊට පස්සේ තවත් ටිකක් වෙලා නිදාගෙන ඉඳලා ආයෙත් පාන්දර වෙනකොට දෙකට විතර නැගිටලා ආයෙත් ඇවිල්ලා බලනකොට තවත් වෙන හාමුදුරුවෝ කෙනෙක් සක්මන් කරනවා. කවුරු හරි මේ වෙලාවේ ආරාමේ වැඩ ඉන්නවා අවදීන්. ගෙනියන්න බෑ. ගුරු ස්වාමීන් වහන්සේ නමක් බැලුවා. ආයුෂ්මතුනි ඇවිද ඇවිද ඉන්නවා දැක්ක දවස් කීපයක්. මොනවද මේ දවස්වල කරන භාවනාව කියලා ඇහුවා. ආයුෂ්මතුනි ඇවිද ඇවිද ඉන්නවා මොනවද මේ කරන භාවනාව කියලා ඇහුවා. එතකොට මේ හාමුදුරුවෝ කියනවා අනේ ස්වාමීනි එහෙම ඉතින් විශේෂ භාවනාවක් නැහැ. විශේෂ අදහසක් නම් හම් ස්වාමීනි මට ඇත්තේ නැහැ. මං ඉතින් ඔය සිහිය පවත්වාගෙන ඇවිදිනවා කියලා කිව්වේ. එහෙම නෙමෙයි. සිහියෙන් කමටහනක් විදියට භාවනා කරන්නේ මෙන්න මේ විදියටයි කියලා උන්වහන්සේ බණ කිව්වා. ඒ බණ කියනකොට කමක් නැහැ ඉතින් ඔය කියන විදියටත් හිත හුරු කරගෙනම යනවා කියලා හිත හුරු කරන්න පටන් ගත්තා. හොරෙක් විදියට පැවිදි වෙච්ච, පැවිදි වෙලත් හොරකම් කරන අදහස තිබුණ හාමුදුරුවෝ කෙනෙක් කමටහන් වැඩනකොට හිත නිවිල යන විදිය පුදුමයි පින්වත්නි. බලන්න පැවිදි වෙනකොටත් පිරිසිදු අදහසක් නැහැ. පැවිද්දට එනකොටත් විශේෂ අදහසක් නැහැ. හැබැයි පැවිද්දටත් ඇවිල්ලා පැවිදි ජීවිතයේ තුලදී පැවිද්ද තුලත් අසත්පුරුෂ අදහසක් තියාගෙන ඉඳලා ධර්මී හුරු කරනකොට, ධර්මී වඩනකොට, ධර්මී ගලප ගන්නකොට ගැළපෙන විදිය බලන්න. පින්වත්නි ධර්මී හරියට ඇහුනොත් හරියට ඇහෙන ධර්මීය තමන්ව නිවල දානවා. එයා මොන වගේ කෙනෙක්ද කියලා වැදගත් නැහැ. අකමැත්තෙන් හරි කමක් නැහැ. ධර්ම මාර්ගයේ හරියට වැඩුවොත්, ධර්ම මාර්ගයේ හරියට හුරු කළොත් එයා තුල නිවීමක් හට ගන්නවා. එයා තුල සුවපත් වීමක් හට ගන්නවා. එයා තුල සදාකාලිකවම නිදහස් වීමක් හට ගන්නවා. ඒක හරියට මේ වගේ කිරිදෝන මිනිහෙක්. එයා කිරිබොණ්ඩ කැමති නැති වෙන්න පුළුවන්. කිරිබොණ්ඩ අකමැති මිනිස්සෙක් හරියට ගවයෙක්ගේ එළදෙනකගේ තනබුරුළු අල්ලලා කිරි දෙව්වොත් අකමැත්තෙන් උනත් කිරි එනවා. පින්වත්නි සමහර වෙලාවට කිරිබොණ්ඩ කැමැත්තක් තියෙන මිනිස්සෙකුට පවා කිරිබොණ්ඩ අසීමිත කැමැත්තක් තියෙනවා. හැබැයි අසීමිත කැමැත්ත තුලින් පවා එයා හරියට කිරි දෝන විදිය දන්නේ නැත්නම් එයාට කිරි බොන්න ලැබෙන්නේ නැහැ. ඒක හරියට අඟකින් කිරි දෝනවා වගේ. කැමැත්ත තිබුණත් අඟ වලින් කිරි එන්නේ නැහැ පින්වත්නි. එයා ගවයන්ගෙන් කිරි දොවන්න දන්නේ නැත්නම් කිරි එයාට කවදාවත් බොන්න ලැබෙන්නේ නැහැ. අන්න ඒ වගේ අකමැත්තෙන් හරි එළදෙනකගෙන් හරියට කිරි දෙවොත් කිරි එනවා වගේ අකමැත්තෙන් උනම් ධර්මයේ හරියට හුරු කළොත් හිත වැඩෙන්න පටන් ගන්නවා. අකමැත්තෙන් හරි කමක් නැහැ. දැන් මේ හාමුදුරන්ට ඒක තමයි වෙන්නේ. අකමැත්තෙන් මේ තබ්බදාටික කියන හාමුදුරු අකමැත්තෙන් තමයි තමන් නිවන් මඟට එන්නේ, නිවන් මඟ හුරු කරන්නේ. ඔහේ නිකන් සිහිය පවත්වනවා. හැබැයි අර භාජනේ අර තඹ හැලිය කොහොම හරි උස්සගෙන යන අදහසින් ටික කාලයක් ගියා. එහෙම හිත නිවා ගන්න පුළුවන් වුණා. සම්පූර්ණ කෙලෙස් වලින් නිදහස් වුණා. හොරකම් කරන අදහස යට ගියා. නිවන් මඟ මතු වුණා. ඒ සුන්දර නිවන් මඟ තුල උන්වහන්සේ දායාද වුණා. නිවන් මඟ තුලින් උන්වහන්සේට සම්පූර්ණ දුක ඉවර කරගන්න පුළුවන් වුණා. නිවන් මඟ තුල දායාද වුණ සැබෑ ශ්‍රාවකෙක් විදියට උන්වහන්සේ සුවපත් වුණා. පින්වත්නි මැරෙනකන් අර තඹ හැලියට වැඳලා තියෙනවා. උන්වහන්සේ පිරිනිවන් පානකම් වැඳලා තිනවා. හේතුව තමයි හොරකමී ඇවිල්ලා මේ භාජනයේ නිසා නිවන් අවබෝධ කරගන්න පුළුවන් වුණා කියලා. පින්වත්නි, අපේ ජීවිතේ නිවැරදි වෙන තැන හිතන්න බෑ අපිට. කොතනින් නිවැරදි වෙන්න පුළුවන් වෙයිද කියලා අදහසක් ගන්න බෑ. නිවැරදි වෙන තැන කොතනද කියලා හිතා ගන්න බෑ. හැබැයි වැදගත්ම දේ තමයි ඔබ තුල නිවැරදි වෙන වැඩපිළිවෙල තුල උනන්දුවක් හදාගන්න එක. නිවැරදි වෙන තැන අපිට හිතන්න බෑ. හැබැයි නිවැරදි වෙන්න අදහසක් හදාගන්න එක වැදගත්. දැන් Taman දුම්මැටියට ඇබ්බැහි වෙලා ඉන්න පුළුවන්. හැබැයි මම මේක නතර කරන්න ඕන, නතර කරොත් මට යහපතක් වෙනවා කියන අදහසට Taman ගේ හෘද සාක්ෂිය පැලවෙන්න දෙන එක වටිනවා. දුම්මැටියකින් ඒ හැටි දෙයක් වෙන්නේ නැහැ. අපි මෙච්චර කල් බොනවා, අපිට මොකක්ද වුනේ, අපිට එහෙම අයහපතක් වුනේ නැහැ ඔය කියන තරම් කියලා එයා ඒකට මනුග්‍රහ කරගෙන ගියොත් සමහරට එයාට ඒකෙන් කායිකවත් හානියක් වෙනවා, මානසිකවත් හානියක් වෙනවා. ඇත්ත, මගේ පුරුද්ද ඊටාම නරකයි. මේ පුරුද්ද නිසා මගේ කායිකවත් මට හානියක් වෙනවා, මානසිකවත් හානියක් වෙනවා, ආර්ථිකයටත් හානියක් වෙනවා. කොහොම හරි මේක නතර කරගන්න පුළුවන් නම් හොඳයි කියන අදහස ඔබේ හිතේ පැල කරගත්තොත් ඔබට පුළුවන් ඒ අදහස ජීවමාන කරගන්න. ඒ කැමැත්ත හරි වටිනවා පින්වත්නි. අද මිනිසුන්ට නිවැරදි වෙන්න කැමැත්තක් නැහැ. නිවැරදි වෙන්න පින්වත්නි අදහසක් නැහැ. ඒ නිසා අඩුපාඩු මැද වුණත්, අඩුපාඩු වලින් පිරිච්ච ජීවිතයක් උරුම වුණත්, අඩුපාඩු වලින් මිරිකිලා හෙම්බත් වෙලා අඩුපාඩු වලම බැහැගත් ජීවිතයක් උනත් පින්වත්නි නිවැරදි වෙන්න පුළුවන්. නිවැරදි වෙන්න අවස්ථාවක් හොයාගන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ගුණධර්ම කොතනින් වැඩේද, කොහොම වැඩේද කියලා අපිට හිතාගන්න බෑ. එක ස්වාමීන් වහන්සේ නමක් කියපු කතාවක් මං කියන්නම් මේ ළඟදී. උන්වහන්සේ මට කිව්වා, උන්වහන්සේ ওই කුටියට වැඩම කරාම ওই කැලෑවල ලංකාවේ හාමුදුරුවෝ ඉන්නවා හරියට. ශ්‍රීපාද කැලෑව, ලග්ගල කැලෑව, ওই මහවැලිගඟ ගලාගෙන යනකොට දෙපැත්තේ කැලෑවේ හරියට හාමුදුරුවෝ ඉන්නවා. මිනිසු හිතන්නේ සංඝයා කියන්නේ මේ පන්සල්වල පාංශකූල දානමාන කරගෙන ඉන්න හාමුදුරුවෝ ටික කියලා. ඒ අය දිහා බලලා සමස්ත සංඝයා ගැනම චිත්‍රයක් නගා ගන්නවා. මිනිසු දන්නේ නැහැ ආධ්‍යාත්මික ගුණධර්ම පුරන, ධර්මීය ජීවිතයට ගලපාගත් කාමභෝගී ජීවිතයත් එක්ක බැඳීමක් නැති, කාමභෝගී ජීවිතයට නිඳා කරන පැවිද්දන් හුදෙකලාවේ වනගතව ලංකාවේ මේ මොහොතේ මේ බණ ඇහෙන සුන්දර යාමේ පවා උන්වහන්සේලා මුනිවරුන් විදියට ධර්මයේ පුහුණු කරනවා කියලා දන්නේ නැහැ. ලංකාවේ කැලෑවල හාමුදුරුවෝ හරියට ඉන්නවා. අනුරාධපුර පැත්තේ කැලෑවලත්, ඒ වගේම තනින් තන තනින් තන ලංකාවේ කැලෑවලත්, විශේෂයෙන්ම රක්ෂිත පරිසරවලත්, රන්දිනිගල වගේ කඳු වැටිවලත්, ඒ වගේම ගංගා දෙපස විහිදිච්ච ඉතා ගැඹුරු වනාන්තරවලත් නිවන් මඟ වඩමින් මේ මොහොතේ පවා ධර්මයේ පුහුණු කර නැත්තු ඉන්නවා. එක ස්වාමින්වහන්සේ නමක් මට ලස්සන කතාවක් කිව්වා. උන්වහන්සේ මේ කැලෑවෙන් එළියට බහින හාමුදුරුවෝ කෙනෙක් නෙමෙයි. දවසක් උන්වහන්සේ යනවා අලුතෙන් කුටියක් තියෙනවා කියන ආරංචියට හොයාගෙන යනවා. ඔය ශ්‍රීපාද කැලෑවේ නම් තනින් තන කුටි ඉදි කරලා තියෙනවා සමහර ස්වාමින්වහන්සේලාටම ඉන්න. ගල් ගුහා, එහෙම ලස්සන ගල් ගුහාවල කුටිය හදලා තියෙනවා වැසිගිලි කැසිගිලිත් එක්ක. එහෙම ආරංචිය හොයාගෙන සමහර හුදෙකලාවෙ ඉන්න ස්වාමින්වහන්සේලා ඒ කැලෑවලට යනවා. සමහර ස්වාමින්වහන්සේලා කැලෑවල දිගට වැඩ ඉන්නවා. උන්වහන්සේලා එහෙම පිරිනිවන් පානවා ආධාන නැහැ. ශ්‍රීපාද කැලෑවේ වුණත් ශ්‍රීපාද අඩවියට උඩට යන පාර දෙපැත්තේ කැලෑවේ අභ්‍යන්තරයට කිලෝමීටරයක් දෙකක් යනකොට හිත දියුණු කරන මුනිවරු ඉන්නවා. උන්වහන්සේලා සමහර විට එහෙම පිරිනිවන් පානව ඇති. උන්වහන්සේලා ගැන කවුරුවත් දන්නේ නැහැ. ඔබට මතක ඇති පහුගිය කාලේ, දැනට අවුරුදු කීපයකට මේ ආසන්නතම සිද්ධියක් රාමසර කන්ද නායකයා. ඒ නාය යනකොට ඒ අභ්‍යන්තරයේ තිබුණු සමහර ගල් ගුහාවල හාමුදුරුවෝ වැඩ හිටියා. උන්වහන්සේලා එහෙම පස් කඳු වලට යට වෙන්න ඇති. කවුරුවත් අද වෙනකන් කතා කරනවද හාමුදුරුන්ට මොකද වුණේ කියලා? කතා කරන්න හේතුව තමයි දනිනේ නී හිත දියුණු කරන මුනිවරු ඉන්නවා කියලා. හැබැයි සත්පුරුෂ මිනිස්සු දන්නවා හිත දියුණු කරන අය කැලෑවල ඉන්නවා කියලා. ලංකාවේ තරුණයෝ එහෙම උන්වහන්සේලා හොයාගෙන යනවා. පන්සල් එක ගනුදෙනු කරන මිනිස්සු පන්සලත් එක්ක විතරයි ගනුදෙනුව තියෙන්නේ. ඒ අය දන්නේ නැහැ සංඝයා ගැන. සුපටිපන්නයි කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. උජුපටි පන්නයි කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. උජුපටි පන්නයි කියනකොට මිනිසුන්ගේ ඔළුවට එන්නේ ඍජු බව කියලා. ප්‍රචණ්ඩ බව, උද්ඝෝෂණයකදී කතා කරන බව, මිනිස්සු එකතු වෙලා ඉන්න තැනකදී හඬ නගා කෑ ගහන එක. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නම් භික්ෂුවක් විදියට ඉතාම ප්‍රචණ්ඩ විදියට හිත අවුලවා ගත්ත කෙනෙක් විදියට වැඩ කරනකොට ආන්න සංඝයා කියලා මිනිස්සු හිතනවා. සංඝයා ගැන ඊට වඩා හොයන්න ඕන. එතකොට ඒ සංඝයාත් මිනිසුන්ට කියනවා නෑ අපි ඍජුයි. උජුපටිපන්න කිව්වේ ඍජුකමට කියලා. පින්වත්නි, උජුපටිපන්න කිව්වේ ඍජුකමට නෙමෙයි, ප්‍රචණ්ඩ විදියට ඉතාම ම්ලේච්ඡ විදියට තවත් කෙනෙක්ගේ හදවත තුවාල වෙන විදියට කතා කරන එක උජුපටිපන්නකම නෙමෙයි. උජුපටිපන්න කිව්වේ අටලෝ දාම ඉදිරියේ කම්පා වෙන්නේ නැති ඍජු හිතක් හදාගන්න එක. භික්ෂුව එහෙම කෙනෙක්. භික්ෂුව කියන්නේ මේ ම්ලේච්ඡ කෙනෙක් නෙමෙයි. අටලෝ දාම ඉදිරියේ හෙල්ලෙන්නේ නැති හිතක් තියාගෙන ඉන්න නිසා සංගයාට කියනවා උජුපටිපන්නයි කියලා. දැන් මේ ස්වාමීන් වහන්සේ මට මතක් කරපු කාරණේ ලස්සන කතාවක්. උන්වහන්සේ කුටියක් තියනවා කියන ආරංචියට මං හිතන්නේ ඒ කියපු කතාවේ හැටියට ඒ සිද්ධිය වෙන්නේ ශ්‍රීපාද කැලෑවේ ඉඳලා උන්වහන්සේ වඩින්නේ. උන්වහන්සේ වැඩම කරන්නේ රන්දෙනිගල පැත්තේ ජලාශයට මායිම් වෙච්ච කැලෑවකට. ඒතර උන්වහන්සේ වැඩම කරලා පින්වත්නි උන්වහන්සේ වැඩ ඉන්නකොට හරියට එහෙට ආපු දඩයංකාරයෙක් හිරිහැර කරලා තියෙනවා. දඩේම ඉනෝනේ මිනිස්සු. දඩේම ඉන මිනිස්සෙක් උන්වහන්සේව එලව ගන්න හරියට හිරිහැර කරලා තිනවා. මැටිවලින් හදාපු කුටිය කොච්චර හිරිහැර කරාද කියනවා නම් මැටිවලින් හදාපු කුටිය උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා සමහර කිලෝමීටර් දෙකක් තුනක් පිණ්ඩපාතේ ඉන්න ඕන. පිණ්ඩපාතේ අරගෙන කුටියට එනකොට එක දවසක් කුටියේ එක පැත්තක්ම කඩලා දාලලු. එතකොට කුටිය කඩලා දාලා තියදී ඒ උන්වහන්සේ තින් උපේක්ෂාවෙන් ඉන්නවා. ආයෙත් කවුරු හරි කෙනෙකුට කියලා හදාගෙන ඉන්නවා. සමහර මේ දඩයංකාරයා හිතන් දැති මේ හාන්දරෝ මේ කැලෑවේ හිටියොත් මිනිස්සු එන්න පටන් ගනියි. එතකොට මගේ දඩේමටත් පහර වදිනවා කියලා හිතන් දැති. සමහර උන්වහන්සේට හිරිහැරයක් කරන අදහස නෙමෙයි, තමන්ගේ රැකියාව ජීවත් වෙන ක්‍රමී නැති වෙයි කියලා මේ මිනිස්සයා පසුතැවීමක් හදාගන්න ඇති. ඉතින් මෙහෙම යද්දී මේ මිනිස්සයා ඉතින් ඇවිල්ලා හාන්දරොන්ට බැනලා තියෙනවා. දොස් කියලා තියෙනවා. ඔබ වහන්සේ මෙහි හිටියොත් එහෙම මං කරන දේ දනී කියලා උන්වහන්සේ බය කරන්න හදලා තියෙනවා. ජීවිතේ අත්හැරලා කැලේට ගිය මුනිවරයෙකුට බයක් නැහැ. ජීවිතේ අත්හැරලා දාලා හුදෙකලාවේ කැලේට යන කෙනෙක් ජීවිතයත් අත්හැරලා යන්නේ. කැලේට ගිය කෙනෙකුට එහෙම තැති ගැනීමක් නැහැ. උන්වහන්සේ ටික කාලයක් වැඳ ඉඳලම යනවා. මේ මිනිස්සයා කොහොම කිව්වත් කමක් නැහැ කියලා ඉඳලා තියෙනවා. ටික ටික ඉන්නකොට මේ මිනිස්සයා එන්න පටන් අරගෙන පොඩ්ඩක් හිතවත් වෙලා තිනු මේ හාමුදුරුව එක්ක. දැන් මේ බුද්ධ කාලේ සිද්ධියක් නෙමෙයි, මේ මෑත කාලේ අත්විඳ සිද්ධියක්. හිතවත් වෙලා මට මේ ළඟදී මුණ ගැහිලා කිව්වා, උන්වහන්සේගේ ඕනෑයි පාකම් හොයන, උන්වහන්සේට දානි ටික ගෙනත් දෙන, දානි පිළියෙල කරන, උන්වහන්සේගේ කැපකරු දායක මහත්තයා වගේ දැන් වැඩ කරන්නේ මේ දඩයංකාරයා කියලා. දැන් දඩේ මත්තරලා සිල් රකින්නවා කිව්වා. දැන් තමන්ගේ තිබුණ අර දුෂ්ට අදහස්, මිත්‍යා දෘෂ්ටික අදහස්, කේන්තියෙන් වෛරයෙන් තමන්ගේ මනස පුරෝගත් අදහස් ඔක්කෝම අයින් කරගෙන ගුණධර්ම පුරනවා කිව්වා. පින්වත්නි, දඩයංකාරයෙකුටත් නිවැරදි වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තමයි අපේ ජීවිතේ මොන විදියට වෙනස් වෙයිද කියලා හිතන්න බෑ. උන්වහන්සේ එලවගන්න කුටිය පවා කඩල බිඳලා දාපු මේ දඩයංකාරයාටත් බුද්ධ ශාසනයේ නිමිත්තක් හම්බුණා නිවැරදි වෙන්න. ඒ නිසායි බණ අහන එක පවා වැදගත් වෙන්නේ. නිවෙන බණපදේ කොයි වෙලාවෙ හරි ඇහෙයි. සුවපත් වෙන බණපදේ මොන මොහොතක හරි ඔබේ කනට වැටෙයි. ඒ නිසා ධර්මයේ තුල ජීවමාන වෙන්න පරණ වැරදි අත්හරින්න. පරණ රොඩු ඔක්කොම අත්හැරලා ධර්මයත් එක්ක මේ වෙලාවේ හිනා වෙන්න කියලයි ඔබට අනුශාසනා කරන්නේ. පරණ වැරදි කියනකොට මෙන්න මේ වාක්‍ය හොඳට මතක තියාගන්න. පරණ වැරදි ඔක්කොම අත්හැරියාම නිවන් දකින්න පුළුවන්, ධර්මයට එන්න පුළුවන් කියන කතාව සම්පූර්ණ නෑ. ආනන්තරීය පාප කර්මයකට මෙහා පැත්තේ වැරදිච්ච ඕනම මිනිහෙකුට නිවැරදි වෙන්න පුළුවන්. අම්මා මරලා නැත්තම්, තාත්තා මරලා නැත්තම්, සංඝ බේදය කරලා නැත්තම්, බුදුන්ගේ ලේ හොල්ලලා නැත්තම්, බුදුවරු මේ දවස්වල නැති නිසා ඒ වගේ දේවල් කරන්න බෑනේ. මෙන්න මේ කාරණා ඔබේ ජීවිතේ නැත්තම් ඔබට ඕනම වෙලාවක නිවැරදි වෙන්න පුළුවන්. පුරාණ වැරදි තිබ්බට කමක් නෑ. පොඩි පොඩි වැරදි නැත්තේ කා තුලද? ඒ වැරදි අතහරින්න තමන් කැමති වෙන්න කියලයි අනුශාසනා කරන්නේ. ඔබ හැම දිනාටම මේ දේශනාව ජීවිතාවබෝධයේ පිණිසත් ධර්මාවබෝධයේ පිණිසත් ජීවිතේ හදා ගැනීම පිණිසත් පරණ වැරදි ඔක්කොම අදහස් අයින් කරලා අතීතයේ ගැන ශෝක කරන්නේ නැතුව මේ මොහොතේ හිනා වෙන්න පුළුවන් හිතක් හදා ගන්නට මේ ධර්මීය උපකාර වේවා හේතු වේවා වාසනාව වේවා ඔබ හැම දිනාටම ගෞතම මුනි රජුන්ගේ ශ්‍රී සත් ධර්මිය තුලින් නිවි සැනසීම පිණිසම මේ ධර්මීය උපකාර වේවා කින අදහසින් ධර්ම දේශනාව නිමා කරනවා ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි
1: ලක්හනයි සිතිනිවන පුතුබණයි ධර්මානුශාසනාව අද දින පවත්වන්නට යෙදුනේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පඬිත ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ සිතිනිවන බුදුබණ
2: දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: සද්ධර්ම දේශනේ සමස්ත ශ්‍රී ලංකාව පුරා ලක්කඩ ගුවන්විදුලිය ඔස්සේද සමස්ත ලෝකය පුරා අන්තර්ජාලය ඔස්සේද ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.

අයිබෝවන් වසර 62කට වඩා වැඩි විශ්වාසය අඛණ්ඩත්වයත් අභිමානයත් සමගින් අදත් ඔබේ අතේ තියෙන NLB ලොතරැයි පත්වර්ග 8ට කෝටි ගණනින් වාසනාව ගෙනෙන්නට අපි මේ ආරම්භ කරන්නේ ඔබේ වාසනාවේ සුබඩ හොරාව NLB ජාතික ජයවරණය. මුළු රටටම වාසනාවේ සතුට බෙදන්නේ NLB අපේ. ඒ නිසාම ලොතරැයි අලෙවි ජාලයේ අඩු ආදායම් ලැබී පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහාද ජනාධිපති අරමුදල මගින් අධ්‍යාපන ආධාර ලබා දීමේ අලුත්ම වැඩසටහන ක්‍රියාවට නන්වමින් එහි සමාරම්භක උත්සවය හෙට දිනේදී අනුරාධපුරයේ කේන්ද්‍ර කරගනිමින් සිදු කරන බව අපි ඔබට බොහොම සතුටින් දන්වා සිටිනවා. ඒ වගේම පසුගිය දින මෙම වැඩසටහන සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ලබා දෙන මූල්‍ය දායකත්වය ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් GGSC රෝෂන් මහතා වෙත ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති MDCA පෙරේරා මහතා විසින් ප්‍රදානය කළා. එම අවස්ථාවට සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා ඇතුළු සහකාර සාමාන්‍ය අධිකාරීවරුන්ද සහභාගී වුණා. වාසනාවේ මතක් කිරීම පණිවිඩ තවමත් ඉවර නැහැ. හෙට ඉරිදානේ ඒ නිසාම සෑම ඉරිදා දිනකම දිනුම දින NLB ජය සහ ධන නිධානයේ ලොතරැයි පත්තුලින් සංජය බෝනස් අංකය පිළිවෙලින් ගලපාගෙන රුපියල් 10,000 තෑගි රැසක් ඔබට දැන් දිනා ගන්න පුළුවන්. අද දවසේ ඔබේ වාසනාව ගැන සඳහන් පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙන්නේ පරිගණක නිලධාරී ධනුෂ්ක මදුරංග මහතා. දැන් හඳුනාගමු අද දවසේ විද්වත් අධීක්ෂණ මණ්ඩලය. කිරියල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ක්‍රම සම්පාදන අතුල කිත්සිරි ලියනගේ මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ රංජිත් නානාකාර මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජානක පුෂ්ප කුමාර මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී VJSA කුමාර මහතා. එසේනම් සුපුරුදු පරිදි අද ඔබේ වාසනාවේ ගමන් මග මුලින්ම බලගන්වන්නේ NLB ජය. ඔබේ අතේ වේදමට සල්ලි ඕනම කාලයක ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය අද දිනුම දෙන්නේ වාසනාවන්ත 555 වන දිනුම් වාරය. දැන් අතට ගන්න NLB ජය ලොතරැයි පත්. NLB ජය ජයග්‍රහණ ඉංග්‍රීසි අක්ෂරය සහ ජයංක 4 ඇති දැන් තෝරා ගන්න. අද ජයග්‍රහණ ඉංග්‍රීසි අක්ෂරය ජී ජයංක 4 බවට පත් වෙන්නේ 2, 6, 9 සහ 3. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේ මලොතරය NLB ජය 2026 වසරට ₹105,000 ත්‍යාගලාභින් 310 දෙනෙකු වගේම ₹50,000 ත්‍යාගලාභින් 7,832 දෙනෙක් අපි බිහි කළා. බොහොම ස්තුතියි. අද NLB ජය තුළින් ₹105,000 දිනා ගන්නා ජයග්‍රහකෙක් බිහි වෙනවා. ඒ වාසනාවන්ත ලොතරැයි පත් ඔබට අලෙවි කළා GG අල්විස් ගැලියෝය. ඒ වගේම ₹50,000 බගින් දිනා ගන්නා ජයග්‍රහකෙන් 38 දෙනෙකුත් අද බිහි වුණා. ඒ අනුව අද NLB ජය තුළින් රට පුරා ජයග්‍රහකෙන් 77,775 දෙනෙක් අතර ₹66,72,760 වාසනාවන්ත මුදලක් අපි බෙදා දුන්නා. තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහන 1596 වන දිනුම් වාරයයි අද. NLB හඳහන

එනල්බී හඳහන අද අවසාන ජයග්‍රහී අංකය අංක 33. අපේ රටේ උදව් අවැසම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙනට පිහිට වූ සමාජ සේව අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 11 දෙනෙක් වගේම රුපියල් ලක්ෂ 10 ප්‍රථම ත්‍යාගලාභීන් 161 දෙනෙක් අපි බිහි කළා. අද හඳහන 1596 වන දිනුම් වාරෙන් රුපියල් ලක්ෂ 10 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගත්තා. ඒ වස්නවන්ත ලොතරැයි පත ඔබට අල්වි කළා කේ තිලකරත්න මේගමුව. ඒ අනුව අද හඳහනින් රට පුරා ජයග්‍රහකේ 133,883 දෙනෙක් අතර රුපියල් 92,14,480ක මුදලක් අපි බෙදා දුන්නා. හෙට හඳහනින් අපි ඔබ වෙත අරගෙන එන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 3,31,813.40ක්. දශක ගණනාවක් මුළුල්ලේ රට පුරා කෝටි ගණනින් වාසනාවන්තයින් රටට බිහි කළ සන්තිනම ජයනීත ගොවිසෙත අද ඔබව සුපිරි වාසනාවන්තෙක් බවට පත් කරන්නේ වාසනාවන්ත 4529 වන දිනුම් වාරයෙන්. දැන් අතට ගන්න ගොවිසෙත ලොතරැයි පත්. ගොවිසෙත ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය අපි දැන් තෝරා ගන්නේ. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය S. රුපියල් 7,93,00,000 ඉක්මවා ගිය අද ගොවිසෙත සුපිරි ත්‍යාගය වෙනුවෙන් මේ යන්ත්‍රය දැන් ඔබට ජයග්‍රහ අංක 4ක් තෝරා දෙනවා. පළමු ජයග්‍රහී අංකය අංක 60. මුදලාවද වෙට්‍රියෙන් 60.

ගොවිසත දෙමන වාසනවන්ත අංකය අංක එක. ගොවිසත ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය S, පළමු ජයග්‍රහි අංකය අංක හෙට, දෙවන ජයග්‍රහි අංකය අංක එක. දැන් අපි තෝරා ගන්නේ තුන්වන වාසනවන්ත අංකය. ඒ තුන්වන වාසනවන්ත අංකය අංක 42.

0: ගොවිසතම සානජයග්‍රහි අංකය අංකමිස්ස. ෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසත ලොතරැයෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 69 දෙනෙක් වගේම රුපියල් 250,000 ත්‍යාගලාභීන් 924 දෙනෙක් අපි බිහි කළා. අද ගොවිසත 4529 වන දිනුම් වාරෙන් රුපියල් 250,000 ත්‍යාග 6ක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා මෙන්න මේ අලෙවි නියෝජිතවරු. ජේ.කේ. ජයනෙති බදුරලිය, සරත් කුමාර වරුණගම, පි අලවත්ත මොනරාගල, ටී.ආර්. කන්නංගර ඇඹිලිපිටිය, සුනිල් ධර්මදාස මඩුගස් හන්දිය, නන්දසිරි හිදල්ලගේ පිළියන්දල. ඒ අනුව අද ගොවිසෙතින් රටපුරා ජයග්‍රහකින් 1,23,064 දෙනෙක් අතර රුපියල් 89,52,960 මුදලක් අපි බෙදා දුන්නා. හෙට ගොවිසෙතින් අපි ඔබ වෙත අරගෙන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 7,95,62,645.756. දවසක් ආරම්භයේදී කවුරුත් කොතනත් හැම නිතරම කතා වෙන්නේ සුබ දවසක් ගැන. ඒ නිසාම සුබ දවසක් ඔබ ගන්නම ඕන තෑගේ වැඩිවුණු ලොතරැයෙන් ඉලෙක්ට්‍රික් යතුරුපැදි හෝ මුදලින් රුපියල් 105 තෑගේ වගේම රුපියල් 50,000 තෑගේ විතරක් නෙවෙයි ප්‍රවර්ධන ත්‍යාගංකය ගලපා ගත්තොත් රුපියල් 25,000 ඇතුළුව තවත් තෑගේ රැසක් ඔබට දැන් දිනා ගන්න පුළුවන්. ඔබේ දවස සුබ වේවා, සිහින දිනේවා. ඔබ ගන්නම ඕන ටික ටික සුබ දවසක්. අද දිනුම දෙන්නේ වාසනාවන්ත 403 වන දිනුම් වාරය. NLB සුබ දවසක් වාසනාවන්ත ලග්න සංකේතයයි අපි දැන් තෝරා ගන්නේ.
1: සුබ ලග්නම් තිරිසය පඩහඳද?
0: අද සුබ ලග්න සංකේතය මීන. සුබ දවසක් 403 වන දිනුම් වාරය වෙනුවෙන් මේ යන්ත්‍රය දැන් ඔබට සුභාංක 3ක් තෝරා දෙනවා.

0: සුබ අංකය අංක 59
1: මුදලාවදාක 59
0: දෙවන සුබ අංකය අංක 38
1: ඉරණාවක සුබයන් 38
0: තුන්වන සහවසාන සුබ අංකය අංක 52 රුපියල් 25,000ක් දිනා ගන්න පුළුවන් සුබ දවසක් ප්‍රබන්තුල ත්‍යාග අංකය අපි දැන් තෝරා ගන්නේ. අද ප්‍රබන්තුල ත්‍යාග අංකය 9718. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයේ 2026 වර්ෂයේ රුපියල් ලක්ෂ 5ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 289 දෙනෙක් වගේම රුපියල් 50,000 ත්‍යාගලාභීන් 1527 දෙනෙක් අපි බිහි කළා. බොහොම ස්තුතියි. අද සුබ දවසක් තුළින් රුපියල් 50,000 බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 9 දෙනෙක් බිහි වෙනවා. ඒ වගේම ප්‍රවර්ධන ත්‍යාගංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 39 දෙනෙකුත් අද බිහි වුණා. ඒ අනුව සුබ දවසක් තුලින් අද රට පුරා ජයග්‍රහකින් 109,265 දෙනෙක් අතර රුපියල් 9,66,420 මුදලක් අපි බෙදා දුන්නා. වාසි වැඩි තැකි වැඩි තවත් ලොතරැයි පත්වර්ග 4කින් ඔබව දිනවන්න ජානක සමගින් ගයත්‍රී සූදානමින්.
1: මීළඟට මෙගා පවර්
2: ලොතරැයි කරලියේ පෙරලියක් ඇති කරමින් එදා රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක් ඔබට ලබා දුන් ලංකාවේ එකම ලොතරැයිය NLP මෙගා පවර් ලොතරැයිය. අදත් සුදරම් වෙන්න රුපියල් කෝටි 30කට වැඩි දැවැන්තම සුපිරි ත්‍යාගයක් ඔබේම කරගන්නට. සුපිරි ත්‍යාග තුනක් එක්ක ඔබේ හින සැපය කරන මෙගා පවර් 2635 වන දින වාරයයි අපි දැන් ආරම්භ කරන්නේ. මෙගාපවාද දින වාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය දැන් අපි තෝරගන්නට සූදානම්. මෙන්න අද ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය A.
3: තරිවස ඒපට අද ස්ථාංක ලෙලත A.
2: මේ තෝරාගන්නේ ඔබේ වාසනාවේ සිහින සැබෑ කර දෙන සුපිරි අංකය.
3: අර්ථදාක සුපිරි ඉලක්කම් තරිවස ඒපටහින්දද?
2: අද වාසනාවන්ත සුපිරි අංකය අංක 17.

0: අදනම් ඔයා දිනන්නම ඕන දවස. දැන් අපි තෝරගන්නවා මෙගා පව අද දිනුම් පාරේ ජයග්‍රහණ ජය අංක 4 මේ විදිහට. මෙන්න අද පළමු ජය අංකය අංක 52.
1: මුදලාද වෙච්ච විලක මයිම 32.
0: දෙවන ජය අංකය අංක 25. තුන්වන ජය අංකය විදිහට ලැබුණේ අංක 37. සුපිරිතාගේ ඔබට දිනාගත හැකි තීරණාත්මක අවසන් ජය අංකය අංක 44. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පව ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් සමගින් 20 ලක්ෂපතියන් 63 දෙනෙක් NLB අපි මේ වෙනකොටත් රටට බිහි කර අවසන් අද දවසේදී මෙගා පව තුලින් ඔබ කොයි විදිහටද වාසනාව දිනාගෙන තිබෙන්නේ අපි බලමු. වස්තුති අද දිනුම් බාරේ රුපියල් ලක්ෂ 2 බැගින් ජයග්‍රහකින් 4 දෙනෙක් දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි වාසනාවන්ත ලොතරැයි පත් අලෙවි කර තිබෙන්නේ. B වික්‍රමරත්න දික්වැල්ල, ප්‍රියන්ත ප්‍රේමරත්න පිළිමතලාව, WM සමරදාස ගිනිගත්තේන, ඉෂාර් ආනන්ද ගිනිගත්තේන. අද දිනුම් බාරේදී සමස්ත ජයග්‍රහකින් 123,623 දෙනෙක් අතරේ රුපියල් 78,79,841 ත්‍යාග මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. ඔව්, නිසැකවම දිනන දැවැන්තම සුපිරි ත්‍යාග ඔබට ලබා දෙන මෙගා පව හෙට මෙගා සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 30,29,56,014යි. පව සුපිරි ත්‍යාගයට රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයටත් නවීනතම සුපිරි මෝටර රථයක්. නිධානයක වාසනාව ඔබට ලබා දෙන ජාතියේ මහා ධන සම්පත ධන නිධානය 2317 වන වාසනාවන්ත දිනුම් වාරයයි මේ විදිහට දැන් ඇරඹෙන්නේ. නිධානයේ දොරටු ඇරගන්න ගන්න ධන නිධානයේ ලොතරැයිපත් වාසනාවන්ත ඔබේ අතට. ධන නිධානයේ අද දිනුම් වාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි අපි දැන් තෝරගන්නේ. අද ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය W. මේ 8 කෝටියේ ධන නිධානය ඔබේම වේවා. දැන් අපි තෝරගන්නේ ධන නිධානය අද දිනුම් පාරේ ඔබට ජයගෙන එන වාසනාවන්ත ජයංක. මෙන්න අද පළමු ජයංක අංක 54.
1: මෙලාද වෙච්ච ඉලක්කමයි අංක.
0: මේ ලැබෙන්නේ දෙවන ජයංකය අංක 77.
1: රෙනාල් වෙච්ච ඉලක්කම ලබතෝල.
0: වාසනාවන්ත හිතවතුනි මෙන්න තුන්වන ජයංකය අංක 21.
1: මුචාද වෙච්චේ එකම රුවත් පොන්ජ.
0: ජංක්‍රය දැන් අපට ලබා දෙනවා තීරණාත්මක අවසන් ජයංකය අංක 31.
1: නාටාව දෙමිරි විමාන වෙච්චේ එකම රුවත් පොන්ජ.
0: රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක් සමගින් 20 ලක්ෂපතියන් 35 දෙනෙක් අපි රටට හඳුන්වා දී තිබෙනවා. මේ වෙනකොටත් අද දවසේදී ඔබ දිනාගත් වාසනාව ගැන මුළු රටටම කියන්නයි මේ සූදානම. ස්තුතියි.
1: Today's selected English letters W winning numbers are 54, 77, 21 and 31.
0: අද දින වාරෙන් දෙලක්ෂපති වාසනාවන්තින් 3 දෙනෙක් මෙන්න රටට බිහි වෙලා තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි වාසනාවන්තින් බිහි කර තිබෙන්නේ. මහින්ද ගලගම කුලියාපිටිය, H අජිත් කුෂාන්ත බටකොළ, නිරාෂා නිසංසලා කලුතර. අද දින වාරයේදී සමස්ත ජයග්‍රහකින් 91,415 දෙනෙක් අතරේ රුපියල් 56,85,080ක මුදලක් මේ දැන් ඔබට ලබා දෙන්නට අපිට හැකියාව ලැබුණා.
1: நன்றி ஜானக. இன்றைய தினம் 2,00,000 ரூபாய் பணப்பரிசு 3 முழங்களால் வெற்றி கொள்ளப்பட்டுள்ளது. இதற்கமைய நாடு முழுவதும் 91,415 அதிர்ஷ்டசாலிகள் உருவாகி இருக்கின்றார்கள். இவர்களிடையே 56,85,080 பணப்பரிசு பகிர்ந்தளிக்கப்பட்டுள்ளது. 13 கோடி ரூபாய், 12 கோடி ரூபாய், 9 கோடி ரூபாய், 8 கோடி ரூபாய் என்ற சூப்பரிசை வழங்கிய தனநிதானிய சுற்றுப் பின்னூடாக நாளைய தினம் உங்களுக்காக காத்திருக்கும் சூப்பரிசு 8,78,04,496 ரூபாயாக அமைகின்றது.
0: கோடி 13, கோடி 12, கோடி 9, கோடி 8 දැවන්තම සුපිරි ත්‍යාග ඔබට හිමි කර දුන් ධන නිධානයේ හෙට ඔබ දිනන දැවන්ත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,78,04,496ක දැවන්ත මුදලක්. ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත 6,287 වන වාසනාවන්ත දිනුම් භාරයයි අපි දැන් මේ විදිහට ආරම්භ කරන්නේ.
1: ලොතරැයිලහින් රාජ ක්‍රීඩ මහජන සම්පත 6,287 සුටලපයි ආරම්භ කරනවා.
0: දැන් අපි යන සූදානම් මහජන සම්පත ඔබේම දිනුම් මැදීමට. ஒவ்வை கோட்டிபதி சீன சபை அக்கிறது என்று மகஜன சம்பத தினம் பாரு ஜெய் ராஹி அக்கறையாது வாசனாவந்த ஜெயஹந்த ஹயந்தம் என் தோரகா
2: இங்கிலீஷ்
1: Today's selected English letter is U, winning numbers are 503921.
2: අද දින වාරෙන් රුපියල් 25 ලක්ෂයක වාසනාවන්තයෙක් රටට බිහි වෙලා තිබෙනවා ජයග්‍රහී ලොතරැයි පතාල විකරන්නේ දෙකටන අල විනියෝජිත නලින් එගොඩවත්තගේ. ඒ වගේම අද දින වාරෙන් රුපියල් ලක්ෂය බැගින් වාසනාවන්තින් 18 දිනක් දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අල විනියෝජිතවරුන් තමයි වාසනාවන්ත ලොතරැයි පතාල විකර තිබෙන්නේ. වි තේවරසා ක්‍රේපත්ව BAS ප්‍රේදර්ශනී ගල්පාත HHK ජයවීර කැකන දුර SND ජයසිංහ පන්නිපිටිය பிஎஸ்ரி ராமவிக்ரம பின்னதுவ WASJ குமார்துங்க மெல்சிரிபுர TMS பண்டாரமென்கே கல்கமுவ DGA சோமசிரி கொஸ்கம ரேமன் பிரிய தர்மசேன கட்டுகஸ்தொட HVDI உணம்புவ மாவனல்ல SDN ரத்நாயக பதுல்ல என் ருக்மாதவ நாரியம்பிதி பிரியந்தி மானேல் பாந்துராகுட சரத்குமார நிகவரட்டிய பத்மசிரி பீரிஸ் மாரவில வாசனாவந்தின் திதனே அல்விஸ் குணரத்ன நில்லம்ப எம் வீரசிங்க நாக்கியா தினிய அது தினம் வாரன் சமஸ்த ஜெயகிரகின் டெலக்ஷ ஹெட்டபந்தஹஸ் பான்சிய ஹத்தலிஸ் திதனே கத்திரை ருபியால் දෙකෝටි 12,37,920 මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා.
1: නැන්ටි ජනක විගඳ මගල් චෝඩාරිය තරගින්රු 25 ලක්ෂ මුදල් පරිසම්තුන් වල වැටි කළපටලද ඉඳ ස්ටැටිකට අනදු දෙකට නවීත් පණි මුවර් නලින් එගඩ වත්තගේ අවර්ගලිනාල් වෙට්පණි සේපටලද 1 ලක්ෂ රුපියල් පණ පරිසු 18 උංගලල් වැටි කළපටලද වටුල් 2 ටිකට් අක්රේ පැට්‍රි වෙට්පණි මුවර් වී දේවරාස අවර්ගලිනාලුම් 680 වෙට්පණි මුවර් එන් රුක්මාදවන් අවර්ගලිනාලුම් වෙට්පණි සේපටලද දෙකමිය නාඩු මුළුවදුම් 265,542 අසිස්ට සාලිකල් උරුවාහිරිකින් இவர்களிடையே 2,12,39,920 ரூபாய் பணப்பரிசு பகிர்ந்தளிக்கப்பட்டுள்ளது. நாளைய தினம் மகஜன சம்பத் சீட்டிலிருந்து உங்களுக்காகவே காத்திருக்கும் சூப்பர் பரிசு 3,01,55,552 ரூபாயாக அமைகின்றது.
2: தினக ஜாயநியத்த ஹெட்ட மகாஜன சம்பத்து துறையின் ஒப்பட்ட தினாகண்ட புலுவார் ருபியால் 3,01,55,552 தேவந்தத்தையாக முதலாம்.

ශාස්ත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මේ විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සංජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මෙය මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතෙන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසු දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ආරේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කය රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු.

ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: गजक कसूर ट्रेडिशन दिश ज्ञानन वहंसी गंपुल मीथलाव कहुमन रुवन पा मूल महाविहाराधिपति पूज्य पाद घने कुमरे शांत स्वामी वहंसी
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමුදැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමයි. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවාරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද

අනුභවයෙන් ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් තුරු වේව.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද!
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ.

ඔබට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙයවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුළම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා
මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව මට පේනවා. මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාවක් ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින් ඔබයේ සජ්ජායනා කිරීම තුලින් ඔබයේ නිතර දිවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත්ද හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

또 쓰시는 사사토양의 밑에 미카시 비리디 라얀 밑에 나대 스나유 반테티의 비밀이 밑에 우디레

ජයතිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජයතිරිත ශ්‍රවණය කරන ඔබටද

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

මේ ශාසනයේ ලාභීන් අතර අගතන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙන

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: Lakhanda Radio ITN
1: සුබ උදෑසනක් වෙලා උදෑසන 5යි විනාඩි 31යි